පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුව කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
5: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
3: 769 වන වරටත් හෙළපිඹ සුරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
5: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
3: අගෝස්තු 4 වෙනිදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
5: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
3: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
5: මාත්‍ය සත්කාරය netfm netfm
3: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: දුනුකලේ ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
7: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
8: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
9: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල
10: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
11: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: කවදත් අලුත් කාගෙත් net.
12: නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
13: ප්‍රේමණීය දරුවෙනි ඔන්න ඔබේ නිවහනට අද දවසෙත් මම සමිදානන් වහන්සේගේ නාමයෙන් ගොඩවදින්නේ පුංචි අදහසක් ඔබ වෙතට අරගෙන එමින් උන්වහන්සේ එක්තරා විටකදී කියනවා මෙන්න මෙහෙම යමෙකු මා අනුගාමී වන්නට කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ආභාවේ මගේ ආදරණීය දරුවෙනි අප සමිදානන් වහන්සේගේ වදන් අනුචාර කරන අනුගමනය කරන ජීවිතෙහි සනිටුහන් කර ඒවා පිළිපදින ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතයේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට සම්බන්ධ වුණු ශ්‍රාවකත්වයට ඇතුළු වුණු අය ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ anu එසේ නම් කුමක්ද ක්‍රිස්තියානිය ඇතුලේ කුමන ශ්‍රාවකත්වයක් ගැන කතා කරයිද? ගෝලයෙකු වන්න මොකක් කරන්න ඕනද? සමිදානන් වහන්සේගේ ගෝලයෙකු ශ්‍රාවකයෙකු වන්න කළ යුත්තේ පළමු කාරණාව, ජේසු සමිදානන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන පළමු කාරණාව තම කම නැසීමයි. තම කම නැසීමත් කුරුසිය දැරීමත් ජීවිතයේ ඇත්තක්. ක්‍රිස්තියානිය ඇතුලේ මැජික් නැහැ. මේ ජීවිත යථාර්ථයට යථාර්ථානුකූලව මුහුණ දෙන්න ඕන. දුක, වේදනාව, බැරිකම, නොහැකිකම, දුබලකම, මේ සියල්ල අභිබවා යනු පිණිස ඔබ ආත්ම විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන. ඔබේ අභියෝග ඔබ බාරගෙන ඒවා ජය ගන්න ඕන. එසේ වන්නට නම් තමකම නසන්නට ඕන. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවායයි සමිදානන් වහන්සේ තුල මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.
14: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
15: ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ අණ කරපු පළවෙනි අණ කිරීම ඉකරා ඔබ කියවන්න, ඔබ අධ්‍යාපනය ලබා ගන්න කියන එක. අල්ලා දිව්‍යන් වහන්සේගේ දෙවන අණ කිරීමත් ඉකරා ඔබ කියවන්න, අධ්‍යාපනය ලබා ගන්න කියන එකයි. එනිසා අපිට අධ්‍යාපනයේ දැනුම කියන එකේ වැදගත්කම කොයිතරම් දුරට දෙවියන් කියලා දී තිනවාද කියන එක අපිට වටහා ගත හැකි. නබිතුමාණන් කිව්වා, දැනුම ලබා ගැනීම සෑම කෙනෙකුටම අනිවාර්යයි, වගකීමයි කියලා කිව්වා. එනිසාම උදේ පාන්දර තිබෙන නැමදුම් වේලාවෙන් පසුව නැමදුම් ඉටු කරලා එයින් පසුව නබිතුමාණන් කිව්වා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා. අල්ලාහුම්මින්නි අස්අලුක ඉල්මන් නාෆියා වරිස්කන් තයිබා වඅමලන් මුතකබ්බලා. ඕ දෙවියනියා අල්ලා, මට ප්‍රයෝජනවත් දැනුම ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. එවගේම හොඳ ආහාර පාන එදිනෙදා අවශ්‍යතාවය ඉටු කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නබිතුමාණන් පැවසුවා. එනිසා අපි සෑම කෙනෙක්ම දිනපතාම යම් දෙයක් ඉගෙන ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසනාව ලබා දෙනු මැනව.
14: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට

0: Samagin, DJ Vas, DJ Zaira Samagin, DJ Taru, Net FM DJ Night, Face to Face Attack, Kutuat Ganandapu Geopolitics.
1: Mamma kota dene aachi gane nu aginuye ke katha hanne gane wala satan virame dik karana gane podi teerne ekata awilla.
2: Yuddha mata hanguna economics.
3: Irane nevakata kiyatawa Irane varayakata yanna baha kiyala dana danama Irane kodiya gahapu neva. Irane ewa.
0: Handawate raung gahapu stories.
4: Christina coaching hana aithani එකම කාන්දානියෝජනින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
0: සිලිකන් නිම්නයේ top secrets
3: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
0: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට ටියුන් වෙන්න
5: කොහොමද තින්දලා ගේම් සුබ දවසක් දලාවලියම 6 ඔබ අහගෙන ඉන්නේ

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cassini and Lehansa.

0: ZFM Alpha Studio with Cosini and Lehansa.
1: හැමෝටම පෑ 24ක් තිබ්බට අපි ඒ පෑ 24 ඇතුළත වැඩ කරන විදිහ එක එක්කෙනාට වෙනස්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ පෑ 24 ඇතුළත ලස්සන වැඩක් කරලා ඔයාගේ වගේම අනිත් අයගේ ජීවිතත් ලස්සනට එළිය කරන්න. නේද?
2: Good morning, Kasuniyaki.
3: Very good morning. Ude hayai vinadi pahai velawa. Julida hatwenida ada sikuradawa harima lassanata patan ganna laasti wenne wede wedak widiyata.
1: Then sikurada kiwama then api ena antima dawasane me satiyata. Habai antima dawasa kiyala Kasuniyaki ara palaweni dawase tibba motivation eka ehemmama tiyenawa neida?
3: Eka aniwaryenma ehema tiyenno ona. Then meeka honda kathawak. Samahara awasthawala api අන්තිම මොහොතේ අතාරිනවා. අර අර මේ ඒක ගොඩක් තියෙනවා මේ ඔය සමීක්ෂණ වලින් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. රියානුතුරු වැඩිම ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ මේ ගේ කිට්ටුව මේ ළඟ ගමනාන්තයේ මේ ළඟම මිනිත්තු කීපය ඇතුළත තමයි එහෙම වෙලා තියෙන්නේ. මොකද අර ඔක්කොම ගානට ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා අන්තිම මොහොතේ අතහැරලා දානවා. ඒක සැහැල්ලු කරගන්නවා. ඉතින් එහෙම වෙච්ච ගමන් අපරාධ කියලා හිතනවා. ඒ වගේ තමයි ජීවිතේ හැම තැනකම අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් පාරේ යනකොට වුණත් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ගෙදර උයන තැනේ ඉඳලා ලුණු ගෙඩිය සුද්ධ කරන තැනේ ඉඳලා පොල් ගෙඩිය ගාන තැනේ ඉඳලා ඉගෙන ගන්න දේවල් තියෙනවා දෝනි. ඉතින් ඒ නිසා ඒ දේවල් හොඳට හිතට අරගෙන ඔයා අද දවසත් හොඳ වැඩකාර දවසක් කරගන්න. ඒක තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඉස්කෝලේ ගියාම ඔයා වැඩ කරන තැන්ට ගියාම යන එනකොට ඒ හැම තැනකදීම ඔයා වැටෙක් කියලා ඔයාට දැනෙන්න ඕන නේ.
1: ඒකනේ අන්තිම මොහොත වෙනකන් මේ ගේම් එක අතාරින්න එපා.
3: අපරාදි. හරි, එහෙම අන්තිම මොහොත වෙනකන් කිසිම ගේම් එකක් අත ඇරපු නැති පවුලක් ඉන්නවද අපිත් එක්ක? මාර ගැම්මක් නේ.
1: ඒකනේ උදේම ඒ වගේ ලස්සන අර අපි කියන්නේ මේ කසුණියකි අපේ ජීවිතයටත් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් කටියක් එක්ක අපේ දවස පටන් ගන්න ලැබීම කොච්චරක් නම් ලොකු වාසනාවක්ද.
3: දිස්ත්‍රික්කයේ මොනරාගල කලාපයේ බිබිල ඉතින් ඇවිත් ඉන්නවාද? මුලින්ම අපි යමු දක්ෂීව බලන්න නේද? කවුද මේ දක්ෂී කියන්න බලන්න, දක්ෂි කවුද කියලා.
1: මේ තමයි මොනරාගල මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න කලණී කුමාරසිංහ අක්කා.
3: හා කලණී, good morning.
4: Good morning, miss.
3: අයියෝ miss කියනෝ නැහැ. කලින්ම කිව්වා හොඳේ ඔන්නයි දෙන්නේ. කියන්නයි ආයි මුලින්ද
4: බලංග මොනින් නැන්දේ.
3: එහෙම කමක් නෑ නේද? හරි, ඉතින් දැන් කලණී මොනරාගල ඉඳන් ආවෙනේ. ඊයේ හවස දාවේ කොහොමද විස්තර?
4: ඊයේ හවස ආවේ රෑ වෙනකොට මෙහෙට ආවා. ඊට පස්සේ අපේ පන්සලේ යන්නේ අපේ පන්සලේ පොඩි හාමුදුරුව මෙහෙ ඉන්නේ. ඊට පස්සේ හාමුදුරුවන්ලගේ පන්සලේ ඉඳලා අද උදේ පාන්දර අයියා ගේද්දම.
3: ඉතින් කලණීකේ මොනවද දක්ෂතා කියලා ඇහුවොත් මුලින්ම අපි පොඩක් ඒව ගැන කතා කරමු නේද? කියන්නකෝ කලණීකේ දක්ෂතා මොනවද?
4: දක්ෂතා කියන්නේ නැන්දේ සින්දු කියන්නත් පුළුවන්, නටන්නත් පුළුවන්, ඉගෙන ගන්නත් චුට්ටක් පුළුවන්. ඊට පස්සේ උයන්න හෙමත්
3: පුළුවන්. ඒක හොඳ දෙයක්.
4: වැඩත් කරන්න පුළුවන්, රණ්ඩු කරන්නත් පුළුවන්, ක්‍රීඩා කරන්නත් පුළුවන්,
3: ඔක්කොම පුළුවන්. ඔව්, ඉතින් ඒකත් දක්ෂතාවයක් නේද? ඔය සර්ටිෆිකේට්ස් මෙඩල්ස් තියෙන මොනවටද එතකොට වැඩිපුරම ඩාන්සින් වලටද?
4: ක්‍රීඩා වලට තමයි මෙඩල්ස් තියෙන්නේ නං. තියෙනවා ඉංග්ලිෂ් වලට.
3: ඔය මයික් එක චුට්ටක් අයින් කරා නම් ඒක හොඳටම Facebook live එකේ පේනවා නේද? ඉතින්
4: web development අපේ ඉස්කෝලේ වෙබ්සයිට් එකක් හැදුවා. ඒකේ ලීඩ විදිහට කටයුතු කරා. බෑන්ක් එකක් තිබ්බා. ඒ කියන්නේ BOC ශාඛාවක් තියෙනවනේ ඉස්කෝලවල.
3: මං
4: කලින් O level වලට ගිය ඉස්කෝලේ මේ බියෝසි ශාකා බාණ්ඩගාරික විදිහට කටයුතු කරා. ලේකම් විදිහටත් කටයුතු කරා. ඊට පස්සේ තියෙනවා මං දහම් පාසලුත් ගියා.
3: මොකද දහම් පාසල?
4: ශ්‍රී පියරතන දහම් පාසල.
3: මොනරාගල?
4: ඕ දඹගල්ලේ.
3: දඹගල්ලේ. එතකොට කලින් ඉස්කෝලේ මොකද්ද?
4: කලින් ඉස්කෝලේ මෝ පියරතන මධ්‍යමහා විද්‍යාලය.
3: මෝ කියන්නේ මොනරාගල නේද?
4: මෝ කියන්නේ මොනරාගල.
3: හරි. ලෙහන්සා අපි අහමු දැන් 12 වසරේ ඉගෙන ගන්න ලෙහන්සට තියෙන ප්‍රශ්න ගොඩක් නේද? අක්කගෙන් අහන්න.
1: ඔවුනේ. දැන් අක්කා හැම එකේම ඉන්නානේ. දැන් බෑ කියලා එකක් නැහැ. මේකම චුට්ට චුට්ට හරි ඉන්නානේ. ඉතින් මේ මට ඕනේ දැනගන්න අක්කා දැන් ඕලෙවල්ස් කරලා ඉවරයිනේ. හැබැයි ඒ කාලෙත් මේ ඔක්කොම කළානේ. ඉතින් කොහොමද අක්කා ඔය ඔක්කොම සමබරව කරගත්තේ කියලා මට කොහොමත් කසුනියා කියන මුලින්ම අහන්න තියෙන මේ ප්‍රශ්නේ තමයි.
4: සමබරව කරගත්තේ කියන්නේ නංගි මම සාමාන්‍යයෙන් හැම වැඩක්ම අත ගැහුවොත් ඒක නීට් එකටම කරලා තමයි පස්සෙ බලන්නේ. මොකද කිව්වොත් මට ඒක කරන්න නැත්නම් නිකන් අවුල් අවුල්යි. මම ඒක කොහොමත් කරනවා. ඉතින් හා ඉගෙන ගන්නවත් කරනවා. ක්‍රීඩාත් හවසට ක්‍රීඩා කරනවා. පීරියඩ් නම් කට් කරලා දිනව ඇති වෙන්න.
3: හැබැයි
4: පස්සේ වැඩේ කරගන්නවා.
3: ඒක තමයි වටින්නේ නේද? එහෙම කොහොමත් ඉතින් බාහිර වැඩ ගොඩක් කරනකොට ලෙහන්ස දැන් ඒ අත්දැකීම මටත් ඒ කාලේ තියෙනවා. ලෙහන්සටත් දැන් තියෙනවා. ඇත්තටම ඉස්කෝලේ අර පීරියඩ්ස් වල ඉන්න ප්‍රමාණය අඩුයි නේද? අපිට පරිච්ඡේද අතපසු ඕන තරම් අතපසු වෙනවා. හැබැයි අපි ඒක කොහොම හරි ආවරණය කරගන්නවා. ඒක තමයි අපේ තියෙන ඇචීවම ලොකුම අභියෝගය. ඉතින් ඒක තමයි වැඩක් කියලා කියන්නේ නේද? එතකොට දැන් ඩාන්සින් වලින් නර්තනයෙන් කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද මේ වෙනකොට?
4: පලාත්තට යනකම් ගිහිල්ලා තියෙනවා. දැනට විභාගෙ ලියලා ඉවර වෙලා,
3: ඒ කියන්නේ පලාත් තරඟ.
4: ඔව්.
3: පයින් පත්තේ තියලද
4: තියලා තියෙන්නේ.
3: හා
4: මං 6 වසරෙත් තමයි වෙස් තියුවේ.
3: හොඳයි නේද වෙස් තියලා? නේද? දැන් ඉන්නවා හොඳට නර්තන ශිල්පිනියක් විදිහට වැඩ ටික කරගෙන 12 ශ්‍රේණිය ඉගෙන ගන්න ජීව විද්‍යාව පැත්තෙන් හදාරන්නේ. තව විශේෂත්වයක් තියෙනවා මේ පවුලේ. නේද ලෙහන්සා? මේ කලණිගේ තාත්තා විශ්‍රාමික රණවිරුවෙක්. ඉතින් අද ඉන්නවා මැදිරියට වෙලා අනිත් FM Alpha Studio. ඒ වගේම කලණිගේ අම්මා ටීචර් කෙනෙක්. ඉතින් මට ඒ දෙන්නත් එක්කත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා අපි Alpha Studio එකට. කලණිගේ අම්මවයි තාත්තවයි ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි කතා කරමු ලස්සන සින්දුවක් අහලා නේද? ගොඩක් වෙලා විස්තර කතා කරන්නේ. ඉතින් මේ කවුද කියලා බලන්න අහන්න FM 95.8. net FM එකම ඉන්න. ඒ වගේම net FM Facebook Live එකට එන්න.

0: NetFM Alpha Studio with Kasuni and Lehansa.
1: FM 95.3 NetFM Alpha Studio දෙහය විනාඩි 15යි වෙලාව. අද වැඩ කරන දවසක් කමතක කරන්න එපා. සිකුරාදාව කියලා තාරින්නේ නෑ. සිකුරාදාවේ හොඳට තව වැඩ කරන්න ඕන. ජවය ශක්තිය ඔක්කොම ඕනේ. අද අපිත් එක්ක ඉන්නේ මොනරාගල පවුලක්නේ. මොනරාගල දක්ෂ දෝනි කෙනෙක් නේද ඇවිල්ලා ඉන්නේ 12 ශ්‍රේණිය ඉගෙන ගන්න. කරන්නේ බයෝ. හැබැයි නටනවා. හොඳට නර්තනය පුළුවන්. වෙස් තියලා තියෙනවා, නර්තනයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා, සර්ටිෆිකේට්ස් තියෙනවා, ක්‍රීඩා කෞශල්‍ය තියෙනවා, ගොඩක් හැකියාවන් තියෙනවා ඇයට. ඇයිකේ අම්මයි තාත්තයි ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක අද එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕන පීඑම් පස්වන ගැමුණු සේවා බලෑණිය සැරයන් කුමාරසිංහ මහත තමයි අපේ මේ කලණි දෝණිගේ තාත්තා. ඉතින් Good morning, Kumarasinghe Mahathaya.
2: Good morning.
1: Sarayan Kumarasinghe kiyala kiyuwama wena gammak enawa neda?
2: Gammak enawa.
1: Habai den vishramika suwe kohomada?
2: Hondin innawa. Danata man vyapara katiyutu karagena yanawa danata. NK Enterprises kiyala mage kadayak tiyenawa. Eke tayagi banda hama deyakma tiyenawa. Ita passe man hardware ekak patan gatta nawatha.
1: Vyapara katiyutu karagena innawa.
2: Karagena innawa.
1: Itin den ranaviruwek kiyala kiyuwama lehansa කොහොමද අපිට දැනෙන්න කියන්නකෝ. නේද? ඒක හිතාගන්න බෑ, කියාගන්න බෑ නේ ලෙහන්සා?
3: අනිවාර්යෙන්ම.
1: ඉතින් දැන් සැරේන් කුමාරසිංහ මහත්මයාට කලණි දෝණි ගැන, තමන්ගේ දුව ගැන අද ඇල්ෆා ස්ටුඩියෝ ආවහම මොකද හිතුනේ?
2: මට හරි සතුටුයි. මොකද මේ වගේ වැඩසටහනක මේ දකින්න, මේවා දකින්න, දැනගන්න මම හරි සතුටුයි. ඒ
1: දැන් කලින්ම විශ්‍රාම ගියේ අපි ඒ විස්තර චුට්ටකේ අත්දැකීම ඒ කාලේ ගැන චුට්ටක් කියන්නකෝ.
2: මම 1992 10/14 වෙනි දින මම ආමිකට වංජි ඩබ්ලිව් ඩී තලාව යුද හමුදා කඳවුරට ගිහිල්ලා මගේ මුල් ට්‍රේනින් එක මම ලබා ගත්තා. ඊට පස්සේ මම

0: ඊට පස්සේ අවසාන තුන්පාරක් විතර මං ජයසිකුරු ඊට පස්සේ රිවිරස ක්‍රියාන්විතවල සහභාගී වුණා. අන්තිම 2009 7/23 මම වෛද්‍ය හේතුන් මත මං විශ්‍රාම ගියා.
1: ඒ හේතුව මොකද්ද කියලා අපිට සංක්ෂිප්තව කියන්න පුළුවන්ද?
0: මම 2006/09 මම තුවාල වුණා යාපනයේ කිලාලි ක්‍රියාන්විතයේදී. ඊට පස්සේ මම ආබාධිතත්වයට පත් වුණු නිසා
1: ඉතින් දැන් විශ්‍රාමික රණවිරුවෙක්ගේ ආඩම්බරකාර දෝනි කෙනෙක්නේ කලනි. මට හරි ආසයි ද ෆේස්බුක් ලයිව් එකේ ලහන්සා දැන් තාත්තයි දෝයි එකට දකිනකොට ඒක තියෙනවා අමුතු දෙයක්. දැන් අම්ම අර පැත්තේ ඉඳලා මන් දිහා බලනවා එතකොට. හරිද? අම්මවත් එහෙම තමයි. හැබැයි අර දෝනිලට තාත්තව හරි ළඟයිනේ නේද ටීචර්? ඉතින් ඒ නිසා ඒක අර වෙනම විදිහකට දැනෙනවා. මට හරි සන්තෝෂයි. දැන් මම මේ බලාගෙන ඉන්නේ මටත් වැඩසටහන ඉවර වෙලානේ Facebook අපේ Facebook live එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලිනිට ඒකේ ලොකු හැඟීමක් ඇතිනේ මේ වෙලාවේ. තාත්තා ළඟ තියාගෙන අම්ම එහා පැත්තේ තියාගෙන ඇල්ෆා ස්ටුඩියෝ කතා කරනකොට
2: ඔව් මගේ මාර ආසාවක් තිබ්බ නැන්ද මේ අම්මවයි අප්පච්චිවයි ඒ කියන්නේ මම විභාගෙ ලියලා ඉවර වෙලා මේ මියුසික් කවර් එකක් කරන්න හිතන් හිටියා. කොහොමවත් ඒ කවර් එක කරලා අම්මවයි අප්පච්චිවයි ළඟට අරගෙන ඒ වීඩියෝ එක රිලීස් කරන්න තමයි හිතාගෙන හිටියේ. මේ ඕ ලෙවල් ඉවරුණාට පස්සෙම ක්ලාස් පටන් ගත්තනේ නැන්ද. ඒ නිසා ඒක මග හැරුණා චුට්ටක්. හැබැයි ඒ ලෙවල් ඉවර වෙලා නම් මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනේ.
1: හැබැයි අද ලැබුණු අත්දැකීම කොහොමද?
2: අදත් හොඳම අත්දැකීමක් ලැබුවේ. ඒක ගැන මාරම සතුටුයි නැන්ද කියන්න වචන නැහැ. මේකට උදව් කරේ මට සුගන්ධි මිස්.
1: ඒක තමයි.
2: සුගන්ධි මිස්ස මේ වෙලාවේ මතක් කරන්න ඕනි.
1: හා අපි ඉස්කෝලේ ගැන කතා කරමු තව ටික වෙලාවකින් නේද ලිහන්සා? ටගල බ්‍රේක් එකක් අරගෙන යමු. ඒ අතරේ අපි අද මොනරාගලින් ගෙනාපු බර්ත්ඩේ කේක් එකක් තමයි කපන්නේ. ඒක ටිකක් වෙන රහක් ඇතිනේ නේද? ඉන්නකෝ අහගෙන බලගෙන.
3: Net FM Alpha Studio with Cosmi and Lehansa. FM 95 FM 94.8 Net FM බුදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071-898-898 ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා બ્લોක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි කවල් බන්ද කරා. තුන්සරයක් ගියා. අවිදිකන්වත් තියෙන්නේ. දැන් හොඳින් ඉන්නකින් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ඊකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි normal test.
1: කතා කරන්න 0777-300-940.
3: FM 95 FM 94.8 Net

0: FM. Net FM Alpha Studio with Kosuni and Lehansa.
1: Alpha Studio, di hai vinadi visita nai velava. Ada kauda pite kene Lehansa.
2: Ada pite keka tu venne Monaragala Madul Madhyama Vidyale Kalani Kumar Singh akka e wage ma eyage ammai taatai ada Alpha Studio ekata ewith inna.
1: Oh, Kalani ge taatta Vishramika Ranaviruek e wage ma Kalani ge amma teacher kenek. Itin Kalani ge schooling Kalanita labena e shaktiya gana aniwaryenma ada lokitama ehenna kiyanna ona ne.
3: අනිවාර්යෙන් නැන්දි ඒක ගැන නම් කියන්න වචන නැහැ. ඇත්තටම මාර සපෝට් එකක් හම්බෙන්නේ. මං කලින් හිටපු ඉස්කෝලේනුත් මට ගොඩාක්ම මාරම සපෝට් එකක් හම්බුණා.
1: ඉස්කෝලේ නම අපහු කියමු.
3: කලින් ඉස්කෝලේ නම තමයි මෝ පියරත්න මධ්‍යම විද්‍යාලය.
1: මොනරාගල පියරත්න මධ්‍යම විද්‍යාලය. හරි. ඊළඟ දැන් ඉස්කෝලේ
3: මෝ මඩුල්ල ජාතික පාසල.
1: මොනරාගල මඩුල්ල ජාතික පාසල. ඉතින් කොහොමද ඒ ශක්තිය ඔයාට දැනෙන්නේ?
3: මගේ හදවත පතුලටම දැන.
1: ටීචර්ස්ලා මොනවද කලිනිට කියන්නේ?
3: පීරියඩ් කට් කරනකොට නම් ඔන්න බයිනවා. මම දන්නවා ආදරයට බයින්න කියලා. හැබැයි
1: ස්කෝලෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම මොකක්ද කලිනි මේ වෙනකොට? දැන් 12 වසර ලොක්ෙක්නේ ඔයා කියන්න බලන්න.
3: මට මේ සාමාන්‍යයෙන් මං ඉගෙන ගත්ත පාඩම තමයි වැඩක් කරනකොට නීට් එකට හරියටම ඒ වැඩේ ඒ විදිහටම ඉවර කරන්න ඕනේ කියන විදිහටම ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ පිළිවෙල පිරිසුදුකම ඒවත් එක්ක වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඉතින්
1: කරන වැඩේ මොකක් වුණත් ඒක හරියට පිළිවෙලට කරන්න ඕනේ. කොහොමද ලේහන්සයි පණිවිඩය?
2: හරිම වටින පණිවිඩයක්. දැන් කසුණියකි මේ කලණියක් ආද ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිත් ඒක කියවනේ. එයාට මොකක් හරි වැඩක් අර හරියට නීට් එකට ඉවර කරනකන් ඉන්න බෑ. ඒක මටත් මට කියන්නේ මගේ මට එහෙම එකක් නම් චුටක් නෑ අඩුයි. මට ඒක අපේ අම්මා හැම වෙලෙම බලනවා මේ ළමයි කිසි පිළිවෙලක් නෑ කියලා. ඉතින් බොරු කියන්න බෑනේ. හැබැයි මම දැකලා තියෙනවා කසුණියකි මේ එහෙම වැඩක් හරි ඉවර වෙනකන් හරියට කරන්න බැරුව අර ඒක එහෙම කරුණාම අර අපේ හිතටත් ඒක දැනෙන ඊට පස්සේ මුළු දවසම අවුලෙන් ඉන්නවා. ඒ කියන්නේ ඒක අර ඇඟටම අරන් කරද්දි තමයි මට හිතෙන්නේ එහෙම හිතෙන්නේ.
1: ඉතින් අර අම්මා ඉන්නවනේ දැන් ළඟ නේ. අම්මත් එක්ක තාම කතා කරන්න ඕනේ නැහනේ. අම්මා ගුරුවරියක්. ඉතින් දැන් කලණිකේ අම්මට මොකද හිතෙන්නේ දැන් කලණිව මෙහෙම දකිනකොට? අද ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා මං හිතන්නේ මම සර්ප්‍රයිස් එකක් දුන්නා නේද කියන්නකෝ.
4: ඔව් මිස්, බොහොම සතුටුයි ඇත්තටම අද දවස. මෙයා මේ මේක කතා කරගෙන මිස්ලත් එක්ක අපිට මේ කිව්වේ පෙරේද? මට කිව්වේ
1: පෙරේද තමයි පණිවිඩේ. මැසේජ් මම කියන්නේ ආදරයට මැනික
4: විභාග නිසා මම ඒත් පහු කරන්න කියලා හිතුණා. ඒත් මහත්යෙකු කමන්නේ තියෙන අවස්ථාවනේ දරුවගේ නිසා යමු කියලා. ඉස්කෝලට කතා කරාමත් ගුරුරුගුව කමන්නේ අද තියෙන විෂය පස්සේ හරි මොකක් හරි කරගන්න පුළුවන් කියලා. ඉතින් හරි සතුටින් තමයි අද ආවේ.
1: ඇවිල්ලා හිතුවද අම්මටයි තාත්තටයි අවස්ථාව ලැබෙයි මෙහෙම කියලා?
4: ඇත්තටම හිතුවේ නැහැ අවස්ථාවක් ලැබෙයි කියලා. ඒක ලොකුම සතුටක්. එහෙම හිතුවේ නැහැ. මොකද දරුවා විතරක් ඇතුළට ගනී කියලා තමයි අපි හිතුවේ. ඒ අවස්ථාව ලැබීමත් ලොකු ලොකුයක්.
1: ඔව්, මේ ධෝනිකේ තියෙනවා ලොකු උනන්දුවක් ලෙහන්සා. මං අර ආදරයට කිව්වේ මට එහෙම වදයක් උනේ නෑ. ඒක මං ඒ වදේට හරි කැමතියි. ධෝනි හැමදාම මට මැසේජ් කරනවා, අහනවා, කෝල් ගන්නවා, මම කට් කරාම ආයේ ගන්නවා. දැන් සමහරවිට මම වැඩසටහනකට ඉන්නකොට මං කට් කරනවනේ නේද? ඉතින් එහෙම තමයි එයා ලොකු උත්සාහයක් ගත්තා. කියන්න ඕන අද විභාගේ තියෙනවා. ඒ ගැන කියන්න රටට මැහෙන්න විභාගයේ වෙනුවෙන් වෙනම අවසරයක් අරගෙන ආපහු ඒ විෂය කරන්න අවස්ථාව අරගෙන ඒක කියන්න ඕනේ නේ නංගිලට හෙන්න.
3: ඔව්, අපේ මේ දැන් සයන්ස් එකේ ගුරුවරු මාර සපෝට් එකක් දුන්නා. සර් කිව්වා කොහොම හරි මේක ලැබෙන අවස්ථාවනේ, ඒකෙන් ප්‍රයෝජනේ ගන්න ඔයා යන්න, මං ඔයාට පේපරේ පස්සේ දෙන්නම් කියලා කිව්වා.
1: අද මොකද්ද පේපර් එක?
3: දැන් අද තියෙන්නේ ඉංග්‍රීසි එකයි පොදු පරීක්ෂණේ.
1: සඳත
3: සඳුදා බයෝ තියෙන්නේ.
1: හා හා හා. අනිවාර්යෙන් මේ කටයුතු සාර්ථක වෙනවාමයි.
3: Thank you.
1: හරියටම හරි. හැම අවස්ථාවකම ප්‍රයෝජනේ ගන්න ඕන ලෙහන්සා. ඒකනේ කිව්වේ අද සිකුරාදා කියලා ඒ අවස්ථාව මගහැර ගන්න එපා. සිකුරාදා කියලා වැඩ අතාරින්න එපා. හොඳම උදාහරණේ කලණි. ඒ නිසා වැඩි ටික හොඳට කරගෙන යන්න ශක්තිය ධෛර්යය තමයි මේ අපේ අල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයාලට දෙන්නේ. ඉතින් ඒක ගත්තේ නැත්නම් අයියෝ අපරාධේ. හොඳ විටමින්ස් ටිකක් උදේට ඔයාලට ලැබෙනවා. හොඳ ශක්තියක් ඔයාලට උදේට ලැබෙනවා. ඉතින් තාම මේ ශක්තිය ගත්තේ නැද්ද? අයියෝ ඉක්මන් කරන්න. උදේ 6:28 කුත් වෙලා තියෙන්නේ. අල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්නකෝ.

0: Hit FM Alpha Studio with Kosini and Lehansa.
1: FM Anupaha. FM Anuhatara Dashumata. Net FM.
2: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
3: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774604397
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මිට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: හොඳම මිලට ක්වොලිටි එක 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data. 4GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 1598.
8: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
9: Sit බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
10: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
12: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
11: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
12: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන විජේ ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
11: නොවිනස්වන රසවත්ම රසය
12: විජේ ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
11: විජේ ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: නිදහස් විසිපවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: FM 95.8 Net FM Divaina Pura
2: Net FM Alpha Studio with Kasani and Lehansa.
3: එක ඇල්ෆා ස්ටුඩියෝ එක එකතුනේ මොනරාගල මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කලණී කුමාරසිංහ අක්කා. ඉතින් අක්කගේ අම්මයි තාත්තයි අද අපිත් එක්ක එකතු වුණානේ. ඉතින් මට දැනගන්න ඕනේ අක්කගෙන් අක්කට මොකද හිතෙන්නේ මේ වගේ රත්තරන් අම්මයි තාත්තයි කෙනෙක් හම්බුන එක ගැන.
4: ඇත්තටම නංගි මට කියන්න ඕනේ මේ මගේ ඇඟේ දුවන්නේ රණවිරු නේනේ නැන්නේ.
5: කොහොමද ඒක කියන්නේ? මගේ ඇඟේ දුවන්නේ රණවිරු නේනේ නැන්නේ.
4: ඇත්තටම මාරම මට කියන්න වචන නැහැ. අපේ අම්මයි තාත්තයි මට සමහර වෙලාවට ළමයි ගියාලුව කියනවා උඹට සැප වැඩි වන් කියලා. ඇත්තටම ඉස්සර ඉඳලා මේ කියන්නේ මම නිකන් අර රජමැදුර ගින පාරවියෙක් වගේලු. ඒ තරම් මට සැප දෙන අම්මටයි අප්පච්චිටයි ගොඩක්ම ස්තුතියි. ගොඩක්ම
5: අනේ පවුනේ කියන විදිය බලන්නකො. ඔව් විශ්‍රාමික මේ සරයන් කුමාරසිංහ මහත්තයාගේ දෝණි නෙමේ නේද? පස්වන ගැමුණු හේවා බලෑනි මං අර ඒ නම් වලට හරි ආසයි. ගැමුණු එහෙම තියෙනව නේද? ඒ නම් හරිම රාජකීයයි, හරි ආඩම්බරයි, හරි ගැඹීරයි. අහනකොටත් ඇහෙනකොටත් පුදුමාකාර හැඟීමක් දැනෙනවා. දකින්නකොටත් පුදුමාකාර හැඟීමක් දැනෙනවා. මම දැක්කා ලෙහන්සත් දකින්න ඇති අර ඒ කකුලේ තුවාලේ නිසා නේද? ඇත්තටම කියනවා නම් මම හිතන්නේ මම කිව්වට කමන්නේ දකුණු කකුලද මම කකුලද? දකුණු කකුලේ කොටසක්ම නැහැ කලණිගේ තාත්තගේ නේද? ඒ අන්තිම
4: කකුල නැහැ කියලා නැන්ද වැඩනම් අතහරින් නැහැ. ගහක නගින්න කිව්වත් නගිනවා. හැබැයි
5: ඒක පේනවා ඒකනේ මෙච්චර දුරක් දෝණිව එක්කන්. දැන් අන්තිම මොහොත කිව්වේ කියලාත් කිව්වනේ නේ නිහසා.
4: ඊයල මම දන්නවා කොහොම කිව්වත් අපේ අප්පච්චි ඒකට එකග වෙනවා.
5: අන්න ඒකයි රණවිරෝ කියලා කියන්නේ නේද?
4: හරි දෙයට නම් කොහොම හරි මොන දේ කරලා හරි මාව එක්කන් යනවා. හරි දෙයක් නෑ.
5: හරි ලෙහසා අපි එහෙනම් මොනරාගල බර්ත්ඩේ කේක් එකක් කපමු. යතරේ කියන්න ඕන දැන් මේ විශ්‍රාම සෝයන ගත කරන්න. එතකොට දැන් යාළුවෝ මගහැරිලා ඈත් වෙලා අවුරුදු 25ක 30ක යාළුකම් ඔන්න අපේ WhatsApp එකට එනවා. දැන් මේ ආව දන්නව මම මේ මගේ තාත්තගේ යාළුවෙක් කියලා දරුවෝ ඔන්න මැසේජ් කරනවා නේද? ඒ කියන්නේ ඔන්න අද යාළුකම් අලුත් කරගන්නත් පුළුවන් අපේ කුමාරසිංහ මහත්තයාට. ලෙහසා අපි දේ කේක් එක හෙන.
3: අපි කසුනියක් කී මුලින්ම යමු අව මොනරාගල පැත්තටම. මොකද මේ මොනරාගලින් අද කේක් එක තියෙන්නේ. මොනරාගලින් සියාරා රියෝන් බබාගේ 4 වෙනි උපන්දිනේ අපි ඉන්නේ මොනරාගල. අපේ පැත්තේ කට්ටියන්නේ ඇවිත් කියලාත් අපිට දාලා තියෙනවා. ඊට පස්සේ අද විශේෂ අහස්ගේ 14 වෙනි උපන්දිනය කියලා අපිට එවලා තියෙනවා. අද මගේ චුටි දෝනි ඔෂිනි හන්සගේ 6 වෙනි උපන්දිනය. අපි නම් ඉන්නේ කතරගම කියලා අපිට එවලා තියෙනවා. ඊට පස්සේ දියදාව ප්‍රදේශයේ ඉන්න 40 වෙනි උපන්දිනය සමරන විජිත මාමට සුබම සුබ උපන්දිනයක් කියලා අපිට කියනවා. ඊට පස්සේ තමීරා දසුනිට මං හිතන්නේ මේ යාළුවට 11 පන්ති ආදරණීය මිතුරියන් කැල විසින් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපිට එවලා තියෙනවා. ඉතින් ඕවා තමයි අද තියෙන බර්ත්ඩේ විෂස්. කසුනියකි ගාව තියෙනවද?
5: අපි මේ ඔක්කොටම අපි සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරමු. ඔය ටිකම තමයි මගේ ළඟත් තිබුණේ. යන්න කලින් දැන් මොනවද කියන්න තියෙන්නේ අක්කල නංගිල අයියල මලිලට? 12 ශ්‍රේණිය ඉගෙන ගන්න, බයෝ ස්ට්‍රීම් එකේ ඉන්න, ඒ වගේම වැඩ ගොඩක් කරන, බාහිර වැඩ ගොඩක් කරන, නර්තනය, ක්‍රීඩා කෞශල්‍ය මේ ඔක්කොම කරන මොනරාගල අපේ කලණිට.
4: කියන්න තියෙන්නේ නැන්දේ අර දැන් වැඩ කරනකොට නීට් එකට පිළිවෙලට වැඩ කරන්නත් ඕනේ. ඒ වගේම තියෙන වැඩේ හරියට කරන්නත් ඕනේ. ඒ වගේම පාඩම් වැඩ ටිකත් කරගන්න ඕනේ. බාහිර වැඩත් කරන්න ඕනේ. ඔයාලා අම්මලාටයි ටීචර්ලාටයි කීකරු වෙන්නත් ඕනේ.
5: තව මොනවද ඕනේ? තව ටිකද?
4: ඔය ටික කියන්නේ නැන්ද? ඕවිදි.
5: ඔය ටික කරගත්තා නම් ඉතින් ජීවිතේ
4: ගොඩ දාගන්න පුළුවන්.
5: ලස්සනට ඉන්න පුළුවන්.
4: ලස්සනට ඉන්න පුළුවන්.
3: ලැහස අපි අක්කට සමුදෙමු. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ මොනරාගල මඩල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කලණී කුමාරසිංහ අක්කා. ඉතින් අක්කට ගොඩාක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. අපි දෙන්නගේ දවසත් ලස්සන කරානේ. ඉතින් ඒ වගේම අක්කගේ අම්මටයි තාත්තටයි ගොඩාක් ස්තුතියි. අනිවාර්යයෙන්ම කසුණියකි මං හිතන්නේ අපි අගය කරන්න ඕනේ නේද මේ වගේ දෙමව්පියන්ව.
5: ඒක තමයි ඊළඟට කියන්න ඕන. අද මං හිතන්නේ ජීවිතේ වටිනම අත්දැකීම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලැබුණ කලණිට. කලණිගේ අම්මටයි තාත්තටයි හිතුවේ නැති වෙනස්ම ලස්සනම මං හිතනවා ජීවිතේටම ලබා ගන්න බැරිම අත්දැකීමක් අද මොනරාගල ඉඳලා ඇවිල්ලා කලණිටයි කලණිගේ දෙමව්පියන්ටයි ලැබුණා. ඒ සතුට මටයි ලෙහන්සටයි ඇල්ෆා ස්ටුඩියෝ නෙත් අපේ ටීම් එකටම තියෙනවා නේද?
4: ඌ නැන්ද බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මාරම සතුටුයි. මං බලාපොරොත්තු හිටියා මට කියන්න වචන නෑ එක සතුට කොහොමද කියන්න. වචනත් පැටලෙනවා සමහරවිට. ඒ තරම් සතුටුයි මට.
5: බලාපොරොත්තු මොකද දැන් ඊළඟ බලාපොරොත්තු?
4: ඊළඟ බලාපොරොත්තුව තමයි සින්දුවක් කරන්නත් ඕනේ. ඒ වගේම ලෙහන්සනංගේ වගේ මටත් දෙතරට එන්න ඕනේ.
5: අන්න පුටුවට එන්නයි හදන්නේ.
4: එහෙම නෑ. අපි දෙන්න එකමුතුව වැඩ
3: කරමු. සහයෝගයෙන්
4: වැඩ කරමු.
5: මටත් අල්ලන්න. හරි හරි හරි. එහෙනම් දෙන්නත් එක සහයෝගයෙන් ඉස්සරහට වැඩ කරමු අපි. ආ කොළඹට එන්නකෝ ඔයා. හරිද?
4: හරි.
5: එහෙනම් අපිත් ගිහින් එතන. හැමදේම සුබ වේවා. මේ වගේ hina වෙලා පොඩ්ඩක් කිචි කිචි ආද වැඩ ටික කරගන්න නේද?
3: අපිට කසුණියක් එවලා තියෙනවා. මේ මොනාද දැන් ඔය දෙන්න ඔය එක එක hina යන කතා කියනවනේ. එතකොට මට උයන ගමනුත් hina යනවනේ කියලා අපිට කටිය මෙසේජ් කරලා එවලා තියෙනවා.
5: ඒ වගේම දැන් මේ තාත්තව දන්න අවුරුදු 25ක් කතා නොකරපු යාළු. එවලා තියෙනවා නැන්දේ මගේ තාත්තගෙත් වම් කකුල නෑ නැන්දේ. ඒ උඩට ඕනම වැඩක් කරන්න හිතහයිය තියෙනවා ඔය ඇවිල්ලා ඉන්න කලණි අක්කගේ තාත්ත වගේම කියලා. ඒ යාළුව නේද මේ කලණිගේ තාත්තගේ යාළුව. දැන් අවුරුදු 25කට 30කට පස්සේ මෙන්න WhatsApp එකට අපිට මැසේජ් එවනවා. හරිම සන්තෝසයි මේව දකිනකොට. ඉතින් මේ දේවල් අරගෙන අපි ඉස්සරහට යමු. ආලෙහස අද දවස අපි මං හිතන්නේ හැමෝත් එක්කම බෙදාගත්තානේ. ඉතින් ඒ දවස වැඩකාර හැඩකාර දවසක් වෙනවාමයි. සතියන්තය වැඩකාර හැඩකාර සතියන්තයක් වෙනවාමයි. ඉතින් ආදරේ මම කස්සුනේ.
3: මම ලෙහන්සා.
5: DJ නයිට් එකට ලෑස්ති වෙන්න අද සුපිරි වැඩක් තියෙන්නේ.

0: Red FM Alpha Studio with Cosini and Lehansa.
1: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
2: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: උදැසන 6 විනාඩි 45.

0: ಡೆತ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ಡೆತ್ ನ್ಯೂಸ್ ඔබ වෙතගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 316

0: ආයුබෝවන්. අද 2026 ජූලි 17 සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම සමීර බණ්ඩාර විරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට සුල මුල තවම අභිරහසක්. චෝදනා එල්ල වී විදෙස්ගතව සිටින දේශපාලනඥයන්ටත් වැඩ වරදින ලකුණු. කැනඩාවේ ස්ථාන 800ක් ගිනි ගනී. නිව්යෝක් ඇතුළු අමරිකානු නගර ගණනාවක් දුමෙන් වැසියයි. ආණ්ඩුවට එරෙහිව සජිත් විපක්ෂයේ සියලු පක්ෂ කැඳවයි. මාවා බාබුල් තුල් නිසා පාසල් සිසුන් මුඛ පිළිකා ගොදුරක් වීමේ දරුණු අවදානමක.
1: net news the truth people trust.
0: නවගමුව වඳුරාමුල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. ඒ ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. එම වෙඩි තිබීමට හේතුව තවමත් මෙතෙක් අනාවරණ වී නැහැ. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. කඩුවෙල කොරතොට වඳුරාමුල්ල ප්‍රදේශයේදී වෙඩිවැදී පරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වඳුරාමුල්ල නිසල පෙදසේ නිවසක පිටුපස තාප්පය අසල රැඳී සිටියේදී අදාළ පුද්ගලයා ඒ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා. ඔහුට වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ල වී ඇති බව පොලිසිය පැවසුවා. ඒ අනුව ඔහු පළමුව අතුරුගිරිය රෝහලට ඇතුළත් කෙරුණා. බරපතල තත්ත්වයේ පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ කඩුවෙල විලිහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරුපෙදයකින් පැමිණි පුද්ගලයෙක් හෝ පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලා යන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. සැකකරුවන් සොයා නවගමුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පසුගිය කාල සීමාව තුළදී චෝදනා එල්ලවී විදෙස්ගතව සිටින දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ආරක්ෂක අංශ මෙවන විටත් කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා. අධිකරණය මගහරිමින් සිටින සහ දේශපාලන වශයෙන් විවිධ චෝදනා එල්ලවී ඇති විදෙස්ගතව සිටින පුද්ගලයන් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ජාත්‍යන්තර වශයෙන් මෙවන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ තරාතිරම නොබලා චෝදනාව එල්ලවී ඇති සියලු පුද්ගලයන් මෙරටට රැගෙන ඒමට වර්තමාන රජය ආරක්ෂකාංශවලට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
2: අපරාධකරුවන් දෝෂීයන් ලංකාවේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රිකව අපි ඉල්ලා තිබෙන කටයුතු වලට ජාත්‍යන්තර සහාය ලැබෙනවා. ඔක්කොම දැන් අපි ගේන්නේ පාතාල කට්ටියක් ගෙනනවා. දෙය නොගෙන්න ඉන්න හේතුවක්
3: නැහැ.
2: අධිකරණ ඉදිරියේදී කවුරුත් වරදකාරයෝ එක පාතාල වෙන්න පුළුවන්, කළුසල ජාවාර වෙන්න පුළුවන්, මද්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ අධිකරණ කටයුතු අනුව ගෙනා ගන්න ඕනයි අධිකරණ නියෝගයන් අනුව ගෙනා ගනිවි. සිදුවීමෙන් සිදුවීම සැකරුවන්ගේ මට කියන්න බෑ. නමුත් පොදුවේ ගත්තොත් ලෝකයේ සියලුම රාජ්‍යයන් පාහේ මේ ලංකාවේ සිදුවන අධිකරණ කටයුතු වලට අපි ඉල්ලීමක් කරොත් සහාය ලබා දෙනවා. ඔයගොල්ලෝ හිතපු නැති ගොඩක් අය ලංකාවට ගෙනලා දෙනවා. තවත් ඔය හිතන් ඉන්නේ නැති ඉක්මනට එවි.
0: කැනඩාව පුරා ලැබුගිනි 800කට වඩා තවදුරටත් ඇවිලෙමින් සහ පැතිරෙමින් තිබෙනවා. එවයින් පිටවන අධික දුමාරය නිසා සල්වැසි ඇමරිකානු ප්‍රාන්ත කිහිපයකද වායුගෝලීය තත්ත්වය සෞඛ්‍යයට අහිතකර ලෙස පහළ වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කැනඩා ලැබුගිනි තොරතුරු අංශයට අනුව ඊයේ පමණක් අලුතින් ලැබුගිනි 30ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ හටගත් ගින්නකින් එහි වෙසෙන ස්වදේශික ජනතාව ජනතාව ජීවත් වූ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය කියා සිටියේ. මේ අතර කැනඩාවෙන් හමන සුළඟත් සමග තද දුමාරය ඇමරිකාවේ මිචිගන් සහ මිනසෝටා වැනි උතුරු ප්‍රාන්ත වෙත ගසාගෙන ගොස් තිබෙනවා. එම ප්‍රාන්තවල වායු තත්ත්වය අතිශය අවදානම් මට්ටමක පවතින බැවින් ජනතාවට නිවෙස් තුලම රැඳී සිටින ලෙසයි ඇමරිකානු බලධාරීන් උපදෙස් දෙන්නේ. ලෝක වායු තත්ත්ව දර්ශකයන්ට අනුව මෙවන විට ලොව අපිරිසිදුම වායුගෝලයේ සහිත නගරය බවට පත්ව ඇත්තේ ඇමරිකාවේ ඩෙට්‍රොයිට් නගරයයි. පවතින තත්ත්වය හේතුවෙන් නිව්යෝක් නගරය ඇතුළු ප්‍රදේශ රසක හදිසි වායු තත්ත්ව ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කර ඇති අතර ජනතාවට නොමිලේ මුඛ ආවරණ බෙදා හැරීමටද පියවරගෙන තිබෙනවා. එළඹෙන ඉරිදා නිව් ජර්සි ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයටද මෙම දුමාරයෙන් බලපෑමක් එල්ල විය හැකි බවටයි කාලගුණ අංශානතුරු අඟවන්නේ. පැතිර යන ලැව්ගිනි සඳහා ප්‍රධාන හේතුව දේශගුණික විපර්යාස සහ පෘථිවිය උණුසුම් වීම බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ලැව්ගිනි පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන සමග තම රජය සමීපව කටයුතු කරන බවත් දේශගුණික විපර්යාස වලට එරෙහිව සටන් කිරීම දෙරටේම වගකීමක් බවත් කැනඩා ග්‍රාමාත්‍ය මාක් කර්නි ප්‍රකාශ කළා. දැන් කනින් කොනින් නැසුණු කතා විශේෂාංගය.
1: කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා. අදත් දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර අර්බුදු සම්බන්ධයෙන් පහුගිය දවස් දෙකේම කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනින් අපි කිව්වා. අදත් කියන්නේ ඒ ගැන තවත් එක් කතාවක්. CEO ඇෂ්ලි සිල්වා එම තනතුරෙන් ඉවත් කරන්න යටින් පොඩි යටිකූට්ටු වැඩක් ගියා කියලා පහුගිය කාලේ තැන් තැන්වල වාර්තා වුණානේ. වාර්තා වෙන විදිහට ඒක හරි ගිහිල්ලා නැහැ. පරිවර්තන කමිටුව පැත්ත කට්ටිය නම් කියන්නේ මුලින්ම අපි මේ CEO අයින් කරන්න ඒ වගේ දේවල් වලට යන්නේ. මුලින්ම අපි ක්‍රිකට් ව්‍යුහය වෙනස් කරනවා. ඊට පස්සේ පුළුවන් ඉදිරි වැඩ කටයුතු කරගන්න කියලා කිව්වා කියලා තමයි වාර්තාවන්නේ. ඔය අතරතුරේදී ICC එක ශ්‍රී ලංකාවට විශේෂ දැනුම් දීමකුත් කරලා තියෙනවා කියලා වාර්තාවක් පළ වෙනවා. ඒක තමයි මේ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථාව මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා කියලා ICC එක පොඩි තර්ජනාත්මක වගේ එකක් දීලා තියෙනවා. අයිතා ඉක්මනින් ඡන්දේ තියන්න ඕනේ. ඡන්දේ තියනකන් නම් ICC මීටින් තහනම් වෙනවා කියලා දැනුම් දීමකුත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා කියලා තමයි අභ්‍යන්තරයෙන් වාර්තා වෙන්නේ. කොහොම හරි පහුගිය සතියේ ආරම්භ වෙච්ච රැස්වීමට ශ්‍රී ලංකාවේ නියෝජනයක් තිබෙන්නේ නැහැ කියලා අපි කණින් කොණින් ඇසුණු කතාවට හනින් මීට කලින් කිව්වා. කොහොම හරි ඊළඟ ඡන්දයටත් ශම්මිගේ ටීම් එකක් එන්න බොහෝ දුරට ඉඩක් තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොම හරි ශම්මි සිල්වා නම් ආයෙන එකක් නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන් ඔහු ආරාධනා කර තිබෙනවා ලබන 23 වෙනිදා සියලුම විපක්ෂයේ පක්ෂවලට එන්න කියලා. ඒ ඒකාබද්ධ වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා කරන්න. විපක්ෂයේ සියලුම පක්ෂවලට මේකට ආරාධනා කරන්න තමයි නියමිතව තිබෙන්නේ. රනිල්ට නාමල්ට පවා මේකෙත් දැනුම් දීලා තියෙන එකට එකතු වෙන්න කියලා කොළඹ සුපිරි හෝටල් එක තමයි මේ වෙඩේ තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන සමහර සජිබින්න මන්ත්‍රීවරුම කියලා දිනවා අපි සජිබින් අයින් වෙනවා. ස්වාධීන වෙනවා. අපි අපේ වැඩපිළිවෙල පැත්තකට වෙලා කරගෙන යනවා කියලා. මොනව හරි වෙන්න, එකමුතු වෙන්න හරි මොනව හරි කරන්න ඉන්න ටික බේරගන්න ඉපෑය. ඒව ගැන හිතලා තමයි මේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරන්න, ඒකාබද්ධ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කරන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විපක්ෂයේ සියලු පක්ෂවලට මේ ආරාධනය කරලා තියෙන්නේ ඒකාබද්ධ වැඩපිළිවෙල පිළිබඳ කතා කරන්න එන්න කියලා. අර මේ මහා භාණ්ඩාගාරයේ තිබිච්ච ඇමරිකාන් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වෙච්ච සිද්ධිය ගැන දැන් නම් කට්ටියට මතකක් නැතුව ඇති. ඒත් CID ගැන මේ දවස්වල විමර්ශනය කරගෙන යනවා. මේ වෙද්දි වාර්තා වෙච්ච තොරතුරු අනුව මේ ඊමේල් 9ක් හරහා තමයි මේ මුදල් ගනුදෙනුව නැත්නම් මේ හැකර් මේ වැඩි දීලා තියෙන්නේ කියලා වාර්තා වෙන්නේ. මේ හැකර් සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර තමයි මේ ඊමේල් ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. වැඩේ කියන්නේ මොකක් හරි වැරදුනහමත් මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කට්ටිය මේ හැකර් ගෙන්ම තමයිලු අහලා තියෙන්නේ. අනේ මේ මල්ලි වැරදුනා, හරි මොකක් හරි කියලා. මේ මොකද්ද මේකට කරන්නේ? ඊමේල් එකක් වැරදුනහමත් ඒ හලි වෙලා එයාගෙන් මහලා අර හොරාගේ අම්මගෙන් පේන හැව වගේ වැඩක් තමයි මේක ඇතුලේ වෙලා තියෙන්නේ කියලා කියන්නේ. හැබැයි මේ හැකර් කවුද? කොහෙන්ද මේ වැඩේ කළේ? ඇත්තටම ඔහු හැකර් කෙනෙක්ද කියලා CID එක ඇහැ ගාගෙන විමර්ශනය කරනවා කියලා වාර්තා වෙනවා. මාලිමාවේ ආණ්ඩුව ආවට පස්සේ සුරාබත් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා කියලා මේ දවස්වල කතාවක් යනවා. දැන් සුරාබත් දෙපාර්තමේන්තුව අලුත් වෙලා, ඒ කියන්නේ තින්ත ගාලේ වම වෙලා නෙමෙයි. තිබිච්ච දූෂණ අක්‍රමිකතා එහෙම පොඩ්ඩක් පැත්තකට කරලා වැඩේ දැන් ලස්සනට යනවා කියලා තමයි කියන්නේ. සුරාබතු ටිකත් ගලාගෙන එනවලු ගඟ ගැලුවා වගේ. වෙලාවට වැරදෙන්නේ නැති කට්ටිය ඉඳලා තිනවා. ඒ කට්ටිය දැන් වෙලාවට වැරදෙනවා. නිලැඳුම යුනිෆෝම් එක අඳින්නේ නැති කට්ටිය ඉඳලා තිනවා. දැන් යුනිෆෝම් එක ලස්සනට අඳිනවා. කට්ටියට පොඩ්ඩක් අතේ අරින් සම්තින්න කරන් පොඩ්ඩක් එහෙට මෙහෙට පාස් කරපුවා. ඔක්කොම නතර වෙලා ගානට සුරාබතු ටිකේනවා. ඉතින් ඔය ඩීල් දාපුවා හැම ඔක්කොම නතර වෙලා කියලා වාර්තා වෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන ඔය බීඩි කට්ටියගේ ප්‍රශ්නේ බීඩි කට්ටියගේ ප්‍රශ්නෙත් ලැබෙන හතිය වෙද්දි වැඩේ ඉවර කරන්න තමයි ලෑස්තිලා ඉන්නේ කියලා අභ්‍යන්තරයේ සාකච්ඡා වෙනවා. දන්නා සුරාබදු එක මේ විදිහට චේන්ජ් කරන්න කවුද මූලිකත්වය අරගෙන තියෙන්නේ කියලා. වෙන කවුරුත් නෙමෙයි ජනාධිපති අනුර කුමාර දසානායක කියලා තමයි කට්ටිය කියන්නේ. කොහොම හරි අලුතෙන් ආපු නිලධාරිනුත් සුරාබදු එක සුද්ධ කරන වැඩේට උපරිම සහාය දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එන ලබන සතියේ මොන ගැසෙමු? කණින් කොණින් ඇසුණු කතා සමග.
0: මෙන්න දැන් ලැබුණු පුවතක්. අතුරුකිරිය ජයන්ති මාවත ප්‍රදේශයේ සිදු වූ ව්‍රයන්තුරකින් පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ පෞද්ගලික ආයතනයක සේවකයන් රැගත් බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී අනතුර සිදු ඇති බවයි. තුවාල ලැබූ පිරිස අතුරුකිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. දරුවන් අතර මුඛ පිළිකා තත්ත්වය දරුණු ලෙස වැඩිවීමින් පවතින බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසනවා. පාසල් දරුවන් මාවා, බාබුල්, තුල්, පුවක් පැකට් භාවිත කිරීමට ඇබ්බැහිවීම හේතුවෙන් අනාගතයේ දරු පරම්පරාවට කුමක් වේවිද යන්න සිතාගත නොහැකි බවයි ඔහු පැවසුවේ. නවතම වාර්තාවලට අනුව මුඛ පිළිකා රෝගීන් 3800ක් හමු වී ඇති බවත්, ඉන් රෝගීන් 3000ක් පිරිමි පුද්ගලයන් බවත්, 800ක් කාන්තාවන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. එතෙක් පෑන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: FM 95.8 Net FM.
7: Good morning. දැන් වෙලාව උදේ 7:00.

0: සතුටම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super
2: Kottuwat ganan daapu geopolitics
3: Amma kota de me aachi gena enu aginu eke katha ahanna gena ena satan virama dik karana kiyala podi teernayakata ewillu
1: Yuddhamada hanguna economics
4: Irane nevakata kiyatawat Irane warayakata yanna baha kiyala dana danama Irane kodiya gahapu neva Irane ewa
2: හඳවටේ රවුම් ගහපු ස්ටෝරීස්
5: ක්‍රිස්ටිනා කෝච්චිගෙන් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයෙන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
2: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
4: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
6: FM 95 FM 94.8 net FM Net FM Algo Town
1: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin
7: Melwa Box Barwala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasayen Ganna Puluwa Rawattannat Ba Melwa Eka Lankawa Eka
8: Prime Residences Vetin Oba Wetata Gena Ena Kolamba Navayehi Idivana The Prime Colombo
9: Rasata Gunata Uyanna
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
11: ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
12: Rhino Roofing within Handunwaden Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahitha Roofing Sheet Vedi Vistara Sandaha 13996 Amathanna
13: Union Bankwe Pension Loan Eken Mama Pelatawanna Patan Gattane
14: Vishrama Jeevithe Barak Novi Balayak Karaganna Rajya Sevaka Obata Rupiyal Million 8k Dakwa Nayak Union Bank Pension Loan
15: Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
16: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
17: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සෝදානම

0: Good morning. Velavo de hatai vinadi hayai. Bonum mani. Achinoa.
1: Mogal.
2: Mogal.
0: Bonum mani.
2: Oka kalin kiwa neda?
0: Na Latin walin good morning kiyanne bonum mani kiyala. Tava vidiyak. Salve kiyalat kiyanane. Salve kiyala kiyuwa.
2: Kamanna edi degollanta oya Latin bhashawa therna hinda oya beruna kiyala hithawa.
1: And I think money tama.
2: අවසානයේදී money tama. දැන් මේ සතියේ මේ විශේෂත්වයක් තියෙනව නේද අපේ Facebook එකට ගිහිල්ලා බලන්න. හැන්ඩි කොල්ල දෙන්නයි. නොන්ඩි කෙල්ලයි. මේ ඔන්න පින්තූරයක් අපි අද පාන්දර අරගෙන දැම්මා. හේතුව තමයි අද සහ හෙට මේ කාලයේ ලෝකේ કૃතිම බුද්ධිය පිළිබඳව කතා කරන දවස්.
1: ඔව් ඒ කියන්නේ නෝවා මේ ඊයේ තමයි. ඒ කියන්නේ ජූලි 16 වෙනිදා ඉඳලා ඔය සතියක කාලයක් පුරාවට ලෝකේ මේ કૃතිම බුද්ධිය ගැන අගයනවා.
2: අගයනවා.
1: අලුත්ම කෝඩින්ස් ගෙනල්ලා අනේ වගේ හොඳ ළමෙක් කරන එක තමයි ඉතින් කරන්නේ. ඔන්න ඉතින් අපේ පැත්තේ තාව අපේ ඔෆිස් එකේ පැත්තේ තාව ඔය
2: ටික ගන්න දාලා දැන් අපේ එකේ පොඩි කයියක් ගහලා ටක් ගාලා ආවා
1: මේ වැඩේ නිසා.
2: ඔව් වැඩේ ඉඳ ඇඳුම් මාරු කරගෙන හැබැයි ආවා.
1: ඔව් ඇඳුම් මාරු කරගෙන ඉතින් ආවේ මේ මොන හරි දැන් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න කමෙන්ට් කරන්න අපේ Facebook
2: කමෙන්ට් කරන්න අන්න අපේ Facebook එකේ ඉන්නවා අපි හතර දෙනෙක් ඉන්නවා. કૃතිම බුද්ධියයි අපි තුන්දෙනායි ඉන්නවා. ඉතින් AI ගැන කිව්වම දැන් අද කවද්ද දවස ආජන්ටිනාවත් ඉතින් නේද මේ ලස්සන රටක් ඉඳලා අපිට ඇගීමක් තියෙනවා. ඉතින් કૃතිම බුද්ධිය අගේන සතියනේ මේක. මම බැලුවා මැච් එක දිනන එක ගැන මේ සෙට් එක මොනවද කියන්නේ කියලා.
1: හරි.
2: ඒකට විශේෂ වැඩසටහනකුත් අපි අපේ net fm youtube එකේම හාසනකොට දාන්න ඉඩ තියෙනවා. දැන් ගාමිණී අයියානේ අපේ ජනප්‍රියම එක්කෙනා ජෙමිනායි කියනවා අචි මේ ස්පාඤ්ඤය 157.1ක් මේ මොකක්ද අවස්ථාව තියෙනවා ඔවුන්ට මේ තරගාවලිය දිනන්න කියලා. ඒ කියන්නේ ලෝක කුසලානේ දිනා ගන්න. ආජන්ටිනාවට තියෙන 142.9යි. ඉතින් ඒ ජෙමිනායි කියන විදිය අපි මේ එක්කෙනෙක්ගෙන් අහලා
1: එහෙම
2: බෑනේ.
1: කීප දෙනෙක්ගෙන් අහන්න.
2: ඔව්. එතකොට මේ මෙටාලගේ තියෙනවනේ මෙනුස් කියලා එකක්. මේ ඒක කියනවා එයා කියන්නේ ආජන්ටිනාව 155ක අවස්ථාවක් තියෙනවා තරගයේ දිනන්න. හැබැයි ස්පාඤ්ඤයට මේ තියෙන අවස්ථාව 145යි කියලා. හරිද? අපි යනවා ක්ලෝඩ් අයියාට ඊළඟට.
0: ක්ලෝඩ් අයියා මගේ ෆේවරිට්.
2: ඔයාගේ වාව දන්නවද කියන්නේ?
0: සෑහෙන උදව් කරනවා
2: අයියා. ඔය අයියා සෑහෙන උදව් කරනවානේ. මේ එයා සාමාන්‍ය දත්ත විශ්ලේෂණය ගැන මේ සෑහෙන්ද මොකට කල ක්‍රියාවක් තියෙන
0: එක්කෙනෙක්.
2: ක්ලෝඩ් අයියා කියනවා ස්පාඤ්ඤය දිනනවා 155ක් ප්‍රතිශතයකින් පොසිබිලිටි එක මේ දිනන්න මේ ස්පාඤ්ඤයට 155ක් අවස්ථාවක් තියෙනවා. ආජන්ටිනාවට තියෙන්නේ එතකොට ඉතින් 145ක් අවස්ථාවක් කියලා තමයි එයා ගෙස් කරන්නේ. ඉතින් මේ මම ටිකක් තදින් ඇහුවා මේ නිකන් ඔය වගේ නෙමෙයි හරියට කියන්න කියලා. ඉතින් එයා හරියට ගණන් හදලත් ඉතින් අර උත්තරේම තමයි
1: දුන්නේ.
2: මේ ඒ කියන්නේ හරියටම ගණන් හදලා ඊට පස්සේ එයා ඉඳන් කියනවා ස්පාඤ්ඤයට 160ක් විතර තියෙනවා නුවන් ආජන්ටිනාවට ඉතින් 140ක් වගේ තමයි තියෙන්නේ කියලා. අපේ ජනප්‍රියම එක chat GPT නේ. chat GPT ගෙන් මම ඇහුවා මේ දැන් ඔයාට අනුව මේ ලෝක ශූරයන් මෙවර වීමේ සම්භාවිතාවය කාටද වැඩිපුර තියෙන්නේ
1: කියලා.
2: එයා කියන්නේ ස්පාඤ්ඤයට 160ක් තියෙනවා 140ක් ආජන්ටිනාවට කියලා. කවුද කියන්නේ?
1: chat GPT.
2: ඊළඟට දැන් මේවා මුග ගොඩාක් ඇමරිකන් බේස් එවනවා. තව මෙයාගෙන උත් එහම මම මේ මෙටා AI කලින් මෙටාලට දෙකක් තියෙනවනේ මෙනුස් කියලා එකක් තියෙනවා. මේ මෙටා AI කියලා ඔය Facebook එහෙම යනකොට එන එක තියෙනවනේ. ඒකට අනුව එයා කියන්නේ ස්පේන් 155යි ආජන්ටිනා 145යි කියලා මේ ඒකෙත් ස්පාඤ්ඤ තමයි මේ වැඩි හරියක් දිනනවා කියලා කියන්නේ. ඊළඟට අපි ගියා අතෙන්දි විතරක් මේ ඩීප් සීක්. එයා චීන එක්කනානේ. ඔව්. එයා කියන්නේත් ස්පාඤ්ඤයට 60%ක් 40%ක් අතර ස්පාඤ්ඤයට 60%ක්
1: 40%ක් අර්ජන්ටිනාවට
2: 40%ක් කියලා. වාට මතකද මේ මේ කවුද මේ අර්ජන්ටිනාව දිනනවා කිව්වේ කියලා? අර්ජන්ටිනාව දිනනවා කියලා දැන් අපි කවද ජෙමිනායි ඇහුවා. ක්ලෝඩ් ඇහුවා.
1: ඉස්සලාම ජෙමිනායි.
2: ඉස්සලාම ජෙමිනායිනේ. ඊළඟට ඇහුවේ මෙනුස්. ඊළඟට ක්ලෝඩ්
1: ඇහුවා.
2: ඊළඟට ඩීප් සී. ඊළඟට මොනවාද මෙටායයි. ඊළඟට චැට් ජීපීටි.
1: චැට් ජීපීටි.
2: ඒගොල්ලෝ ඔක්කොමලා වැඩි හරියක් කිව්වේ හැම එක්කෙනාගේම 50-55 ඉක්මවලා තිබුණා මේ ස්පාඤ්ඤ දිනනවා කියලා. හැබැයි මෙටාලගෙම අනිත් AI එක වෙනස් කියනවා මේ දිනන්නේ අර්ජන්ටිනාව 50%. එයා විතරයි කියන්නේ. එයා විතරයි කියන්නේ අර්ජන්ටිනාව දිනනවා කියලා. ඉතින් මම මේ ක්ලෝඩ් සහ ජෙමිනායිගෙන් විමසුවා වැඩිම වෙලාවක් මේ අතන මේ හරියට බැලුවොත් ඒගොල්ලන්ගේම නෙමෙයි ඇහුවේ. දැන් මේ මේ දත්ත විශ්ලේෂණය කරනෝනේ ඔට්ටු කරුවෝ.
1: ඔව්.
2: මේගොල්ලෝ තමයි මේ මේ රේඩියෝ කාරයනේ මේ විශ්ලේෂණය කරන්නේ. කවුද කියන්නේ ග්‍රවුන්ඩ් එකේ තනකොළේ ගහේ ඉඳලා කෝටි ගණන් ඔට්ටුනේ අල්ලන්නේ. එතකොට ඔප්ටා කියලා තියෙනවා එහෙම ඔට්ටු අල්ලන අයට දත්ත විශ්ලේෂණය කරලා දෙන එකක්. ෆොට් මොබ් කියලා එකක් තියෙනවා. මේ ඊළඟට සාමාන්‍යයෙන් ඔය ක්‍රීඩා මොනවාද ක්‍රීඩා මාධ්‍යවේදීන් ගොඩක් විශ්ලේෂණ ගන්නේ මැච් බින්ගෝ කියන matchbingo.com.uk කියන වෙබ්සයිට් එකෙන් තමයි ගොඩක් ඔය ක්‍රිකට් ගැනත් ඒගොල්ලෝ විශ්ලේෂණ කරනවා. ඒගොල්ලෝ කියන විදිහට මුළු මේ තරඟාවලිය පුරාම බෝලේ වැඩි හරියක් 65.7% මේ බෝලේ තමන්ගේ පැත්තේ තියාගෙන ඉඳලා තියෙන ස්පාඤ්ඤය. ඊළඟට ජර්මනිය, තුර්කිය තුන්වෙනි ස්ථානය, දකුණු කොරියාව ඊළඟට, ඇල්ජීරියාව පස්වෙනි ස්ථානය, ආර්ජන්ටිනාව ඉන්නේ 6වෙනි
1: ස්ථානයේ.
2: එතකොට අංක එකට මේ මැච් එකේදී වැඩි කාලයක් ස්පාඤ්ඤයි කකුලේ ගාව තමයි බෝලේ
1: තිබිලා තියෙන්නේ.
2: 6වෙනියට ආර්ජන්ටිනාවේ ගාව තමයි බෝල
1: තිබිලා තියෙන්නේ.
2: ඊළඟට මොරොක්කෝව ඉන්නවා 7ට, 8ට පෘතුගාලය, ඉංගලන්තේ ඉන්නවා 9ට, 10ට ප්‍රංශය ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි වැඩිම ප්‍රමාණය තමන් පන්දුව වැඩි කාලයක් මේ පිටියේදී තියාගෙන හිටපු කණ්ඩායම් විදිහට මේ අපිට පේන්න තියෙන්නේ. කොහොම වුණත් ඉතින් අර AI සමරන දවස්
1: හින්දා
2: අපි විශේෂයෙන් AI ගැන හොයලා බැලුවා. AI ලා මොකද මැච් එක ගැන කියන්නේ කියලා. ඉතින් ඒ අනුව වැඩිම AI ප්‍රමාණයක් කියන්නේ ස්පාඤ්ඤ දිනනවා කියලා. එකම එක්කෙනෙක් කියනවා ආර්ජන්ටිනාව දිනනවා කියලා. අපිට නම් ලොකු සන්තෝෂයක් තියෙනවා මේ මැච් එකෙන්. අපේ 100% සන්තෝෂය ඔක්කොටම වෙන්නේ. ලන්දේසි, ඉංග්‍රීසි, පෘතුගීසි තුන් දෙනාව දොට්ට ගියා. නැද්ද?
1: ඔව්.
2: ඒක
1: නේතුරු නෑනේ කවුරුත්
2: නෑ. ලන්දේසිත් එළියේ, ඉංග්‍රීසිත් එළියේ, පෘතුගීසිත්
1: එළියේ.
2: ඉතින් ඒකින්ද අපිට පොඩි කුරිට සතුරක් තියෙනවා.
1: තියෙනවා.
2: ඒ සතුරත් එක්ක අපි ඉෂක්‍රායක් අද පටන් ගන්නවා.
1: ඇල්බටවුන්.
2: හවසටත් හරි කෙලියක් තියෙනවා අපේ DJ නයිට් එක.
1: ඔවනේ.
2: ස්පාඤ්ඤ දින්නත්.
1: ආර්ජන්ටිනාව දින්නත්.
2: අපි ලංකාවේ කොල්ලෝ හරිය.
1: අපි ඒක නත් කියන්නම් හිමින් සරේ. ඊට කලින් අපි හිමින් සරේ ශකීරා බල්ලෙමු.
0: ශකීරා බල්ලෙමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Dahana Meai
2: Haboma Behaganna Ratti 3 in 1 Day Bonna Ratti 3 in 1 Day Itarai
3: Malli Ehi Ratti 3 in 1 Day Kamma Bonna Kiyanne
2: Kiri Te Sini Ekka Pack Ekene Sir Kaduwa Damma Kalawan Kara Vinadiyen Hari Padamata Tea Ek Ready ඉක්මනට යන්නත් පුළුවන් නේ. කාලේ හරි වටිනවනේ සර්.
3: රත්ති 3 in 1 පැක් එක දුනා. බෑග් එකේ තියාගන්න එක වටිනවා.
2: ඇයි කෙතරට ඔෆිස් එකට? ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිතේ.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: අපෙකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක Prime Colombo
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333 ප්‍රයිම් කොළඹෝ
4: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Very stress on the hall. The Hatunai Anuhayamatan.
9: Kavadat Alu Kagit Nit.
10: FM Anupaha. FM Anuhatarai Dashuma Ata. Neth FM.

0: උදේ 7යි විනාඩි 24යි අල්ගොටාම වෙලාව. අපි යනවා.
1: කොහෙද යන්නේ?
0: උදේ පාන්දරම.
1: අර අපේ එයා ඉන්නවා පහල.
0: ඉන්නන් තාම.
1: ඔය ප්‍රශ්න තියෙනවා නම් ගිහිල්ලා අහන්න.
2: ඉන්දි ඉන්දි මේ වමුණාද මේ වතුර බොන්න තේ අල්ලන්න.
1: උදේම සාරා මේ නුව කතා කරන්නේ ඔට්ටු ගැන. නියම ඔට්ටුවක් සුපිරි ඔට්ටුවක් දාලා තියෙනවා වයිට් හවුස් එකේ
0: එක්කෙනෙක්.
1: දන්නවද මේ ඔය ජනාධිපතිතුමා කතා කරද්දි ලංකාවේ වුණත් ලෝකේ ඕනම රටක වෙන්න පුළුවන් ජනාධිපතිවරු ඔය විශේෂ සභා අමතද්දි ටෙලිප්‍රොම්ප්ට් එක කියලා එකක් තියෙනවානේ. ඒක දිහා බලාගෙන කතා කරත් තමයි අපිට පේන්නේ කැමරාව දිහා බලාගෙන කොළ බලන්නේ නැතුව කතා කරනවා වගේ. හරිද? ඉතින්
2: හැබැයි එහෙම කතා කරන්නේ නැති ජනාධිපතිවරුත් ඉන්නවා.
1: ඉන්නවා. අනිවාර්යයෙන්ම ඉන්නවා.
2: මෙහෙම ඉතින් ඒක එහෙම බලාගෙන කතා කරයි කියලා හරි එහෙම බලා නොගෙන කතා කරයි කියලා හරි රටට කිසිම වැඩක් නැහැ.
1: ඔව්.
2: ඒක කියන්න බෑනේ.
1: කතානම් වැඩක් නැහැ.
2: ඔව්. ටෙලිප්‍රොම් ජනාධිපතිවරු ටෙලිප්‍රොම්ප්ටරේ දිහාගෙන බලාගෙන කතා කරන ඉතින් කතික හැකියාව අනුවනේ. බලාගෙන කතා කරන ජනාධිපතිවරුත් ඉන්නවා ලංකාවෙත් හිටියා. එහෙම නැති ජනාධිපතිවරුත්
1: ඉන්නවා
2: ලංකාවෙත් හිටියා සහ ඉන්නවා. ඉතින් ලෝකෙත් එහෙමයි. හැබැයි ඉතින් රටවල් වලට ටෙලිප්‍රොම්ප්ටරේ දිහා බලන් කතා කරනවද නැද්ද කියන එක කිසිම අදාළතාවයක් නැහැ.
1: අදාළතාවයක් නැහැ.
2: ඒගොල්ලෝ කරන වැඩ තමයි අදාළ.
1: වැඩ තමයි අදාළ වෙන්නේ. කොහොම හරි ඉතින් දැන් බලන් කතා කරනවානේ. අනිත් සජ්ජාති නමතද්දි වෙන්න පුළුවන්. ටීවී එකේ නිවුස් කියද්දි වෙන්න පුළුවන්. ටෙලිප්‍රොම්ප්ට් එකක් තියෙනවා. ඉතින් වයිට් හවුස් එකේ මේ ට්‍රම්ප් ජනාධිපතිතුමාටත් ටෙලිප්‍රොම්ප්ට් එකක් තියෙනවානේ. වයිට් හවුස් එකක් නැති වෙන්න බෑනේ. අපේ තියෙනවා.
2: අපේ එකක් නෙමෙයි ගොඩක්
1: තියෙනවානේ. ඉතින් ඒකින්ද වයිට් හවුස් එක නැති වෙන්න දෙයක් නැහැ. දැන් ඕක ක්‍රියා කරන කෙනෙක් ඉන්නවානේ. ඕක බාරව එක්කෙනෙක් ඉන්නවා.
2: සාමාන්‍ය
1: ඔපරේටර් කෙනෙක් ඉන්නවා. ජනාධිපතිතුමාගේ කතාව සාමාන්‍යයෙන් කලින් එයාට එනවා. ස්ක්‍රිප්ට් එක එනවා. එතකොට න්යායකට ෆෙඩ් කරලා තියාගෙන ඉන්නේ දැස්ති කරලා. මේ මිනිස්සයා කතාව කලින් එනවානේ. ජනාධිපතිතුමාගේ කතාවේ තියෙන මේ දේවල් කියලා කලින් ඔට්ටු දාලා. ඩොලර් ලක්ෂයක ඔට්ටු දාලා
2: ජනාධිපතිතුමා කියන්නේ
1: අද රැට මේක කියන්නේ කියලා ඔට්ටු දාලා ඉතින් අහු වෙලා තියෙනවා. මනුස්සය ගාවට කතාව කලින් එනවනේ.
2: ඔය වගේ මරු කතාවක් තියෙනවා චී. හරිද? මේ නමත් එක්කම කියන්න ඕනේ. අපේ නෝමන් අයියා, නෝමන් පලියවඩන මේ දිවයින පුවත්පතේ සෞර්ධ මාධ්‍යවේදියා මගේ මොනවාද මේ උදරා සම්පන්න මිත්‍රය කියන්නේ බොක්කේ මිත්‍රයෙක් කියලා කියන්නේ. ඒකෙන්ද මාත් එක්ක තරහා වෙන එකක් නැහැ ගමේ මිනිස්සයා. මේ නෝමන් අයියා ගැන ඉතින් ඔය වගේ රස කතා ගොඩක් තියෙනවා. දවසක් දැන් යනවනේ අර විදේශ රටවල් වලින් නියෝජිතයෝ ආවම මේ වාර්තා කරන්න යනවනේ. වාර්තා කරන්න ගියාම මේ ජපන් ජනාධිපති හරි ජපන් කවුරු හරි නියෝජිතයෙක් ඇවිල්ලා. නියෝජිතයෙක් ඇවිල්ලා දැන් ජපන් භාෂාවෙන් එයාගේ කතාව දෙනවලු. අනිත් කාටවත් තේරෙන්නේ නැහැ. නෝමන් අයියා ලියනවලු නෝට්බුක් එකේ නෝමන් අයියා ලියනවලු. අපි අනිත් සහෝදර මාධ්‍යයෙන් බලන්නට දැන් මේ ජපන් ආදේ තනිකර ජපන් වල ඉන්න කතා කරන්නේ.
1: මෙන්න මේ ලියනවා.
2: මෙන්න මේ නෝමන් අයියා ලියනවානේ. මේ කියලා කොහොම හරි දැන් අනිත් අයටත් මොකක් හරි දැන් නිවුස් එකට අරන් යන්න ඕනේ. අනිත් පත්තරවල මේ රේඩියෝ වලින් ආපු මාධ්‍යවේදීනුත් දැන් නිවුස් එකට දැන් ආවා. මේ උත්සවයට සහභාගී වෙලා නිකන් හිස් අතින් යන්න බෑනේ. ඊට පස්සේ මේ නෝමන් අයියන් කියලා නෝමන් මේ අර මම දැක්ක මේ ඔයා මේ ලියාගෙන ලියාගෙන යනවා මේ ඔයා ජපන් දන්නවද? ඔව් ටිකක් දන්නවා. ඉතින් මම මේ කියන ඒවා මේ දන්නවා. ඉතින් මම මේ ලියාගත්තනේ කියලා කිව්වා. අය ඔයාලත් ඕනද කියලා අහලා. දැන් මෙහෙම කියලා දෙන්නේ මේ අපේ ගුවන් සංස්ථාවේ මේ හිතවත් මාධ්‍යවේදියෙක්ගෙන් තමයි ගිහිල්ලා එහෙම කතා කරාම කියලා තියෙනවා. අනේ නෝන් අය දෙන්නකෝ මේ මෙහෙම මම මුකුත් දන්නේ නැහැ ජපන් භාෂාවෙන් කතා කරේ. කොහොම ඉන්න මල්ලි මෙන්න මේවා තමයි තිබ්බේ කියලා ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර අත්‍යවශ්‍ය සිට ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. අපි මේ උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කියලා මේ චින්චුන් මාතා ජපන් සිය ජපන් වසින් පැවසිය කියලා කොහොම හරි දැන් නෝමන් අයියා අරයට මේ ජපන් එක්කෙනා කිව්ව කතාව දුන්නා. දිනට එයා ගියා. දැන් අනිත් මාධ්‍යවේදීන් දැන් ගියා. ගිහිල්ලා දැන් නෝමන් අයියා ගිහිල්ලා දිවෙන පුවත්පතේ එතකොට එඩ්මන් මහත්තයා නෙමෙයි වෙන්නේ ඊට පස්සේ මං හිතන්නේ මේ කතෘතුමාට දුන්නම අර තියෙනවා ජපන් බසින් 100 කියලා මේ නෝමන් තෝසු දාපන් දන්නවද ඒක ලියන්නේ ආයිස මේ මන් දන්නවා මම මේ ලියුවේ මේ බොරු කියන්න එපා ආයිසේ මේ මේ මේ මේ මොනවද මේ ලියලා තින්නේ මේ මේක වෙන්න බෑනේ හරි වෙන්න බැරි නම් සා 12:45 ගුවන්විද නිවුස් එක අහන්න
1: ඒ ලියලා දීලා ඔප එක ඔය වගේ සිද්ධියක් තමයි වයිට් හවුස් එකේ තේලා දෙන්නේ කතාව කලින් හම්බෙනවනේ මෙන්න ජනාධිපතිතුමා අද රැයට කියන්නේ මේ ටික කියලා ඔට්ටු දාන්න
2: නෑ නෑ මම මේ කල්පනා කරන්නේ අපේ මාධ්‍යවේදීන්ටත් එහෙම ඔට්ටු දාන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ අපිට මෙච්චර කාලෙක මතක්ුන්නේ නෑනේ මොකද එම්බාගෝස් කියලා මේ සාමාන්‍ය මාධ්‍යවේදීන්ට දැන් රාජතාන්ත්‍රිකය කෙනකොට ඔය වගේ විශේෂ රටක ජනාධිපති කෙනෙක් එහෙම එනකොට එයාගේ ඒ කතා ඇත්තටම ජනාධිපති කිව්වට ජනාධිපති නෙමෙයිනේ. ඒකට වෙනම කතා ලියන්න වෙනම විශේෂඥ පිරිසක් ඉන්නවා ලංකාවෙත් මේ ඉන්න පුළුවන් වෙන රටවල්වත් ඉන්නවා. ඒක හැබැයි ජනාධිපතිගේ සංකල්පය ඇතුලේ තමයි ඔහු ලියන්නේ. ඉතින් ඒකයි ලස්සනට ඒ කතාව එහෙම තමයි කොහෙත්. මේ ඉතින් ඒ කතාව ස්ක්‍රිප්ට් එක එම්බාගෝ කියලා. එම්බාගෝගේ සම්බාධක සම්බාධකන එම්බාගෝ කියන්නේ එම්බාගෝස් කියලා දාලා ඒ ස්ක්‍රිප්ට් එක සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන් ගියක් අතට කලින් පත් වෙනවා ඒකේ ගහලා තියෙනවා මෙන්න මේ වෙලාව වෙනකම් මේක පබ්ලිෂ් කරන ඔයක කියලා. කියලා තමයි ඒ ස්ක්‍රිප්ට් එක දෙන්නේ මාධ්‍යවේදීන්ට. එතකොට මාධ්‍යවේදීන්ට කලින් මේක print කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ web එකේ හරි පරිසරන පත්‍රවල හරි ගහලා තියාගන්න පුළුවන්. මේ හැබැයි ජනාධිපතිතුමා කවුරු හරි අදාළ පුද්ගලයා කිව්වෙන් පස්සේ තමයි ඒක
1: දාන්න
2: පුළුවන් අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඔය වගේ එම්බාගෝ ස්ක්‍රිප්ට් කොච්චර අපිට හම්බ වෙලා තියෙනවද? අපරාධ ඔට්ටුවල නමතුණා.
1: එළිය ඔට්ටුවක් දාන්න තිබ්බා. හරි ඉතින් ඔහොම දේවල් තමයි වෙන්නේ ලෝකේ. කොහොම හරි අපි වඩ මතක් කරන්න ඕන ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. ඔය විස්තර කතා ඔක්කොම වෙන අතරේ අපි දන්නවා මේ වෙලාවේ මේ කොළඹට තදාසන්නව ජීවත් වෙන්න තැනක් තමයි හොයන්නේ. වාගේ ලිවින් ස්ටෑන්ඩඩ් එක හොඳ තැනක තියාගන්න පුළුවන් විදිහක් තමයි ඔයා හොයන්නේ. එහෙනම් ඉතින් ඔයා යන්න ඕනේ ද ප්‍රයිම් කොළඹ ඉන් කොළඹ 9 by ප්‍රයිම් රෙසිඩෙන්සිස් අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකට. වැඩේ දැන් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ සාරා. ඔයාට ඕන නම් මෙන්න මෙහෙමයි. කාමර දෙකේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. කාමර තුනේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් වර්ග අඩි 1125ක විශාලත්වයෙන් යුත් අපාර්ට්මන්ට්ස් තමයි ඔය වෙනුවෙන් තියෙන්නේ. ඒ වගේම තමයි 7 ෆ්ලෝ පාකින් එකක් තියෙනවා.
0: තට්ටු
1: හතක්ම පාකින් නේ. හොඳට ආයෙත්ින් ඇති වෙන්න පාක් කරගන්න
0: ඕන. තට්ටුක පාක් කරගන්න.
1: සාමාන්‍යයෙන් කොළඹට ආවට පස්සේ ලොකුම ප්‍රශ්නේ වාහන තියාගන්න එකනේ. වාහනේ කොහෙත් තියන්නේ කියන එකනේ. ඉතින් මෙතන එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ
0: නැහැ.
1: වාට රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට පුළුවන්කම තියෙනවා ඔයගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඒ වගේම තමයි වාට අවුරුදු 4ක සහන කාලයක් හම්බ වෙනවා මේක හිමින් සැරේ ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවාගෙන යන්න. ඉතින් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට මෙන්න මේ නම්බර් එකෙන් 0810 7333 0810 7333 බේස් ලයින් රෝඩ් එක පේන මානේ
0: තියෙන.
1: හරිද? එහෙනම් ලොකු දුරක් යන්න නැහැ.
0: ඉතින්
1: මෙලියට ආවට පස්සේ බස් තියනවා, කෝච්චි නම් කෝච්චි, අර මෙට්‍රෝ නම් මෙට්‍රෝ බස්.
0: ඔව් දැන් බේස් ලයින් එකේ මෙට්‍රෝ එකකුත් තියෙනවා.
1: මෙට්‍රෝ එකකුත් තියෙනවානේ. ගෙලින්ම ඉතින් ඔෆිස් එකට නැත්නම් ඉස්කෝලෙට හරි පහසුවෙන් යන්නෙන්න පුළුවන්.
0: යන්න පුළුවන්. රයිට් ඒත් එක මතක් කරනවා ඔයගලන්ට LB එකේ ගිහිල්ලා ඔයගලන්ගේ ෆික්ස් ඩිපොසිට් එක අදම ඕපන් කරන්න කියලා. මොකද මේ වගේ රේට්ස් මන්න හිතන්නේ වෙන කොහෙවත් ඔයගලන්ට හම්බෙනවා ඇති.
1: හම්බෙනවා ඇති කියලා නේ. ඉතින් මතක් කරන්න ඕන දැන් ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ස්ථාවර තැන්පතුවකදී මාස 25ක ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඔයාට හම්බෙනවා කල්පිරෙද්දී 14.5ක පොලියක්.
0: රයිට්.
1: ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දී 13.5ක පොලියක් හම්බෙනවා. ඒ වගේම තමයි වෙනත් ඕනෑම ස්ථාවර තැන්පතුවක්.
0: ඒ කියන්නේ
1: මේක ජේෂ්ඨ පුරවැසියන් විතරක් නෙමෙයි සාරත් දින 50කින් කල්පිරෙද්දි 111.12ක් දින 200කින් කල්පිරෙද්දි 111.62ක පොලියක් හම්බ වෙනවා.
0: ඉතින්
1: යන්න LB ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ආගේ FD එක දාන්න. ඔයාට යන්න ඕනෙත් නෑ LB SIM app එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාට පුළුවන් ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක
0: ඔයාගේ
1: FD එක ඇක්ටිව් කරගන්න. ඒ වගේම තමයි මැනේජ් කරගන්න සහ FD එකෙන් ඔයාට ලක්ෂ 3ක් දක්වා ක්‍රෙඩිට් එකක් ණයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වැඩි විස්තර දැනගන්නවත් කෝල් එකක් දෙන්න LB finance එකට. මෙන්න මේකයි නම්බර එක 0112200 0112200
0: රයිට්. දැන් අද නෙමෙයි ඊයේ රෑ.
1: ඔය
0: දවස්වල හොඳට නිින්ද ගියාද?
1: අපිට ඉතින් නිින්ද ප්‍රශ්න
0: තියන්නේ ඉඳියන්නේ නැහැ. ඉතින් ඔය දිනවල මම කියලන්නේ තියෙන
1: දාම්බෝ නිින්ද යන්නේ නැත්තේ නිින්ද යන්න නැති වැඩ කරාම අපිට නිින්ද යනවා
0: සහ
1: අපි ගාව තියෙන මැට්‍රස් එක.
0: ඔව්.
1: දම්රෝ ෆෝම් මැට්‍රස් ගැන මතක් කරන්න ඕන. සාමාන්‍යයෙන් සැප නිින්දකට ඇත්තටම ඕන කරන දේවල් කිහිපයක් තියෙනවානේ. සාධක සපුරන්න ඕන. ඒ පළවෙනි සාධක තමයි ඔයාගේ මානසික සුවේ තියෙන්න ඕන.
0: මොනමෙත් එකඟව ජීවත් වෙන්න.
1: අන්න ඒකයි. මොනමෙත් තිබ්බත් නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්න බැරි වැඩ කරලා තිබ්බොත්.
0: තිබ්බොත්.
1: ඒකට කරන්න දෙයක් නැහැ. හරිද? අන්න මානසික සුවේ තියෙනවා නම්, ඔයාට guilty feelings නැත්තම්,
0: කිසි
1: ප්‍රශ්නයක් නැත්තම්, ඊළඟට ඔයාගේ මැට්‍රස් එක. අන්න physical දේවල්, භෞතික දේවල්, නිදාගන්න මෙට්ටේ නියම ප්‍රමිතියෙන් තියෙන්න ඕන.
0: ඉහිං ආංශ වෙනවම දාඩිය දානවා
1: නම්. දාඩිය දානවා නම්.
0: නම් රත් වෙනවන්නේ දාලා
1: වගේ නම්.
0: නිින්ද යන්න බෑනි.
1: බෑනේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් දන්නවා මෙට්ටයක් සතියක් විතර නිදාගත්තට පස්සේ ඕක කෙලින්ම මෙහෙම එක එක තැන් වල ආවාට වගේ හැදෙන්න පටන් ගන්නවා.
0: ඊට පස්සේ හංසනවාම ඇඳේ ලෑල්ල තමයි අහුවේ.
1: අහුවෙන්නේ.
0: මෙට්ටයක් නැහැ.
1: උදේට හැරෙද්දි ඊට පස්සේ එක එක ලෙඩ හරි මෙහෙ රිදෙනවා. ඉතින් ওই ප්‍රශ්න මුකුත් නැහැ. වා මේ නිදිය ගන්න දම්රෝ ෆෝම් මැට්‍රස් එකක නම් ඕන දැන් ඔයාලට දම්රෝගෙන් 115ක වට්ටමකුත් හම්බ වෙනවා සාර. හරිද?
0: රයිට්.
1: ලංකාවේ ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාලට දම්රෝ ෆෝම් මැට්‍රස් මිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රදර්ශනාගාරම තියෙනවා 160ක් විතර ලංකාව පුරා. මේකින්ද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම ප්‍රදර්ශනාගාරයකින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ෆෝම් මැට්‍රස් එකක් මිල දී ගන්න. ඒ වගේම ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ ඕන දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: යන්න දම්රෝ එකට.
0: දම්රෝ එකට යන්න. එතකොට මෙට්ට විතරක් නෙමෙයි ඔයාලට තව ගන්න ඕන තරම් දේවල්
1: ගෘහ භාණ්ඩ නම් ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ නම් ඒවා.
0: ඒ
1: ඕන තරම් ඔයාලට choices තියෙනවා. මෙට්ටත් ඔයාලට choices තියෙනවා. ඔයාලට කැමති විදියට ගන්න පුළුවන්. ඒකින්ද යන්න දම්රෝ එකට.
0: දම්රෝ එකට. රයිට්. අද අපේ DJ night එක තියෙනවා Friday. එක ගණක් මතක් කරන්න. ඊට කලින් මතක් කරන්න ඕනේ කසාගල සුපර් මාකට් එකට යන්න. අතුරුගිරි තියෙනවා. ගණේ මුල්ල, නාරම්වල, තව කොහෙද තියෙන්නේ ගම්පොළ.
1: ගම්පොළ තියෙනවා නුවර පැත්තට ගියොත්. ඒ වගේම තමයි රට මැද්දට ගියොත් මාතල ඒවට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට ඔන්න කසාගල අලුත්ම ශාඛාවක් ඕපන් වෙනවා මාළඹේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ලංකාව පුරාම ලොකු network එකක් හදන්න තමයි ඒගොල්ලෝ මේ වෙනකොට plan කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඔයාට ළගම ප්‍රදේශයට ඔයාගේ අහල පහලට කසාගල green supermarket එකක් අනිවාර්යෙන්ම එයි. ඉතින් අඩුම මිලට නියම ප්‍රමිතියෙන් දේවල් ගන්න නම් ඔයාට අත්‍යවශ්‍ය ගන්න භාණ්ඩ වෙන්න පුළුවන්, grocery items වෙන්න පුළුවන්. යන්න කසාගල green supermarket එකට. ඒ වගේම තමයි උදේ පාන්දරම මතක් කරන්න කියලා අපිට ඔන්න අසා කිව්වා. DJ night එක ගැන. අද පොඩි වෙනසක් කරලා තියෙනවා. හරිද? වෙනසක් කරලා තියෙනවා. මොකක්ද අන්නද වෙනස?
0: මොකක්ද වෙනස?
1: වෙනදට සාමාන්‍යයෙන් පළාත් දෙකක්, ඩිස්ත්‍රික්ක දෙකක් එහෙමනේ අපි ගැටෙන්නේ. අපි බැලුවා ඇයි අපි ඒකීය ලංකාවක් ඇතුළේ තවදුරටත් ගැටෙන්නේ කියලා. ඒකෙන්ද අපි තීරණයක් කරා මෙන්න මේ විදිහට ටීම්ස්. හරිද? දැන් DJ කිව්වට පස්සේ සාර වෙනම ඉන්ඩස්ට්‍රි එකක්. ලෝකෙ ගත්තට පස්සේ බිලියන්ස් වලින් ගණන් කරන ඉන්ඩස්ට්‍රි එකක්. ඒක ඇතුළේ ඉතින් කම්පිටිටර්ස්ලා සෑහෙන්න ඉන්නවා. තරග වදින කට්ටිය ඉන්නවා. ඔයාට වඩා ඕ DJ අපි තමයි DJ ගහන්න කියලා එහෙම කියන කට්ටිය ඉන්නවනේ. එහෙම තැන් තැන් වල කියලා හරියන්නේ නැහැ. එන්න ඕනේ අපේ platform එකට. ඔන්න අපි කට්ටියට open කරලා තියෙනවා. අද teams දෙකක් එනවා. teams දෙක මෙන්න මෙහෙමයි. පළවෙනි team එක DJ තරු, DJ තරුජේ සහ DJ සෛරා. ඊළඟ team එක තමයි DJ වාස් සහ DJ කිසා කියලා කියන්නේ. මේ team දෙකේම සුවිශේෂීත්වයක් තියෙනවා. ලංකාවේ ලාබාලම female DJ ලත් අද ඔන්න එනවා.
0: right.
1: ලාබාලම female DJ ලා බොහෝ දුරට.
0: okay.
1: අද අපේ office එකේ ගොඩක් අය.
0: ඔව්.
1: රැට් ඉදි.
0: රැට් ඉදි.
1: අද ඕවර්ටයිම් කරනවා.
0: මටත් හිතෙනවා.
1: ඔන්න ඔය මමත් ඕවර්ටයිම් කරලා බැලුවේ සෙනසුරාදා දිහාවේ ඉන්සරේ ගෙදර යන්න කලබල නොවි මා ඉන්නවයි දෙන්නම. ඉතින් අද වෙනස් විදිහකට වෙනස් වැඩක් යන්නේ.
0: ඔයාලට
1: පුළුවන් අපේ live stream එක බලන්න, vote කරන්න, share කරන්න, comment කරන්න. නේ? comment කරලා like විතරක් දාන්න බෑ. එතකොට කැතයි heart අර කයා ඔක්කොම දාන්න ඕනේ නේ.
0: ඔක්කොම දාන්න ඕනේ.
1: ඔක්කොම දාන්න ඕනේ. like දාන්න නම් මම කැමති නෑ.
0: කැමති නෑ.
1: like දැම්මම අවුල් යනවා.
0: ඔතන තරහින් වගේ නේ. fit එකක් දාන්න.
1: ඔන්න ඔය දාන් ගියා වගේ. එහෙම එපා. ඉතින් ඔය විදිහට පුළුවන් live stream එක බලන්න. එන්න අපේ FB එක පැත්තේ. එහෙමත් නැත්නම් ඔයා දන්නව රෑ 9 වෙද්දි FM 94.85 අපි වහගෙන ඉන්න පුළුවන් රෑ 12 වෙනකන් DJ night එක.

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදේ 7:42 දැන්
4: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
5: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩ වලට වැලි සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
4: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
4: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
5: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
7: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නෑ
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: වාව්! ඇඟ ටින් එකක්?
14: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
15: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
16: දැන් ඕන නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
17: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
8: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV. නිල විකාශක.
18: Meltdol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.

0: අදේ 7යි විනාඩි 49යි අල්ගටෝම වෙලාව.
1: හරි එහෙනම් 8න් පස්සේ. හරිද ඉක්මනට වා යන්න ඕන ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට.
0: Yes.
1: 9 විතර වෙද්දි ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට දැන් මම අපි මතක් කරන්න බෑ. ඔය වැඩට යන්න
2: මම වෙන්න ඕන. බලන්න යන්න නේද?
1: ඔව් ඒකනේ. දැන් මම මතක් කරලා තියෙන්න ඕන. ඉතින් අපිට කිව්වා NSB බැංකුව වාට මෙන්න මෙහෙම කියන්න කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දත්ත පද්ධති මේ වෙනකොට යාවත් කාලීන කරමින් ඉන්නවා.
0: හරිද?
1: එතකොට වාට දැන් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ගිණුමක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තියෙනවා ගොඩාක් ලංකාවේ අයට. ඉදිරි කිරීමේ පුරුද්දව පටන් ගත්තේ එතනින්නේ. ඉතින් එහෙම තියෙන බැංකු ගිණුම් වලට අදාළ දත්ත අර know your customer form එකේ වා පුරවපු දත්ත මේ වෙනකොට සමහර විට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සමහර විට එහෙම නැති වෙන්නත් පුළුවන්. I think ජාතික හැදුනුම්පත් අංක ඊට පස්සේ වාගේ තැපැල් ලිපින ඊට පස්සේ දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපින ඊමේල් එක මේ වගේ දේවල් ඔන්න ඔයාට දැන් අප්ඩේට් කරගන්න chance එකක් දීලා තියෙනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔයා බැංකු ගිණුම පටන් ගද්දි තිබ්බ දත්ත මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා නම් ළගම තියෙන ඔයාගේ බැංකු ශාඛාවට ගිහිල්ලා ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට ගිහිල්ලා මේ දත්ත ටික මේ තොරතුරු ටික අලුත් කරගන්න කියලා මතක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා account එක හදද්දි තිබ්බ number එක නෙමෙයි නම් දැන් තියෙන්නේ. ඒක අප්ඩේට් කරගන්න ගිහලා සිස්ටම් එකට මෙන්න මේකයි අලුත් නම්බර් එක කියලා කියලා එන්න දාලා එන්න. සහෙම වෙනස් වීමක් වෙලා නැත්නම් ඒකත් වෙරිෆයි කරන්න ගිහිල්ලා මොකද වඩාත් ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ඔයාලට ලබා දෙන්න තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ වැඩේ කරන්නේ.
0: රයිට්. ඒක නිසා අපි කිව්වා වගේ හොඳ ළමයි ටිකක් වෙලා ගිහිල්ලා ඔක අප්ඩේට් කරලා ඉතින් එන්න.
1: එන්න මොකද මේ ඔයාගේ account එකනේ. ඔයාගේ සල්ලිනේ. ඒ හින්දා
2: අපේ නේද?
1: අපේ නෙමෙයිනේ. ඒ හින්දා ඒ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.
0: රයිට්. ඊට පස්සේ අපි යනවා Rhino roofing sheet එකක් දාන්න. මේ මම තාම ගියක් හදන්නේ නැහැ.
1: හැබැයි
0: හදන කාලෙක.
1: හදන කාලෙක.
0: අනිවාර්යෙන් දාන්නේ Rhino. හැබැයි අපි දන්න ඕගොල්ලෝ ගොඩක් අය මේ දාසල ගිවල් හදන ගමන් ඇත්තේ. එහෙම නී ඉන්නේ. එතකොට Rhino දාන්න අමතක කරන්න එපා කියලා මතක් කරනවා. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා නේ ආචි.
1: අනිවාර්යෙන්ම. ඒකට විද්‍යාත්මක හේතු තියෙනවා. සයන්ටිෆිකලි ප්‍රූව් කරපු හේතු තියෙනවා. හේතු දෙකක් තියෙනවා. අපි එකක් වාටි ඉස්සෙල්ලා මතක් කරන්නම්. පළවෙනි හේතුව තමයි මේ ස්වාභාවික මැටි ආලේපණය.
0: රයිට්.
1: ඒ කියන්නේ මේ ෂීට් එකේ යටපැත්තේ සාර ස්වාභාවික මැටි ලේයර් එකක් තියෙනවා. මේ ලේයර් නිසා එක පැත්තකින් ආයවට සිවිලිමක් කොණ වෙන්නේ
0: නැහැ.
1: යටේ ඉඳන් බැලුවට පස්සට සිවිලිමක් ගැහුවා වගේම ලස්සනට ඔයගේ වහල පේනවා. අනිත් හේතුව තමයි මේ මැටි ලේයර් එක නිසා ඔයගේ ඇතුලේ රස්නේ රැදෙන්නේ
0: නැහැ.
1: වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ හීට් එක හීට් වේව් යන්නේ ඔය යුරෝපේ පැත්තේ එහෙම. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් රස්නේ මිදෙන්න නම් නැත්තම් ඔය තාපය කියන දේ ගේ ඇතුලේ රැදෙන එක වළක්වා ගන්න නම් ඔයාට තියෙන හොඳම විසඳුම තමයි මේ Rhino Premier Roofing Sheet එක.
0: ඉතින්
1: තව තියෙනවා. තව ගොඩාක් හේතු තියෙනවා ඇයි Rhino Premier Roofing Sheet එක දාන්න ඕනේ වෙන්න සහ දාන්න ඕනේ කියන්නේ. මෙන්න මේ හොට්ලයින් එකට ඔයා මේ කෝල් එකක් ගන්න. 1396 තමයි නම්බර එක. 1396 න් ඔයාට පුළුවන් කෝල් එකක් දීලා ඇයි මෙහෙම කිව්වා චීලා සාරලා නුවාල තව මොනවද තියෙන විශේෂත්වයන් කියලා අහන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ළගම ඒජන්ට් ගාවට
0: යන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ මේක මතක තියෙන්න ඕනේ මේ වෙද්දි මේ අද ෆ්‍රයිඩේ.
1: අද
0: කියන්නේ සිකුරාදා. සිකුරාදට මම ඔයගොල්ලන්ට ගේන්නේ මොනවද විජයවලින්?
1: අන්න. ඔයා පොඩි නිකන් නූඩල්ස් වලින් වැඩ කැලි දානවා නේද? සිකුරාදා වෙද්දි.
0: සිකුරාදට ගේන්නේ නූඩල්ස්. මොකද ඔයගොල්ලන්ටත් මතක් කරනවා. නූඩල්ස් එකක් හදාගන්න අපේ DJ නයිට් එක අහන්න.
1: අන්න ඒකයි.
0: නිකන්ම DJ අහලා හරියන්නේ නැහැ
1: නේ. ඒ කියන්නේ කොහොමත් කන්න බොන්න නැත්තම් හැපනින් වෙන්නේ
0: නැහැ. හැපනින් වෙන්නේ
1: නැහැ. අර්ධ වශයෙන් තමයි හැපනින් වෙන්නේ.
0: බඩ පිරෙන්න ඕනේ මොනවද?
1: බඩ පිරෙන්න ඕන. DJ නයිට් එකෙන් වාගේ හිත පිරෙයි.
0: ඊට
1: පස්සේ වාට බඩ පුරව ගන්න නම් අනිවාර්යෙන්ම ඉතින් විජේ නෝ.
2: මේම DJ නයිට් එකට නැටුවෙන් පස්සේ ආයෙ බඩ ගිනි වෙනවා.
1: ආයෙ බඩ ගිනි වෙනවා.
2: ඒකින් ද ඔය වැඩිපුර ටිකක් ගෙනත් තියාගන්න.
1: වැඩිපුර ගෙනල්ලා තියාගන්න. ඉතින් බෙරිනොවි වාට හදාගන්න පුළුවන්.
0: ඔව්. බෙරිනොවි හදාගන්න. බෙරිනොවි කන්න. නූඩල්ස් තමයි ඉතින් තියෙන්නේ.
1: අනිවාර්යයෙන්ම. ඉතින් 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය දාලා ලංකාවේ අපේ විජය තමයි විජය නූඩල්ස් වහට අරගෙන එන්නේ. ඉතින් රෑවෙන්න කලින් ගිහිල්ලා ඔයාගේ ළගම සුපර් මාකට් එකකින් වෙන්න පුළුවන්, සිල්ලර කඩේකින් වෙන්න පුළුවන්. ඔයාට විජය නූඩල්ස් ගන්න පුළුවන්කම තියෙනවා.
0: W Pilanjane බලලා ගන්න අමතක කරන්න එපා.

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333 ප්‍රයිම් කොළඹෝ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: පෘථුවියෙන්ද ළඟහරුට රේල් පාර? ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.

0: இயக்கத்திட்ட கிரியுத்துருவா ரிச் லைஃபுக்க பிரார்த்தனா கரண்ண ஒபே நவ நிவசஹோ நவ வியாபாரே சௌபாக்யன் இதிரேவி ஒபே நவ அரம்பமட கிரி இதிரேவா ரிச் லைஃப்
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවින සදිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
7: FM 95 94.8 Net FM දිවයින පුරා.
8: වෙලාවෝ දෙ අටයිද.

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම bad news.
5: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හදිසියේ මිය ගොස් තිබෙනවා. මරණය ගිනි අවියකින් වෙඩිතබාගෙන ඔහු විසින්ම සිදුකරගෙන නැති බවටයි සැක කෙරෙන්නේ. මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මරණය සිදුව තිබෙනවා. යක්කල පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී අත්බෝම්බ දෙකක් සහ පතොරම් තොගයක් සමග පුද්ගලයෙකු අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී ඒ අනුව සැකකරු සන්තකය තිබී අත්බෝම්බ දෙකකට අමතරව පිස්තෝල පතොරම් 32ක්, M16 අවියේ පතොරම් ගැබක්, එම පතොරම් 11ක් සහ රිවෝල්වර පතොරම් 6ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම තීරුබදු රහිතව මෙරට රැගෙන ලද දුම් වැටි 34,000ක් පමණද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ටාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news, the truth people trust. FM 95.8 net FM.

0: උදේ 8යි විනාඩි 8යි අල්ගටාම වෙලාව
1: 8යි
0: ටයිමින්
1: නම් ටයිමින්
0: ටයිමින් නම් ටයිමින් කොහොම කරත් ඒක ඒ වෙලාවට තමයි එන්නේ
1: වරත් 8යි 9යි 9යි එහෙම අපිට පුළුවන් ඒ
0: වගේ
1: 7යි හරි මේ දැන් දන්නවද මේ අපි අර කිව්වනේ හීට් එක ගැන
0: මේ
1: තාපය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා බටහිර යුරෝපීය රටවල් වලට විශේෂයෙන්ම ඔය ජර්මනිය වගේ රටවල් අපි දැක්ක පහුගිය ටිකේ ඊට පස්සේ ප්‍රංශය වගේ රටවල් අපි දැක්ක ලොකු රස්නයක් දරා ගන්න බැරි විදිහේ ඒගොල්ලන්ට දරා ගන්න බැරි විදිහේ
0: හීට් වේව්
1: එකට මුණ දුන්නා පහුගිය ජූලි මාසයේ ඒගොල්ලෝ සටහන් කරා යුරෝපා ඉතිහාසයේ يعني මෑත කාලීන යුරෝපා ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වයක් වාර්තා වුණු මාසයේ විදිහට
0: ඒ
1: කියන්නේ සෙල්සියස් අංශක 40ත් 41ක් අතර ප්‍රමාණයක් වාර්තා වුණා ෆරන්හයිට් වලින් ගත්තොත් 104ක් විතර හරිද දැන් මේ රස්නෙත් එක්ක මේ රස්නේ දරා ගන්න බෑනේ මේ රස්නෙත් එක්ක දැන් ඒගොල්ලෝ කොහොමත් එහෙම එකට හුරුත් නෑනේ
0: ඒගොල්ලෝ
1: ගොඩක් වෙලාවට ওই සීත දේශ ගුණයකට තමයි හුරු වෙලා තියෙන්නේ
0: හැබැයි
1: දැන් ටික ටික මේ පැත්ත පොඩ්ඩක් ආසියාව වගේ වීගෙන එනවලු පාරවල් වල බැලුවත් ඉන්නේ එක්කෝ ඉන්දියාවේ කට්ටිය පාකිස්තානේ කට්ටිය හරිද එහෙම ඉන්දියන්
0: පොඩ්ඩක් ඒ වගේ
1: සහව දැන් ටික ටික පොඩ්ඩක් ඉන්දියාවේ ත්‍රිවිල් එහෙම මේ පැත්තට ගිහිල්ලා දිනවලු ට්‍රයි ෂෝස් එහෙම ඕන තරම් තියෙනවලු ඕන තරම් කියන්නේ සාපේක්ෂව ගත්තොත්
0: දැන්
1: සාමාන්‍ය අපි ඉංග්ලන්ඩ් වගේ ලන්ඩන් වගේ නගරයක වීදිවල බලාපොරොත්තු වෙන්නේ නැති තරමට
0: ත්‍රී
1: විලර්ස් එහෙම තියෙනවලු ටික ටික පොඩ්ඩක් අපි වගේ වීගෙන යන්නේ ඉන්දියාවට අදිසිය මොන හරි වුණොත් ඉන්දියාව ඊළඟ ඉන්දියාව බවට එක්කෝ කැනඩාව ඉන්නවර අර උතුරු ඇමරිකාව පැත්තෙන්
0: නැත්නම්
1: මේ පැත්තෙන් ඉංග්ලන්ඩ් වගේ පත් වෙන්න පුළුවන්
0: ඒ
1: තරමට ඉන්දියානු ආක්‍රමණ සිද්ධ වෙලා තියෙනවලු හරිද මේ ඉතින් අනිහින් ප්‍රශ්නෙකුත් වෙලා බවදන්නද
0: මේ
1: මගේ යාළුවේ
0: හරිද
1: එයා දැන් ওই අධ්‍යාපන කටයුතු වලට යනවනේ රට රට ගිහිල්ලා ওই දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඉන්දියන් කඩ තියෙනවනේ ඉන්දියන් රෙස්ටෝරන්ට්ස් තියෙනවනේ
0: ඒ
1: වගේ දේවල් වලින් තමයි ලු කන්නේ මොකද මේ අර රහ අපිට සමානයිනේ
0: පොඩ්ඩක්
1: අර ස්පයිසස් එහෙම ටිකක් සැරට
0: තියෙනවනේ
1: ඉතින් තමන්ගේ යාළුවෙකුත් විදේශ රටක ඒ කියන්නේ එංගලන්තේ ජීවත් වෙන යාළුවෙකුත් එක්කගෙන ගියාලු කන්න අන්න ගියාට පස්සේ මේ දැන් කනවා හරිය ප්‍රශ්නයක් නැහැ.
0: අර
1: දැන් විදේශීය යාළුවා කිව්වලු මේ කැම සැර වැඩි කියලා.
0: කැම සැර වැඩි ආ.
1: ස්පයිසස් ටික කුළු බඩු ටික.
0: සමහරවිට
1: අපේ විජය ප්‍රොඩක්ට්ස් වෙන්නත් පුළුවන්.
0: මේ
1: ලංකාවෙන් ගිහිල්ලා එහෙ තියනනේ සැරටනේ අපේ සැරට රසටනේ තියෙන්නේ. එහෙම කිව්වලු. ඉතින් යාළුවා අනිත් පැත්තට ඇහුවලු. ඕගොල්ලන්ගේ සීයලා මුත්තලා ලෝකෙම ඇල්ලුවා. මොනටද? කුළු බඩු
0: වලට.
1: දැන් කන්න බෑ
0: කියන්නේ.
1: එහෙම නුනේ.
0: මේ
1: සප්ත මහා සාගර තරණය කරගෙන ගියානේ රටවල් අල්ලන්න කුළු බඩු ගන්න.
0: මොකද කුළු බඩු යන්නේ?
1: දැන් කන්න බෑලු.
0: එහෙම
1: කියන්න එපා කියලා. හරිද?
0: දැන් ඒකනම්
1: අපි කියන්නේ කතාව හීට් එක. දැන් රස්නේ දරා ගන්න බෑනේ. දැන් මේ නිසා ජර්මනියේ ඉන්න ජනතාව
0: ඒගොල්ලෝ
1: මේ ගොඩක් වෙලාවට ෆ්ලැට්ස් වලු ඉන්නේ
0: ජර්මනිය.
1: එතකොට ස්පාඤ්ඤය වගේ රටවල ෆ්ලැට්ස් සෑහෙන්න ජනප්‍රිය විදිහක් ජීවත් වෙන්න.
0: ඒගොල්ලෝ
1: මහල් නිවාසවල තමයි ජීවත් වෙන්නේ අපාර්ට්මන්ට්ස් වල.
0: එහෙම.
1: දැන් එතන අපාර්ට්මන්ට්ස් කිව්වම මේ ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට්ස් වගේව නෙමෙයි ඈ.
0: ඒ
1: වගේව නෙමෙයි. ඒව මේ එක එක ළඟ ළඟ ගාවෝ
0: මේ හැරෙන්න ඉඩ නැති.
1: අන්න ඒ වගේ
0: දැන් කෙලින් යන්න ඕනේ. හැර දෙන්නෙක්ට මාරු වෙන්න බැරි. එහෙම
1: මොකද? ඒ වගේ රස්නේ කාලේ කොහොමත් ඉන්න
0: බෑ.
1: වැඩි ලේසිම නැහැ.
0: ඉතින්
1: දැන් ජර්මනිය කියලා කියන්නේ ලෝකයේ මේ තාක්ෂණය සම්බන්ධයෙන් ගත්තට පස්සේ බොහොම කීර්තිමත් ඉතිහාසයක් තියෙන සහ වර්තමානයක් තියෙන රටක්නේ.
0: ඔටෝමොබයිල්ස්
1: ගත්තත්, වාහන ගත්තත්, වෙනත් තාක්ෂණික දේවල් ගත්තත් ජර්මන් මේඩ් කියලා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ. අපි කවුරුත් කැමති ජර්මන් මේඩ් ඒවා ගන්න. හැබැයි ගන්න බෑ.
0: හරිද?
1: එහෙම ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. හැබැයි දැන් ඔන්න ජර්මනියේ ඉන්න මිනිස්සු එයා කන්ඩිෂන්ස් තියෙනවානේ.
0: දැන්
1: මේ රස්නෙට ඉන්න පුළුවන් වෙන්නේ ඉතින් එයා කන්ඩිෂන් එකක් තියෙන්නේ
0: බෑ. නෝනේ අනිවාර්යයි.
1: මේගොල්ලෝ අසීමිත විදිහට චයිනීස් එයා කන්ඩිෂන් මිලදී ගන්න පටන් අරන්ලු.
0: ආ ඇයි ඒ?
1: හේතුව තමයි එකක් මිල අඩුයි.
0: රයිට්.
1: අනිත් එක තමයි අඩු මිලකට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න
0: පුළුවන්.
1: ඩියුරබිලිටි එක.
0: රයිට්.
1: අන්න ඒක තමයි හේතුව. මීඩියා කියන බ්‍රෑන්ඩ් එකෙන් එන AC තමයි මේ විදිහට ගන්න පටන් ගන්න තියෙන්නේ.
0: යුරෝපයේ
1: තියෙන ඔක්කොම ගයිඩ්ලයින්ස් රෙගියුලේෂන් ඒවට ගැළපෙන විදිහට චීනේ ඔන්න හදලා රස්නේ ආපු ගමන් මාකට් එකට දැම්මලු එයා කන්ඩිෂන්ස් ටික. දැන් ඒවා උණු කැවුම් වගේ විකිණෙන්න පටන් අරගෙන තියෙනවලු.
0: ජර්මනියේ ලැජ්ජාවක් ඕක.
1: ජර්මනියට දැන් තියෙන AC විකුණ ගන්න බෑ. කොච්චර තාක්ෂණයෙන් දිනුනොත් එකක් මිල අධිකයි. ජර්මානුවන්ටත් ඒව ගන්න බෑ. යුරෝපයේ වෙන මාකට්ස් වලටත් යවන්න බෑ. මොකද මේ චීන ප්‍රොඩක්ට් එක මේ වෙනකොට මාකට් එක ආක්‍රමණය කරලා තියෙන්නේ. මොකද ඒ පැත්තෙත් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ බජට් වෙන්න ඕන.
0: බජට් වෙන්න.
1: මොනා නැතත් බජට් වෙන්න ඕන.
0: ඒගොල්ලන්ටත් ඉතින් ආර්ථික ප්‍රශ්න ඇති
1: නේද? ප්‍රශ්න තියෙනවා නේද? ඉතින් ඩොලර් 700ක් 600ක් වගේ ප්‍රමාණයකට මේ වගේ එයා කන්ඩිෂන් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවලු.
0: ඒතර
1: ලංකාවේ පැත්තට හරවල බැලුවොත් සෑහෙන ගාණක් ඈ. හැබැයි ජර්මනියේ ලිවින් ස්ටෑන්ඩඩ් එක අනුව ප්‍රශ්නයක් නැහැ. එතකොට හිතා ගන්න පුළුවන් ජර්මනිය හදන එක කීයක් විතර වේද කියලා. ඒක නිසා තමයිලු මේ වෙනකොට ජර්මන් වෙළඳ පොලේ අසීමිත විදිහට ලොකු ඉල්ලුමක් ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවලු චීනයේ නිෂ්පාදිත එයා කන්ඩිෂන්ස් වලට. යුරෝපයේ රත් වෙද්දිත් සීතල කරන්නේ
0: චීනය. ජර්මන් මැෂින්ස් කියන්නේ අචි කියන්නේ ලෝකයේ මේ සෑහෙන ප්‍රසිද්ධ මැෂින්ස් නේ. ජර්මන් මැෂින් එකක් තියෙනවා නම් මොකක් හරි
1: මොනවා
0: හරි ඉලෙක්ට්‍රොනික බඩුවකට
1: එනම් මුකුත් ඕනේ නැහැ
0: නේ. එනම් මුකුත් ඕනේ නැහැ. අය බය නැතුව ගන්න.
1: ජර්මන් මේඩ් කිව්වට පස්සේ දැන් හැබැයි මේ රස්නේ නිසා අන්න ජර්මනියටත් ඒ ජර්මන් මේඩ් ඒවා ගන්න බැරුව චයිනීස් ඒවා පස්සේ යන්න පටන් ගන්නවා. එහෙම තමයි ඉතින් සමහර ලාට මේ කල්පනා කරලා මාකට් එක අඳුනගෙන වැඩ කරන්න ඕනේ. චීනයේ කරේ වැඩි. රස්නේ එනකන් ඉඳලා තමන්ගේ ලෝ බජට් හැබැයි කල්පවතින ඩියුරබල් එයා කන්ඩිෂන්ස් ටික දැම්මා යුරෝපාවේ වෙළඳ පොළට
0: මාකට් එකට.
1: දැන් ඉතින් උණු කැවුම් වගේ විකිනේනවා. ජර්මනියේ ඉන්නවා බලාගෙන තමන්ගේ එයා කන්ඩිෂන්ස් ටික විකුණ ගන්න බැරුව මෙච්චර රස්නේ තිබිලා.
0: මෙච්චර රස්නේ තිබිලා. හරි මේඩ් ඉන් චයිනා ඒගොල්ලන්ගේ ඉතින් ස්ට්‍රැටජි එකක් ඒක හරියට කරගෙන යනවා ඉතින්.
1: ඒක හරියට කරගෙන යනවා. ඇත්තටම මේ සාරකේ වගේ මේඩ් ඉන් චයිනා කියලා කියන්නේ ස්ට්‍රැටජි එකක්. උපායක්. උපාය මාර්ගයක්. ඒකින්ද මේඩ් ඉන් චයිනේවත් ඕනවට වඩා ගන්න එපා.
0: ඕනවට ගන්න එපා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ.

0: भाई चाय पिएगा क्या?
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ස්විස්ටෙක් ගන්න ඕනේ

0: ಹೌಎನ್ ಗೇಟ್ ಹತ್ತರ ಅವರದು ಅನುವಾಕ್ಪುರ ಶ್ರೀಲಂಕೆಯ ಮಾವರುಂಗೆ ಹರಿತೀರಣೆಯ ದರುವಾಟ ಕಿರಿಪಿಟಿ ಲಬಾದೀಮಟ ಪೆರ ಸ್ಯಾಮ ವಿಟಮ ಸೌಖ್ಯ ವೈದ್ಯ ವೃತ್ತಿಕೆಯಕುಗೆನ್ ಉಪದೇಶ ಲಬಾಗಾನ್ನ
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අලප හැලප රොටි පිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
3: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: මම අනිදි ගුණසේකර. මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
9: Prime Colombo.
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
9: ප්‍රයිම් කොළඹෝ
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
14: වෙනස්ම රසය, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස 4කින්.

0: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩි 26යි අල්ගටෝමේ වෙලාව.
1: මොකද කරන්නේ අපි?
0: අපි මොකද කරන්නේ? හොඳ ප්‍රශ්නයක්.
1: මොකද කරන්නේ?
0: අද සිකුරාදානේ.
1: සිකුරාදානේ. සිකුරාදා කියන්නේ ආයිතින් දැන් අපි සාරව ගත්තොත්. ආයිතින් එයා ඉන්නේ ප්‍රයිම් එකේ යගේ.
0: ප්‍රයිම්.
1: සතුටේ ප්‍රයිම් එකේ තමයි සාර මේ වෙලාවේ ඉන්නේ. සතුටේ ප්‍රයිම් එකේ ඉන්න වෙලාවේ අපිට දැන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයා මේ දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න රාජ්‍ය නිලධාරියෙක් නම් ඊට පස්සේ තමන්ගේ සේවා කාලය සම්පූර්ණ කරලා මේ වෙනකොට තමන්ගේ දෙයක් කරගෙන වෙන්න පුළුවන් නේ, ස්වයං රැකියාවක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් කරගෙන වෙන්න පුළුවන්, නැත්නම් තව රැකියාවක් කරගෙන වෙන්න පුළුවන්, ඉන්න රණවිරුවෙක් වෙන්න පුළුවන්. හරිද? ඔයාගේ බලාපොරොත්තුවක් තියනවා වෙන්න පුළුවන් ඔයාගේ විශ්‍රාම ජීවිතය කාටත් බරක් වෙන්නේ නැතුව බලයක් කරගන්න. විශ්‍රාම ජීවිතය කියලා කියන්නේ ආයෙ නැහැ නේ කවුරුත් ඔයාට නියෝග දෙන්න, බොස්ලා හරි චක්‍රලේඛ හරි ගැසට් හරි මොකුත් නැහැ, ගෙදරටලා ඉන්න දෙන්නේ. ඊට පස්සේ ඔයාගේ නිදහසේ ඔයාට ඕන විදිහට වැඩ කරගෙන ඉන්න පුළුවන්. අන්නේ නිදහස බලයක් කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාතේ සල්ලි තියෙන්න ඕන. ඔයා ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් පෙන්ෂන් එක විතරක් ඒකට මදි. ඒක නිසා තමයි යුනියන් බැංකුව තීරණය කරලා තියෙනවා වෙනුවෙන් රුපියල් මිලියන 8ක් දක්වා ණය පහසුකමක් දෙන්න. දැන් ඔහොම ණයක් දෙනවා කිව්වට පස්සේ කට්ටියට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අපි ඔය පෙන්ෂන් ලෝන් එක ගැන කිව්වට පස්සේ ඕගොල්ලෝ අපිට කෝල් කරා, ඇල්ගෝ ටවුන් එකට මැසේජ් කරා, අපෙන් ඇහුවා මගේ බිස්නස් ප්‍රොපෝසල් එකක් තියෙනවා, නැත්නම් බිස්නස් ප්‍රොපෝසල් එකක් තියෙන්න ඕනේද, මම මෙහෙම ව්‍යාපාරයක් කරන්න ඉන්නවා, මට මිලියන 8ක් විතරද ගන්න පුළුවන්, නැත්නම් මිලියන 8ම ගන්න ඕනේද, ඔය වගේ එක එක එක්කෙනාගෙන් එක්කෙනාට අවශ්‍යතාවයන් වෙනස්. අන්න ඒක තේරුම් ගත්ත යුනියන් බැංකුව ඔන්න පෙන්ෂනර්ස් ඩේ එකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. විශ්‍රාමකයින්ගේ දිනයක්. මේක තියෙන්නේ හරියටම ජූලි 18 වෙනිදා.
0: හරි.
1: උදේ 10 ඉඳලා හවස 3 වෙනකම් වැඩේ යනවා. කොල්ලුපිටියේ යුනියන් බැංකු ප්‍රධාන මූලස්ථානයේ ඉදිරිපිට.
0: හරිද? හෙඩ් ඔෆිස් එක. 18 කියන්නේ හෙට.
1: හෙටනේ අද
2: සිකුරාදානේ.
1: හරියට හරි.
2: දැන් හෙට ගිහිල්ලා ඒ ඔක්කොම කල්ලි වෙලා ආජෙන්ටිනා ස්පාඤ්ඤ මැච් එක බලන්න පුළුවන් ඉරිදට සනසිල්.
1: අන්න හරි. එතකොට මූල්‍ය ප්‍රශ්න ටික විසඳුනාට පස්සේ සනසිල් උපරිමයිනේ.
2: ආයි විශ්වාස ගන්න ඕනේ නැද්ද? විශ්වාසම කියන්ට තමයි ඔය මැච් එකේ ජොලිය හොඳටම ගන්න
1: පුළුවන්. හොඳටම ගන්න පුළුවන් යන්නේ පාන්දර හැරගෙන ප්‍රශ්නයක් නැහැ බලන්න පුළුවන්. හරි. එහෙනම් හෙට ජූලි 18 කියලා කියන්නේ හෙට සෙනසුරාදා උදේ 10 ඉඳලා හවස 3 වෙනකම් යුනියන් බැංකුව පරිශ්‍රයේ කොල්ලුපිටියේ ප්‍රධාන මූලස්ථාන පරිශ්‍රයේ තමයි මේක පැවැත්වෙන්නේ. ඔයාට මූල්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්, බැංකු සේවාවන් ගැන ඇති තරම් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි නොමිලේ පැවැත්වෙන වෛද්‍ය කඳවුරු තියෙනවා, වෛද්‍ය සායනයන් තියෙනවා, ඇස් පරීක්ෂාවන් තියෙනවා, මේවටත් සහභාගී වෙන්න පුළුවන් නොමිලේම. ඉතින් යන්න කලින් ඔයාට කරන්න තියෙනවා පොඩි වැඩක්. ඒ තමයි රෙජිස්ටර් වෙන එක. රෙජිස්ටර් වෙන්න නම් ඔයා මේ කතා කරන්න ඕන මෙන්න මේ නම්බරයකට 01178851855. ඒ වගේම තමයි තව නම්බර එකක් තියෙනවා 01178881 01 81 81 81 කියන නම්බරයකටත් කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. යන්න කලින් මතක් කරලා අවතාර කරන්න එපා රෙජිස්ටර් වෙන්න. අද දවසත් ඔයාලට තියෙනවා කෝල් එකක් දෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙලා ඔයාලට පුළුවන් හෙට දවසේ හිමින්සරේ ගිහිල්ලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොම निराකරණය කරගෙන එන්න.
0: රයිට්. ඔන්න මතක් කරා එහෙනම් හෙට තමයි වැඩේ තියෙන්නේ. මේ අපි දැන් සතියක් තිස්සේ කියුවා ඕගලන්ට යන්න කියලා.
1: ඔව් හරිනම් දැන් ලියාපදිංචි වෙලා ඉන්න ඕන. තාමත් වෙලා නැත්තම් කමන්නේ. අපේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න වැඩිහිටියන්ට අම්මලා තාත්තලට ඕන දැන් පුළුවන්කම තියෙනවා කෝල් එකක් දීලා ලියාපදිංචි වෙලා හෙට යන්න.
0: හෙට යන්න. රයිට්. ඊට පස්සේ දැන් අපේ ලොකු අයට එහෙම පණිවිඩය කියද්දී අපේ පොඩි අයටත් කියන්න කතාවක් තියෙනවා. මොකද මේ ඇචි අර අපි හැමතිස්සම කියනවාගේ දැන් ලෝක ඉක්මන් ඉක්මනට වෙනස් වෙනානේ. එතකොට දැන් එන අලුත් ජෙනරේෂන් එකත් අපි පොඩි කාලෙට වඩා පණ්ඩිතයි
1: කියලා අපිට හිතෙනවානේ.
0: ඔව් කියලා හිතෙනවා. පණ්ඩිතයි කියන්නේ හොඳ විදියට. හරිද? ඒගොල්ලෝ හරි ඉන්ටෙලිජන්ට්. ඒගොල්ලෝ ඉක්මනට වැඩෙනවා. එතකොට මේකට ඒගොල්ලන්ට උදව්වක් දෙන්න ඕනනේ ලොකු අය විදියට නේ.
1: අනිවාර්යෙන්ම මේ දරුවන්ගේ පෝෂණය ගැන නියුට්‍රිෂන් එක ගැන අපි හැම වෙලේම හිතන්න ඕන. ඒක ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වයට නේ, ප්‍රතිශක්තිකරණයට, ඊට පස්සේ ශාරීරික වර්ධනයට, ආහාර ජීර්ණයට, දෘෂ්ටියට, පෙනීමට මේ දේවල් වලට සෑහෙන්න බලපානවා. සමහර පෝෂණයන් තියෙනවා සාරා. ඒ දේවල් ඒ වයසේදී ලැබෙන්න ඕන. ඒක ලොකු වුණාට පස්සේ ලැබිලා වැඩක් නැහැ. එතකොට තමයි ඔය එක එක මේ ඩෙෆිෂන්සීස්
0: එන්නේ.
1: ඒ කියන්නේ ඌනතාවයන් වර්ධනය වෙන්නේ. ඉතින් ඒක නිසා ඔන්න අපි මතක් කරනවා ඔයාගේ දරුවට බොහොම සමබර ආහාර වේලක් එක්ක අනිවාර්යයෙන්ම ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා. ඇන්කලත් කියන්නේ මේ ඇන්කපීඩියා ප්‍රෝ විතරක් නෙමෙයි, සමබල ආහාර වේලක් කියන එක විශේෂයි.
0: ඒක
1: තමයි ප්‍රධාන කාරණාව. ඒකත් එක්ක අර බූස්ට් එකක් විදිහට ඔයාලට පුළුවන් ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න. ඉතින් මතක් කරනවා පොඩ්ඩෝ කියලා කියන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තටම අර සාරා කිව්වා වගේ වේගෙන් වැඩෙනවා ප්‍රශ්න අහනවානේ ඒගොල්ලන්ට එන්නට ප්‍රශ්න තියෙනවා
2: සතියේ දෙකට අංගල දෙක
1: උස යනවා ඔව් දැන් අපිට හම්බ වෙනවානේ ඔය දැන් මේ මම කල්පනා කරේ දැන් මේ බස් එකේ
2: තියෙන
1: අර ඕ ලෙවල් පන්තිවල ඉන්න කොල්ලෝ එහෙම එන්න උස මහතයි අපිට වඩා අපි ඒ කාලේ වගේ නෙමෙයි ඒගොල්ලන්ගේ වර්ධනය හරි වේගව ඉතින් ඒක නිසාම ඒගොල්ලන්ගේ පෝෂණය ගැනත් අපි හිතන්න ඕන ඒක නිසා ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න අමතක කරන්න එපා පොඩ්ඩන්ට
0: ඕකේ ඒ නිසා ඇන්ක එකක් දීලා අද බබාලා ඉස්කෝලේ අඳාසන්නේ
1: අද සිකුරාදානේ ඉස්කෝලේ බබාලා ඉස්කෝලේ ඔව්
0: අම්මලා ටික අහගේ අම්මලා තාත්තලා දෙගොල්ලොම අහලා ඉතින් බබාලට ඕන ඇංක දෙන්න කියලා මතක් කරනවා
1: ඒත්
0: එක මතක් කරනවා අම්මලා තාත්තලා අක්කලා නංගිලා අයියලා මල්ලිලා සීයලා ආච්චිලා ඔක්කොටම යන්න පුළුවන් LB ෆයිනෑන්ස් එකට වඩ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නං
1: අන්න හරි අපි දැන් කලින් අපේ පොඩ්ඩන්ට මේ නැන්දයි මාමයි මතක් කරා
0: ඇංක
1: පීඩියා ප්‍රෝ බොන්න කියලා දැන් අපි මතක් කරනවා අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මේ පුතා ඉදුවයි මෙන්න මෙහෙම පණිවිඩයක් මොකක්ද දන්නවද ඔයාලට පුළුවන් FD එකක් දාන්න යන් LB ෆයිනෑන්ස් එකට LB ෆයිනෑන්ස් කියලා කියන්නේ රුපියල් බිලියන 400 ඉක්ම වූ වත්කම් තියෙන ආයතනයක් ඒ වගේම තමයි රුපියල් බිලියන 150ක තැන්පතු තියෙන ආයතනයක් ඒ වගේමයි මේ වෙනකොට ගනුදෙනුකාර බවතුන් ඉන්නවා කීයක් දන්නවද
0: ලක්ෂ
1: 15ක් ලක්ෂ 15ක් මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක් ජාත්‍යන්තර ෆිච් රේටින් සගරාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම ඒ මයින ශ්‍රේණිගත කිරීම ලබාගෙන තියෙනවා ලංකා රේටින් වල ඒ ශ්‍රේණිගත කිරීම ලබාගෙන තියෙනවා ඒ කියන්නේ මූල්‍ය ශාස්ත්‍රයේ අඛණ්ඩව හිටපු නිසා අවුරුදු 55ක් දශක 5ක් ඉන්නවා කියන්නේ ලේසි නෑනේ ඉතින් ඒ ආයතනයෙන් තමයි ඔන්න අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මාස 25ක ස්ථාවර තැන්පතුවක් දෙනවා ඒක කල්පිරෙද්දි 114.5ක පොලියක් හම්බ වෙනවා ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දි 113.5ක පොලියක් ඔයාට හම්බ වෙනවා ඉතින් ඒ වගේම තමයි තවත් ස්ථාවර තැන්පතු ප්ලෑන්ස් නැත්නම් ෆික්ස් ඩිපොසිට් ප්ලෑන්ස් ගණනාවක් සරසම් ගණනාවක් තියෙනවා ඔයාට පුළුවන් යන්න ළඟම තියෙන LB ෆයිනෑන්ස් ශාඛාවට එහෙම නැත්නම් LB SIM app එකනොත් ඔයාට පුළුවන් මේක ඇක්ටිවේට් කරගන්න ඔයාගේ FD එක එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට අපි නම්බර එක ඔයාට මතක් කරන්නම් 01122200
0: right හරි ඊට පස්සේ අපි කොහෙටද දන්නවද යන්නේ
1: කොහෙද යන්නේ
0: අපි යනවා කොහෙටද යන්න ඕනේ
1: ආ කියන ඕන තැනකට අපි යනවා
2: ආ කියන ඕන තැනකට මේ වීකෙන්ඩ් එකනේ
1: වීකෙන්ඩ් එකනේ අපි එකයි යන්න කොහේ හරි අපි එහෙම ඉන්නේ මේ කවුරු හරි අපිට ඇවිල්ලා කතා කරනවා
0: කතාගෙන
1: අපි එහෙම ඔෆිස් එක ඇතුලේ අපි එකතු වෙලා හැම ප්ලෑන් කරා එහෙම යන්න
0: ඒ
2: වගේ සමහර අය කියනවා රිනොවේට්
1: කරනවා රිනොවේට් කරනවා අරව කරනවා
2: මේ අපි නොදන්න නැද්ද
1: ඔව් එහෙම අපි එන්න හැදුවට පස්සේ
2: ආයෙත් පලා බෙදෙනවා කියලා
1: හිතන්නේ ඔක්කොම කියනවා එන්න කියලා ඔක්කොම කියනවා ඊට පස්සේ අපි යන්න ඔක්කොම ප්ලෑන් කරගත්තට පස්සේ මෙහෙමයි අද
2: පින්ත ගන්න මොකද්ද කියන්නේ
0: එල්බෝ
2: එල්බෝ එක
1: වැලමිට
2: වැලමිටෙන් අල්ලලා යන් කණ්ඩ කියලා කියන්නේ
1: යන්න
0: ඒක මට තේරෙන්නේ නැහැ
2: ඒක තමයි ඒ හොඳයි ඒකද වැලමිටෙන් ඇල්ලුවම අත දිගේ හැරියම අත ලිහනවනේ
1: ලිහනවනේ නේ
2: අයියා අතින් අල්ලලා යන් යන් යන් එන්න යන් කණ්ඩ කියලා කියන්න පුළුවන්නේ ඇයි වැලමිටෙන් අල්ලලා එන්න කියන්නේ අල්ලන්නේ නැහැ අනේ ඕන්නේ නැහැ කිව්ව හැටි අත ලිහනවා
1: එහෙම ඉතින් අපිටත් සිද්ධ වුණා අපි ඔහොම යන්න ප්ලෑන් කරගත්තා පස්සේ ඉතින් ආ යන්න ඇහුවම හැමදාම තීන්ත ගන්නවලු ටයිල් කරනවලු
0: ඕදනවලු
1: ඕෆ් සීසන්ලු
2: ඔය නෑ මේ මේ මේ මේ දේවල්ම අහලා ඒවා කරනවා ඇති
1: ඔව්
2: බෙල්ලා පාවිච්චි කරලා අලුතෙන් පැත්තක් හදනවා
1: අන්න ඒකයි හැමදාම හදනවා
0: අපි රූෆින් ෂීට් දානවා
1: දානවා
0: මේ ඔව් ඉතින් එහෙම මං කියන්නේ මේ මේ මිනිස්සුන්ට සාධාරණ හේතු ඇති මන්නම් කියන ඔයගොල්ලෝ කවුරුනත් ඔය කවුරු ගැන කතා කරත් ඔය දෙන්නා ඔය මං දන්නේ නැහැ කවුරු ගැනද කියලා සාධාරණ හේතුවක් ඇති
1: අනිවාර්යයෙන් මේ මෙහෙම සාධාරණ හේතුවක් වෙන්න පුළුවන්. හිතන්න ගෙදර වහලා ගහනවා.
0: හරි.
1: අන්න එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ද රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් අනිවාර්යෙන්ම සමහර ලාට ඔයාලට මේ වෙනකොටත් වහලක් තියෙනවා නම් තියෙන වහල හරි මාරු කරගන්න.
0: ඔව්. සමහරක් තියෙන වහල කැත නැති අරයට. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ ගියන කලින් රයිනෝ රූෆින් ෂීට්ස් දාලා අර ලස්සන වහලක් ගහන ගමන් ඇත්.
2: අපි දැන් ඒක නිතරම දකිනවා.
1: දැන්
2: මම්බලපිටිය ස්ටේෂන් එක.
1: ඔව්.
2: අර එතන ඉන්න බෝරා ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් මේ ඒගොල්ලෝ අලුතෙන් ආයේ
1: රිනොවේට් කරනවා.
2: ඒ ස්මාර්ට් ස්ටේෂන් එකක් කියලා හදනවානේ. ඉතින් මුළු වහලෙම මාරු කරා.
1: මාරු කරානේ.
2: ඔව්. ඔය අපි කියන මේ රයිනෝ රූෆින් ෂීට් එක තමයි දැම්මේ. උඩින් ඉඳන් දැන් අපි 11 වෙනි තට්ටුවේ ඉඳන් පල්ලෙහා බලන්නේ කොච්චර ලස්සනට පේනවද නේ දුඹුරු
1: පාට පේනවා. අනිවාර්යෙන්ම ඉතින් ඒක නිසා තමයි අපි වර මතක් කරන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන. මේ ඒක තියෙනවා මේ දැන් අපි කලින් කියවන මැටි ලේයර් එක ගැන.
0: මැටි
1: ලේයර් එක වගේම තව දෙයක් තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින්
0: එක.
1: ඒ කියන්නේ මේ ජල විකර්ෂක තාක්ෂණය. නැනෝ තාක්ෂණයෙන් තමයි මේක හදලා තියෙන්නේ. සාමාන්‍ය ෂීට් එකට.
2: ඔකට අපි කියන්නේ ජල බීතිකා
1: ජල බීතිකා මේ අන්නා
2: හයිඩ්‍රෝෆෝබියා කියලා කියන්නේ හයිඩ්‍රෝ කියන්නේ මොනවද වතුර
1: වතුර
2: ෆෝබියා කියන්නේ මොකද්ද
0: භීතිය
2: භීතියනේ ඔව් ඉස්තරනායි ඔකට පිස්සු වල රෝගී කිව්වේ දැන් දැන් කියන්නේ හයිඩ්‍රෝෆෝබියා ජල භීතිකාව
1: ජල භීතිකාව
2: ඒක තියෙනවා මේ රූෆින් ෂීට් එක
1: රූෆින් ෂීට් එක
2: කියන්නේ අපිට බෝ වෙන්නේ නැහැ ඒක වතුර රඳා ගන්නෙ නැහැ
1: නෑ ඒක හින්දා මේ සාමාන්‍යයෙන් වහලේ නැත්තම් ෂීට් එකේ දියසෙවල වෙන්න පුළුවන් පාසි වෙන්න පුළුවන් ඔය ඇල්ගි වර්ග බැක්ටීරියා නම් මනම් වර්ධනය වෙන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට හිතකර පරිසරයක් නැහැ වතුර නැහැනේ වතුර උරා ගන්නෙ නැහැනේ
2: පවුනේ
1: පහලට ගලගෙන පවු ඒගොල්ලෝ පවුනේ
2: ඒගොල්ලෝ පවු
0: කවුද පවු
2: අර දියසෙවල යමු ඒගොල්ලන්ට බෑනේ හැදෙන්න
1: අර ෆිල්ම් එක මතක් වෙනවා කෝටන් හියස හු අර ජුරි ජුරි ශුද්‍ර ජීවීන් ටිකක් මලක් ඇතුළේ ජීවත් වෙන්නේ පවුනේ නේද ඒගොල්ලන්ට ඉන්න තැනක්
0: නැහැ
1: අයියෝ ඔයගොල්ලේ බැක්ටීරියා ගැන හිතන්නේ නැත්තේ ඇල්ගි ගැන හිතන්නේ
0: නැහැ මෙහෙමයි වහලවල ඇරෙන්න ඕන තරම් තැන් තියෙනවා ඒගොල්ලන්ට හැදෙන්න
1: ඒ
0: තැන් වල හැදෙන්න කියමු ඒක නිසා තමයි රයිනෝ
2: වහලවල තියෙන්නේ ඒගොල්ලන්ට හැදෙන්න අපිට හැදෙන්නනේ
1: අන්න ඒක නිසා තමයි අපි වට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා ඉතින් කලින්ට වඩා මේ වෙනකොට තුන් ගුණයක් ජල විකර්ෂක තාක්ෂණය දියුණු කරලා ඉවලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඔය ගෙදරට දාන්න
0: ඕකේ හරි අද මම සතුටෙන් ඉන්න දවස
1: අනිවාර්යයෙන්ම අද දවස විශේෂයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ
0: සාරාගේ සතුට දවස සතුට සයිකල් එකේ මම ග්‍රාෆික් එකේ ඉන්නේ අද උඩින්ම
1: හෙට රෑවිද්දෝ කිවරයි
0: ඔව් හෙට රෑවිද්දී ආයේ අනිත් පැත්තට බලලාට වයින්න ගන්නවා ඕගලංගෙත් සතුටම දවස කියලා අපි දන්නවා මොකද අද DJ නයිට් එක තියෙනවා
1: අවුනේ
0: ඒක නිසා රෙඩි වෙන්න කටේ DJ නයිට් එකට අද එනවා ටීම්ස් දෙකක්
1: අද ටීම්ස් දෙකක් අපි වෙනදට සාමාන්‍යයෙන් පලාත් දෙකක් නේ දිස්ත්‍රික්ක දෙකක් එහෙමනේ වැඩේ
0: යන්නේ
1: අද ගැලින්ම ටීම්ස් දෙකක් එන්නේ එක ටීම් එකක් තමයි DJ Taruje එක DJ Sairayanawa
0: ඒ
1: වගේම තමයි අනිත් ටීම් එක තමයි DJ Vas එක DJ Kisa එනවා ඉතින් ලංකාවේ ලාබාලම ෆීමේල් DJ ආටිස්ට් ලා දෙන්නත් ඔන්නද එනවා
2: මේක නවාට අපි සිරියාමේ සාරා කියන්නේ සිරියාමේ සාරා කියන්නේ අන්න ඒකනේ කියන්නේ අපි සින්දුව ගහන වෙලාවක් කියලා දෙන්නා
1: කියලා දෙමු.
0: ඕකේ. රයිට්. එහෙනම් DJ එකට රෙඩි වෙන්න කියන ගමන් DJ එකට පොඩ්ඩක් ළඟින් යන සින්දුවක් දා රෙඩි කරගෙන ඉන්නේ.
1: පොඩ්ඩ පොඩ්ඩ අපි ටියුන් කරනවා.
0: පොඩ්ඩ පොඩ්ඩ අපි ඔයගොල්ලෝ රෙඩි කරනවාද රැට.

0: FM 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: උදේ 8 විනාඩි 41යි.
3: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලි අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 112777787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබ තදම රස බල
5: Prime Colombo. Colombo මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබටත් Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන Colombo නවයේහි ඉදිවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් Colombo ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
6: Prime Colombo.
7: හොඳ මමිලට ක්වලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
8: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
9: දැන් ඕන නෑදුව Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
12: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
13: නවිනස අධිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
14: ජූලි 17 හොරණ
13: SLT Fiber Rush හෙට නෙවෙයි අදම ගන්න
15: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
16: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල්ල
17: big big දිනුමයි bonanza bonanza
18: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
19: FM 95 FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 47යි ඇල්ගොටාමි වෙලාව. මේ අපේ මම ඔයගලන්ට මේ මියුසික් එක පොඩ්ඩක් තියන්නේ, ඒක පොඩ්ඩක්
1: අර ඒක තියනවා කියලා
0: ලෝගිමත් මියුසික්
1: එක. අනේ ඒකයි. ඒක තියනවා කියලා ඔයගොල්ලෝ මේ
0: දැනගන්න එපා. අපි අමාරුවෙන් හදපුවා.
1: ඔව් ඒක අපේ නුවා තමයි ඒක තේරුවේ.
0: නුවාද තේරෙයි.
1: නුවා තමයි ඒක ඩිසිෂන් එක.
0: ඒක පොඩ්ඩක් අර ඔයගලන්ට අර චිල් එකේ එහෙම ඉන්න තියෙන්නේ පොඩ්ඩක් වැනි වැනි.
1: ඔව් අර පොඩි නිකන් තේරෙනවා නේ මොකක් කරන්නේ කියලා. අපි කොහොමද මං ඒකට දුන්න නිර්වචනයක් කාලයක් මට මතක නැහැ ඒක දැන්.
0: ඔව් මම මතකයි ඔයකෝ ඒක ইনফরমේෂන් අහන්න
1: පොඩි ටාසන් වයිබ් එකක් තියෙනවා නේ. අර ගහෙන් ගහට පැන පැන කැලෑව කියන පොඩි අමුතු එකක්.
0: ඔව්.
1: එහෙම එකක් තියෙනවා. හරි.
0: හරි.
1: ඒක අහන්න තමයි දුන්නේ. දැන් සාරා මොකද ගෙදර යනවානේ?
0: අද ගෙදර යනවා.
1: ගම් රට බලා යනවානේ සාමාන්‍යයෙන්.
0: Yes.
1: මොකද මේ දැන් FIFA බලන්න එහෙම පොඩි ප්ලෑන් එකක් ගහලා නැද්ද? දැන් සාමාන්‍යයෙන් ටවුන් වල ලංකාවේ පව ඈ.
0: ඔව්.
1: ෆයිනල් එක බලන්න පොඩි පොඩි තැන් තැන් වල කට්ටිය සෙට් වෙනවා. ලොකු ලොකු ප්‍රොජෙක්ටර්ස් වල TVs වල සෙට් වෙලා යාළුවෝ ෆුට්බෝල් වලට කැමති අය අකමැති අය මෙසිව දන්න අය නොදන්න අය මෙසිව විතරක් දන්න අය එහෙම ප්‍රශ්නයක්
0: නැහැ.
1: ෆුට්බෝල් වලටම මෙසි විතරයි දන්නේ, රොනාල්ඩෝ විතරයි දන්නේ. එහෙම ඕන කෙනෙක් ගිහිල්ලා මැචස් බලනවා සහ බලන්න ලෑස්ති වෙනවා ෆයිනල් එක කියලා කියන්නේ. එහෙම තමයි. ඉතින් එහෙම නැද්ද මුකුත් ඔයගොල්ලන්ගේ ප්ලෑන් එකක්?
0: මෙහෙමයි. මේක දැන් අපේ බොස් අහගෙන ඉන්නවද දන්නේ?
1: බොස් අහගෙන ඉන්නේ නැහැ. මොකද මේ බොස් සපෝට් කරේ ඉංග්ලන්ඩ් වලට.
0: ඉංග්ලන්ඩ් වලටනේ.
1: බොස් ඊයේ ඉඳලා අහන් බලන්නේ මොකුත් නැහැ. FIFA සම්බන්ධ නැහැ එහෙම ප්‍රතිචාරයක්.
0: Right.
1: ඔව්. කොහොමද ආලා හිටියේ?
0: ආ එහෙමද?
1: ඔව් වරාදයි.
0: ආ ඕකේ. කොහොමාරි. දැන් ওই මැච් එක තියෙන්නේ කයරද ඉරිදා එලිවෙන යාමේ.
1: යාමයි.
0: එලිවෙන යාමේ මම මැච් බලලා සඳුදවුදේ කවුද ඔයගලන්ට good morning කියන්නේ? මම නිවාඩුවක් දෙනවා නම්
1: මම
0: කොහෙට හරි සෙට් වෙලා අනිවාර්යෙන් මැච් එක බලනවා. මොකද දැන් ඔයගොල්ලෝ මට FIFA උන්මාදයේ පොවලානේ තියෙන්නේ. මට FIFA මම දන්නේ. ෆුට්බෝල් මම දැනගෙන නෙමෙයි හිටියේ. දැන් මම මැච් highlight බලනවා, goals ගාන බලනවා, කවුද දිනුවේ බලනවා. දැන් ඉතින් මේක හැදිලා තියෙන්නේ. ඒවනම් දැන් ෆයිනල් බලන්න වෙන්නේ නැහැ මට. බලමු try එකක් දෙන්න.
1: එහෙම හිතන්න එපා. මම නම් කියන්නේ ඔයාලට මේ බලන්න කියලා.
0: අපිට මේ රජේ නිවාඩු දවසක් දෙන්න බැරිද නැහැ ඊටට මේ. අපේ ඇල්ගොටවුමර නිවාඩුවක් දෙන්න බැරිද නැහැ.
1: අන්න එහෙම පොඩි තියනවනේ ආසාවක් ඔයාලට. මේවයි දැන් ඇත්තටම මේ ෆුට්බෝල් කියලා කියන්නේ ලෝකේ පුරාම තියෙන මේ මහ දැවැන්ත සංස්කෘතියක් සාරා.
0: ඒ
1: කියන්නේ ලෝකේ හැම මහද්වීපයකම වගේ ක්‍රීඩකයන් ඉන්නවා. දැන් ඔය ගොඩක් වෙලාවට මම දැක්කා මේ සමහර තැන්වල ප්‍රංශ කණ්ඩායමට එහෙම කට්ටිය විහිළු කරනවා. කොහොමද මේ සුදු ජාතිකයෝ නැහැනේ.
0: නැහැනේ කියලා.
1: කියලා. ඇත්තටම මේ ලෝකේ එහෙම තමයි. ලෝකේ අපි කවුරු හරි කාට හරි මික්ස් වෙලා තියෙනවා. මික්ස් වෙච්ච නැති කට්ටිය නැහැ. අපි තමයි හිතාගෙන ඉන්නේ අපි මේ මික්ස් වෙලා නැහැ, කලවන් නැහැ එහෙම කියලා. එහෙම නෙමෙයි ඉතින්.
0: අපි පියෝ එහෙම කියලා.
1: එහෙම නැහැ ඉතින්. ගණනාවක් ආක්‍රමණ කීයක් අපේ රටට වෙලා
0: තියෙනවා. සමහර විට අපි දන්නෙත් නැතුව ඇති අපි කාත් එක්කද මික්ස් කියලා.
1: ඔව් අපි දන්නෙත් නැතුව ඇති. ඉතින් අපි දන්නවා. ඒ කියන්නේ මේ මානව සංහතිය නේ පටන් අරගෙන මේ ආර්යයන් ආපු ගමන් මග පුරාවට මේ ලොකු විදිහට මික්ස් වෙලා තියෙනවා, මිශ්‍ර වෙලා තියෙනවා. එහෙම වෙලා නැහැ කියන්න බෑ. ඉතින් ඒ කියන්නේ මේ වෙනකොට මේ ලෝකීය පාපන්දු සම්බන්ධයෙන් කතා කරන අය වගේම අනිත් පැත්තෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ලෝක සාමය ගැන හිතන කට්ටිය සෑහෙන මත පල කරලා තියෙනවා. එහෙම මේ වෙන් කරන්න එපා. ඒ කියන්නේ කළු ජාතිකයන් සුදු ජාතිකයන්, කළු සුදු ජාතිකයන්, කෝ සුදු අය කෝ කළු අය, මේ අපි ක්‍රීඩාවක් කරන්නේ. කෝ මේක ඇතුළේ තියෙන මහත්මා ගුණය, කෝ මේක ඇතුළේ තියෙන ක්‍රීඩාශීලීත්වය, මේ ස්පෝර්ට් එකක් කියන්නේ ස්පිරිට් එකක් තියෙන ඕන තැන. කෝ ඒක. ඇයි මේ අපි මේ වෙන් වෙලා අර එක එක රටවල් වලට වෙන් වෙලා ඊට පස්සේ එක එක ජාතීන් වලට වෙන් වෙලා එහෙම ෆුට්බෝල් බලන්න බෑ. ෆුට්බෝල් තියෙන එහෙම වෙන්න නෙමෙයි ක්‍රීඩා. ඕනම ක්‍රීඩාවක් තියෙන එහෙම වෙන්න නෙමෙයි. ඉතින් ඒ ගැන මේ වෙනකොට ලොකුවට ලෝකේ කතා බහ සංවාද ඇති වෙලා තියෙනවා. ඉතින් අපේ කණ්ඩායම ගැනත් අපි කතා කරන්නේ මේ වෙනකොට ටික ටික අපේ ෆුට්බෝල් ටීම් එක ඉස්සරහට එනවා. අපිත් එහෙම තමයි. ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන හැබැයි වෙන රටවල ජීවත් වෙන කොල්ලන්ව තමයි එකතු කරගෙන ඇවිල්ලා ෆුට්බෝල් ගස්සන්නේ.
2: ඔව් ඉතින් කමන්නේ.
1: කමන්නේ ඉතින්.
2: මේ අපි ඒකනේ හදවත
1: නුවාව දැක්කේ
0: නැහැ. හදවත නුවාව දැක්කොත් මුළු අගේ උඩ ඉඳන් යටටම ශ්‍රී ලාංකිකයි.
1: ශ්‍රී ලාංකිකයි.
2: ඉන්නෝ ගින්නෝ හවස වෙනකොට දකින්න පුළුවන් වෙයි.
1: මොකද
2: අපි අර AI එක කරපු සංවාදේ
1: වැඩි.
2: අපි වීඩියෝ එකක් හැටියට මේ රිලීස් කරනවා.
0: රයිට්.
2: මේ ඉතින් දැන් ඔය ෆුට්බෝල් මැච් මේ අපේ මානසිකත්වයේ තේරුම් ගන්න හොඳ මෙවලමක් නේ. මේ මිනිස්සු කොහොම වුණත් මධ්‍යස්ත නෑනේ.
1: ඔව්.
2: ඉතින් මාධ්‍යයට මධ්‍යස්ත වෙන්න කියන එකත් හරි ඒක කිසි තේරුමක් නැති වැඩක්.
1: සුවාදීන මධ්‍යස්ත.
2: ඔව්. එහෙම ලෝකේ කොහෙවත් නෑ.
1: හැම
2: කෙනාම පක්ෂග්‍රහයි.
1: ඔව්.
2: දැන් හිතන්නකෝ දැන් ස්පාඤ්ඤේ ආජෙන්ටිනාව ගහනවනේ. දැන් මැච් එක බලන වෙලාවට අපි කොහෙ හරි රටකට සපෝට් කරනවානේ අපේ කවුරුවත්
1: නැහැ
2: නේද අපිට ඒ මිනිස්සු මොනවක්වත් කරලත්
1: නැහැ
2: කරලත් නැහැ හැබැයි එක්කෝ අපි ස්පාඤ්ඤ පැත්ත ගන්නවා එක්කෝ අපි ආජන්ටිනාව පැත්ත ගන්නවා මැච් එක බලනකොට අපි කාගේ හරි පැත්තක් කරන්නේ බලන්නේ අපි ඒ රටවල නෙමෙයි
1: ඔව්
2: දැන් හිතන්නකෝ දැන් හරි ස්පාඤ්ඤ දැන් මෙසීට ආදරේ ඉඳලා ආජන්ටිනාවට මේ සහ ලෝකේ ලස්සනම ගෑනු ළමයින් රටක් නේ මේ ස්පාඤ්ඤ කියලා කියන්නේ ඉතින් ඒක හින්දා එහෙම හරි එකක් ඇති වෙනවා කියලා දැන් උරුගුවේ පැරගුවේ
1: ඔව්
2: අපිට කිසිම සම්බන්ධයක් නැහැ අපේ පුවක්වත් පුවක් ගෙඩියක්වත් ගන්න නැහැ නේ මිනිස්සු
1: හැබැයි අපි කාවට තෝරන් සපෝට් කරනවා
2: අපි උරුගුවේ පැරගුවේ මැච් එක ගන්නකොට එක්කෝ අපි උරුගුවේ පැත්ත ගන්නවා එක්කෝ අපි පැරගුවේ පැත්ත ගන්නවා දැන් ඕක මනෝවිද්‍යාඥයෝ හොයලා තියෙනවා සමහර වෙලාවට ඒ ක්‍රීඩකයෝ අඳින ටී-ෂර්ට් එක වෙන්න පුළුවන් හේතුව. තේරුණාද? ඒ ඒ වර්ණ අපි පැත්ත ගන්න හේතුව
1: ජර්සි එකේ තියෙන ඩිසයින්
2: එක. ඒ ජර්සි එකේ තියෙන ඩිසයින් එක වෙන්න පුළුවන්. නැත්තම් ක්‍රීඩාශීලී භාවයවත් මොකක්වත් නැහැ.
1: නෙමෙයි.
2: අපි නිකන් අර මේ පිටියේ ඉන්න ක්‍රීඩකයන්ට වැඩිය ඒගොල්ලොත් එක්ක තරඟ කරනවානේ.
1: එහෙම
2: වෙනවා. අපි නව කතාවක් කියනකොට දැන් ගොළු හදවතට කියනකොට මම කසුන් සාර ચાප මේ මේ මේ මේ නම්මි වෙනවනේ. මේ මොනවාද කසුනුයි ચાපයි ඉන්නේ මේ ආදරණීය වසහනේනේ. මේ බැලුව එකපාරටම නේ. මම බැලුවේ පොත කියවලා තියෙනවා නේ.
1: පොත පොතකට මාරු වුණා.
2: කියවලා තියෙනවා. ගොළු හදවතේ ඉන්නේ කවුද ධම්මි සුගතුයිනේ.
0: සුගතුයිනේ.
2: ඔව්. මම සුගත් වෙනවා. කවුරු හරි ධම්මි වෙනවා.
1: ධම්මි වෙනවා. ධම්මි මේ වෙලාවේ ආන් ඉන්න වෙන්නත්
2: පුළුවන්. අතන ඉතින් ගොළු හදවත කියලා කියන්නේ net fm එක බැඳිච්ච බොහොම ආදරණීය නාට්‍යයක්නේ. ගොළු හදවත චිත්‍රපටියක් විදියට ආවා. ගොළු හදවත ටෙල් නාට්‍යයක් විදියට ආවා. ගොළු හදවත මුලින්ම පොතක් විදියට ආවා. හැබැයි ගොළු හදවත රේඩියෝ නාට්‍යයක් විදියට ආවේ net fm හරහා.
0: Right.
1: ඉතින් අපි කතා කරේ ෆුට්බෝල් එක කොහොමද ගොළු හදවත සම්බන්ධ
2: වෙන්නේ.
1: තේරුණානේ.
0: හරි.
2: හරි. ඔක්කොම ගොළු වෙලා වගේ මැච් බලන් දෙමයි.
1: බලන් දෙපා. එක පැත්තක් අරගෙන සපෝට් කරන්න. එහෙම තමයි. එතකොට තමයි මේ මැච් එකේ තියෙන්නේ.
2: වයිබ්
1: එක. දැන් අද රැට DJ
2: හිටියා. අද පුළුවන් එක පැත්තක් ගන්න.
1: එක පැත්තක් ගන්න.
2: අපි කියන්නේ පැත්ත පක්ෂග්‍රහයි වෙන්න අද රැට ඈ.
0: අද රැට වෙන්න.
2: පැහැදිලිවම පක්ෂග්‍රහයි වෙන්න. මොකද දෙගොල්ලක් සටනට ඇවිල්ලා ඉන්නේ.
1: හරි. ඒ ගමන් අපි මතක් කරන්න ඕනේ සාරා.
0: Yes. අපි යන්න ඕනේ අපි අන්තිම පැයට ඊට කලින් මතක් කරන්න ඕනේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන. ඔබට අපි හැමදාම කියනවා වගේ ගම්මිරිස් ඊට පස්සේ කුරුඳු වගේ වගාවක
1: තියෙනවා තේ තියෙනවා නේ ඔය විදිහට වගාවන් ලංකාව පුරාම කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගාවන් වල වාගේ මූල්‍යමය ආයෝජනය කරන්න කෝල් එකක් දෙන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකට මෙන්න මේ නම් දෙකෙන් 01 1 2 7 7 87 01 2 7 7 87.
0: Right, ඒ දෙක මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට. NSB බැංකුවෙන් ඔයගොල්ලන්ට ඔන්න කියලා තියෙනවා ඇවිල්ලා ඔයාලගේ data ටික
1: අප්ඩේට් කරගන්න කියලා.
0: අප්ඩේට් කරගෙන යන්න කියලා.
1: ඔව් ළගම තියෙන ඔයාට යන්න තියෙන ළගම තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයා ගිණුමට අදාළව ඔයා මේ වෙනකොට දීලා තියෙන තොරතුරු ටික යාවත් කාලීන කරගන්න. ඉතින් ලොකු කතාවක් කියන්නේ අපි ඔයාලට කිව්වා ඇයි එක එහෙම කරන්න කියලා. ඔයාගේ බැංකු කටයුතු වඩාත් ගුණාත්මක හා සුරක්ෂිත කරගන්න යන්න ළගම තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඔයාගේ ගිණුමට අදාළ දත්ත වෙනස් වෙලා තියෙනවා නම් ඒ දේවල් වෙනස් කරලා තියෙන දේවල් අප්ඩේට් කරගන්න.
0: ඔකේ ඒ ටික මතක් කරනවා මෙල්ඩෝල් කාඩ් එක හැමතිස්සෙම ඔයාගේ පර්ස් එකේ වෙන්න පුළුවන් හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන් කලිස මේ පොකට් එකේ වෙන්න
1: පුළුවන් කොහේ හරි වෙන්න
0: පුළුවන් තියාගෙන ඉන්න මොකද හදිස්සයකට ඔලේ කැක්කුමක් ඇඟේ පතේ අමාරුවක් ආවොත් මෙල්ඩෝල් එකක් ගන්න ඔයාට ඉක්මන් සහනයක් දැනේ. හැබැයි දිගටම තිබ්බොත් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න කියලා මතක් කරනවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: දෙයටයි විනාඩි 59යි දැන්
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
2: මෙල්වා එක ලංකාවේ එක

0: වසර 90ක විශ්වාසය.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන The Prime Colombo.
4: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
8: FM 95.8 Net FM Divaina Pura
9: උදේ 9:00 විනාඩි 2යි දැන්.

0: ආසර කරන සත්‍ය
1: ඔබ වෙතගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC finance හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
7: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
8: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා මියගොස් ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් කළ වෙඩිතැබීමකින් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා. වෙඩි තබා ගැනීම ඔහු විසින්ම සිදු කරගෙන තිබවටයි පොලිසිය සැක කරන්නේ. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා මෙලෙස හදිසියේ මිය ගියේ අද පෙරවරුවේයි. ඒ මාලබේ තලාහෙන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී. උදෑසන 7:15ට පමණ වෙඩි තබා ගැනීම සිදුව ඇතැයි පොලිසිය පවසනවා. මියගිය සීඩී වික්‍රමරත්න මහතාගේ සිරුර මීට නොබෝ වේලාවකට පෙර මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගිය බවයි එහි සිටින net news නියෝජිතයා පැවසුවේ. මේ අතර සීඩී වික්‍රමරත්න මහතා මෙලෙස දිවි හානි කරගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ තැතිගැන්මක් නිසා බවට තොරතුරු ලැබී තිබෙනවා. ප්‍රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුනේ. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: net news the truth people trust. FM 95 FM 94.8 Net FM

0: Det navnet er min ari, navnet er jeg alger tage med. Vel af Harry.
1: Harry.
0: Mig og min Mike så ofte kram der, og rasse man kan tage
1: det.
2: අපි අපි බොහොම ප්‍රබල දෙයක් කිව්වේ.
1: අව් අව් අපි ලොකු කතාවක් කරේ ඒක. මෙතන කියන්නේ බලමු.
2: කියන්නේ නැහැ බලන්නකෝ අපි කියන එක බොරුද කියලා.
0: බලමු.
1: මොකද වෙන්නේ කියලා බලමු ඈ.
0: බලමු.
1: ඕන ඔට්ටුවක්. මොකද වෙන්නේ කියලා බලමු.
0: හරි.
1: හරි මේ දැන් අද DJ night එක මතක් කරන්න කියලා මේ අපේ DJ අසා කිව්වා.
0: Right.
1: DJ අසාද ගියා මේ
2: ගඩොල්ලා දින්නද?
1: ගඩොල්ලා දව පාරවල් එහෙමම තියනවා. අද පොඩ්ඩක් මේ හැයා කට්ටයක් ගන්න ඕනේ කියලා. ගොණ්ඩේ කපන් එන්න ඕනේ කියලා ගේ කීරියක් දැක්කා.
0: ආහ්.
1: ඒ අපි කපනවා වගේ නෙමෙයි. ඉතින් ඊයේ ඉඳන් appointments දානවා.
2: තනමල කපන machine එකෙන්
1: කපන්නේ. ඒක මේ ආවට
2: කියලා. අර බර් බෝඩ් ගහලා දින්නේ තනකොළ කපලා දෙනු නැමේ කියලා එහෙම එක්කෙනෙක් වල්ලන් ඉන්නේ.
1: එහෙම තනකින් තමයි වැඩේ කරගන්නේ. අපි අපි වගේ
2: ආවට කියන්නේ. අර බ්ලේඩ් එක නෙමෙයි නූලෙන් කපන්නේ. නූල කරගෙන එක
1: තියෙන්නේ. ඔව් බ්ලේඩ් එකෙන් කපන්න බෑනේ. ඒතකොට ඔළුවට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හින්දා මේ එහෙම තමයි දැන් කොහොම හරි වැඩේ සිද්ධ වෙනවා. මෙයා ගැට්ටයක් එහෙම අරගෙන කොණ්ඩේම එහෙම කපාගෙන ආවට ගියාට නෙමෙයි. මං කිව්වේ ඊයේ ඉඳන් appointments දාලා මේ දැන් වටේම ඉන්නවනේ මේ වටේම salons තියෙනවනේ
2: salons
1: මං
0: කල්පනා කරේ කෙල්ලෝ කෙල්ලෝ ඉරිසයි කියවට බලන්න දැන් මේ අර කොල්ල ලස්සන
2: නෑ අපි අපි ඊර්ෂ්‍යා කොහෙද
1: ඊර්ෂ්‍යා කොහෙද
0: මේ මේ දෙන්න පද හදනවා
1: අපි කියේ බජට් විදියට මේ වැඩේ කරගන්න
2: බජට් විදියට වැඩේ කරන විදිය කිව්වේ
1: මොළුවට අපි එහෙම කැමති නෑ කොල්ල වියදම් කරනවා
0: කොල් වියදම් කරන නෙමෙයි
2: හරි කොමාරි ඔය ඔක්කොම කරගෙන ආවලා අද මාර නාඩගමක් නටනවා රෑට මෙතන ඔච්චරයි කියන්න
1: තියෙන්නේ මෙතන තමයි වැඩේ සිද්ධ වෙන්නේ මේ දැන් අපි වෙනදට අපි ගල්නොත් කිව්වාට දැන් අපි ආයෙ කියන්නම් වෙනදට අපි සාමාන්‍යයෙන් ඔය පළාත් දෙකක් මේ ඩිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරලා තමයි DJ අපේ බැටල් එක තිබ්බේ.
0: රයිට්.
1: ඔගොල්ලෝ එහෙම ඊට පස්සේ ගම් රටවල් නේ පළාත් ඩිස්ත්‍රික්ක බෙදිලා වෙන Facebook එකේ කමෙන්ට් කරගෙන එහෙම බෑනේ හැමදාම. ඒකින් ඉඳ අපි මේ පාර ඔන්න ටීම්ස් දෙකක් ගේනවා.
0: අහහ.
1: ටීම්ස් දෙකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට කැමති ටීම් එකකට සපෝට් කරන්න පුළුවන්.
2: අජින්ටාවට සපෝට් කරත් එකයි ස්පාඤ්ඤට සපෝට් කරත් එකයි අතරට ඔය ටීම් දෙකෙන් ඕන එකකට සපෝට් කරත් එකයි. අපිත් එහෙම අපිත් පැත්තක් කරන්.
1: ඔව්. හැබැයි
2: මේ ආකියා ගන්න පැත්ත නෙමෙයි ඔයාලට මං ගන්න.
1: මං ගන්න. අන්න වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න බෑ.
0: බෑ. එක පැත්තකට ඉන්න ඕන.
1: එහෙම බෑ. ඒ දෙක පැත්තක ඉන්න ඕනේ.
2: ඔය හරි පැත්තක ඉඳන් ගේම ඉල්ලන්න
1: ඕන. ගේම ඉල්ලන්න ඕන. ඉතින් DJ තරු එක්ක ඔන්න එනවා DJ සෛරා. DJ තරු ජේ එක තමයි DJ සෛරා ඉන්නේ. ඒක කණ්ඩායමක්. ඊළඟ කණ්ඩායම තමයි DJ වාස් එක්ක ඉන්න DJ කිසා කියලා කියන්නේ. ඉතින් විශේෂත්වයක් තියෙනවා. මේ විශේෂත්වය අපි නැවත නැවත ඔයාලට මතක් කරනවා. ඒ තමයි ලංකාවේ ලාබාලම ෆීමේල් DJ ආටිස්ට්ලා දෙන්නත් අද එනවා මේ ටීම් දෙකත් එක්ක. ඉතින් FB live එක ඔයාලට බලන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්, වෝට් කරන්න පුළුවන් කවුද දිනන්නේ ටීම්ස් දෙකෙන් කියලා. ඒ වගේම තමයි ඔයාලට FM 94.95 අපිව live වහගෙන ඉන්නත් පුළුවන්. අද සිකුරාද දවසේ වර්ල්ඩ් කප් එක තියෙනවා මේ සතියන්තේ. සිකුරාද දවසේ ඉඳන්ම පොඩි හැපනින් එක පටන් ගන්න පුළුවන් ඔයාලා. හරිද? කට්ටිය සෙට් වෙලා. ඉතින් ටීම්ස් දෙකක් ඔයාට පුළුවන් කැමති ටීම් එකට ඔයාගේ සපෝට් එක දෙන්න. එහෙම ටීම් තෝරගන්න ඕනේ. හරිද? එහෙම ටීම් තෝරගන්න නැතුව ඉන්න බෑ. ටීම් දෙකටම සපෝට් කරන්න බෑ.
0: කරන්න බෑ.
1: එක ටීම් එකක් තෝරගන්න.
0: එකක් තෝරගන්න. එහෙම අර නැත්තම් මේ DJ night එක අර ඉවර වෙන්න 12ට කිට්ටු කරලා එක පැත්තකට පයින් කට්ටියක් තින්න.
1: එහෙම බෑ.
0: එහෙම බෑ.
1: මුල ඉඳන් සීන් එකේ ඉන්න
2: ඕනේ. මුල ඉඳන් සීන් එකේ ඉන්න ඕනේ.
1: ඇනලයිස් කළ පළවෙනි පැය අපි දෙන්නා ඇනලයිස් කරන්න. ඒ කියන්නේ තාක්ෂණිකව කවුද හරියට වැඩේ ප්ලේ කරන්නේ. අද අපි කරේ අන්නේ වගේ ඇනලයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ පැය දෙකේ වා එක පැත්තක් තෝරගන්න ඕනේ.
0: ඔව්.
1: නැත්තම් බෑ.
0: රයිට්.
1: හරි. එහෙනම්
0: ඔයගොල්ලෝ මේ බෙදිලා ඒ වැඩේ කරගන්න. ඔයගොල්ලෝ
2: බෙදෙන්න. ඔයගොල්ලෝ බෙදෙන්න.
1: අපි ජාතින් ඉදරම බෙදෙන්න මේ අවස්ථාව.
2: එහෙනම් බෙදෙන්න ඕගොල්ලෝ.
1: සල්ල බෙදිලා ඉන්න. අපිට ඒ කීයේ වෝන්නේ නැහැ. බෙදිලා ඉන්න මෙතනදී. ඔව්. ඊටු ටික අපේ DJ අසාව මතක් කරයි. දැන් ඔය කොයි හරි සැලොන් එක ඇති.
0: ඇති. රයිට්. දැන් අචි නුවා. කොළඹ 7. කොළඹ 7ද කියලා අහන්නේ.
1: කොළඹ 7.
0: කොළඹ 7ද කියන්නේ මට නම් පොඩක් ඕක කියන්න බලා. මොකද මම වැඩි හරියක් ඉන්නේ ඒ හරියේ. මේ
2: හරි හරි කියන්නකෝ.
0: හරිද?
1: අද මේ බස් එකේ නැන්නේ.
0: හරි කොමාරි. කොළඹ 7 කියන්නේ පොඩක් අපිට අත තියන්න පොඩක් අමාරු පැත්තන්නේ ගියක් ගන්න ඉඩම් ගන්න පොඩක් අමාරුයි. හැබැයි කලම්බෝ 9 වලින් ඔයාලට අපාර්ට්මන්ට් එකක් ගත්තොත් ඔයාලට කොළඹ 7ට යන්නත් පුළුවන්, 8ට යන්නත් පුළුවන්, 5ට යන්නත් පුළුවන්. ඕන පැත්තකට
2: ඒ දේනේ කලම්බෝ 4
0: හතරට යන්න පුළුවන්. මේ ඉතින් ඔයාට කලම්බෝ 7 වලින්ම දැන් ඔන්න හොයන්න ඕනේ නැහැ කොළඹ මැද ජීවත් වෙන්න. කලම්බෝ 9 වල ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. බේස් ලයින් රෝඩ් එකට මාර ළඟයි.
1: ඔව් මේක නියම මේ ස්මාර්ට් රෙසිඩන්ට් එකක්. හරිද? ස්මාර්ට් සුහුරු.
0: සුහුරු
1: කියන්නේ නවීන තාක්ෂණයට
0: අනුව. සුහුරු කියන්නේ ස්මාර්ට්ද?
1: ස්මාර්ට්. ඕකේ. ස්මාර්ට් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ නවීන ජීවිතයකට ගැලපෙන සියලුම සුඛෝභෝගී දේවල් සහිතව තමයි මේ අපාර්ට්මන්ට් එක දෙවෙන්නේ. අපි මේ කියන්නේ ද ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ප්‍රයිම් රෙසිඩෙන්සිස් එක ගැන කලම්බෝ 9 වල තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. කොළඹ 7, කොළඹ 8 ලංකාවේ අංක 1 පාසල්වල කොළඹ 4ක් තියෙනවා. කොළඹ 4 ලංකාවේ අංක 1 පාසල්වලට බොහොම සමීපව.
0: ඒ
1: වගේම තමයි රෝහල් වලට ව්‍යාපාරික ස්ථාන වලට මේ බිස්නස් හබ් එකක්නේ කලම්බෝ කියලා කියන්නේ. කොළඹට ආවට පස්සේ ගේමක් ගහන එක එච්චර අමාරු නෑ. ඒ කියන්නේ කට්ටිය කොළඹට ආවිල්ලා මෙතන සෙටල් වෙන්න හොයන්නේ ගෙන්දගම්
0: සිටි එක.
1: ගෙන්දගම් පොළොවේ පය ගහනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒකනේ
0: නේ කියන්නේ ගෙන්දගම්
1: පොළොව. පය ගැහුවට පස්සේ ගේම් මේ ගහන්න පුළුවන්. ඉතින් පය ගහලා නිකන් එළියටලා ඉන්න බෑනේ නේ. ඒකිනේ තමයි අපි රෙසිඩෙන්ට් එකක් අපාර්ට්මන්ට් එකක් හොයන්නේ. ඉතින් ඔන්න දැන් ප්‍රයිම් ලා යාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක වැඩ අවසන් කරගෙන යන්නේ. රිසර්වේෂන් පටන් ගන්න තියෙනවා. ඒ තමයි ප්‍රයිම් රෙසිඩෙන්සිස් කොළඹ 9 කියලා කියන්නේ. ඉතින් නිදන කාමර 2, නිදන කාමර 3 ඔයාලට කැමති විදියට වර්ගඩි 1125 apartments මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අවුරුදු 30ක ප්‍රයිම් විශ්වාසයත් එක්ක තමයි මේ apartments වාගාවට එන්නේ. ඒකින් දයිවයේ ප්‍රමිතිය ගැනනේ. ඊට පස්සේ අදාළ ඇති වෙන ගිවිසුම් වල තියෙන විනිවිද භාවය ගැන ප්‍රශ්න ඇති වෙන්න හෝ සැක ඇති කරගන්න කිසිම හේතුවක්
0: නැහැ.
1: රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ apartment එක කලම්බෝ 9 වලින් වෙන් කරගන්න. හෝල් එකක් දෙන්න නම්බර් එකක් තියෙනවා. අපි මේ නම්බර් එක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. 0.71.7.3.3 0.71.7.3.3

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව්ස් කිම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: දිනමයයි විනාඩි 20යි දැන්
6: තම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ඔයත් try කරන්න. ගන්න විජය ආප පිටි.
8: හැමතේකම එක වගේ නෙමේ. Laoji පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය. ඔබත් අදම Laoji ගන්න.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ඉනාවේ දිම්පල්, මුණේ එලි පිම්පල්, out කරන්න simple. තනදය
10: Janet Pimple Out. ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා. ඔබ වෙතද Janet Pimple Out. Pimple වලට simple.
11: Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
15: ඇයි sugar කියලා මූණෙන් නගන? සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 047-31-33-500
16: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
17: ජූලි 17 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
18: මම අනිදි ගුණසේකර ගන්නත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
19: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි
1: එකකට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
5: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
16: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 9යි විනාඩි 28යි අල්ගොතාම වෙලාව.
1: එහෙනම් පොඩ්ඩන්ට පීඩියා ප්‍රෝ දෙන්න.
2: ඔව්. හොඳ වෙලාව.
0: හොඳ වෙලාව.
1: හොඳ වෙලාව. දැන් අපි දන්නවා මේ අපි ඔය හැම වෙලේම කිව්වනේ මේ ජෙන් C එක ඊට පස්සේ එන ජෙන් ඇල්ෆා ඊළඟට එන ජෙන් බීටා වගේ කට්ටියගේ වර්ධනේ සුවිශේෂී අපිට තියෙනවා. ඒ කියන්නේ පේනවා ඒක හරි වේගවත් කියලා සහ ඒක වෙනස් කියලා. ඉබේ කලින් හිටපු પરම්පරාවන්ට වඩා වෙනස්. ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ අපි දන්න අන්තර්ජාල මාධ්‍යයන් එක්ක, ෆෝන් එක, ලැප්ටොප් එක, ඉන්ටර්නෙට් වල. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ Google වල හොයන්නේ, AI-ලගෙන් අහන්නේ. මේකේ හොඳ වගේම
2: නරක. අපි ඉස්සරහන්නේ ලොකු අයියලගෙන්.
1: ලොකු අයියලගෙන්.
2: ඔව් දැන් අහන්නේ AI-ලගෙන්.
1: AI-ලගෙන් තමයි අහන්නේ. ඉතින් ඒ වගේ එහෙම තමයි. ඉතින් ඒ પરම්පරාවෙන් પરම්පරාවට ඒ තත්ත්වයන් වෙනස් වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මොන දේ අතර අපි කිව්වනේ මේ කලින් කිව්ව මතකද සාරා මේ පැත්තක් ගන්න ඕනේ කියලා.
0: ඔව්.
1: ඇත්තටම පැත්තක් ගන්න ඕනේ. එහෙම මේ සුවාදීන වෙනවා කියලා එකක් නැහැ. ඒ පැත්ත ගද්දි අපි ඉදිරිපත් කරන තර්කය ලොජිකල් වෙන්න ඕන. අන්න ලොජිකල් තර්ක මත පදනම්ම තමයි අපි පැත්තක් ගන්න ඕනේ.
0: රයිට්.
1: අපි පැත්තක් අරගෙන තියනවා. ඒ පැත්ත සම්බන්ධයෙන් අපේ තියෙන තර්කය ලොජිකල් නම්
0: මොන
1: ප්‍රශ්නයක් නැහැ. හැම වෙලේම ලොජිකල් වෙන්න
0: ඕන. ප්‍රූව් කරන්න පුළුවන්.
1: ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වාද කළා තමයි ලෝකෙ මෙච්චර දුර ඇවිල්ලා
0: තියෙන්නේ.
1: ඉතින් ඒකින්ද තමයි අපි කියන්නේ පොඩ්ඩන්ට උනත් ඒ අවශ්‍ය පෝෂ පදාර්ථයන් ඒ නිසි වයසේදී නිසි විදියට ලැබෙන්න ඕන.
0: ඒකට
1: තමයි ඒගොල්ලෝ ලොජිකල් වෙන්නේ. නැත්තං ඒගොල්ලෝ කවුරුත් කියනවට පැති අරගෙන වැඩන්නේ
0: නැහැ.
1: තනියම තමයි පැත්ත තීරණය කරන්න ඕන. ඉතින් පොඩ්ඩන්ට ඕන කරන ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්.
0: ඊට
1: පස්සේ ප්‍රතිශක්තිකරණය වෙන්න පුළුවන්, ශාරීරික වර්ධනය වෙන්න පුළුවන්, ආහාර ජීර්ණය වෙන්න පුළුවන්, පෙනීම වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට පෝෂණය කියන එක සෑහෙන්න වැදගත්. ඉතින් ආය නිසා තමයි අපි මතක් කරන්න වාට පොඩ්ඩට බොහොම සමබර ආහාර වේලක් එක්ක අනිවාර්යයෙන්ම ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා.
0: ඕකේ.
1: ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න. ඇන්කපීඩියා ප්‍රෝ දුන්නට පස්සේ ඒගොල්ලෝ වර්ධනයට අවශ්‍ය කරන අර පෝෂක පදාර්ථ නිසි වයසේදී නිසි විදියට ලැබෙන හින්දා අර විදියට බොහොම ලොජිකල් දරුවෝ, තාර්කිකව තීරණ ගන්න දරුවෝ ඉස්සරහට අපේ රටේ ඕන තරම් හම්බෙයි.
0: හම්බෙයි. ඒක රටටත් හොඳයි. ඕගොල්ලන්ටත් හොඳයි. පොඩ්ඩොන්ටත්
1: හොඳයි. ලොජිකල් වෙන්න.
0: ලොජිකල් වෙන්න. රයිට්. ඔය දෙන්න දුර දකින්න දෙන්නේද?
1: අනිවාර්යෙන්ම. ඒකෙන්ද අද නම් කණ්ණාඩි නොවනවාගේ තියෙනවා.
2: තියෙනවා.
1: මට ගේන්න බැරුව.
2: දුරවල කණ්ණාඩියකුත් තියෙනවා.
0: දෙන්න නම් දුර පේන්නේ නැහැ.
1: කොහොම හරි. බයින කිව්ලේකුත් තියෙනවා අපේ.
0: ආයෙද? දුර පේනවා හොඳට නේ.
1: දුර පේනවා. ඒ කියන අහලා පහලා ගෙවල් ඒ ටික පේනවා. ප්‍රශ්නයක්
2: නැහැ. අපි අර සින්දුවක් දන්නා දුර පේන තැලි තල.
1: තැනි තල.
0: ඔයාලා දැකලා තියෙනවද?
2: ඔව් දැකලා තියෙනවා.
0: මොනා හරි ප්‍රශ්නයක් මොනා හරි ඉමර්ජන්සි එකක් ආවම පැනික් වෙන්න නැතුව ඉන්න මිනිස්සු. සල්ලි හොයන්න කලබල වෙන්නේ ගානට ඒගොල්ලෝ දන්නවා
2: වාගේ ඉදිරිපස්සම ඉන්න දෙන්නේ
1: දෙන්නේ කියන්නේ කලබල වෙන්නේ නැහැ නේ අපි එහෙම කිසිම දෙයක එහෙම වෙනවා
0: හරි
1: හැකියා
0: එහෙම කියමුකෝ මම තාම දැකලා නැහැ එහෙම මේ අපි බලමු ඉස්සරහට
2: බලාගෙන ඉන්න
1: සල්ලි ප්‍රශ්නද
0: ඔව්
1: සල්ලි ප්‍රශ්න කොහොමද
0: ඕනේ අපි කලබල නැතුව ඉන්න ඕනේ නෑ මම කියන හැදුවේ මේ කලබල නැතුව එහෙම ඉන්න ඇත්තටම ලයිෆ් ඉමර්ජන්සි එකක් ආවහම මේ ලෙඩක් දුකක් වෙන්න පුළුවන් මොකක් හරි අදිසියකට ආවහම සමහරව ඉන්නවා මේ කිසි ගානක් නැහැ කට්ටියano කොහමද හොම ඉන්නේ දැන් ඔයා මේකට සල්ලි හොයන්න ඕනනේ ඒකගේ කට්ටියම කලබල නැතුව ඉන්නේ ඒගොල්ලෝ LB වගේ තැන්වල LB finance වගේ තැන්වල ෆික්ස් ඩිපොසිට් දාලා තියෙන නිසා
1: අන්න හරි ඒ කියන්නේ මේ කුණාටුව එන්න කලින් කුණාටුවට ලෑස්ති වෙනවා
0: රෙඩි වෙච්ච කට්ටිය
1: ඒකට කුණාටුව වෙලාවට හොඳට පොරෝගෙන නිදිය ගන්න
0: පුළුවන්
1: හරිද ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ LB finance එකේ FD එකක් දාලා තියන්න කියලා අපි දැන් කලින් කිව්වා ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන් වෙච්ච විශේෂ ස්ථාවර තැන්පතු තියෙනවා. ඒ වගේම තමයි මේ ඕනම කෙනෙක්ට ජේෂ්ඨ පුරවැසියන්ට විතරක් නෙමෙයි ඔයාට මට වුණත් තරුණ ඕන කෙනෙක්ට ගිහිල්ලා FD එකක් දාන්න පුළුවන්. ඒවටත් විශේෂ විත් ප්ලෑන්ස් කිහිපයක්ම තියෙනවා. දින 50කින් කල්පිරෙද්දි 111.12 පොලියක් හම්බ වෙනවා. ඒක ප්ලෑන් එකක්. ඒ වගේම තමයි දින 200කින් කල්පිරෙද්දි 111.62 පොලියක් හම්බ වෙනවා. ඒක තව ප්ලෑන් එකක්.
0: ඊට
1: පස්සේ ජේෂ්ඨ පුරවැසියන්ට තවත් විශේෂ ප්ලෑන්ස් තියෙනවා. මාස 25, මාස 13න් කල්පිරෙන මේ විදිහට. ඉතින් යන්න ළඟම තියෙන LB finance ශාඛාවට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ FD එක ඕපන් කරන්න. එහෙමත් නැත්නම් LB sim app එක ඩවුන්ලෝඩ් කරලා ඒකිනුත් ඔයාට පුළුවන් ඔයාගේ FD එක ඕපන් කරගන්න.
0: රයිට්.
1: මේ කියන අපි කියපු දේවල් ওই ඩීටේල්ස් ටික මදි නම් තව ඔයාට පැහැදිලි කරගන්න දේවල් තියෙනවා නම් කෝල් කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට 01122200 01122200
0: රයිට්. හරි.
1: ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා ඉදිකිරීමේ ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන් කන්ස්ට්‍රක්ෂන් සයිට් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට පාස්සන්න නැත්නම් වැල්ඩින් කරන්න ඕනම වෙලාවක අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන් එතකොට ඔයා මේ වැල්ඩින් කූර ගැන එහෙම හිතන්නේ බලන්න නැතුව ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඔය හાર્ඩ්වෙයාර් එකේ තියෙන මොකක් හරි අරන් එනවා වෙන්න පුළුවන් එහෙම අරන් එන්න එපා මොකද ලංකාවේ SLS සහතිකේන නියම ප්‍රමිතියෙන් ඉදි කරපු එකම එක වැල්ඩින් කූරක් විතරයි තියෙන්නේ ඒ තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක කියලා කියන්නේ ඒකින්ද පාස්සනවා නම් අනිවාර්යයෙන්ම මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එම දාන්න

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bel Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 9යි විනාඩි 37යි
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
6: නවිනස අධිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within 10 unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.7156400ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
7: ජූලි 17 හොරණ මහජන ක්‍රීඩාංගණය අසල
6: SLT Fiber Rush හෙට නෙවෙයි අදම ගන්න.
8: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
9: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
13: BYD C-Line 8 7-seater SUV රතය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතහොත් 0112125125 අමතන්න
14: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
15: SLT Mobitel Pure TV නිල විකාශක
16: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
17: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: උදේ 9යි විනාඩි 43යි ඇල්ගටාම වෙලාව. මේ නර්සරි එකක් කරනවා අද මම. එක්කෙනෙක් හිටගෙන. වාඩි කරවන්න ඕනේ.
1: එහෙම දිගටම මේ සාරා ඉඳගෙන ඉන්නත් හොඳ නැහැ.
2: හොඳ නැහැ අන්නේ එකයි.
1: ඒකනේ පොඩ්ඩක් හිටගත්තේ.
0: ඕකේ.
1: හිටගන්න ඇවිදින්න ඒවා කරන්න ඕන. ඒ ක්‍රියාකාරීත්වයන් තිබ්බේ නැත්තම් වෙන්න බෑ පේනවා දැන් කරනවා එක්සර්සයිසස්
0: කරනවා.
1: උදේට එහෙම ඩිෆේම ගහලා ඔක්කොම ට්‍රයිසෙප් බයිසෙප් හදලා ඉන්නේ.
2: ඔව්. මේ 7 පැක්ස් තියන්නේ
1: එකනේ. 7 පැක්ස්. එකක් නේ අර මැදට.
2: ඒක තමයි. හනිතට තියන්නේ ඔක්කොම මේ
0: මොනවාද
2: ඔත්තේ ඉරට්ටේ.
1: ආ ඔය බෙදෙනවනේ නේ.
2: يعني දෙක බෙදෙනවනේ. ඉරට්ටේනේ. මට දෙනවා 7 පැක්ස් එක.
1: 7 පැක්ස් සන්න.
0: 1 big 7 pack. Right. හරි අපි මං අහන්න හිටියා ජී. යුද්ධයක් තියෙනවනේ දැන්.
2: කොහෙද?
0: ඒ කොහෙද? ඒ කියන්නේ.
1: දෙයක් තියෙනවා.
0: කාටවත් මතක නැහැ.
1: අපි ඉන්නවා යුද්ධ තියෙනවා ප්‍රශ්නයක් නැහැ අපිට
0: ප්‍රශ්නයක් නැහැ
2: අර අපේ අම්මලා නම් කියනවාලා දෙනවා මාර යුද්ධයක් අනේ උදේ පටන් ගත්ත වෙලාවට ඈ ඒවට තමයි අපි මේ ඇල්කෝ ටවුන් එකෙන් සපෝට් එක දෙන්නේ අපි මේ යුද්ධයට තමයි උදව් කරන්නේ සාමය හදාගන්න
1: ඕගොල්ලන්ට වැඩි හිතන්නේ කරන්නේ නැතුවනේ නිකන් පාළු දැනන වෙලාවට අපේ යුද්ධ අමතක කරලා අපි වහගෙන ඉන්න පුළුවන්
0: අර
1: ලෝකේ හා කෙලවරේ යන යුද්ධ ගැන වැඩි හිතන්න ඕනේ නැහැ ඒ හිතමු අපිට නිකන් හදිසියේ තෙල් ටික නැතුව ගියොත් අරිසේ ලයිට් ඔෆ් වෙන්න ගත්තොත්
0: එතකොට හිතමු
1: අන්න එතකොට අපි හිතමු
0: දැනට පොඩ්ඩක් හිතන්න
2: ඒක හින්දා තමයි කියන්නේ
1: එතකොට හිතන්න
0: හරි
1: නෑ අපි හිමින්සර වට කියන්නම් ඒ ගැනත් අපි දැනුවත් කරනවා ඉතින් ඇල්ගෝ ටවුන් එකේ අපි ඇල්ගොරිතම් එකට අහු වෙන හැම දෙයක්ම වගේ ඇවිල්ලා ආව දැනුවත් කරනවා
0: රයිට්
1: ෆීෆාද නේ යුද්ධද වෙන වෙන වයිට් හවුස් එකේ වෙන දේවල්ද නේ ක්‍රෙම්ලින් වල වෙන ඒවාද
2: යුද්ධද ඔක්කොම
1: ඩවුන් ස්ට්‍රීට් එකේ වෙන දේවල්ද අර ලන්ඩන් වල
2: ඇතම් ස්ට්‍රීට් එකේ වෙන දේවල්ද
1: ඇතම් ස්ට්‍රීට් එකේ වෙන දේවල්ද ඔක්කොම අපි කතා කරනවා
0: ඔක්කොම අපි ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාගේ ගෙදර යුද්ධ තියෙන්නේ. නේද? ගෙදර යුද්ධය ගැන කතා කරන්නේ. ගෙදර යුද්ධෙට උදව් කරන්න තමයි මේ හදන්නේ.
1: කොහොමද අපි උදව් කරන්නේ ගෙදර යුද්ධෙට?
0: විජය ප්‍රොඩක්ට්ස් ගන්න. ඔයාට ඉන්න හොඳම සෙබලා තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ.
1: කුස්සියේ යුද්ධේ
0: විසඳ ගන්න. ඔයාට පුළුවන් විජය ප්‍රොඩක්ට්ස් ගන්න. ඔන්න විජය නූඩල්ස් තියෙනවා. ඔයාට බෙරිනොවි හදා ගන්න. බෙරිනොවි කන්න. ඊට පස්සේ ඉන්දියාප පිටි තියෙනවා.
1: ඔවනේ ඔයා කැමති විදියට දෙනවා. එහෙම කියන්නේ රතු නම් කැමති එහෙම සුදු නම් කැමති එහෙම කියන්නේ කැමති පාටකින් ඔයාලට ඉදියාප්ප කැමති පාටකින් කියන්නේ රතු හෝ සුදු ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි විජේ නූඩල්ස් ගැන සාරා මතක් කර අද මේ සිකුරාදා දවසේ හෙට වීකෙන්ඩ් එක පටන් ගන්නවා ඉතින් ෆ්‍රයිඩේ නයිට් එක කියලා කියන්නේ කොහොමත් ස්පෙෂල් නේ ඒකනේ අපි ඩීජේ නයිට් එකේම අරගෙන එන්නේ ඔයාලට පුළුවන් බෙරි වෙන්නේ නැතුවනේ නූඩල්ස් එකක් එහෙම අදාගෙන ගෙදර කට්ටිය එක්ක රහට කන්න මොකද අපි දන්න කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ නූඩල්ස් හදනවා ඒකට බෙරි වෙනවා ඒක නවත්ත ගන්නව බෑ.
0: ඒතර නූල්ස් ද කියලා වා ගන්න බැරි වෙනවා.
1: වා ගන්න බැරි වෙනවා. ඒකින්ද
2: එහෙම කොච්චර දක්ෂද කියනවා නම් කිසිසේත්ම බෙරි වෙන්න බැරි විජේ නූල්ස් එකක් තවදම බෙරි වෙන්න
1: බැරි. විජේ නූල්ස් එකක් බෙරි කරා. සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවා.
0: රයිට්.
1: ඉතින් නූල්ස් විතරක් නෙමෙයි දියාප්ප ගන්න කැමති වට අපි කිව්වා වගේ රතුද සුදුද කැමති පාටකින් වට ගන්න පුළුවන් හැකියාව තියෙනවා හදා ගන්න පුළුවන්. ඉතින් විජේ කියලා කියන්නේ කුළුබඩු ශේෂ්ත්‍රයේ වසර 30ක ලංකාවේ ප්‍රමුඛයා. අපේ රටේ රසය ලෝකයට අරන් ගිය බ්‍රෑන්ඩ් එකක් තමයි විජේ කියන්නේ. අවුරුදු 30ක් ලේසි නේ. දශක තුනක්
0: අපිත් තියෙනවා.
1: ඒක නිසා තමයි අපිට රහ හොරු. ඊට පස්සේ ඒක ජානගත වෙනවනේ.
0: අපිට වඩා වයසයි නේ.
1: අපිට වඩා වයසයි. අපිට වඩා වයසයි. ඒ රහ දැන් ජානගත වෙලා තියෙනවා අපි. ඒකට අපිට රහ නැතුව බෑ. විජේ ප්‍රොඩක්ට්ස් කියන්නේ අන්න ඒ වගේ නමක්. ඉතින් විජේ නූඩල්ස් අරගෙන ආට පුළුවන් අද බෙරි වෙන්නේ නැතුව නූඩල්ස් එකක් හදාගෙන කනගමන් රැයට රැ වෙනකන් ඉන්න ඕනේ නේද? දැන් ඕන්නම් ඒක හදා ගන්නත් පුළුවන් කට්ටියට නේ.
0: අද
1: ලන්ච් එකට ඕන්නම් නූඩල්ස් පොඩි ඕනේ කියලා හිතුවොත් ප්‍රශ්නයක් නැහැ කරගන්න පුළුවන්.
0: ප්‍රශ්නයක් නැහැ.
1: විජේ නූඩල්ස් ගන්න හැබැයි නම බලලා අනිවාර්යයෙන්ම WP ලාංඡනය බලලා ගන්න අර නිල් පාටයි කහ පාටයි ලාංඡනය බලලා ගන්න. එහෙම නැත්නම් අනුකරණ තියනවා රැවටෙන්න පුළුවන්.
0: රැවටෙන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මතක් කරන්න ඕන දැන් හෙට සෙනසුරාදා 18 වෙනිදා ලස්සන වැඩක් වෙනවා යුනියන් බැංක් මේන් බ්‍රාන්ච් එකේ කොල්ලුපිටියේ. මොකද්ද වෙන්නේ ඇති?
1: අර මේවා දැන් ඇහුවනේ අපෙන් මේ ෆිට් එකේ ඉන්න එක ගැන. අපි කිව්වේ මේ ඊට ගාව හිට ගන්නවා නේ කට්ටිය එක්සර්සයිසස් කරනවා වර්කවුට්ස් කරනවා. එහෙම තමයි මේ විශ්‍රාම ගියාට පස්සේ තමයි ওই දේවල් වැඩිපුර කරන්න ගන්නේ. ඉගන්නේ විශ්‍රාම ජීවිතයේ කිසිම වෙලාවක බරක් කරගන්න හොඳ නැහැ ඒක බලයක් කරගන්න ඕනේ ෆිට් එකේ ඉන්න ඕනේ.
0: ඔව්.
1: අපේ අම්මලා තාත්තලා අපි වහගෙන දැන් මේ වෙලාවේ ගෙදර වැඩ කරගෙන පාළුව ගාන්සේ යන්න අපි වහගෙන අපිත් එක්ක ඉන්නවා. දැන් ඊළඟට අපේ ජනියා එනවා. දේදුණු මාව තාගෙන එහෙම දිගටම ඉන්නේ ෆිට් එකේ ඉන්න ඕන හින්දා. ෆිට්නස් නැති වෙනවා. එහෙම නිකන් වැඩිපුර හිත හිත පැත්ත කරලා ඉන්න කියොත්. ඒක නිසා මේ අපේ විශ්‍රාමගිය විශේෂම රාජ්‍ය සේවයෙන් විශ්‍රාමගිය අපේ රණවිරුවන් ඇතුළු ඒ කවුරුත් එහෙම නිකන් පැත්ත කරලා ඉන්නේ නැහැ නේ. ඒගොල්ලෝ මොන හරි දෙයක් කරනවා. ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ශක්තියක් වෙන දෙයක් කරනවා. ඉතින් ඒ නිසා ඔන්න යුනියන් බැංකුවෙන් ඔයාලට රුපියල් මිලියන 8ක් දක්වා පෙන්ෂන් ලෝන් එකක් දෙනවා. මේ පෙන්ෂන් ලෝන් එක වගේම ඔයාගේ විශ්‍රාම ජීවිතයට ගැළපෙන තවත් මූල්‍ය උපදෙස් ගණනාවක් ඔයාට ලබා ගන්න පුළුවන් හෙට. ඒ කියන්නේ 18 වෙනිදා යුනියන් බැංකු ප්‍රධාන මූලස්ථාන පරිශ්‍රයට ගියොත් කොල්ලුපිටියේ තමයි තියෙන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් අපි නම්බර් එකක් කියන්නම් ඒකට කතා කරාම. හරියටම හෙට උදේ 10ට වැඩේ පටන් ගන්නවා. හවස 3 වෙනකම් වැඩේ යනවා. ඔයාට මූල්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මිලියන 8 ණය පහසුකම් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. බැංකු සේවාවන් ගැන තව දේවල් දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. නොමිලේම වෛද්‍ය කඳවුරු පැවැත්වෙනවා, වෛද්‍ය සායන පැවැත්වෙනවා, ඇස් පරීක්ෂාවන් කරනවා. ඇවිල්ලා ඒවටත් සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. යද්දි මතක් කරලා net අහලා තමයි ආවේ කියලා කියන්නේ. එතන කට්ටිය කියන්න කට්ටු කරලා
0: මේ අර 3 දෙනෙක් කිව්වා.
1: කිව්වනේ ඊගෙන මේ ආවේ මේ ආචීලා මේ නුවාල උදේ කිව්වා. ඒකයි මේ අපි ආවේ කියලා.
0: බදෙන් බේරෙන්න බැරි නිසා.
1: එහෙම අහන අය ඕගොල්ලන්ට එදාට හම්බෙන්න පුළුවන්.
0: අන්න හරි.
1: එහෙම එහෙමත් වෙන්න පුළුවන්. එක එක පැති වලින් අපි වහලා ආපු කට්ටිය හම්බෙන්න පුළුවන්.
0: ඇල්ගොටවුන් කමියුනිටි එකක්
1: හම්බෙන්න පුළුවන්. ඊට පොඩ්ඩක් එහාටම තමයි අපි ඉන්නේ. අපිවත් හම්බෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කොල්ලුපිටි ඊළඟට බම්බලපිටි.
0: බම්බලපිටි.
1: ඔව මොකද්ද? මේ පැත්තට එන්න. හරිද? දැන් යන්න කලින් හැබැයි ඔයා මතක් කරලා රෙජිස්ටර් වෙන්න ඕන. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් ගන්න යුනියන් බැංක් එකට 01 81 85 01 81 85. එහෙම නැත්නම් තව නම්බර් එකක් තියෙනවා. ඒකටත් කෝල් එකක් ගන්න පුළුවන් ඔයාලට. 01 81 81 81 01 81 81 81. ඒ නම්බර්ස් දෙකෙන් කැමති නම්බර් එකට කෝල් එකක් අරගෙන එක නම්බර් එකක් බිසී නම් අනිකට අරගෙන ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා හෙට යන්න යුනියන් බැංකු ප්‍රධාන මූලස්ථානයේ ගාවට ගිහිල්ලා මේ දේවල් ඔයාලට නොමිලේම කරගන්න පුළුවන් හැකියාව, බැංකු කටයුතු ගැන උපදෙස් ගන්න පුළුවන් හැකියාව, පෙන්ෂන් ලෝන් එක ගැන මේ මිලියන 80 මේ මිලියන 8 ලක්ෂ 80 පෙන්ෂන් ලෝන් එක ගැන ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ. හරි, අපි දැන් මේ ගෙදර යුද්ධ ගැන කතා කරන්නේ. ගෙදර යුද්ධ වලට මේ විජය විසඳුම් දෙනවා වගේම තව විසඳුම් දෙන තව තැනක් තියෙනවා.
1: ඒක කොහෙද?
0: ඒක දන්නවද?
1: කියන්න බෑ.
0: වෙන කොහෙවත් නෙමේ, දම්රෝ.
1: දම්රෝ එක. දම්රෝ එකට ගියාට පස්සේ දැන් ඔයාලට ඔන්න පුළුවන්කම තියෙනවා දම්රෝ වොෂින් මැෂින් ගන්න. මේක ගෘහණියන්ට විශේෂ පණිවිඩයක්. මේ වෙලාවේ ඔයගොල්ලෝනේ ගෙදර ඉන්නේ. ඔන්න අපි ඔයගලන්ගේ ඔළුවට දානවා අනිවාර්යෙන්ම. තාම අරගෙන නැත්තම් දම්රෝ වොෂින් මැෂින් එක. ලංකා පුරාම ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා. 160න් කැමති එකකට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා දම්රෝ වොෂින් මැෂින් එකක් ගන්න. එහෙම ගනිද්දී ඔයාලට රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකකුත් නොමිලේ හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඉතින් වොෂින් මැෂින් විතරක් නෙමෙයි දම්රෝ ෆෝම් මැට්‍රස් ගන්න පුළුවන් 15% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි ගෘහ භාණ්ඩ, නිදන කාමර කට්ටල, කෑම මේස කට්ටල, නවීන සෝෆා මාදිලි මේ ඕන දෙයක් ඔයාලට ගන්න පුළුවන් දම්රෝ ශාඛාවකට ගියොත්. ඉතින් මතක් කරනවා මේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාලට ඔන්න මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඉතින්
1: යන්න ළඟම තියෙන දම්රෝ එකට.
0: ඕකේ, එහෙනම් අපිත් යන් DJ night එක තියෙනවා. අපි විස්තර ටික මතක් කරා ඔයාට. DJ night එක තහන්න කියලා මතක් කරනවා. අපි ආයෙ සඳු දෙනවා.
1: එහෙනම්
2: කට්ටිය සඳු දෙනවා. දැන් මැච් එක බලනකොට ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර අනිවාර්යෙන් කාගේ හරි පැත්තක් කරන් බලන්න.
1: කොයි හරි පැත්තක්
2: නිය නැද්ද හිටියොත් ඔයාට පන්දුවෙන් පහර කන්න
1: වෙන්නේ. ඒකයි. කොහෙර පැත්ත කරින් නැත්නම් එතකොට බෝලේ වදිනවනේ
2: මම. ඔයා රෙෆ්‍රී වෙන්න යන්න එපා. නේද?
1: ඔව්.
2: ඔව්. ඒ රෙෆ්‍රී වැඩේ කරයි. ඔයා ස්පාඤ්ඤය හරි ආජන්ටිනාව හරි පැත්තක් පක්ෂග්‍රාහී වෙලා මැච් එක බලන්න. එතකොට තමයි ජොලිය වැඩි.
1: හරි. එහෙනම් පක්ෂග්‍රාහී වීම අද රෑ වාඩ පටන් ගන්න පුළුවන් අපේ
2: DJ. ඔව්. අද අපි ඒකට පෙරපුහුණුවක් දෙනවා අපේ DJ night
1: එක. ඔව්. කැමති පැත්තක් අරගන්න. එහෙනම් අපි යනවා සතියන්තයේ පරිස්සමෙන් සතුටින් ගත කරන්න. මම අචී.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM. Net FM, Algo Town.
1: Brought to you by Alutana Kaduma Milak Kasagala Green Super, Shaka, Matale Aturagiri Mulleria, Naram Mulagane Mulakapola, Kasagala Samuha Vapare Vetin.
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
4: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. විජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු.
6: උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
10: ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
12: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
10: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.

0: ඇසල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇසල්ටි මොබිටෙල් ෆයිබර්.
1: මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
2: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
3: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
4: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97 ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: WDRK ජයලා බොරුළු කැටිය ඌරගස් මංගන්දි 18 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්ද ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේකෙ කිව්වා මේ තෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
7: කතා කරන්න 0777 300 940.
9: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
10: කොහොමද බෙරිලා?
9: බෙරිලා විතරක් නෙවෙයි මේ ඇලිලා.
10: මම මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කිරිමාඩු කරේ.
11: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
12: අත්තම් මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
11: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: ගුඩ් මෝර්නින් වෙලා උදේ 10යි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්ත
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
1: ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂා. රුපියල් ලක්ෂ 51ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විවාහක යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්. එම ගුවන් මගින් දෙදෙනා දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපළෙන් පිටකරගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් රැගෙන ආ ගමන්මළු තුළ දුම්වැටි 34,000ක් සංගවා තිබියදී සොයා ගැනුණා. අත්අඩංගුවටගත් විවාහක යුවළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාර සැමියා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. පොලිස් ඇප මත මුදාහැර ඇති ඔවුන් දෙදෙනා ලබන 21 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මීගමුව කුඩාපාඩුව පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන වී තිබූ දුම්වැටි 53,800ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 011-437-1250.

மார்னிங் சுபோதேசனாக விலாவுதே தஹாயாய் வினாடி நவையாய். அது ஜூலி மாசி ஹத்வெனி மாசி தஹத் சிகுராத தவச அபி பட்டங்கன் ஹதான்னே சதுடு சிதின் ஃபேமிலி விடின் நான் ஒயாட சுபுருது தேதுனு மாவத். අද දවස කියනකොට මද සිකුරාදා ෆුල් හැපනින් එකේ ඉන්න තියෙන දවසක් තමයි අද දවස. ඉතින් ඒකටම ගැළපෙන්න ඔයාට අහන්න පුළුවන් සින්දු සෙට් එකක් දවල් එක වෙනකන් අහන්න chance එකක් අරගෙන තමයි සුපුරුදු විදිහටම දේදුණු මාවතෙන් ජනියා ඔයාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් සිකුරාදා කියනකොට මතක් වෙන්නේ වෙන මොකවත් නෙවෙයි net fm dj night. අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් net fm dj night එකත් ඔයාට අහන්න පුළුවන්. ඒ වගේම තමයි facebook ඔස්සේ live බලන්න පුළුවන්. කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්න තියෙන කාරණා දවල් එක වෙනකන් ඔයාට කියන්න ඉතුරු කරගෙන දේදුණු මාවතේ වැඩ ටික සතුටු සිතින් පටන් ගන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. 01 1 2 55 33 63 නම්බර් එක. මේ වෙනකොටත් ඔයාට විවෘතයි, කෝල් කරන්න පුළුවන්. WhatsApp කරනවා නම් 01 711 95 95 95. කියන්න දෙයක් නෑ, WhatsApp messages මේ වෙනකොටත් සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මට මේ message ටිකම දවල් එක වෙනකන් ඔයිනම් කියන්න පුළුවන් තරමේ messages ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගියෝතින් Facebook fan page එක පැත්තට. මං අදත් ඔළුව විකාර වෙන විදිහ, ඔළුව කැරකිලා යන විදිහ ප්‍රශ්නයක් ඔයාගෙන් අහලා තියෙනවා net fm Facebook fan page එකේ. යන්න මේ පැත්තට මතක ඇතුව අපේ net fm Facebook fan page එක follow කරලා ඊට පස්සේ post එකට යටින් comment එකක් දාන්න. දවල් එකට කලින් ඔයගොල්ලෝ හැමෝගෙම නම් කියන්න අනිවාර්යෙන් මම පොරොන්දු වෙනවා. ඊයේ වගේ කටියව මගහලලා යන්නේ නැහැ. එහෙනම් දවල් එක වෙනකන් සතුටු සිතින් ෆැමිලි පිටින් හමු දේදුණු මාවතු. මම ජනී.

වෙලාව 10යි විනාඩි 15යි. ඊළඟ සින්දුව අහන්න යන කලින් කට්ටිය එකතු කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට දේවල් මතක් කරන්න තියෙනවා මට. ඒ හැම දෙයක්ම ගැන කියලා තමයි මම ඔයාලට ඊළඟ සින්දුව අහන්න යන අවස්ථාව ලබා දෙන්නේ. දැන් මේ වෙලාවේ ෂූට් එකකට යන ගමන් අපිව අහගෙන ඉන්න සෙට් එකක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ සින්දුවට යන්න කලින්. අපි වහගෙන ඉන්නවා කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා මේ මාකටින් සෙට් එකක්. හරිද? ඒගොල්ලන්ගේ නම් ටික තමයි මනෝද්‍ය ඉන්නවා, ඊට පස්සේ අමින්ද ඉන්නවා, කෞෂි ඉන්නවා, රාජ් ඉන්නවා. මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා සිලෝන් මීඩියා එකේ සෙට් එක කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ හන සින්දුවට. දැන් යන ගමන් වැඩේ හොඳට කරගන්න තෝරන ඉතින්. හරිද? අද රෑට NetFM DJ Night අහන ගමන් ඔයා ඕනි දෙයක් බොන්න. හැබැයි මේ වෙලාවෙ දවස ප්‍රබෝධයෙන් ගත කරන්න මතක ඇතුව හොඳ කෝපි කෝපයක් බොන්න. කෝපි කෝපය බිව්වා කියලා කියන්නේ මුළු දවසම ප්‍රබෝධමත් වෙනවා. ඒකේ ආයේ දෙකක් නැහැ. කම්මැලි වෙලාවට, නිදිමත වෙලාවට කෝපි කෝපය බීලා බලන්නකෝ. ඒකේ අත්දැකීම ඔයාටම ලබා ගන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි, කෝපි බොනවා කියලා අර එක එක ඩයි ජාති දාපු කෝපි කුඩු බීලා හරියන්නේ නැහැ. ඔරිජිනල් කෝපි අට වලින්ම හදන කෝපි කුඩු එකක රස බලන්න ඕන. ලංකාවේ අපේ රටේ කෝපි වලනේ හොඳම කෝපි රස තියෙනවා කියලා කියන්නේ. එහෙම නිෂ්පාදනයක් කොහෙන්ද අරගන්න තියෙන්නේ කියලා කල්පනා කර කර හිටියනම් කල්පනා කරන්න දෙයක් නැහැ. උත්තරේ මංගාව තියෙනවා. ඒ තමයි ෆ්‍රීලන් කෝපි. ලංකාවේ අපේම රටේ කෝපි අට වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදනයක් හන්දා. අර කෝපි කෝප්පකින් අප බලාපොරොත්තු වෙන සුවඳ, ඒ රස, ඒ විදිහටම ෆ්‍රීලන් කෝපි එකත් එක්ක ඔයාට හම්බ වෙනවා. වැඩි දුර යන්න ඕනි නෑ. ගෙදර ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලි මහත්තයාගෙන් හරි මුදලාලි නෝනගෙන් හරි කෝපි එකක් දෙන්න කියලා නිකන් විතරක් ඉල්ලන්නේ නැතුව ෆ්‍රීලන් කෝපි එකක් දෙන්න කියලා ඉල්ලපු ගමන් ලේසියෙන් අරගන්න පුළුවන්. ලංකාවේ ඕනි තැන කරගන්න තියෙනවා. ඒ තරමටම බෙදාහැරීම් ජාලය පුළුල්. මොකද ෆ්‍රීලන් කියලා කියන්නේ අවුරුදු 40ක් තිස්සේ අපිත් එක්ක විශ්වාසයෙන් අපේම පවුල කෙනෙක් වගේ ඉන්න කණ්ඩායමක් හන්ද. සින්දුවට යන්න කලින් මං සට පටගාල කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. ඇත්තම කිව්වොත් 9:46 ඉඳන් මට WhatsApp messages ඇවිල්ලා තියෙනවා. ජනි, අපිවත් මතක් කරන්න සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට message එක දාලා තියෙන්නේ කෑගලුපත් කඩේ කට්ටිය. චම්මි අක්ක තමයි අපිට message එක දාන්නේ. ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, ඒ වගේම අමල්, චානක, පොඩි විජේ. මේ ඇවිල්ලා පොළොන්නරුවේ පොඩි විජේ නෙවෙයි, මේ ඇවිල්ලා කෑගලුපත් කඩේ පොඩි විජේ. අතුරු set එකම එකතු කරගන්න කියලා තමයි අපිට කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනී මල්ලියෝ, අපි අහංගම පාංචාලී ඉඳන් ඔයා වහගෙන ඉන්නේ. දිස්නක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉරේෂා, නිලන්ති, බොස් සාමානන්ද අයියා හැකතු කරගන්න කියලා අපිට මෙසේජ් එක දානවා. ඊළඟට යන්න හදන්නේ ගොඩක වෙලා පැත්තට ගිහිල්ලා එන්න. කවුද බොලේ මේ ලස්සන ෆොටෝ එකක් එවලා තියෙන්නේ? අපේ ශෂිකා ගොඩක වෙලා ඉඳන් මෙසේජ් එක දානවට අමතරව ඔයාගේ ෆොටෝ එකකුත් එවලා තියෙනවා. ඊළඟට හයි හයි සුදු මහත්තයෝ, ගුඩ් මෝර්නින් කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක කටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඉතින් වැඩ ඇතිනේ නේ. ඔය වැඩ අතරේ තියෙන මහන්සිය නැති කරන්න තමයි ඔගොල්ලෝ කැමතිම සින්දු ටික අරගෙන අවිල්ල තියෙන්නේ. යමු සින්දුවට, කතා ඇති.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
1: වේලාව 10යි විනාඩි 22යි
3: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය DJ Kiza Samagin, DJ Vas, DJ Zaira Samagin, DJ Taru, Net FM DJ Night, Face to Face Attack Show, Other and Navayata.
4: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pilla, Kills, Cargills, Apico, Satoso, Supiri Villanda Salvalin, My Cola, Aperate, Apemadea.
3: Net FM DJ Night.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 1250
6: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿದರೆ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣೆ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮ್ ಇರುವಂತ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭ ಅಗಯ ರುಪಾಯಿ ಕೋಟಿ ದಾಸ್ ಹಾರಸೆ ಹಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮವಕಮಿನ್
1: ಮಾಮ ಅನಿಲ್ ಗುಣಸೇಕರ್ ದನ್ನತ್ ಮಾವ ದಿದುಲವನ್ನೇ ಬಿಗ್ ಟ್ವೀನ್ ಲೇಡಿ ಒಬೇ ಸಮಟ ದಿದುಲನ ದೀಕ್ತಿಯ ಟ್ವೀನ್ ಗಾಲಗಾನ್ ಬಿಗ್ ಟ್ವೀನ್ ಲೇಡಿ ರೇಸರೇಕಟ ಅದಮ ಮಾರು ಬಿಗ್ ಟ್ವೀನ್ ಲೇಡಿ ಒಬ ಸ್ಯಾನಿನ್ ದಿದುಲನ್ನ
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
6: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum charikawa 2026

0: ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
1: ජූලි 17 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
2: මම අනිදි ගුණසේක. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
3: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි.
4: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
3: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
0: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
5: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්?
5: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
6: හා.
5: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
6: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
5: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අතේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න දැන්.
7: කිලියේ කිලියේ මනි මනි මේ
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
6: අද සිකුරාදා පුදුම සතුටක් තියෙන්නේ. මේ වීකෙන්ඩ් එකට ඉන්නේ නිවාඩුනේ ඉන්නේ. හරි, සිංදු අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඉතින් වීකෙන්ඩ් එකක් එනවා කියලා කියන්නේ හැම ගොඩාක් සතුටු අපිට දැනෙනවනේ. සතුටක් දැනෙනවා මොකද නිදහසේ කවුරුත් නැහැ ඔයා වැඩ කරනවද කියලා බලන්න ගෙදරට වෙලා ජොලියේ රෑ ටිකක් දවල් වෙනකන් නිදා ගන්න පුළුවන්. එහෙම දවසක නිකන් හිතන්නකෝ වයිෆ් එකපාරට කිව්වොත් එහෙම ෂොපින් යන්න ඕනි වගේ දෙයක්. වැඩට ගියා නම් හොඳයි කියලා හිතෙනව නේද? ඒකට හේතුව තමයි මේ දවස්වල පොකට් එකේ සල්ලි නැති එක. එහෙම සල්ලි නැති වෙනවට ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි අතට තව ගානක් එන මොකක් හරි වැඩක් සෙට් කරගන්නේ. හැබැයි ඉතින් නිවාඩු පාඩු වෙන දවස් ටිකෙත් ඇඟ මහන්සි කරලා වැඩ කරන නම් ටිකක් අමාරුයි නේ. ඒ හින්දා තමයි ඔයාලට හොඳ ආයෝජනයක් කරන්න මතක් කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා වගාවට ඇලුම් කරන කෙනෙක් නම්, මාදරය කරන කෙනෙක් නම්, ඔයාට පුළුවන් වගාවත් එක්ක සම්බන්ධ වෙලා සල්ලි හොයන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. ඒගොල්ලෝ ගාව ඔයා ගාව ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් වගා කරලා සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා දෙන්න සැලසුම් තියෙනවා. අන්නේ සැලසුම් මේ රහස් දැනගන්න දැන්ම කෝල් එකක් ගන්න ඕනි වාසිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒ වගේම තමයි ඔයා නැත්තම් ඔයාගේ යාළුවෙක්, ඔයාගේ පවුල කෙනෙක් පේර වගා කරන කෙනෙක් නම් එයාගෙන් අහලා බලන්නක ඔයාගේ ඵලදාව විකුණ ගන්න තියෙන අමාරුව හොඳ වචන වලින් කියලා දෙයි. අන්න ඒ හින්දා තමයි එයාගේ පේර වගායි ඵලදාවත් හොඳ මිලකට මිලදී ගන්න පුළුවන් තැනක් ගැන ඔයාලට මතක් කරන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් තමයි ඒකටත් උත්තරේ. කෝල් එකක් දෙන්න 011 437 1250ට 011 437 1250. සිංදුවට යන්න කලින් මන්ට අග්ගල් අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න ඕනේ. අත්‍තරම ඉතින් කෝල් කරපු කට්ටියට කලින් WhatsApp message එක උපු කට්ටිය ඉන්නවා. කමන්නේ කෝල් කරපු කට්ටියට අවස්ථාව දෙමු. කන්නත්තොට ඉඳන් අපේ නිලන්ති අදත් කතා කරා. එයාගේ දුවත් ඉන්නවා ගෙදර. ඊයේ නම කියන්නේ එයාගේ පරක්කු නම. මට හොඳට මතකයි උදේ 10ට විතර කතා කරාට දවල් 12ත් පහු වෙලා තමයි මම නම කිව්වේ. ඒ නම කියනකොට අහගෙන ඉඳලා නෑ. දැම්මට වරිනවා ඊයේ නම කිව්වේ නෑ නේද කියලා. කිතුල්ගොඩේ ප්‍රේමසිරි අයියා, අම්මා ගුණවතීව, එතකොට අපේ අසංකමලයව, ඊළඟට දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර මේ කට්ටියවත් එකතු කරගන්න ඕන. මග්ගොඩ මෛත්‍රීපාල අයියා, එහෙම කොට නිකන් මීටර් නෑ වගේ නේද? මයනු ෆැමිලියේ මෛත්‍රීපාල අයියා. ඔන්න ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට පරහැර ඉඳන් අපේ හංසි කතා කරා. පරහැර කියන නම මම ලියාගෙන තියෙන නිකන් පෙරහැර වගේ. හංසි කිව්වා එයා ඉල්ලුවනේ අර ඊයේ චුට්ටක් චුට්ටක් සින්දුව දෙන්න කියලා යොහාන්ගේ. හැබැයි ඉතින් මම මේ සින්දුව අරගෙන ආවා, සින්දුව අහන්න චුට්ටක් බලන් ඉන්න ඕනේ. අයියා දුෂාන්වත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කටිය එකතු කරගන්නවා. ඊට පස්සේ WhatsApp එක වැතර පොඩි අවස්ථාවක් දෙමු. ජනි අයියේ ගුඩ් මෝනිං. මාවත් සින්දුවකට එකතු කරගන්න. ගන්තුනේ ඉඳන් කෞශල්‍ය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ ෂොප් එකට වෙලා මහන ගමන් ඉතින් මාව අහනවා. මහනවා සමග අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කෞශල්‍ය ටෙක්ස් ඇන්ඩ් ටේලර්ස් එකේ තමයි ඉන්නේ අපේ කෞශල්‍ය නංගි. මං එකතු කරගන්න. ඊට පස්සේ කල්ලුතර පනාපිටියේ චාමර ස්ටෝර්ස් එකේ ඉන්නවා චාමර සහ තනූජා. හේ දෙන්නවත් එකතු කරගන්න ඕනේ. සුපුරුදු පරිදි අදත් අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ ජනි. ගාල්ල හියාරේ ඉඳන් තමරා අල්තිගල තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. යටියන්තොට අපේ ත්‍රී වීල් පාක් එකේ කොල්ල සෙට් එක ලසා මැසේජ් එකක් දාලා තියෙනවා. ලසාව මතක් කරා ටයිටැනික් සැලුන් එකෙන් කතා කරලා මම පස්සේ කියන්නම් හොඳේ.

0: වෙලාව 10යි විනාඩි 34යි. එහෙම ඒගොල්ලන්ගේ ලෝකෙම තනි වෙන කෙනෙක්ව හොයාගන්න තමයි මේ යන්න හදන්නේ. හැබැයි ඉතින් ෂුවර් තනියක් නම් නෑ කියලා. අපේ net fm ටීම් එකේ මේ දවස්වල වාසනාවන්තම ජොබ් එක කරන කෙනාව හම්බ වෙන්න යන්න හදන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ විමුක්ති. මොකද ඉතින් මේ දවස්වල ගෑල් ළමයි වට කරගෙන ඇත්තේ ෂුවර් එකට. පියුමාලි ඉදිරිසිංහ රංගන ශිල්පිනියත් එනවනේ ඉතින් එයාව හම්බ වෙන්න. මේ හේව කියන්න ඕනේ. මම මේ කියන්න හදන්නේ මේ දවස්වල ජීවය ඔබයි ඇඟලුම් චාරිකාවත් එක්ක net fm අපේ ටීම් එක ඔයාගේ ගාමන්ට් එකට එනවනේ. ඒ එන ගමනේදී ඔයාට සතුට විනෝදේ අරන් යන කණ්ඩායමේ අපේ විමුක්තිව තමයි සම්බන්ධ කරගන්නේ අද දවසේ. මොකද වෙන්නේ කියලා දැනගන්න ආයුබෝවන් විමුක්ති.
1: ආයුබෝවන් ඔයාට වගේම දේදුණු මාව දහන හැමෝටමත් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.
0: මොකද වෙන්නේ අද?
1: ඔයා කියපු වැඩ ටික තමයි ඉතින් මෙතන වෙන්නේ නේද? මේ පුදුම වාසනාවක් තියෙන්නේ.
0: ඒක තමයි.
1: ඉතින් මේ දැනි මේ කොන්කෝඩ් අපරල් ආයතනයේ ඉන්නේ මේ අවිසාවෙල්ල අපරායන සැකසුම් කලාපේ. මේක මේ හරියටම මේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙනවත් එක්කම වම් පැත්තේ තියෙන හරි වාසනාවන්ත බොහොම ලස්සන සුන්දර තැන කොන්කෝඩ් අපරල් ආයතනයේ කියලා කියන්නේ. ඉතින් එතනට තමයි අපේ වැඩේ අද තිළින කරන්නේ. ඉතින් ත්‍රී පීස් බෑන්ඩ් එකක් ඉන්නවා, මේ සංගීතයත් එක්ක එකතු වෙන අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි තෑගි භෝග ගොඩක් බෙදා හදා දෙනවා. මේ තෑගි භෝග වාසනාවත් එක්ක තවත් රංගන ශිල්පිනියකුත් අපි මේ පරිශ්‍රයට කැඳවාගෙන එනවා.
0: ඒක තමයි.
1: ඉතින් අපිත් එක්ක අත්බඳ ගන්න අනුග්‍රහක ශක්තිය තමයි මතක් කරනවා ඩාලි බට්ල ආයතන බිග් ට්වින් ලේඩි රේසර්. ඒ වගේම තමයි රිච් ලයිෆ් ආයතන අත්බඳ ගන්නවා. ඒ වගේම ජනට් ආයතනේ වගේම ක්‍රීනෝල් ආයතනේ මෙයාලත් එක්ක එකතු වෙලා තමයි ත්‍යාගි භෝග වගේම සතුට විනෝදේ අපි 101 හා සමානව හැම දිනා අතරම බෙදා හදාගන්නේ. ඉතින් කාර්ය බහුල ජීවිතේට හෝරා කිහිපයක් බොහොම සතුටින් විනෝදයෙන් අපිට කාලය ගත කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. වගේම ඒ විඩාබර ජීවිතේට පුංචි හරි සහනයක් පල්ලුවක් දෙන්න පුළුවන් නම් මේ ජීවය ඔබයි ඇඟලුම් ප්‍රවාදන චාරිකාවෙන් ඒක තමයි ජනී වෙන්නේ
0: අනිවාර්යයෙන්.
1: ඉතින් අපි මේ මතක් කරනවා හැම දිනාටම එකතු වෙලා ඉන්න අපි ළඟදිම ඔයාලගේ තැනකටත් එන්න පුළුවන් අපිව අහගෙන ඉන්න තැනකට. එහෙනම් ජනී අපි හම්බෙමු. ජයවා, බොහොම ස්තුතියි වාට.
0: බොහොම ස්තුතියි විමුක්ති. විස්තර කියන්න මේ පැත්තට ආවට මේ සින්දුවට යන්න කලින් මට අග්ගාල කට්ටිය මතක් කරන්නද? වට්ස්ඇප් කරපු කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. මොකද මට සුදු බෝලේ කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ මැසේජ් එක නොකිය බෑනේ. හයි ජනී, සුදු බෝලේ, ගුඩ් මෝර්නින්, කොහොමද? අපිත් ඔයාව හගෙන ඉන්නේ. එහෙම කියලා ලස්සන හින්දි සින්දුවක් ඉල්ලන්නේ කවුද දන්නවද? අපේ කඩවත ලක්මාලි. එයා කියනවා කුමාර විස්මයි, දුල්මිවයි, ගයන්වයි, දිනිඳුවයි සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ කොහොමද ජනී, අපි උඩල මත්තේ ඉඳන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. කවුද මැසේජ් එක දාන්නේ? මං හිතන්නේ රුවන්තිකා වෙන්න ඕනේ මැසේජ් එක දාලා තියෙන්නේ. සඳමාලි මිස්වයි, ඉඳුනි මිස්වයි එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගත්. එහෙම කියලා කියන්නේ මහරගම ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දුලානි. දුලානි, ඔයාවයි පවුලේ හැමෝමයි ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. සින්දුව අහන්න යන අතරේ අද සිකුරාදා. දන්නවනේ ඉතින් කියන්න හදන්නේ මේ මොකක් ගැනද කියලා. net fm dj night කණ්ඩායම් වටේ තරගයක් අද දවසේ පැවැත්වෙනවා. ඉතින් දැන් දන්නවා net fm dj night කියලා කියන්නේ කෙලිම බැටල් එකක්. මේක ඇවිල්ලා අර යුද්ධයක් වගේ තමයි. අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් අපේ dj අසා ඇතුළු ටීම් එක හැමදාම අලුත් වැඩ අරගෙන ඉනවා. ඉතින් ඒ අලුත් වැඩ ගොන්නේ තවත් එක් වැඩක් තමයි අද දවසේ මේ විදිහට දිගහැරෙන්නේ රෑ 9 ඉඳන්. අද එන DJ ආටිස්ට්ලාගේ නම් මම කියන්නේ නැහැ. මොකද මගේ දිව පටලව ගන්න මං කැමති නැහැ. ඒක අසාටම කියන්න මං බාර දෙනවා. හවස 4ට අසාවම අසාගෙන් නම් ටික අහගන්න. මම කියන්නම් වැඩේ වෙනවා. ලේඩීස් ආටිස්ට්ලා දෙන්නෙක් එනවා. ඒ කියන්නේ ගෑල් ළමයි දෙන්නෙක් එනවා DJ කරන්න. කොල්ලෝ දෙන්නෙක් එනවා. ඔක්කොම 4 දෙනෙක් එනවා. මේ 4 දෙනා තමයි අද හවසට ඕගොල්ලන්ව නටවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොනවා හරි ඉතින් අඩමු කොඩමු ඕනි නම් රෑ 9ට කලින් ලෑස්ති කරගන්නයි තියෙන්නේ.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 10යි විනාඩි 42යි
6: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
7: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
8: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
9: තම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71 56 40 600 WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
11: ජූලි 17 හොරණ මහජන ක්‍රීඩාංගණයේ අසල
12: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොබිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0.71 856 0.956 0.34 22 670 46
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
14: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
15: SLT Mobitel Pure TV නිල විකාශක
16: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
17: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
18: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0.47 21 33 540
19: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
5: අම්ම කොටද මේ ආචීගෙන එනවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
1: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
4: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
2: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
4: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
4: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
10: Brought to you by
6: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
3: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0.710 777 333
9: ධම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
0: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
8: FM Algo Town
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
17: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit
5: මෙලව 10යි විනාඩි 46යි
14: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හස්බන්ඩ්
20: මොකද වයිෆ්
2: දැන් ඔය යාළුවත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්
20: පිටිපස්සේ දොරෙන්
2: අදත් වැරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගණී කියලාද පාටි දාපු තැනකම ඉන්න එකයි

0: நன்னத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: වෙලාව 10යි විනාඩි 47යි. සවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන ඔයාලට මතක් කරන්න හදන්න. ගෙදර වගේ හුරු පුරුදු තැනක් අමුතුවේ නාය මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඔයා සමහර විට කියයි. හැබැයි ඉතින් මේ තැන ගැන නොදන්න අය වෙනුවෙන් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ඔය සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝග තියෙනව නේද? කැන්සර්ස් වෙන්න පුළුවන්, ඩයබටික් වෙන්න පුළුවන්, කිඩ්නි වල මොනවා හරි ප්‍රශ්න, වකුගඩු රෝග, ඊට පස්සේ ස්නායු රෝග වෙන්න පුළුවන්, ධනිස් වල අමාරු, අතපය අමාරු වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් පවා අමාරු වෙනකොට ඉතින් අමාරුයි තමයි. අන්න ඒ වගේ සුව කරන්න බැරි ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන තැනක් තමයි සේවනගල කිරි ඉබ්බන්නාර බෝගහන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතු. මොකද කමල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයා ඉන්නවනේ එතන. කමල් බන්දුල වීරප්‍රේම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ නිසා තමයි ඔය ඕනි ලෙඩකට ස්නිග්ධාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන එතුමගා. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක් සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දි තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ඔයා වෙනුවෙන් විවෘත. ලංකාව වටේම ලෙඩක් දුකක් හැදුනම කට්ටිය කනස්සලු වෙවී ඉන්නේ නැතුව කෙලින්ම යන්නේ කමල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයා හම්බ වෙන. ඒ හින්දා ඔයත් ඒ පැත්තට යනවා නම් යන්න කලින් පොඩ්ඩක් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. සින්දු අහන්න යන කලින් මම එකතු කරගන්නවා මේ සින්දුවට රමණියක්ව පොළොන්නරුව ඉඳන් අපිට කතා කරමු. ඒගොල්ලන්ගේ පන්සලේ ඇසල කලාපයක් තියෙනවා කියලා ඒක මතක් කරන්න කියලා කිව්ව ඔන්න ඇසල පොය වෙනුවෙන් ධර්ම ජයන්ති විහාරස්ථානයේ පොළොන්නරුවේ ජයන්තපුර තමයි තියෙනවා කිව්වේ. ඇසල කලාපයක් තියෙනවලු අපේ රමණියක්ව තමයි ඉතින් බරනම් වැඩ කරන්නේ වෙනුවෙන්. ටයිටැනික් සැලුන් එකේ තුෂාර බෝයි අදත් සුපුරුදු පරිදි කතා කරා. කතා කරලා කිව්වා ඉතින් එකතු කරගන්න කියලා කට්ටිය. අර කොහොමත් ඉතින් සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා නැත. එයා වැඩට ආවොත් නේ බුදුමනේ. ඊට පස්සේ ඉතර ඉන්නවා ඉතින් අපේ කමල් මාස්ටර්. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasa Genayana Aulesam Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: වසර 90ක විශ්වාසය.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: කිරි තේ සීනි එක පැක් එකේ නස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනව නිස.
6: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
7: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
8: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
9: හෘද රෝග ස්නායු රෝග arthritis සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273
10: Wake up. Saturday hormones. Alpha Studio.
11: දවසට මෝන කරන vitamins. Alpha Studio.
10: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95 Net FM Facebook Live.
13: වෙකම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
14: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
13: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
14: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
13: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
14: නීල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
13: මාත්‍ය සත්කාරය net fm net fm
14: බැති පරදායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
16: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
0: වසර 90ක විශ්වාසය
17: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
18: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
19: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
1: Below the color high.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLCකින් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම net news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩෙල්ෂාන්. නුවරඑළියේ බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී. එහිදී අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු සැකකරුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය ලබා දුන් බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා සහ මැණික්කින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බියගම කොළඹ ප්‍රධාන මාර්ගයේ කැලණිය පිලපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැලණිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකේකුගේ ගැටීමෙන් පසුව යතුරුපැදිය විදුලි රැහැන් කණුවකද ගැටි අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් යතුරුපැදිකරු පසුපැදිකරු වූ පාසල් සිසුවා සහ පදිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එලෙස රෝහල්ගත කිරීමෙන් පසුවයි පසුපැදිකරු වූ සිසුවා මිය ගොස ඇත්තේ. මෙලෙස මිය ගිය සිසුවා 17 වන වියේ පසු වූවෙක්. ඔහු පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 011 437 12 50.

වෙලාව 11 විනාඩි 10යි. අපි සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික තමයි මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මේ පැයේ මට තියෙන ලොකුම රාජකාරිය තමයි මේ පැත්තට කෝල් කරපු WhatsApp messages එවපු, ඊට පස්සේ අපේ Facebook fan page එකේ මම අහලා තියෙන ප්‍රශ්නෙට හරි උත්තරේ comment කරපු කට්ටියව ලංකාවටම හෙන්න නම් කියන එක ඒගොල්ලන්ගේ. ඉතින් ඇවිඩේ කරන්න බලාගෙන තමයි අපි මේ පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. මම යන්නේ මුලින්ම WhatsApp එක පැත්තට තමයි අවස්ථාව දෙන්නේ. මොකද මේ පැත්තේ සෑහෙන දිනෙක් ඇත්තටම තාම මම 10:04ට WhatsApp message එවපු අයගේ නම් තමයි මේ කියවන්න හදන්නේ. Good morning Janith, mama Tanuja Berwal indang lassana sinduwakata ekathu karaganna kiyala kiyala tiyenawa. Mahathaya Lalith ඊට පස්සේ පුතාලා ඉන්නවා කවි Dubai වල වැඩ කරනවා තිලින. එයාගේ cute Dhoni Danara මේ කට්ටියම ekathu karaganna kiyala kiyenawa. ගොඩක් ආදරෙන් කට්ටියම ekathu karaganna. Jani good morning Malli. අනේ සුදු මහත්තයෝ අපි ekathu karaganna. එහෙම කියලා කියන්නේ බෝකුන්දර නිවන්තිඩිය තියෙන දේවින්‍යා ෆැෂන් එකේ අපේ දීප්ති. ඉනෝෂ් සර් ඉන්නවා, අනුෂා ඉන්නවා, ලලිත අක්කා ඉන්නවා, මානෙල් අක්කා ඉන්නවා, අමන්දි බබා ඉන්නවා, නදීෂ මිස් ඉන්නවා, ක්‍රිෂාන්ත අයියා, චන්ද්‍රිකා අක්කා මේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අනුරාධපුරේ සඳලි යත් මෙසේජ් එකක් දාලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. Good morning Janio මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පානදුරේ ඉඳන් ධනුෂ්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ සෝම තිලක අයියාත් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ආදිත්‍ය මල්ලිත් අපි වහගෙන ඉන්නවලු. සංගල්ලේ අප්සරා එයා සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඒ සින්දුව අද බැරි වෙයි මං හෙට අනිවාර්යෙන්, හෙට නෙවෙයි අනිද්දාට මං හෙලෝ හෙලෝ සතියන්තයෙන් ආවම දෙන්නම් අනිවාර්යෙන්. Good morning Jani, ada tapita lassana sindu tika koni api hambantota kaluda dol kade set ekak shanaka thamai apita message ekak danne aananda nilanta mahima sasima randima me hemoma ekathu karagannawa api me hanna yana sinduwata Jani oyata kohomada iting lassana sindu godak mata denawada ei godak madida ekak mallo pitiye sunith wirand salee indan api nayana thamai message ekak dala tiyenne ekathu karaganna kiyama amma putha tisun ita passe husband sunith galle gedara hemomai visheshayenma mawath ekathu karaganna kiyala kiyala tiyena මං කට්ටියම එකතු කරගන්නම්. අලව්ව ඉඳන් කරු අක්කා කතා කරා. ඇත්තම කියනවා නම් කරු අක්කා ඊ අපිව බලන්න ඇවිල්ලා ලස්ස රබුටන් අරගෙන ආවා. ඒව හැම කාලා තමයි දැන් මේ ඉතින් ඉන්නේ අපි. හරිද? එකතු කරගන්නවා කරු අක්කායේ පුතා අමපාණි, ඊට පස්සේ රුක්මන් අමපාණි. අමපාණි කියන්නේ පුතා නෙවෙයි, දුව තමයි අමපාණි, පුතා රුක්මන්. ගාල්ලයක් වීම නිදන් ලක්ෂ්මී කතා කරා. ලක්ෂ්මීවත් එකතු කරගන්න ඕනි. එල්පිටියේ පුන්සරා කතා කරා. පුන්සරා ඔයාවයි ඔයාගේ පවුලේ හැමෝමයි අපි මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා. මේ දවස්වල කට්ටිය අහන ප්‍රින්ටින් සින්දුවක් තමයි ඉල්ලුවේ. දැනට මේ සින්දුව අහන්න ඔයර් මේ පැත්තට කෝල් එකක් දෙන්න පුළුවන් 0112 155 33 63ට. WhatsApp කරන්න පුළුවන් 0711 95 95 95ට.

0: Net FM DJ Night Adoran Noveta.
1: തെക്കാണ് അത് നെറ്റ് എഫ് എം ഡി ജെ നൈറ്റ് റേ നവേട്ട് හැමදාම වගේම අදත් රෑ නමේ දන් රෑ 12 වෙනකන් සුපිරි බැටල් එකක් අහන්න නෙත් FM Facebook fan page එක ඔස්සේ බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා. දැන් ඒ වෙනකොට සෙට් වෙලා ඉන්න රසට සැරට හපන්න මොනව හරි හදාගන්න වඩන් ඔයාලට හොඳම දේ තමයි ෆ්‍රීලන් බැදපු තුන පහකට ටිකක් දාලා මොනව හරි කෑම ටිකක් හදාගන්න එක. මොකද අර ටිකක් සැරට කෑම හදනකොට ඒවෙන් අමුතු රසක් අපි බලාපොරොත්තු වෙනවානේ. අන්නේ අමුතු රස එන්නේ බැදපු තුන පහ කොඩුත් එක්ක. මෙහෙමයි ඉතින් සිකුරාද කියලා බැදපු තුන පහ කොඩු හදන්න ගිහිල්ලා කඩේට ගිහිල්ලා බැදපු තුන පහ කොඩු ටිකක් ගන්න කම්මැලිකමට gedara dewe තුන පහ කොඩු බදින්න හැම යන්න එපා. සෑහෙන අමාරුවක් තමයි දැනෙන්නේ. එහිඳ තමයි ෆ්‍රීලන් නිවසින් අරගෙන එන ලංකාවේ අපේම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන බැදපු තුන පහ කොඩු එක ගැන ඔයාට මතක් කරන්නේ. රෝස්ටඩ් කරි පවුඩර් ඔන්න තේරෙන සිංහලෙන්ම කිව්වොත් කරි එකක් මොකක් හරි වාහදන ව්‍යංජනයක් රස වෙන්න ඒ රස දෙගුණ තෙගුණ කරගන්න ඒකට දාන කුළු බඩු ටික වැදගත් වෙනවා අනිවාර්යෙන්. අමු තුන පහ කුඩු දාලා සමහර කෑම හදනකොට සමහර කෑම රස වෙන්නේ බැදපු තුන පහ කුඩු ටිකක් දැම්ම. නියම සුවඳක් නියම රසයක් කරගන්න අවුරුදු 40ක් පුරා අපි දන්න කියන ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු මිශ්‍රණයම අරගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. මහරගමේ ඉඳන් චාන්දනී අක්කා කතා කරා. ෂර්ට් නවනවා අදත් ඉතින් ටී ෂර්ට් නවනවා. හස්බන්ඩ් සමත් සමන් එතකොට හසිත ජනීෂ අනුෂික මේ කට්ටියවයි ගම්පොල පවුලෙ හැමෝමයි දික්වැල්ලි ගෞම හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඊළඟට අපි යන්න හදන්නේ රිකිල්ල ගස් කඩ පැතර ගිහිල්ලෙන්න. දන්නවනේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියයි කිව්වකම අපිට මතක් වෙන්නේ සැලෝන් දිනේ ස්ත්‍රී. එතන ඉන්නවා නුවන්තිකා නංගි සංදීපනී නංගි අක්ක බබා ඒ දෙන්නගේ ශාමා විජේසිංහ එකතු කරගන්නවා මේ සිංදුවට. ඊළඟට වට්ස්ඇප් එකේ ඉන්න කට්ටිය බලමුනේ ටග් ගාලා අම්මෝ මෙසේජස් ගොඩ ගුඩ් මෝර්නින් ජනි අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. අකුරැස්සී ඉඳන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ නම ජනිත්. ඒකනේ වැඩි අකුරැස ජනිත් ඔයාවත් එකතු කරගන්නවා මේ සිංදුවට. ගුඩ් මෝර්නින් ජනි බ්‍රද මාවත් එකතු කරගන්න. මේ වෙලාවේ අපි දේදුණු මාවත හන ගමන් ඉන්නේ කහවත් ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන්. අපි වහගෙන ඉන්න විනීත අක්ක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කහවත්තර ගියාට පස්සේ කහවත්තෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා හැරිලා ගිහිල්ලා කලවානට යනවා. කලවාණ ඉඳන් පුෂ්පා මෙසේජ් එකක් දාලා තිනවා අපිට. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි මාවයි සින්දුවකට එකතු කරගන්නවා කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. අකුරැස්සී යෂෝ අදත් සද්දෙටම අහගෙන ඉන්නවලු. යෂෝ යවත් ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. සඳලංකාවේ පූර්ණිමා සෙව්වන්දිතින් ඔන්න යවත් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
1: Vilave Kolahai Vinadi Visi Tunai.
2: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: පෘථිවියේ ඉඳලා අඟහරුට රේල් පාරක්. ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට smart විදිහට. දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැටුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවනවල. සෙවනවල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ බෙදමාත් තිබුණා වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මාත්‍යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
4: කතා කරන්න 0777 300 940.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
9: වාව්! ඇන්ක ටින් එකක්?
10: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්ක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
11: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට, තෑගි බෙදන්නට, වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
12: ජූලි 17 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
13: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසරයකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
14: වසර 64ක්

0: ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
1: ඇකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
0: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්.
2: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
3: මේ හස්බන්ඩ්
4: මොකද වයි?
3: ඔයාට අතීතයේ යන chance එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපව්?
4: නැතුව?
3: අනේ හිතේ ඇති. කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
5: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලකුල්ලා
6: පොගම් පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
7: වෙලාව 11යි විනාඩි 27යි. ඇත්තම කිව්වොත් මේ වෙලාවෙත් net fm dj නයිට් එක වෙනුවෙන් අපේ මැදිරිය අලංකාර වෙන ගමන් තියෙන්නේ. අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් net fm dj නයිට් අමුතුම අත්දැකීමක් ඕගොල්ලන්ට අරගෙන ඉන්න අපේ අසා ඇතුළු කණ්ඩායම සූදානම් වෙනවා. ඒකනත් මතක් කරන අතරේ වාට කියන්න හදන්නේ සිලෝන් green life plantation ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම මම අර කලිනුත් කිව්වනේ වාගේ පේර වගාවේ පළදාව හොඳම මිලකට මිලදී ගන්න සූදානමින් ඉන්නවා කියලා. ඒ මිලදී ගන්න පේර වගාවේ පළදාවෙන් තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ ඩිලෙක්ට නිෂ්පාදන. ආහාර අතිරේකයක් විදිහට පෝෂණ අතිරේකයක් විදිහට අපි හැමෝම මේ දවස්වල අරගන්න ඩිලෙක්ට නිෂ්පාදන තාමත් ඔයාගේ කඩේ විකුණන්න නැහැ කියලා කියන්නේ නම් සෑහෙන නරක තත්වයක් ඒක. ඩිලෙක්ට නිෂ්පාදන හැමෝම හොය හොය අරගන්න දෙයක් නේ. හැමෝම හොයන දෙයක් කඩේ තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් කඩේට එන සෙනගත් වැඩිය. එහින්දා ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න දැන්ම ඔයා කෝල් එකක් දෙන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111 437 1250 නම්බකින් ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකත් එක මතක් කරන ගමන් මම යන්න හදන්නේ WhatsApp එකේ මේ පැත්තේ අපිව අහගෙන ඉන්න නම් කියනකම් බලාගෙන ඉන්න කට්ටියව එකතු කරගන්න. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර අයස් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මම යනවා නාමල්ලෝයේ පැත්තට ගිහිල්ලේ නම්පාරේ නාමල්ලෝයේ ඉඳන් සම්මන් මලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සම්මන් මලි මට සුදු මහත්තයෝ ගුඩ් මෝර්නින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ දාලවල තියෙන්නේ. හයි ජනි මටත් සින්දුවක් දෙන්න කියලා නාලනී විජේසිංහ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හාලියල ගලවුඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික එකේ ඉඳන් අපේ උපුල් ප්‍රියංක අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. නිෂාන් සලූන් එකේ, ඊට පස්සේ සුදා හෝටල් එකේ, GMA ස්ටෝස් එකේ, ඊට පස්සේ ඒ හැමතැනම ඉන්න කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. වාසනාවන්ත සුබ දවසක් වේවා ජනි. මම නිරූපා, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. පයාගල ඉඳන් ජනුතියක්කයි, සිඩ්නි යාළුවා සඳමිනීවයි, ලොකු අක්ක සන්ධ්‍යවයි, අනිත් යාළුවා අදීෂාවයි ඔක්කොම එකතු කරගන්න කියලා අපිට සිඩ්නි නිමාෂා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. තඹුත්තේ ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා වාසනා. එයා මැසේජ් එක දාලා කියන්නේ අද ඒගොල්ලන්ගේ අප්පච්චිගේ 76 වෙනි උපන්දිනය කියලා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබ උපන්දිනයක් වෙන්න කියලා අපේ වාසනාගේ තාත්තට අපි ප්‍රාර්ථනා කරමු. දුවයි, මුණුබුරා, මිනිබිරි ඇතුළු පවුලේ සියලුම දෙනාම අපේ වාසනාගේ තාත්තට සුබපතන්න එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ net fm team එකේ හැමෝමත් සුබ පතන්න එකතු වෙනවා. සුබ උපන්දිනයක් වේවා කියලා.

0: ஜானி ஏக்க தே துணுமாவத
1: வெலாவ 11 வினாடி 34 ආවා කවුද ඇවිල්ලා තියෙන්නේ ආපු කෙනා ගැන කියන්න කලින් දැන් ඉතින් අද රෑට හැමෝම ලෑස්ති වෙන්නේ net fm dj night එක අහන්න වගේම facebook live එකෙන් බලන්නනේ facebook live එකෙන් ඔය දේවල් බලන්න නම් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගෙදර තියෙන්න ඕන ඉතින් ඒ වෙනුවෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන් එකම එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි තියෙන්නේ ඒ තමයි slt 5 කියලා කියන්නේ SLT 5 ගැන කියන්න net fm අපේ කණ්ඩායම ඔන්න ගිහිල්ලා ඉන්නවා අද දවසේ තැනකට ඒ තැන කොතනද කියලා දැනගන්න හොඳම කෙනාව තමයි සම්බන්ධ කරගත්තේ අපේ ඉෂාන් ආයුබෝවන් ඉෂාන්
2: ආයුබෝවන් ආයුබෝවන් ජනි මතක් කළා වගේම SLT මොබිටෙල් 5 කියන්නේ ඔබේ ලයිෆ් එකට ගැලපෙන වේගවත්ම ස්ථාවරම ඉන්ටර්නෙට් අත්දැකීම කියන්නේ අපි හේතු කාරණු කාරණා ගොඩක් උඩ ඉතින් මේ ගැන කියන්න අපි අද දවසේ වෙලා ඉන්න ආදරණීය හොරණ පුරවර ඉදලා තමයි ලස්සන ප්‍රවර්ධන වැඩ කටයුත්ත අද දවසේ ඉඳලා අපි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ අධිවේගෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන් හොඳම ක්‍රමය අපි කියනවා තප්පරයට මෙගාබයිට් 100 සිට 1000 දක්වා හිතා ගන්න බැරි වේගයක් දෙන එකම එක කනෙක්ෂන් එක තමයි SLT මොබිටෙල් 5 කනෙක්ෂන් එක. දැනට ලංකාවේ තියෙන පුළුල්තම ආවරණයට හිමිකම් කියන විතරක් නෙවෙයි දැනට තියෙන ස්ථාවර සහ වේගවත්ම අන්තර්ජාල පහසුකම්. ඉතින් හොරණ නගරේ ඉඳලා අපි ලස්සන වැඩ කටයුත්ත පටන් අරගෙන තියෙන මේ ගැන මාත්‍රික අද දවසේ ඔබට පැහැදිලි කරන්න ඉන්නවා අපේ හොරණ ප්‍රාදේශීය කළමනාකාරතුමා භාගී තෙවර පෙරම මහතා ඉන්නවා. එතුමා මට වැඩිය දන්නවා මේක වටිනාකම ගැන, මේකෙන් අපේ පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන. එතුමා තමයි දැන් අද පැහැදිලි කරන්නේ මේ හොරණ ඉඳලා වෙන වැඩ කටයුත්ත ගැන.
1: අයබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට.
3: අයබෝවන් සුබ උදෑසනක්. ඔව් ඔන්න අපිත් අද අදාවා SLT ටෑගි මල්ලක් රාසි රටක් සමගින් ඔබ හමු වෙන්නට. එහෙමනම් ඔබට අද පුළුවන් හොරණ ටවුන් හෝල් එක අසලදී, එහෙම නැත්නම් ටෙලිකොම් කාර්යාලය අසලදී SLT ටෑගි මල්ලක් රාසි රටක් සමග එක්වන්නට අපි නිකන් නෙමේ ඇවිල්ලා තින්නේ.
1: ටෑගි හරක්
3: ඔබට ටෑගි ඉතරක් නෙමේ. ඔබ අපිත් එක්ක ඉන්න තාක්කල් ඔබට අඩු මිලට වැඩි වේගයෙන් අන්තර්ජාල පහසුකම් සැපයීමට තමයි අපි අද ඉදිරිපත් වෙලා ඉන්නේ. එහෙමනම් අපි මර පොඩ්ඩක් බලමු ඕවල්ලන්ට ෆයිබර් හරහා ලැබෙන වාසි රස මොකද්ද කියලා. මං විස්තර කරන්නද?
1: ඔව් කියන්න.
3: හරි. මං හිතන්නේ අපේ පාරිභෝගික ජනතාව සැදී පැහැදී ඉන්නා මේ ගැන දැනගන්න. හොරණපුර විශේෂයෙන්ම හොරණපුරවරේ. එහෙනම් ඔබට මම මුලින්ම මතක් කරන්නම් ෆයිබර් ස්ටාර්ටර් පැකේජ් එක තියෙනවා. ඔබට GB 100ක් MBBS 100ක් වෙනකන් අධිවේගෙන් පහසුකම් ලබාගෙන මසක් පුරාවට GB 80ක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ජීවිතයේ නයිට් ටයිම් ෆ්‍රී එක්කම හෙවි යූසර්ස්ලට. එහෙම නැත්නම් ඩේටා තිබහට අපි ගාව තියෙන අන්ලිමිටඩ් පැකේජ්
1: හැමෝටම ගැලපෙන්න.
3: ඔව් හැමෝටම ගැලපෙන්න 5900 සිට ඉහළට තියෙන. ඔබට අවශ්‍ය වේගයත් එක්ක සහසංයෝග වී ඔබට අවශ්‍ය වේගය ලබා දිය හැකි එකම පහසුකම තියෙන්නේ SLT ගාව. ඒ තමයි SLT මොබිටෙල් අන්තර්ජාල ෆයිබර් පහසුකම්.
1: හරි.
3: අපි ඉන්නව තින්නෙත් නෑ. අපි ගාව තව තියෙනවා 4G පැකේජ් එක. ඒ වගේම SIM සියලුම දේවල් තියෙනවා. 4G එකට අපි මේ දවස්වල ස්පෙෂල් ඔෆර් එකක් දෙනවා. ඒක තමයි 50GB ෆ්‍රී බන්ඩල් එකක් අපි ඇක්ටිව් කරලා දෙනවා. එහෙමනම් ඔබ එයත් සමගත් එක්කව වෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.
1: හරි, බොහොම ස්තුතියි. ඔබ දෙපළටම විස්තර කියන්න හොරණ ඉඳන් මේ පැතරාවට. දැන් ඉතින් මතක තියාගන්න ඕනි හොඳම දේ තමයි ඉන්ටර්නෙට් යනවා නම් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා නම් SLT මොබිටෙල් ෆයිබර් හැර වෙන විකල්පයක් නොමැත.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11යි විනාඩි 45යි
6: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 11 27 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. ඔබේ නව නිවස හෝ නව ව්‍යාපාරය සෞභාග්‍යයෙන් ඉතිරේවි. ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
2: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
3: ඉබයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: ඇයි සුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
5: නොවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within දැන් අන්ලිමිටඩ් පැකේජ් රැසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71 56 46 600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
4: ජූලි 17 හොරණ මහජන ක්‍රීඩාංගණයේ අසල
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය. DJ Kiza සමගින් DJ Vaas, DJ Zaira සමගින් DJ Taru, Net FM DJ Night, Face to Face Attack Show, Other and Navayata.
8: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
7: Net FM DJ Night
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: Cinderella වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit.
13: වෙලාව 11 විනාඩි 49යි.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
15: අහහ
14: මොකද කරන්නේ ඔයා?
15: ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
14: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
16: කෙලියේ කෙලියේ මනි මනි මේකතෝපිල් ඔරු මලමුල්ලන් පොගමු.
17: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: අපි හැමෝම ජීවිතේ ගත කරන හැම තප්පරයක්ම ගෙවන්නේ සතුටින් ජීවත් වෙන්න තියෙන පරම පිවිතුරු බලාපොරොත්තුවත් එක්කනේ. හැබැයි ඉතින් ඔය බලාපොරොත්තු හැම දෙයක්ම සුන් වෙනවා. සුව කරන්නව බැරි විදිහේ ලෙඩක් දුකක් හැදුනා කියලා ඔයාලට දැනගන්න හම්බුනොත් එහෙම. ඔයාට හැදෙන්න ඕනේ නැහැ. ඔයා ආදරය කරන කෙනෙකුට අම්මට තාත්තට ආච්චි අම්මට සීයට හැදුනා කියලා දැනගත්තත් ඒ විදිහටම ආ දුක් වෙනවා. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. ඔය මං කියපු ලෙඩ රෝග හැදුනා කියලා දුක් වෙවි ඉන්න දෙයක් නැහැ. කනස්සලු වෙවි ඉන්න දෙයක් නැහැ. කෙලින්ම යන්න ඕනි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න. මොකද කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘත ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න කලින් කෝල් එකක් ගන්න. 0777-300-940 හරි 0773-273-540 හරි. අපි මේ සින්දුව අහලා, තව සින්දුවක් අහලා, ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aule Savama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774 46 43 97.

0: Mobitel Fiber together nam fit karanna okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel Fiber
1: inave the dimple moone enni pimple out karanna simple dannodaya janat pimple out ayurveda aushadha saraya jatyantra takshanita sagasa oba vetha janat pimple out pimple walata simple
2: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
3: කිරි තේ සීනි එක පැක් එකගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
4: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා.
3: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිසා.
5: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
6: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙල මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
8: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරයමයා
9: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
10: වෙලාව දවල් 12:00

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙ තමතන්න 0112-863-363-76-716-3672
0: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: අයිබෝන් අද 2026 ජූලි 17 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: සිරස්තල හිටපු පොලිස්පති සීටී වික්‍රමරත්නගේ මරණයට හේතුව ගැන අනාවරණයක් විමර්ශන පොලිස් කණ්ඩායම් දෙකකින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට හදිසි ස්ථාන භාරුවක් ඩෙංගු මරණ 50ක් වෙයි මදුරුවන්ගේ වැඩිම තර්ජනය කාන්තාවන්ට වීදෙන්න ආ දමනේ ගොවීන් පීඩාවේ ඇමති ලාල්ට සැරටම අමතයි ඇමරිකාව ඉරාන පාලම් කුඩු කරයි නැව්වලට බලෙන් ඇතුළු
0: වෙයි
4: සීටී වික්‍රමරත්න නම කිව්වම රටේ ඕනෑම කෙනෙක් දන්නවා ඒ මෙරට 35 වන පොලිස්පතිවරයා නිසා ඒ මහතා ගැන අද වාර්තා වුණේ සූචනීය පුවතක් ඔහු විසින් ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් තිබුණා සිද්ධිය ගැන පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කරලා ඒ ඇතුළු දවස උණුසුම්ම කළ පුවත් පෙළ ගැස්ම මෙතැන් සිට හිටපු පොලිස්පති සීටී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාලබේ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ල මහතා net news කළ විමසීමකදී පැවසුවේ. හිටපු පොලිස්පතිවරයා අද උදෑසන මියගොස් තිබුණේ ඔහුගේ මාලබේ තලාහීන ප්‍රදේශයේ පිහිටි නිවසේදී. උදැසන 7:15 පමණ ඔහු විසින්ම වෙඩි තබාගෙන ඔහු මියගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. ඒ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන්. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු net news වෙත මෙලෙස අදහස් පළ කළා. මියගිය සීඩී වික්‍රමරත්න මහතාගේ සිරුර මුල්ලේරියා රෝහල වෙත රැගෙන ගිය බව එහි සිටින net news නියෝජිතයා පැවසවා. සීඩී වික්‍රමරත්න මහතා මෙලෙස දිවිහානි කරගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ තැතිගැන්මක් නිසා බවට තොරතුරු ලැබී තිබෙනවා. ප්‍රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුනේ. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සීඩී වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයයි. පොලිස්පති දුරේට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කර තිබෙනවා. පාස්කු බෝම ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු සීටී වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කෙරුණා. ඉන් අනතුරුව 2020 නොවැම්බර් මස 25 වන දින එම තනතුරේ ඔහු ස්ථිර කරන ලද අතර 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස ඔහු සේවය කළා. නැගිනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබෙනවා. ඒ අනුව ඔහු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ල මහතා පැවසුවේ. වියලිවි මණ්ඩලයට අයත් අම්පාර දමන පැරණිගම ප්‍රදේශයේ පිහිටි වී කබඩාව වෙත අද දිනේ වී රැගෙන ආ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. ඒ වී මිලදී ගැනීම සඳහා එම ගබඩාව සූදානම් කර නොතිබීම හේතුවෙන් අද දිනේ වී රැගෙන ලෙසට තමන්ට දැනුම් දී තිබූ බවයි ගොවීන් net news වෙත පැවසුවේ.
1: දමන වී ගබඩා ඉස්සරහ දැන් වී කිරන්න වී ගොවිය අරන් ඇවිල්ලා තියෙනවා. නමුත් වී කිරන්න ගබඩාව සූදානම් කරලා නැහැ තාම. තාම ගොවියෝ ඉන්නේ එළියේ. මේ වෙනකොට එහෙම ලැහැත්තියක් නැහැ.
5: තව ගබඩා එකක්වත් මේ දකුණු යුර කලාපේ තව ඇරලා නැහැ වෙනත් ඒවා. ඉතින් ඒක නිසා හැබැයි ගොවියෝ අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි ඇමතිතුමාලා එක එක තැන්වල නන් දොඩවනවා, කටමැත දොඩවමින් එක එක වැඩ කතාවල් කියනවා. දැන් පැහැදිලිවම කියනවා මොකද්ද අපි වවලා අපි කන සංකල්පේ එයාගේ නෑ කියලා. ඇමතිතුමෝ ඔබතුමාලා එදත් කරේ එකමනේ, ඔබතුමාලා නිකං කාපු අය. හැබැයි මේ ගොවියා නිකං කෑවේ නෑ. ගොවිය හැමදාම දුක් මහන්සියලා ගොවියා මේක රැකලා මේ වියට දෙක ගන්න දෙන්න. හැබැයි ඕගොල්ලෝ කෑවේ හැමදාම ඇමතිතුමෝ නිකං.
1: අද ගොවි ව්‍යාපාරයේ බරපතල අනතුරකට පත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඇමතිවරයා අපේ ලාල්කාන්ත ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා වීවල නිෂ්පාදි වියදම රුපියල් 137යි කියලා. නමුත් එතුමන් එළියට ඇවිල්ලා අපව තව තැනක කියනවා රුපියල් 120ට වඩා කිසිසේත්ම වීමිල වැඩි කරන්නේ නැහැ කියලා. අපිට හිතෙනවා මේ වෙලාවේ ලාල් කැමාන්ත ඇමතිතුමා මේ කට ගොන්නක් මේ කොහේ හරි දින කසිප්පු ගහලද මෙවැනි ගොන් තරි කතාවක් කියන්නේ කියලා. නාමල් කරුණත් එමෙතුමා තාවතාව කියනවා ඔබ වේලා ගත්ත හොඳට හදපු වී ටික 100ට අඩුවෙන් දෙන්න එපා කියලා. අපිට දැනෙනවා මේ යන්නේ ඊගාව කන්න වෙනකොට 120ත් කපලා 100 කරන අරමුණක මේ කාලකන්ණි දේශපාලුවෝ ටික එකතු වෙලා කුමන්ත්‍රණය කරනවා කියන එකයි අපිට හිතෙන්නේ.
5: ඔබතුමා තඟ දාන්න හින්ද හදන්න එපා එමෙතුමෝ. ඔබතුමාලට තඟ දාලා ගොවියට තර්ජනය කරලා ගොවියව නැත්තටම නැති කරන තත්යකට ඔබතුමාලට නැති වෙන්න දෙන්නේ නැහැ අපි.
4: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවන ඩෙංගු මරණ සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය 50 දෙනා අතර කාන්තාවන් 35ක් සහ පිරිමි 15ක් වෙනවා. එමෙන්ම අවුරුදු 15ට අඩු ළමයින් 5 දෙනෙකුද සිටින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. මේ අතර මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද මෙවන විට 73,455ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවා.
6: මේ වන විට රෝගීන් 73,455 වාර්තා වෙලා තිබෙනවා. ඒකෙන් ජූලි මාසයේ 18,076ක් වාර්තා වෙලා තිබෙන අතර මරණ සංඛ්‍යාව 50 දක්වා වැඩි වෙලා තිබෙනවා. මරණ අනුපාතය එතකොට 0.7ක් බවට පත් වෙලා තිබෙනවා. නැවතවරක් කිව්වොත් පළාත් සභාව, බස්නාහිර පළාත් සභාවේ ගම්පහ හා කොළඹ තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ. මේන් ගම්පහෙන් 20.88ක් වාර්තා වෙන අතර කොළඹ 19.91ක් තමයි වාර්තා වෙන්නේ. මීට අමතරව මේ දකුණු පළාතෙන් මාතර සහ ගල්ල, සබරගමුවෙන් රත්නපුර සහ කෑගල්ල, මධ්‍යම පළාතෙන් නුවර දිස්ත්‍රික්කයක්, ඒකම ඌව පළාතෙන් පුත්තලම කුරුණෑගල යම් ප්‍රමාණයකට රෝගීන් වාර්තා වෙනවා. එතකොට මේ තත්ත්වය තුළ තවදුරටත් අපේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් කරගෙන යනවා.
4: මේ අතර වැඩි වශයෙන් මදුරු දෂ්ණිට ලක්වන්නේ කාන්තාවන් බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
6: වැඩි ප්‍රමාණයක් රෝගීන් අතර ඉන්නේ කාන්තාවන්. එතකොට මේ අය මදුරුවා දෂ්ට කරන වෙලාවේදී වඩාත්ම ඒ පරිසරය තුළ සහ මේ අවදානමට ලක් වෙන්නේ කාන්තාවන්. බොහෝ වෙලාවට දරුවන් සමග පාසල් වලට ගිහිල්ලා එන අතරද ඊට පස්සේ තම ගෘහස්ත ඒ තුළ කරන රාජකාරිය තුළදී මේ මදුරු දෂ්ණ වලට වැඩියෙන් භාජනය වෙනවා කාන්තාවන්. ඒ නිසා කාන්තාවන්ගේ රෝගී සංඛ්‍යාව වැඩි, ඒ තුළ ඊට සමානුපාතිකව මරණත් වැඩි වෙලා තිබෙනවා.
4: මේ අතර පවතින ඩෙංගු වසංගත තත්ත්වයත් සමග අවිතිමත් ලෙස කැලිකසල බැහැර කරන ස්ථානවලට කැලිකසල බැහැර කරන පුද්ගලින් හඳුනා ගැනීම සඳහා 4G කැමරා පද්ධති සවිකිරීමට කැස්පෑව නගර සභාව කටයුතු කර තිබෙනවා. එහි සභාපති චාමර මද්දුම කලුගේ මහතා සඳහන් කළේ බෝකුන්දර සිට ගල්කිස්ස දක්වා වූ අතුරු මාර්ගයක මෙම කැමරා සවිකළ බවයි. අවිධිමත් ලෙස කැලිකසල බැහැර කරන පුද්ගලින්ගේ දර්ශන නගර සභා ප්‍රධාන කාර්යාලයේ සිට අධීක්ෂණය කිරීමට හැකිවන පරිදි එම කැමරා පද්ධති සවිකරති බවද චාමර මද්දුම කලුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
7: මෙහෙම අවිධිමත් ලෙස කැලිකසල බැහැර කරන ස්ථානයන් වලට කැලිකසල බැහැර කරන හැමෝටම නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ප්‍රවේශය ගන්න. ඒක නිසා අපි කැස්බෑව නගර සභාව විදියට ජංගමව අපි ක්‍රියාත්මක වෙන CCTV පද්ධතියක් අපි මෙහෙම අවිධිමත් ලෙස කැලිකසල බැහැර කරන ස්ථානයන් හඳුනාගෙන ඒ ස්ථානයන්ට සවිකරන්න අවශ්‍ය වැඩකටයුත්ත කරලා තියෙනවා. අපි අද ඒක තමයි නිරීක්ෂණය කරේ. අපි අද තමයි ඒක සවිකිරීමේ කටයුත්ත කළා, නිරීක්ෂණ කටයුත්ත කරේ. එතෙන්දී අපිට පෙන්නුම් කරනවා විවිධ පුද්ගලයන් විසින් මෙහෙම අවිධිමත් ලෙස කැලිකසර බැහැර කිරීමේ තත්ත්වය. ඒක නිසා අපි අද පිළියන්දල පොලිසි ස්ථානාධිපතිතුමාත් එක්ක එකතු වෙලා ඒ තැන් ඒ පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන්ට නීතියේ මගින් අදාළ කටයුතු සිද්ධ කිරීම සඳහා අපි පිළියන්දල පොලිසි ස්ථානාධිපතිතුමාට ඒව බාර දෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ජනතාවට අවධාරණය කරනවා, අපි පළාත් පාලන ආයතන විදියට ඔබේ නිවසට පැමිණෙනවා ට්‍රැක්ටර් රථ හා කැලිකසර බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා සතියට වරක් මාසයට වරක් ඒ ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ නිසා ජනතාවෙන් අපි ඉල්ලා සිටින්නේ අවිධිමත් ලෙස කැලිකසර තැන් තැන්වල විසිකරන ක්‍රියාවලිය වහම නවත්තන්න.
4: හෝමු සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් මේ වන විට අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඇමරිකානු හමුදා අඛණ්ඩව 6 වන දිනටත් ඉරානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකානු මධ්‍යම අණදෙන බලකායෙහිවත් සෙන්ට් කෝම් ආයතනයේ පවසන්නේ. ඉරාන හමුදා ශක්තිය දුර්වල කිරීම සඳහා මෙම ප්‍රහාර සිදු කරන බවද ඔවුන් කියා සිටියා. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වැටලීමේ පියවරක් ලෙස ඇමරිකානු මැරීන් බටයන් ඕමාන් බොක්කේදී තෙල් ප්‍රවාහන නෞකාවකට බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. එමෙන්ම මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සාහ කළ තවත් වෙළඳ නෞකා තුනක් හරවා යැවීමට ඇමරිකානු හමුදා පියවරගෙන දැයිද BBC ප්‍රවෘත්ති සේවය පවසනවා. එසේ තිබීදී ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු මිසයිල ප්‍රහාර ඉරානයේ කේෂ් දූපතට බන්දාර් අබ්බාස් නගරයට සහ බුෂේර් නෂ්ටික බලාගාරයේ ආසන්න ප්‍රදේශවලට පතිත වූ බවයි. හොමොස් ගන් පලාතේ පිහිටි ප්‍රධාන පාලම් දෙකකටද ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වනවා. ඉන් එක් පාලමකට හානි සිදු වෙති බවයි BBC ප්‍රවෘත්ති සේවය පළ කළ වාර්තාවේ දැක්වෙන්නේ. ඉරානයේ පාලම් දෙකකට මෙලෙස ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල කරත්තේ ඉරානය වහාම සාකච්ඡා මේසයට නොපැමිණියහොත් එරට පාලම් සහ බලාගාර වැනි සිවිල් යටතල පහසුකම්වලටද ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේදී. කෙසේ වෙතත් මෙලෙස සිවිල් යටතල පහසුකම් ඉලක්ක කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝල්කර් ටර්ක් පන්වා දෙනවා. මේ අතර පවතින උණුසුම් තත්ත්වයේ හමුවේ වුවද ඇමරිකානු ජනාධිපතිවරයා තවමත් ඉරානය සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් කියා සිටියේ. ඇමරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඉඩදිය නොහැකි නමුත් රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට ඇමරිකාව සෑම විටම සූදානම් බව ඇය අවධාරණය කළා. කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡා නියෝජිත මොහමඩ් බග ගලීබව් පවසන්නේ තම රටට වාසිදායක නොවන කිසිදු එකගතාවයකට ඉරානයේ එළඹෙන්නේ නැති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ඉරානයේ ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් බවද ඔහු අවධාරණය කළා. මේ අතර පසුගිය 2024 දෙසැම්බර් මාසයේ සිට ඉරාන අත්අඩංගුවේ පසුව ඇමරිකානු කාන්තාවක වන ඩීනා කරාරි නිදහස් කිරීම සම්බන්ධයෙන් නැවත මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඇය නිදහස් කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ප්‍රසාදය පළ කර තිබුණද ඉරාන අධිකරණ අංශ පවසන්නේ කිසිදු ඇමරිකානු සිරකරුවෙකු මෙතෙක් නිදහස් කර නොමැති බවයි. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ තුන්වන පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කරනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නෙට් නිවුස් නියෝජිත KD දේවාප්‍රියගෙන්.
8: ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ තුන්වන පෙරහැර දින අදට යෙදී තිබෙනවා. අද රාත්‍රී 7:40ට වාසනා හත්රාජා පෙරටු කරගෙන පෙරහැර වීදි සංචාරය කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිරණ මදුසංක මහතා සඳහන් කර ලැබුවා. අද රාත්‍රී පෙරහර දේවාල මළුවෙන් පිටවී පිටවීදී ඔස්සේ වල්යම්මා දේවාලට පැමිණීමට නියමිතයි. එෙහිදී දුටුගැමුණු මහරජතුමාගේ රාජ්‍ය ආඥාව අනුව එහිඟේ චාරිත්‍ර ඉටුකර නැවත මහා වීදිය ඔස්සේ දේවාලට ගෙවිදීමට නියමිත බව මුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපුදූරන්දර සරස් හේපාල ටී රත්නායක කපු මහතා සඳහන් කර ලැබුවා. මේ වනුයිට පාදයාත්‍රාවෙන් උතුරු නැගෙනහිර සිට කුමන සහ යාල ජාතික වනවිද්‍යාල ඔස්සේ පැතිමුතුන් 35,000කට ආසන්න ප්‍රමාණයක් කතරගම පුදුමීමට පැමිණ සිටිනවා. ඉතින් අපට දැක් ගන්න ලැබෙනවා මැණික් ගඟේ එකම හිස් ගොඩක් බවට පත් වෙලා ඇති මුතුන් ස්ථානය කරනවා. මොකද පවතින වීලි කාලේ ගුණයත් එක්ක එයාට මැණික් ගඟ හොඳ සිසිලස වූ ස්ථාන බවට පත් වෙලා තිබෙනවා. ඒකම ගස් යට දේවාල සෑම තැනම එයා ලැබුම්ගෙන ඉන්නවා. 29 වෙනිදා තමයි අවසන් මහා පෙරහැර පැවැත්වෙන්නේ. ජූලි 30 වෙනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් 2006 අසල මංගල්‍යය නිමාවට පත්වීම නියමිතයි. මම කතරගම කේඩි දේවප්‍රිය කතරගම පුදබිමේ සිට මේ වාර්තාව ගෙනාවේ.
4: 17 හැවිරිදී පාසල් සිසුවෙකුට මරණීය තර්ජනය කර මත්ද්‍රව්‍ය ජාවාරමකට නතුකරගෙන සිටීමේ පුවතක්. එම සිසුවා මත්ද්‍රව්‍ය සහ විශාල මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමත් සමග අනාවරණය කර ගැනීමට වෙරළපොඩි පොලිසිය සමත් වේ තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකාර සිසුවා සන්තකයේ තිබේ ₹120,000කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120ක් සහ ජාවාරමින් උපයන ලදයි සැක කෙරෙන ₹18,400ක මුදලක් පොලිස් බහරයට නැතිබවයි වාර්තා වන්නේ. කොළඹ උතුර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව පිහිට වූ පොලිස් සංග්‍රාමික යතුරුපැදි ඒකකයේ සහ වෙරළපොඩි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නව හෙට්ටි වීදිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා. එහිදී සැකකටයුතු ලෙස ගමන්ගත් මෙම සිසුවා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ ඉටි බෑගයක තිබූ විශාල මුදල් නෝට්ටු තොගය පිළිබඳව ඇති වූ සැකය මත පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදු කළ දැඩි පරීක්ෂාවකදී ඔහු ඇඳ සිටි යට ඇඳුමේ සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර පාසල් ගොස් නිවසට පැමිණෙන අවස්ථාවකදී නාතුරණ පුද්ගලයෙකු තමන්ට මරණීය තර්ජනය කර ජංගම දුරකථන අංකයේ ඉල්ලාගෙන ඇති බවයි. පසුව බෑගයක් ලබා දී ඒ නිවසේ සංගවා තබන ලෙසත් ඇමතුමක් ලබා දීමෙන් පසු දැනුම් දෙන ස්ථාන වෙත රැගෙන යන ලෙසත් අනුකර තිබෙනවා. ඇති වූ බිය හේතුවෙන් අදාළ පාර්සල් විවෘත කර නොබැලූ බවත් ලැබෙන දුරකථන ඇමතුම් අනුව මෝතර මට්ටක්කුලිය ග්‍රෑන්ඩ් පාස් සහ පෑලියකුඩ යන ප්‍රදේශවලට මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබවත් සිසුවා ප්‍රකාශ කළ බවයි පොලිසිය පැවසුවේ. ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු මුදල් වැය කර කොත්තු රොටි වැනි ආහාර මිලදී ගත් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ මුදල් බෑගය කාන්තාවන් දෙදෙනෙකු විසින් සිසුවා වෙත ලබා දී එහි තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුව සංගවාගෙන යන ලෙස උපදෙස් දී ඇති බවයි. අත්අඩංගුවට ගත් මෙම සිසුවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථයක් සහ බී සාමාර්ථ දෙකක් ලබාගත් දක්ෂ සිසුවෙකු වනවා. ඔහු වෙරළපොඩ විවේකානන්ද මාවතේ පදිංචිකරුවෙක්. ඔහුගේ දෙමාපියන් පෑලියගොඩ මාළු වෙළඳපොලේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය අතර නිවසේ රැඳී සිට ඇත්තේ සිසුවා සහ ඔහුගේ නැගණිය පමණයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ඒ මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාප්‍රතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. විදේශ විනිමය ගෙනෙන ප්‍රධානම ශ්‍රේෂ්ත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් වඩාත් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනය කළේ. ඒ වෙනුවෙන් කඩිනම් පීවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන අතර සංචාරක කටයුතුවලට අදාළ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා එම ව්‍යාප්‍රතිවලට වෙන්කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුවන් වෙනුවෙන් ඇති මුදල් සංචිතයට ඍජුවම යොමු කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. LPL තරගාවලියට සහභාගී වන ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තරඟ පාවා දීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවටගෙන තිබවයි පැවසෙන්නේ. ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු මෙලෙස අත්අඩංගුවටගෙන එන්නේ LPL තරගාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබේදී වීම විශේෂත්වයක්. පස්වරුවේ පැවැත්වෙන ඩ්‍රෝන සංදර්ශනයකින් පසු LPL තරගාවලිය ආරම්භ වෙනවා.
0: Let's news. Janatawa Vishwasa Karana Satya.
4: නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
9: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන

වෙලාව දවල් 12යි විනාඩි 26යි. අපි ඇවිල්ලා තියෙන්නේ දේදුණු මාවතේ 3 වෙනි පැයට. මේ පැය දේදුණු මාවතේ අද දවසේ මේ සතියේ අවසාන පැය නිසා මං වැඩි කාලයක් ලබා දෙනවා මේ වෙලාවේ අපිට WhatsApp message ආවලා තියෙන කට්ටියට වගේම අපිට කෝල් කරලා ඒගොල්ලන්ව එකතු කරගන්න කියලා කියපුවා. මන් දන්නවා දැන්.

විතර ඉඳන් WhatsApp message එකක් ගට්ටිය ඒගොල්ලන්ගේ නම් කියපු නැති හන්ද මට බණින ගමන් තමයි ඉන්නේ කියලා. ඒ වුණාට මම සැලින්නේ නැහැ. මම නම් කියනවා. ජනි අපිව සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට message එකක් දාලා තියෙනවා. අර කවදාවත් නම කියන්නේ නැති කෙනා හන්න එයා. ගොඩක් ආදරෙන් එයාව එකතු කරගන්නවා. ජනි අය කොහොමද? මාත් ඉතින් වෙනද වගේම ඔන්න සද්දෙටම net FM අහගෙන ඉන්නවා. එහෙම කියලා අපිට message එක දාලා තියෙන්නේ වඩුමුල්ල හන්දියේ දුල්ෂි එළවලු කඩේ ඉන්න කෞශල්‍ය සුදු මැණික වාදරෙන් එකතු කරගන්න කියලා තමයි message එකේ දාලෙවල තියෙන්නේ. ඊට පස්සේ නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනී මං එකතු කරගන්නම් මේ සින්දුවට. කලවාණින දිලුක්ෂි මලය දිලුක්ෂ මලයත් අපිට message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයා message එකක් දාලා තියෙනවා. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත ඇතුළු සෙට් එක. ඊට පස්සේ මවුන්ට් ලැවිනියාවල තියෙන නියු දර්ශන මෝටර්ස් එකේ සෙට් එකත් අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. දර්ශන සකුණ වරුණ ඩිලාන් නුවන් චමින්ද අනිල් සෙට් එකම මම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ දේදුරු මාවත අපි තහගෙන ඉන්නේ හලවත ඉඳන් පැට්‍රික් කරුණාපාලයියා තමයි මැසේජ් එක දාන්නේ. යාගේ වයිෆ් ඈන් වගේම ෂැනෙල් පුතාව එකතු කරගන්න කියලා කියනවා. අපේ රමණි සුමේ දක්කා කළුතර ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. දෙව්ලි ශෂී තුසිත කල්හාරි එවින් පැටියා එක බාති. ඒ වගේම තමයි කැනඩාවේ ඉන්න චන්න ඇන්ටි මිෂෙල් ඒන්ජල් ලේඩ්‍රියන් පුංචි සොෆියා කට්ටියම එකතු කරගන්න. ත්‍රිකුණාමලයේ පහේ කනුවේ පුංචි බණ්ඩායියා වගේම ජනී සුන් සින්දුවක් ඕනේ කියලා මොරටුවේ සුජානි චන්දිමාත් මැසේජ් එකක් දාලා කියලා තිනවා. රංජිත් දිසානායක අයියා මකුල්ලලු ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. හායි ජනී මං ඔයාට ආදරෙයි මං වවුනියාව ඉඳන් යාබේස් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දහවලක් වේවා ජනී. මම ධනංජය බණ්ඩාර මීගමුවේ සෙන් ඇන්තනිස් පාරේ ඉඳන්. එයාගේ නංගිගේ අලුත් ෆෝන් එකෙන් තමයි අද මට WhatsApp එකේ මැසේජ් එක දාලා තියෙන්නේ. දංකොටුව ශ්‍රී සුමංගල පාරේ ඉන්න ඒගොල්ලන්ගේ අම්මවයි ඉතාලියේ මිලානෝ වල ඉන්න රිෂේන් පුතා සුබෝධන පුතා එයාගේ නංගි චන්ද්‍රා දිමුත පුතා සුබෝධනී දුව ඩුබයි ඉන්න අංජ පුතාවත් ජනී ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. නංගි එයාට අලුත් ෆෝන් එකක් එවලා තිනවා අපේ ධනංජය බණ්ඩාර අයියට. ඉතින් ඒකෙන් සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්ලු. අද තව ඔන්න එක හන්ද සිංහලෙන් ටයිප් කරලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. මටත් කියවන්න ලේසි වුණා මැසේජ් එකේකින්. net අහගෙන මමත් ඉන්නවා ජනි. කුවේට් ඉඳන් ප්‍රියංගනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරියටම කිව්වොත් කුවේට් වලට දැන් වෙලාව උදේ 9:59.

කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ ඉතින් ලඩක් දුකක් හැදුනොත් එහෙම. ඇහිඳ තමයි සෙවණගල කිරිබන්නාර භෝග හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මෙදුර ගැන ඔයාලට මතක් කරන්නේ. නිරෝගීව ඉන්න අපි හැමෝම කැමති. ඒකට වයස ප්‍රශ්නයක් නෑ. වයසට ගියාට පස්සේ නෝ එක එක ලෙඩ රෝගවලටත් හොඳම පිළියම් තියෙන හොඳම බෙහෙත් තියෙන තැනක් තමයි සෙවණගල කිරිබන්නාර භෝග හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මෙදුර. එතන ඉන්නවා කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන්ම වෙන් කරලා තියෙන්නේ. ඔයාගේ නිරෝගීකම වෙනුවෙන්ම තමයි. කැන්සර්ස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා ගාව තියෙනවා. කෝල් එකක් දීලා වෙලාවක් වෙනකන් වෙන් කරගන්න විස්තර දැනගන්න ඔයාලට පුළුවන්. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරන්න. වයසට එන්න ඕනි ලෙඩ වයසටත් කලින් එනවනම් ඒකට ලොකුම හේතුව වෙන්නේ ඔයාගේ ආහාර රටාව. ඔය එක එක ආස කරන රසවල වලට එක එක કૃතිම රසකාරක දාලා කෑම හදාගන්න ගියාම තමයි ඔය ලෙඩවලට එන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්නේ. මේ මතක් කරන්න හදන්නේ ලංකාවේ අපේම අමුද්‍රව්‍ය වලින් කිසියම් કૃතිම රසකාරකයක් යොදන්නේ නැතුව නිෂ්පාදනය කරන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. අපි කන්න ආස කරන ඉන්දියාවේ මසාලා රහට ගෙදරදීම කෑම වේලා හදා ගන්න ඕනි නම් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් තමයි ඒකට උත්තරේ. එළවලු ජාතිවලට ඔයා දාන්න ඕනි ග්‍රීන් කරි මසාලා, මස් ජාතිවලට ඔයා දාන්න බ්ලැක් කරි මසාලා, මාළු ජාතිවලට දාන්න ඕනි රෙඩ් කරි මසාලා. ගෙදර ඉඳන්ම සෞඛ්‍ය ආරක්ෂිතව ඔයා කැමතිම රසයන්ගින් කෑම රස ගන්ව ගන්න ෆ්‍රීලන් නිෂ්පාදනම අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මං සින්දුවට යන්න කලින් මට කෝල් කරපු බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත අයව එකතු කරගන්න. අම්මා ඉන්නවා හිරු තරු ස්ටෝස් එකේ අම්මා විමලාවති. ඊළඟට කේෂාන් මල්ලි වයිෆ්ගේ නම තියෙනවා නිසංසලා. ඊට පස්සේ තරුන් දිදුව හෙරන් දිදුව දුවල දෙන්නවත් එකතු කරගන්නවා ගොඩක් ආදරේ. ගාල්ලේ ගෝණපුරේ ඉඳන් මල්කි කතා කරා. අනුරාධපුරේ අනුරාධපුරේ රාජාංගනේ නෙවෙයි රාජාංගනේ ඉඳන් අනුරුද්ධ අයියා අපිට කතා කරා. වයිෆ් ගීතාංජලි සතීෂ් පුතා තාරුකා තරුක්ෂි කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. සූර්යවේ ඉඳන් ලියනා රචි අයියා කතා කරා. ගණේ මුල්ලි ඉඳන් අයුරංගනී අක්කා කතා කරා. අයිරංගනී අක්කගේ පුතා අමෝද් දුව අනෝමා. අනෝමගේ පුතාලා දෙන්න තමයි ඔවෙන් සහ ලිවෝන් දෙන්නවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ කසුන් මල්ලි කතා කරා තලවත්තේ ඉඳන්. එයා එකතු කරගන්න කියලා කිව්වා එයාගේ යාළුවා චමිදුව. මං තලවත්ත තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැති හන්ද ඇහුවම රුවන්වැල්ල පැත්තේ තමයි තලවත්ත තියෙන්නේ කියලා කිව්වා. හම්බෙගමු ඉඳන් අපේ සේපාලිකා කතා කරා. එයාගේ අම්මවයි තාත්තවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා සින්දුවට. ජනී මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට WhatsApp message එකක් දාලා තියෙනවා. චාමර රණවකගේ සින්දුවක් ඉල්ලන ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ ඉන්න රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. අද නම් ඉතින් වෙලා මදි වෙයි. මං ඉරිදට අනිවාර්යෙන් දෙන්නම්කෝ. මේගොමේ ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා එතන ඉන්න කට්ටිය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. තිස්ස මහරාමේ ඉක්කපල්ලමේ හිරුණි ඇතුළේ කට්ටියව එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩේ තියෙන ඒගොල්ලෝ රටකජු ගලවල වෙන්නේ නැතිනේ. ඉඩමේ තියෙන රටකජු ටික ගලවලද කොහෙද? කොමාරි මට රටකජු ටිකක ෆොටෝ එකක් එවලා දෙනවා. වැඩේ තියෙන ෆොටෝ නෙවෙයි අපිට ඕනි නංගි. හරි මං එකතු කරගන්නම් කට්ටිය. PB ලහිරු, ඊට පස්සේ හිරුෂ, ඕෂද, පසන්, තවිරු, ගංගා, රෝහණ, නයෝමි, සියා, සිරිසේන, ආචියම්ම, ගුණවති, නෙතහන හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපි එකතු කරගන්න කන්නන්තොට ඉහළගම බේකරිය රසිකයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තොට ටයිටනික් සැලුන් එකේ තුෂාර කොල්ලවත් එකතු කරගන්න කියලා. තුෂාර කොල්ලා කතා කරපු වෙලාවෙත් ඔයාව මතක් කරන්න කියලා කිව්වා. වැඩේ තියෙන්නේ මට අමතක වුණානේ.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Belawa dola hai vinadi hatali hai.
2: අවුරුදු තුන සිට හය දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු අනුවක් පුරා ශ්‍රී ලංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
5: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within 10 unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71 56 400 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
6: ජූලි 17 හොරණ මහජන ක්‍රීඩාංගණයේ අසල
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: සුබ දවසක්.
10: ජාතික ලොතරැයි මණ්ඩලය.

0: වසර 90ක විශ්වාසය. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
1: මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17:17 අමතන්න. කොන්දේසි සහිතයි.
2: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
3: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය. ජේ කිසා සමගින්, ඩීජේ වාස්, ඩීජේ සෛරා සමගින්, ඩීජේ තරු, නැතෆම් ඩීජේ නයිට්, ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ, අද රෑ 9ට.
7: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
6: Net FM DJ Night
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
12: වෙලාව 12:45.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්?
13: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
14: දන්නවා.
13: මොකද්ද?
14: මගේ ඔළුව.
13: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
16: Ladies and gentlemen, it's team 94.
12: වෙලාව 12:46. ගින්දර හැන්දෑවට යන්න වෙලාව ලං වෙලා තියෙදි ටක් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ මට WhatsApp message ජිවල තියෙද. සුබ දවසක් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ල චීන කරට ඉඳන් යමුනා ලසන්ති අක්ක message එකක් දාලා තිනවා. පවුලේ ඔක්කොම මම මේ සින්දුවට එකතු කරගන්න. මහනුවර ඉඳන් දීපශිකා ලස්සන සින්දුවක් දෙන්න කියලා message එකක් දාලා තියෙනවා. කෑගල නිදහස් පාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා, යටියන්තොට ඉඳන් සශිකලා ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සත්හෙල හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉන්න කට්ටිය. එතනින් සෙට් එකත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට චන්ද්‍රා බඩල් කුමරී දා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් ජනී මල්ලි කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ ඉතාලියේ මෙසීනවල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ අනුර ලක්ෂ්මණ අයියා. හයි ජනිය කොහමද කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මොනරාගල මේනක සතුරුවන් ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ ජනී අයියේ මම ටෙෂාන් කුරුණෑගල ඉඳන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. අම්පාර හිඟුරාණ ගල්ඔය ප්ලාන්ටේෂන් එකේ ස්ටෝර් එකේ වැඩ කරන සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මං කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. උදයන්ගේ නෙතුමි, ඔයාවයි ඔයාගේ යාළුව හැමෝමයි මේ සින්දුවට මං එකතු කරගන්නවා. හායි කොහොමද ජනී කියලා අපින් විමේකා චමෝදි අහනවා කෑගල්ල ඉඳන්. මං හොඳින් ඉන්නවා චමෝදි, ඔයාවයි හැමෝමයි මං මේ සින්දුවට එකතු කරගන්නවා. හෝකන්දර රුක්මණී අක්කා, අදේ ගොලන්ට කරන්ට් එක කරන හැල්ලෝ. ගල්පාත නයනා, ඔයාවත් මං මේ සින්දුවට එකතු කරගන්නවා. මාපල්ගම පියල්ජේ අයියා ඉන්නවා, ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කටාන කොංගස් හන්දියේ අරෝෂ් ටේලර්ස් එකේ සෙට් එකත් එකතු කරගන්න. ඕනේ. ඊළඟට අපි තහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මොරටු ඉඳන් අපි වහගෙන ඉන්න තිලිනි ෆනෑන්ඩෝ. ඊට පස්සේ හායි කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. වෙන්නපුවේ CV වෙළඳ සැලේ ඉඳන් CV එළවලු කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න කනිඳු. ඊට පස්සේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා එල්පිටිය ගෙදර හැමෝමත් එකතු කරගන්න කියන දොම්පේ දිලූෂව එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට රාජගිරියේ බයිසිකල් කඩේ ඉන්නවා සුසන්ත. ඔයාවයි පවුලේ හැමෝමයි මේ සින්දුවට මම එකතු කරගන්න. සුබදහවලක් ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පිටගොඩේ බුද්ධිකා කියද්දී ඉන්දික රත්නායක රටටම හෙන්න මගේ නමත් කියන්නකෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අම්පාරේ උහන ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අදවත් නම කියන්න අයියේ කියලා. ශිරෝමිවයි තාත්තා අනේ අම්මා ශිරෝමිවයි තාත්තවයි එකතු කරගන්න කියලා කෙනෙක් වැඩේ තියන්නේ කෙනාගේ නමයි වල නැහැ. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න කවුරුන් අතහගෙන නැත්තේ. ජනි WhatsApp message එකක් දාන්න කම්මැලි නිසා call ගත්තා. call එක answer උනේ නැති හන්ද ඔන්න අන්තිමට message එකක් දැම්මා. බදුල්ල ඉෂාර තමයි message එක දාලා එහෙම කියන්නේ. ඉෂාර ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවට.

one and only killer bee. Velavu dolahai vinadi pana sekai. ගින්දර හැන්දෑව ටිකට කඩ දීලා ජනී කොල්ලා යන්න තමයි හදන්නේ. හැබැයි යන්න කලින් අපිට මැසේජ් එකක් දාලා තියෙන යටියන්තොට මහවිද්‍යාලයේ ගාව තියෙන ෆැමිලි කුකින් හොටෙල් එකේ ඉන්න නිපුණි නංගිව එකතු කරගන්න ඕන. තාත්තා ඩික්සන් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ජනී අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා රාජිකා දමයන්ති. දුව මීෂා පුතා අශේන් හස්බන්ඩ් ජානකව එකතු කරගන්න කියලා කියනවා. අපි ආයෙත් හම්බ වෙන්නේ මේ ඉරිදා දවල් 12ට නෙත FM හෙලෝ හෙලෝ සතියන්තේ. දේදුරු මාවතෙන් හම්බ වෙමු සඳුඳ උදේ 10ට. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න මේ පැත්තට ආපු හැමෝටම ස්තුතියි. ගින් එන්නම් මම ජනී.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: කිරි තේ සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
4: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
3: ඇයි කිතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
2: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරි තේ.
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angulum charikawa 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
7: ජූලි 17 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
8: මම අනුදි ගුණසේකර ගන්නත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
9: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි
10: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
11: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
6: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angulum charikawa 2026
12: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
13: 769 වන වරටත් හිඳ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
12: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
13: අගෝස්තු 4 වෙනිදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
12: දෙවිනවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවගයි
13: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
12: මාත්‍ය සත්කාරය net fm
13: බැති පරදායකත්වය
14: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: දුනුකලේ ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
16: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
17: වසර 90ක විශ්වාසය
18: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
19: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීලැප්
4: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
6: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුබ දහවලක් දවල්ෙ කයි විනාරිය කයි
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම News.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අතනඟුවටගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මාස 4 වෙනිදා කැඳවල ලෙස අභියාචනාදීකරණය නියම කළා. පෝච්චබෙංගමුවේ නාලක හිමි කාදිනල් අතිඋතුම් මැල්කම් රාජ් හිමිපාණන් ඇතුළුව පාර්ශ්වවටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් මත කැඳ වූ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ සංචිව ජයවර්ධන මහතාගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන බවයි. ඒ අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මාස 4 වෙනිදා සහ 6 වෙනිදා දිනවල කැඳවන ලෙස අභියාචනාදීකරණය නියම කළා. ලගනෙත් නිවුස් පසරු දෙකට මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: FM 95 FM 94.8 Net FM
9: ඉන්දර හැන්දෑවා
10: brought to you by
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready. අවතන්න 0.71 856 0956.
15: FM 95 94.8.

0: සුබද හවලක් දවලෙකයි විනාඩි දස්සේ අයි
1: වාව් ඇංක ටින් එකක්?
2: ඕ පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
1: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕන් නෑදුව? යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: මම අනිදි ගුණසේක. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
8: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට, ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
9: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
10: ඒයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
15: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
19: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
20: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
21: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ. අදම කතා කරන්න 0710 777 333.
22: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
23: Encopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.

0: හම්බේ පුසුම්බ යක්කු යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරක නෑ. යකාවනි කොහොම හරි.
1: දවල් එකයි විනාඩි 21යි වෙලාව. ඇහුණා නේද? තෑගියා කාපු වෙලාව. එහෙනම් ඉතින් ගන්න ෆෝන් එක අතට යන්න නේද? FM අපේ Facebook fan page එක පැත්තට. වෝල් පෝස්ට් එකට වගේ නම ගම විස්තර ටිකත් එකට අගාල කමෙන්ට් කරගෙන යන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් WhatsApp පැත්තට වගේ message එක WhatsApp කරන්න වගේ නම ගම විස්තර ටිකත් එක්ක 0795 95 95. කාගේ සුවඳටද ඉතින් එන්නේ? මගේ සුවඳට තමයි ආයේ. වෙන මොන කතාවද? අපි දන්නවා ඒ අක්කුංග නටවන්න. එහෙනම් ඉතින් චග්ගාලා ඔයාගේ මැසේජ් එක WhatsApp කරන්න, එහෙම නැත්නම් ඔයාගේ කමෙන්ට් එක හිමීට

වසලට ඔයාට සමහර වෙලාවට හිතාගෙන ඉන්න දේවල් ගොඩාක් වෙලාවට මිස් වෙනවා. හැබැයි මං කියන්නේ තමන්ට තමන්ව මිස් කරගන්න හොඳ නෑ පීරියඩ්ස් දවස්වලට. එතකොට එහෙනම් ඔයාට ඒකට තියෙන එකම විසඳුම තමයි ඔයාලඟ හරි පෑඩ් එකක් තියෙන්න ඕනේ. දැන් මාකට් එකට ගියාම එක එක නම් වලින් එක එක මිල ගණන් වලට පෑඩ් පැකට්ස් තියෙනවා. හැබැයි ඉතින් ඔයාට තියෙන ලොකුම බය තමයි මේක ඇඳගෙන ඉන්න පුළුවන් වෙයිද, එහෙම නැත්නම් ලීක් වෙයිද. ගෙවන මිලට උසස්සත්වයේ නියම වටිනාකමක් තියෙන විදිහට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් ඔයාට හොයාගන්න පුළුවන් වෙයිද. හැබැයි ඉතින් SL සහ ISO තත්ත්ව සහතික සහිතව සාධාරණ මිලකට ඔයාට ඇඳගෙන ඉන්නත් පහසු, ලීක් වෙන්නේ නැති ප්‍රශ්න. ඒ වගේම තමයි ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදිහට දැන් ගන්න පුළුවන්කම තියෙන ඔෆෙම්ස් අය. ඉතින් ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. මේ වහගෙන ඉන්න පිරිමි ළමයින්ට හිතන්න පුළුවන් මොනවද ජානුවා මේ කියන්නේ කියලා. මේවා අර කියන්න වගේ නෝඩි කතා නෙමෙයි. හරිද, මේවා දැනගත්ත කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ පාට්නර් කොයි වෙලාවකදී හරි ඔයාලට කිව්වොත් එහෙම බබාමට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා, ඔයා කියනවද අපෝ මට නම් බෑ කඩේට ගිහලා ඔවා ගෙන්න කියලා. තේන්නේ දෙකක් මම නම්. ඔයා දැනගෙන ඉන්න ඕනි යාට ඕන පෑඩ් එක මොකද්ද කියලා. එහෙනම් ඉතින් යාට අනිවාර්යම ඔයා ගෙනල්ලා දෙන්නත් ඕනි. ෆේම් සෑම තමයි. දැන් ඉතින් ගොඩක් වෙලාවට ඔය දුර පළාත්වල ඉන්න අපේ ආදරණීය අම්මලා නංගිලා ආහා පෑඩ් පැකට් එකක් ගන්න ගියාම මේවා මිල ගණන් දැක්කම හිතනවා නෑ ඕනේ නෑ, වෙන වෙන ඔප්ෂන්ස් හොයාගෙන යනවා. හැබැයි මම කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ කිසිම වෙලාවකදී. ඔයාට සාධාරණ මිලකට ඔයාට ඇඳගෙන ඉන්නත් පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් තත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට දැන් ෆේම්ස් අය අරගන්න පුළුවන්. ඒ නිසා ඔයත් අනිවාර්යයෙන්ම ගැරු ළමෙක් වුණාම ළඟ තියාගන්න ඕනි ෆේම්ස් අයම තමයි. අපි අමද ටක්ගාලාමට වට්සප් මැසේජස් එවල තියෙන කට්ටිය කවුද කියලා බලන්න. හරි, මම මෙතනින් පටන් ගන්නම්. ගින්දර හැන්දෑවට අපිවත් එකතු කරගන්න කැලොම් දේව්, ඒ වගේම විනීතා, හසන්ති, චාමර, ගල්පත, ත්‍රිවිල් පාකිකේ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, මං ඊළඟ සින්දුවට අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. හයි ජනුවක්කේ, මං ඊයේ වත් එක තරහ වෙලා හිටියේ. මං ඉල්ලපු සින්දුවමට දුන්නේ නැහැනේ. ඊයේ තෑගියකගෙන් තෑගි දුන්නට පස්සේ මාත් එක තරහ වෙලා හරියනවද? මං අද ආයෙල්ලප සිද්ධ මතක් කරලා මරගනාව දැන්නේ තව ටිකකින් දෙන්න. මං ශෂිකා ගොඩක වෙලින් අනිවාර්යෙන්ම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් ජන බබා, කොහොමද ඔයාට? මං ඉතින් හොඳින් ඉන්නවා, පේනවනේ නේද? මැසේජ් කරන්න බැරි වුණා ඔයාට ලස්සන සින්දුවකට මාත්‍ර කිංකිණි චතුමි අසාරා, ඒ වගේම හල්දුම් මුල්ල, ග්‍රීන් හවුස් ෆ්‍රුට් ප්ලාන්ට් එකේ දිල් මිදෝනියා, ඒ වගේම සුනෝ එකතු කරගන්න. මං උදයන්ගිනෙත් මේ ආදරේ දෙකක් ඔයාට. ආ දන්නවනේ මං ඉතින් දෙකක් තුනක් නෙමෙයි, ඔය පොඩි පොඩි ආදරවල් මගේ ළඟ නැහැ. ආ ඉතින් මං උතුරන්න ඔයාට ආදරේ. උම්ම බබා, බබත් නෙමෙයි අලි බබා, අපිවත් මතක් කරන්න ජය වේවා. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගමින්. උම්ම කියලා කිව්වට පස්සේ මාව නිකන් පඩයික හිතා ගන්න බැරි වුණා. ආදරේ ගොඩක් ජානු කෙල්ල, මම පයාගලින් සුරේනි. උම්මා ලස්සන සින්දුවක් දෙන්න ආදරේ හැමදාම කියලා තියෙනවා. මමත් සින්දුවකට එකතු කරගන්නවා කියලා තියෙනවා. මට උම්මා දුන්න එකේ මං උම්මා එකක් නොදී බෑනේ නේද? මෙහෙන සින්දුවටම එකතු කරගන්නම්. හායි එලියතම්බර අම්මල ජානු, සුබ දහවලා. කනරාදපුරේ පොල්ලයාර හදි රංජිත් ප්‍රියංකරාය මැසේජ් කළා දිනා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අනුරාධපුර සේනරත් සුපයිකේ, සේනරත් අයියා, සන්දීප, ලහිරු, ඉනෝ, කදුලා, රීදින, ශිකා, හර්ෂිකා, කෞෂිකා, ඊෂා, ගයාත්‍රී, මැදවශ්‍ය, පොල්ලයාර හදි මායා සලෝනිකේ මායක්කවත් එකතු කරගන්න, නිපුදිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මෙහෙන සින්දුවටම එකතු කරගන්නම්.

0: ඉන්න සිංදුව හන දෙන්නම් හැබැයි ඉතින් ඊට කලින් අවිසාවිල්ල පැත්තට මට අන්න වෙනවා ජීව යෝබයි නෙතෙෆේ මැඟලුම් චාරිකාද දහස් විසිහය අද දවසේ අපේ කණ්ඩායම ගිහිල්ලා ඉන්නේ සතුට විනෝදිය තෑගි බෝග මේ හැම දේම අරගෙන අද කොහෙද ඉන්නේ මොකද වෙන්න කියලා විස්තර දැනගන්න විමුක්ති ඉන්නවා සුබ දහවලක් විමුක්ති
1: ඉතින් අපේ රටට ඩොලර් ගේන තැනට වැඩ කරන මේ ඇඟලුමට පණ දෙන මේ හැම දෙනා වෙනුවෙන්ම යන ජීවයෝබයි ඇඟලුම් ප්‍රවර්ධන චාරිකාව අද මේ මාසේ අපේ අන්තිම එක පස්වෙනි දවස. ඉතින් අදත් වෙනද වගේම තමයි වෙනසක් නැතුව ලස්සනට වැඩේ යනවා. මේ සඳහා අනුග්‍රහක දායකත්වයෙන් අපිට සහයෝගය ලබා දෙනවා ජනට් ආයතනය. 60 වසරක් පුරාම ආදරණීය පාර්ලිමේන්තුවේ විශ්වාසය අංක එකේ නාමයේ බවට රූපලාවන්‍ය ශිෂ්‍යයෙක් ජනට් ආයතන අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඩාලි බට්ල ආයතනය ඉක්ටුවින් ලේඩි රේසරේ කාන්තාවන් වෙනුවෙන් හඳුන්වා දෙනවා. ක්‍රීනෝල් ආයතනය වගේම අරිෂ්වයි ආයතනයත් අත්තරබඳ ගන්නවා. නැවුම් එලකිරිවල සාරය නිෂ්පාදන විදියට ඔබට බෙදා හදා දෙන. ඉතින් මෙයාලත් එක්ක එකතු වෙලා මේ වෙනකොට මේ පරිශ්‍රය බොහොම ලස්සන වෙලා තියෙනවා. බොහෝ පිරිසක් අපිත් එක්කලා සින්දු කියනවා ගීත වත්නවා. මෙහෙම තමයි වැඩ යන්නේ මේ පැත්තේ.
0: හරි, ඉතින් බොහොම ස්තූතියි විමුක්ති අද දවසේ. ජය වේවා. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහයි අද දවසේ ඒ පැත්තේ විස්තර. සිඳුහන දෙන්න කලින් කටියක් එකතු කරගන්න තෝනේ. හැබැයි ඊට කලින් මෙන්න මේ ගැන වට මම මතක් කරලා ඉන්නම්. සමහරෙන් ආයුර්වේද ඖෂධ කියන නම ඇහුණ ගමන්ම ඕන කෙනෙක්ට දැන් මුලින්ම මතක් වෙන හොඳම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. මොකද්ද මේකට හේතුව? ඇයි මෙච්චරම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ? ඒකට ඉතින් එකම හේතුව තමයි 100% හරිම ප්‍රතිඵල ගෙන දෙන ආයුර්වේද ඖෂධ ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙන නිසා. දියවැඩියාව හින්ද කාලයක් තිස්සේ හිත වද වෙමි ඉන්න ඔයාට මම මේ කියන්නේ හරිම විසඳුම හොයාගන්න නම් දැන් මිලදී ගන්න තියෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. තාමත් මේක පාවිච්චි කරපු නැති කෙනෙක් නම් බය නැතුව අරගන්න. 100% හරිම ප්‍රතිඵල ඔයාට සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල හරියට හැමෝම කියන දෙයක් මේ ප්‍රතික්ෂාව, කැස්ස උන, ඇඟපත වේදනාව. ඉතින් මේ දේවල් නිට්ටාවටම සුව කරගන්න ඔයාට ඒ වෙනුවෙන් තියෙන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට කෑම බීම දැන් කන්නත් බයයි පැටිලිව හින්දා. ඔන්න ඕකනේ ප්‍රශ්නේ නේද? හැබැයි ඉතින් මම ඔයාලට කියනවා දැන් පැටිලිව වලට බය වෙච්ච කාලේ ඉවරයි. ඔයාටත් ඒ ප්‍රශ්නේ තිබුණා නම් ලිවර් බූස්ටින්, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. කිසිම විදිහකින් දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන මේ ඖෂධ ඔයා මිලදී අරගෙන පාවිච්චි කළොත්. ඉතින් මේ විදිහට එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඔයාලට වැඩි විස්තර දැනගන්න කාල එකක් දෙන්න පුළුවන් මෙන්න මේ නම්බර් එක ලියා ගන්න. 0041 31 33 540 අදම මේ දැමම කාල එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. බලමු කවුද මේ වෙලාවේ මව අහගෙන ඉන්නේ කියලා. ගින්දරි I love you කියලා තියනවා. Love you too අනේ. මැට්ටි කියලා තියනවා දෙයනේ. ජම්පදී අයියා බුලත් කොපිටිය ලැවලින් මට තොන්ද සිදුවක් දෙන්නකෝ කියලා තියනවා. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. මම ඊළඟට හන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සෝන්ග් එකට. ඊට පස්සේ hi ජානු අපිත් ආව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානු මෙරි ජානු. ලස්සන හින්දි සින්දුවක් ඕනේ මයි නැත්තත් තරහයි. හින්දි සින්දුවක් තමයි ළමයෝ අහන්න දෙන්න මේ ලෑස්ති කරගෙන තියෙන්නේ. වෙනද වගේම ගින්දර හඳා වහගෙන ඉන්නේ. හරිද? ගෙදර හැමෝම ඉන්නවා කියලා තියෙනවා. අම්මා තාත්තා පොඩි අයියා අයියාගේ බබල තුන්දෙනා වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ. ලොකයි සඳරුවන් මුතුමාල්, පොඩි අයියා නුවන් සංජීව, මනාලි නනා කරපාණදුරෙන් ආදරෙන් එකතු කරගන්නවා මං ඊළඟ සින්දුවට. ජානුවා කී අපි වදස්සන සිින්දෝකට එකතු කරගන්න කියලා මසේජ් එකක් එවදින හැබැයිදිම මසේජ් එක එවලා මයාගේ නම නැහැකෝ නම සුබ සැන්දෑවක් ජානු ලස්සන සිින්දුවක් දෙන්න සඳරාකාවේ කමල් ජයසිරිය මසේජ් කළා තියෙනවා ආදරේ ඊළඟ සිින්දුවට එකතු කරගන්නම් හෙලෝ ජානු බබා උම්ම කැටේ අම්න කැටේ සංගොඩු බෝලේ බුදු අම්මේ සුබ සැන්දෑවා කොහගේ උම්ම දන්සල ඉවරද නෑ තාම පටන් ගත්තා විතරයි පැටියෝ අබලසර සින්දුවකට එකතු කරගන්න ඔය සූටි කටින් මගේ නම කියවගන්න කොච්චර ආසාවෙන් බලන් හිටියද ඔයා ඕක ඇතුළට ගන්න යක්කු විතරද අපිට එන්න බැරිද ඕක ඇතුළට ඔයාටත් එන්න පුළුවන් එන්නකෝ ආදරේ හරිද සුමුදු බණහර කැලණියෙන් මැසේජ් කරලා තියන්නේ මෙච්චර දේවල් කියපු ඔයාට මං ගානේ අහන්න දෙන්න රෙඩි කරගත්තේ මෙන්න මේ සින්දුව එකට එකතු කරගන්න එතනින් අතර වෙලා බැහැනේ රිකි ලගස්කඩ මයිල් පෙටියා සලෝන් දිනේ ශ්‍රීයකේ අපේ සෙට් එක නොවන්තිකක්කා සන්දීපනියක්කා ශ්‍යාමා විජේසිංහක්කා අදරෙයි ජය වේවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවලිකායි විනාඩි 46.
5: හැමෝම පැහැගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
6: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
5: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
6: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: නොවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71 56 400 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
7: ජූලි 17 හොරණ මහජන ක්‍රීඩාංගණයේ අසල
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
14: එන්න රුපියල් 40.

0: නිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
0: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: Hello.
4: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජා

0: NetFM Kinderhändeva Vigiano.
1: Bella cara.

0: Netefem Kinder Händeva Vichanu
1: Api Hamuvune Adar Love Api Hamuvune அப்படின்னா தாமே ஹம்பிலானே அப்பா அனே மந்தானே கவதான் ஒய் கிய நிக்கிறான் அப்படி ஹம்பே இது கேலா மதக்கிற நோனியோட மென்னு மேகனா விசி ஹதர விசி பஹா விசி ஹய தவசுனே கொய் ஹரியான் நெஹம ஹிதாகன இன்னோனா தென்னே பாரமாம வென வட ஹரியான் நெஹே விசி ஹதர விசி பஹா விசி ஹய தவசுனே ஒயா இன்ன மோனி தன தமாயி Active Plus Center 2 horanna shakawa mokada man methenta yanna kiyala kiyanne oyat kaalayak tisse belle konde vedanawa athulu morayam harisnay rogayak nisa pidawata paddala hitupu kenek nan arthritis wenna pulam wenat sandhi roga wenna pulam maanshapeshi vedana nahara gata kesim kridana athulu nisa athi wetcha abada ehemannat nam vayaskata wima nisa athi wenna durwalata anshubage parkinson me wagema susunnawa abada athulu wenat paralyzed roga nisa duk vindina kenek nan me hama deekatama hariyana tana thamai Active Plus bauddhi chikitsaka madhyasthana කියලා කියන්නේ ඉතින් මේගොල්ලන් 24 25 26 කියන දවස් තුනේ Active Plus Center 2 හොරණ ශාකාවේ වෙනුවෙන්ම නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පවත්වන්න සියලුම කටයුතු සූදානම් කරගෙන යන ගමන් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් එදාට මේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ හැම දෙයකටම ඔයාට සහභාගී වෙන්න පුළුවන් 24 25 26 කියන දවස් තුනේදී. අපි හමු වුණේ නෙමෙයි මේ දවස් තුන පුරාවටම ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක් වගේම ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ආවෙනුවෙන් සූදානම් කළා තියෙනවා ළමයි. ඉතින් 24 25 26 දවස් තුනේ දන කියන කට්ටියත් එක්ක යන්නෝ මේ විදිහට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඇති සමහර විට වාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන් ඔය දන කියන ළඟපාත ගෙදරක කෙනෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් කවුරු වුණත් කමන්නේ අද ගහගෙන යන්න 24 25 26 කියන දවස් තුනේ Active Plus Center 2 හොරණ තියෙන ශාකාවට වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න දැම්මම කාලයක් දෙන්න මෙන්න මේ නම්බර් එක ලියා ගන්න ළමයි 0034-22-17-18 කියන නම්බර් එකට කාලයක් දෙන්න දින වේලාව ඔයාට වෙන් කරගන්න පුළුවන් මතකයිනේ දවස් තුන ජූලි මාසේ කියන්නේ මේ මාසේ 24 25 26 ඒ වගේම තමයි යන්න ඕනි Active Plus Center 2 හොරණ තියෙන ශාකාවට අපි යමුද කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න WhatsApp messages වල තියෙනවා මෙන්න මේ කට්ටිය Good afternoon Chan Manika මන්තගලෙන් අප්සරා මරත් ලස්සන සින්දුවක් දෙන්න ඔයවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ආදරේ මණිකේ ආදරේ ආදරේ දෙයෝ ආදරේ සුබ දහවලක් නැත්තගෙන අපි තින්නේ ගින්දර හැන්දෑව හනවා ලස්සන සින්දුවක් දෙන්න චින්කු පහේ කනුවේ වුන්චි බණ්ඩායියා ගුණසීලී අරන්දිකා මදුෂා ඒ වගේම සසෙන්යා සුපුන් දිලංක කට්ටියම එකතු කරගන්න තැන්ක්යූ වයිසගෙන හරිම ලස්සනයි කියලා තියනවා අනේ අනේ තැන්ක්යූ හරිද ඊළඟ සිදුවර අපිවත් එකතු කරගන්න අපි පරිගම්මන බ්ලොග්ගල් වැඩපලේ සෙට් එක ආදරේ ආදරේ මාතිතින් මං ඉන්නවා අද තහගෙන මගම් මාපලගම පියල් ෂයාය මසේජ් කියලා තියෙනවා ඔයාවත් එකතු කරගන්නම් ස්පෙෂලි මේ හැන සිින්දුවට එදිරින් පස්සේ චාරෝ උම විස්සක්කෝනි කටබැදෙන් චන්ද්‍රක මසේජ් කලා තියෙන සිින්දුවකු තෝනි ප්‍රෝග්‍රම ලස්සට කරන ඔයා හරි නේද විස්සට හරියන්නේ එකක් හොඳේ ජනු මාතින්න ආමර දසන සිදවා කෝනි ඉංගලිෂ් සෝන් එකක් දෙන්න බැරිද කියලා හල් දෙනවා බලමු යන කලින් දැන් ට්‍රයි කරන්න කොටා විකසුන් වගේ කොත්තු බෝයි දැන් එයාගේ නම රෙජිස්ටර් කරන් තියෙන එයා එවන මැසේජ් එකේ මට ඒකත් එවනවා මේ සින්දුවට එකතු කරගන්න ජානු මැනික කොහොමද අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න ඇහැලිගොඩි චමිද මෝඩස් එකේ බොස් චමිද අයියා සනත් රසිදු කරවිට කඹුරාවේ බින්ති නගා මාලින්ද තනුෂ ඒ වගේම ශාකේ විහාරා කුටිපිටියේ නිලු සමන්ත මන්දාරා හොලඟ සලුවේ චාරිකාවා ද්‍රුවාන් යාගේ තර්ෂි මැගි නැන්දා අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමන අයියා යාගේ දරුවෝ ටික ඒ වගේම වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු අයවත් කෙටල සේවකන විචිතා කුමාරී ඒ වගේම කොරියාවේ චතුරමල්ලි ඉහළගම බේකරියේ ශ්‍රී සිංහ බිස්කට් නන්දනී ගාමන්ට් එකේ ශාරපරලකි හැමෝම එකතු කරගන්න. ජය වේවා මගේ සෙට් එකටම. Wow, wow, Janu. Niyamai, niyamai kela message kela thiyena. Sitara, Jaya Tilaka, athiriyen. Jaya Vemane, oyata, tahana denna ready karagatte me sindu set ekata mekata karagannang.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවලිකයි විනාඩි 56යි.
4: ඉනාවේ දිම්පල් මුණේ එන්නේ පිම්පල් අවුට් කරන්න සිම්පල් තනෝදය ජෙනට් පිම්පල් අවුට් ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජෙනට් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා. ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
2: සර්. රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: دخلت بسي بالاس ري اس ال اي سي لايف جي في دركشن او بريميوم تيميرونا ايفنت بونس ප්‍රති ලාභي اگيا روپيال کوٹی 1460 මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ගින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0761856956.
0: නෙත් FM කින්දර හැන්දෑවා විජානු.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ සමගි ජනබලවේගයේ හිටපු හොරණාසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණ හැන්දගේ අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එසැක්කරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යනුව ඔවුන් තිදෙනා ලබන 28 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළා. ගල්කිස්ස බොරපණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය සන්තකව සිටි සැකරුවන් අතරංගුවට ගෙන් තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකර සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 672කට ආසන් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අතරංගුවට ගත් එම සැකරු මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මිලඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
4: net news the truth people we trust fm anupaha fm adu hatarai dashama ata net fm
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
8: දවල් 2 වෙනිදි 7යි.
9: ගින්දර හැන්දෑව.
10: Brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
12: Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
14: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී. අවතන්න 0711-856-956.
15: FM 95 94.8.

සවාදරේ වෙන්න මමත් කැමතියි ඉතින්. ඒ හැබැයි ඔයාට විතරයි හරිද? දවල් දෙකයි විනාඩි 12යි වෙලා වාගේ මගේ දෙවනි පැයට තමයි මෙයාවේ. බලන්නකෝ ඉතින් මේ බලනකොට පැයක් ඉවරයි, තව පැයයි මේ පැය ඉවරනාට පස්සේ තියන්නේ. පුදුමාකාර වේගින් වෙලාව යනකොට මට මේ පැත්තේ මදක් කරන දේවලුත් තියෙනවා, ඊට පස්සේ සින්දුවල් එකතු කරගන්න කට්ටියත් ඉන්නවා, ඊට පස්සේ අද පළවෙනි පැයේ වින කවුද කියලා කියන්නත් තියෙනවා. මොකද කියන්නේ, කොතනින්ද පටන් ගන්නෙ? හායි ජානු, ගින්දර හැන්දෑ වහගෙන ඉන්නේ, සින්දු ගොඩාක් දෙන්න, ආදරේ පැලෙන්න. උම්මා මම රවිද ගම්පහින්. අනේ අනේ, දැන් ධෝනි එහෙම අහගෙන හිටියා නම් මොකද කරන්නේ මං අහන්නේ? අපි බය වෙයි ඔය ධෝනිලට නේද? හයි ජානු කෙල්ලේ, මං තරහයි කියලා තියනවා දෙයියනේ. කවුද මේ දෙල්ගොඩ නිරෝෂා? ඇයි දෙයියෝ තරහ මාත් එක්ක? එකතු කරගන්න මෙහෙන සින්දුවටම. ඉතින් කොහොමද ජානු මණික, අපිත් සද්දරම ගින්දර හැඳෑ වහර ගමන් ඉන්නේ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද? ගල චීන කොරටුවෙන් යමුනා ලසන්ති හස්බන්ඩ් ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, ඊට පස්සේ නෑදෑ හිත මිතුරන් සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අහමු අහන්න දෙන්න ලැස්ති කරගෙන තියෙන ඊළඟ සින්දුවර එකතු කරගන්න. හා හා, සුබ දහවලක් ඩෙලියා මල. අම්මේ ඉතින් කටේ සද්දනේ, ආදරේ හරිය, ආදරේ ආදරේ මාත් ආදරේ, ගමටම හෙන්න දාලා තියෙන්නේ නේත්. ලස්සන සින්දුවකට අපේ ගෙදර හැමෝමයි රෝස මලී වයෝව එකතු කරගන්න හොන්දේ. අක්‍රැසේ යශෝ, ආදරේ යනේ මාත්, මෙහෙන සින්දුවටම ඔයාවත් එකතු කරගන්නම්. මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න සඳුන එක නායක මවරල් මෙසේජ් කියලා තියෙන්නේ. ෂුව මේ සින්දුවටම එකතු කරගන්නම්. හයි ජානු මැනික, කොමදාට සද්දනහගෙන ඉන්න කියලා මෙසේජ් කරලා තියෙනවා. කැටලින් වගේ ප්‍රියංගිනී අක්කා, ආදරේ යනේ, මේ සින්දුවටම ආවත් එකතු කරගන්නම්. එතනින් පස්සේ කෝ බලන්න කවුද මේ අපේ චර්පිසෝ ටික සින්දුවකට එකතු කරගන්න කියලා මේ ද කලතුරින් මෙසේජ් කරලා තියෙනවා. ආදරේ උම්මා, ආදරේ මාත්, මේ හැන සිදුවට මේකතු කරගන්නම්. ඉතින් පස්සේ මං මේ මතක් කරන්නේ ගෑනු ළමයි දැනගන්න ඕනි පණිවිඩය ගැන. ගෑනු ළමයි ඉතින් දැනගන්නව නම් දැනගන්න ඕනි විශේෂම පණිවිඩය තමයි ඔයාගේ පීරියඩ්ස් දවසට ඔයා පාවිච්චි කරන්න ඕනි පෑඩ් එක මොකද්ද කියන එක. ඒක හරි ආකාරව ඔයා තෝරගත්තේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. මොකද ඉතින් සමහර වෙලාවට දෙයියෝ දේවල් දෙනකොට හොඳම දවස්වල දිනේ හොඳම දේවල් දෙන්නේ. එතකොට ඉතින් ඔයාගේ පීරියඩ්ස් දවස්වලට කොහොමද හොඳම දේවල් සෙට් වෙනකොට ඒ ඔක්කොම අතරලා දාලා ගෙදරට වෙලා හිටියනම් හොඳයි කියලා හිතිලා නැද්ද? හිතිලා තියෙනවා. එහෙම මිස් කරගෙන නැද්ද ජීවිතේ හොඳම දේවල්? අනන්තවත් මිස් කරගෙන තියෙනවා නේද? හැබැයි ඉතින් මම ඔයාලට කියනවා, දැන් කිසිම දවසක ඔයාගේ අපහසු දවස්වලදී, ඔයාගේ පීරියඩ්ස් දවස්වලදී ඔයාට ආව මිස් වෙන්න දෙන්න එපා. මොකද මං ඔයාට එහෙම කියන්නේ, එහෙම මිස් කරගන්න ඕනේ නැහැ. දැන් ඔයාට හොඳම පෑඩ් එක මාකට් එකේ තියෙනවා අරගන්න. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන ප්‍රශ්න නැහැ. ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාට අඳින්න පුළුවන්. SLS ISO සාධක සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට එන ෆිල්ම්ස් ඇය ඔයා අද්දම මිලදී ගන්න දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ඔයාට මේක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ගින්දර හැන්දෑව හැමදාම අහගෙන ඉන්න සයිප්‍රස් වල අපේ ආදරණීය සුචී වක්කගේ අද බර්ත්ඩේ එක නේද? හොර කෙල්ල අහගෙන ඉන්නවා කිව්වෙවත් නෑ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. සුචී වක්කා, happy birthday. අනේ මංගානේ වට බර්ත්ඩේකට, හරිද? ඔයාගේ ෆැමිලි එකේ හැමෝම වගේම අපේ නෙට් ටීම් එකේ හැමෝමත් ආට ගොඩාක් ආදරෙන්, ගොඩාරියක් ආදරෙන් සුබම සුබ පන්දරයක් වේවා කියලා සුබ පතනවා. ආදරෙන් ආව එකතු කරගන්නවා මෙහෙන සිදුවටම. ජය වේවා.

0: දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
1: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
2: ඇයි sugar කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540
3: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
5: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
1: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pure TV නිල විකාශක
9: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within නොමිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate අවතන්න 0.71 856 0.956
10: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය DJ Kiza සමගින් DJ Vas DJ Zaira සමගින් DJ Taru NetFM DJ Night Face to Face Attack Show Other and Navayata
11: Brought to you by Rasa Nahara Pinayanu Mike Ola Vethin Mike Wawa My Champion

அம்மோ வந்துட்டு பத்தி ஏறும் நான் கியூ அதே வாழ்த்திக்கா தவால் தேகாய் வினாதி தீஸ் தேகாய் வெலாவ மாத்கி அன்னதே வகே படாத் போலுவாங்க ஹரி ஹரி ஹரி மெவெலாவே மா வகனு இதெல்லாம் மட்டும் கால் கருப்பு கட்டியா தின்னுவா இது பாசே வாட்ஸ்அப் மெசேஜஸ் கருப்பு கட்டியா தின்னுவா ஒக்கோம மதக்கிறான் கலிங் வாட்டு மேனும் மே கணத் கியான் மோனி அதர நவேட்ட மே பத்தே மோக்கத வேண்ணே தண்டவன் நினைது ஐ திங்க் மே பத்தே தமாய் ஒயாகே பாட்டியக்கட்ட ஒக்கோம மியூசிக் கிளாசிக்கல்ல தியன்னே எத்தப்பட்ட ரெனவே இதெல்லாம் அதை திங் ஃப்ரைடே ஃபன் டே கரகான நாங்க அப்பே மியூசிக் ගන්නම වෙනවා හරිද ඉතින් හැම සතියකම අපි දිස්ත්‍රික්ක දෙකක් අතර තරගයක් නේ අරගෙන ආවේ හැබැයි තින් ඔන්න අතිශය ප්‍රථම වතාවට කණ්ඩායම් දෙකක් අතර තරගය අතරනවේ ටෝට අහන්න බලන්න පුළුවන්කම තියෙනවා මේක අහනවා වගේම බලන්න මොනි වැඩක් ඒ නිසා නිවරම netfm අපේ facebook fan page එක තාමත් ඔය ලයික් කරලා follow කරලා නැත්නම් ලයික් කරලා follow කරලා තියාගන්න රනවේ වෙනකොට ඔයාලට එතකොට notification එක එනවා notification එක ආපු ගමන්ම ඔයාලට තියෙන ඉතින් live එකට join වෙලා අපේ live එක බලන්න මේ පැත්තෙන් අහනවා වගේම අද DJ තරුෂේක DJ සෛරා පල්ලවෙනි කණ්ඩායම ඊට පස්සේ DJ වාසක DJ කිසා දෙවනි කණ්ඩායම විදිහට තරඟ කරනවා කොයි කණ්ඩායමද ජයග්‍රහණය කරනවට කැමති කියලා ඔයාම තමයි තෝරන්නත් ඕනි එතකොට වොට් කරන්නත් අමතක කරන්න එපා කැමැතිම කණ්ඩායමට හරිද ඉතින් ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ වැඩේ අහනවා වගේම බලන්න ඕනි විශේෂම දේ තමයි මේ තමයි ලංකාවේ ඉන්න ලබාලතම ෆීමේල් DJs ලා දෙන්න. I think මේ වැඩේට එන මේ දෙන්නට ඔයාලගේ support එකත් එක්ක සුපිරි වැඩක් කරන්න ඔන්න අද දවසේ පුලංගම තියෙනවා. ඉතින් ඒ හැමදේම ඔයාගේ අද පාටියටත් එකතු කරගන්න ඕනි පුළුවන්. ඒ හින්දා අහන්න බලන්න අමතක කරන්න එපා. එතනින් පස්සේ මම යනවා මෙන්න මේ ගැන ඔයාලට මතක් කරන්න. මම මුලින්ම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ටග්ගාල ආයුර්වේද කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතකට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඒකට හේතුව මොකද්ද? හේතුව ඉතින් වෙන මොකක්වත් නෙමෙයි. මේක 100%ක්ම නිසි ප්‍රතිඵල ගෙන දෙන ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක්. ඉතින් ඒ නිසාම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම පත් වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි වසර 40ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය එක්ක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මේ තරම් දුරක් ඇවිල්ලා තියෙන. ඉතින් මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන නිෂ්පාදන අතර විශේෂයෙන් මදිය වැඩියාව තියෙන කෙනෙක් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. කාලයක් තිස්සේ ඔය දිය වැඩියාවට හරිම බෙහෙතක් හොයපු ඔයාට හරිම ඖෂධයක් හොයපු ඔයාට ඔන්න හරියටම හරියන ඖෂධය තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. 100%ක් දිය වැඩියාවට තිත තියන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පණිය කියලා කියන්නේ. මේ දවස්වල ගොඩාක් වෙලාවට කට්ටිය කියනවා මට කැස්ස ළඟට එන්න එපා, මට උන ඇඟපත රිදෙනවා, ඔන්න ආඩත් බෝ වෙයි. ඔය හෙනවනේ ඔෆිස් වල ගොඩක්ම නේද? එතකොට උදේට හොඳට ස්කූල් එකට යන දුව පුතා ගෙදර එනකොට කැස්සක් උණක් එම්බිටිස්සාවක් හදාගෙනම තමයි එන්නේ. හැම දෙයකටම තමයි සෙවනගල මදුකා කැස්සට පණිය දැන් අරගෙන පාවිච්චි කරන්න කියලා කියන්නේ. වගේම ටික කාලේ යනකොට දන්නේම නැතුව ඔන්න ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්න පටන් ගන්නවා. ඒ තමයි පැටිලිව. හැබැයි බය වෙන්න එපා. මොකද මේක නැත්තටම නැති කරගන්න පුළුවන් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරොත්. අරගෙන බලන්න කොහොමද ප්‍රතිඵල කියලා ඔයාටම තේරෙයි. කොච්චර රස කෑම හැදුවත් ගෙනල්ලා දුන්නත් ළමයාට කවා ගන්න නම් පොඩ්ඩක්වත් බෑ. පුදුමාකාර අමාරුවක් තියෙන්නේ. ඒක නම් ඇත්තටම විපදක් තමයි. ඒ වගේම බඩ පිපෙනව, බඩ කැක්කුම, බඩ ආචීනය මේ දේවල් හැම වෙලාවකම තියෙන කෙනෙක් නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරලා බලන්න ඕනට හරියටම හරියන දේ තමයි ඔය හැම ප්‍රශ්නකටම සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක. ලස්සනට කොණ්ඩේ දිගට වැවිලා තියෙනවා, කොණ්ඩේ අන්නතුව තියෙනවට තට්ටේ පෑදෙන්නේ නැත්තම් කවුරුත් කැමතිනේ. එහෙනම් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා සෙවනගල ජීව ශක්ති රසායනිය, සෙවනගල ජීවබල අම්ලපිත සෝය, සෙවනගල හන්දිරාශි තෛලය. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් තියෙනවා.
ඉතින් මේ සියලුම නිෂ්පාදනය කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරේ ලියා ගන්නකෝ. 0437 31 33 540 අදම මේ දැම්මම කෝල් එකක් දෙන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් මට සැර කරපු කෙනෙක් ඉන්නවා. කවුද? මෙන්න මෙයා. ගුඩ් ආෆ්ටර්නූන් චානු නංගි. අපි කන්නත දිහලගම් බේකරි රසික අයියා. දැන් අනේ දැක්කේ ආනන්ද අයියත් වැඩ හොඳේ. අඩියන්තුට ටයිටනික් සලෝනික අපි තුෂාර කොල්ලවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ පැලම් පෙටියේ හිරාණියක්වත් එකතු කරගන්න, කැලිමඩලේ රේණුකාක්කවත් එකතු කරගන්න, නිලුගාමන් ටිකේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. සෙට් එකටම වඩාක්වත් මහන්සි දැනෙන්න එපා. ජය වේවා. වැඩි කරගෙන යන්න මාව අහගෙන අන්තිමට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. කවුද මේ? ජානුවක්කේ සුබ දහවලක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කොයිතින් නම? කෝ කෝ කෝ කෝ ජානි. හයි ජානි. ඊළඟ සින්දුව එකතු කරගන්නම් ජානු. අපි වන්ද ලස්සන සින්දුවකට එකතු කරගන්න. යටි අන්දර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාකිකේ අපේ කොල්ල සෙට් එක. තව අපේ ටයිටනික් සලෝන් එකේ අම්මෝ තුෂාර හරි ජනප්‍රිය යටි අන්දර පැත්තේ නේද? අනේ අම්මේ සෙට් එකම එකතු කරගන්න. දිනේත් ප්‍රනාන්දු ලක්මාල් දිනේෂ් කැලුම් ලස්සාය තමයි මැසේජ් කියවලා තියෙන්නේ. ජය වේවා ලස්සායියා. ඊළඟ සිද්දුවට එකතු කරගන්නම් ඉදිරින් පස්සේ. ජනු අපි කඹුරු මුල්ලේ රොටි කඩෙන් අයියාපා බඩගිනේ හදන්නේ. මම සුජීවා. මගේ හස්බන්ඩ් ආචිත්වයි අම්මවයි පුතාලා දෙන්නවයි 12 දෙනාවයි. ඊට පස්සේ වැඩ කරන හැමෝම ඔක්කොම අක්කලා ටිකයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. කට්ටියම එකතු කරගන්නම්. එහෙනම් ඉතින් රොටියක් කාලා සතුටින් ඉන්නකෝ. මට නැති රොටි. මාත් ඉතින් ආසයි ගෙදර හදන රොටියක් කන්න. අහගෙන හිටියේ. මගේ නම කිව්වේ නෑ. ආ ජනිත් මැසේජ් එක කිව්වේ නැහැලු. ඒවනම් අපි දන්නේ නෑ. මං ආදරේ උදයන්ගේ අක්කා මං ඔයාව කිව්වනේ. එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. එතනින් පස්සේ රාජංගනී උපලාය මැසේජ් කියලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න කියලා උපලාය ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මෙන්න මේ කට්ටියත් කියන්නම්කෝ. හේලිත ෆැෂන් එකේ කහපල චතු ගර්ල් කතාගෙන සමන්ති ජයශානි රූපා අජාන්ති අනුපමා නිශාන්ති මානෙල් ප්‍රියදර්ශනී නිලු. අද මේ කෙල්ලෝ අතර ඉන්න අර එකම කොල්ල අසංක ඔෆිස් ඇවිල්ලා නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්න ගියා දන්නෙත් නැහැ. එහෙම කියනකොට ඔය කිව්ව සෙට් එකේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හිටියොත් එයා ඉන්නට අත්තියාගෙන කල්පනා කරනවා හෙට අල්ල ගන්නම් කියලා.

0: මම කල්පනා කරේ මේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්වලා ගෑකි බෙදනවා. සෙල්ලන්ද යක්ෂ කරුණාව.
1: යක්ෂ කරුණාව එක්ක දවල් දෙකයි විනාඩි 43ක් වෙනකොට යකාවා හයිම තැගි දෙන්න දැන් ඉතින් ගන්න ෆෝන් එක හදට දෙකයි විනාඩි 43යි හරිම වෙලාවකමෙන්ට් කරන්න ඊට පස්සේ වට්ස්ඇප් මැසේජ් කරන්න අපි බලමු කවුද මේ පැය තැගියක් අගෙන් තැගි දිනන්නේ කියලා ඔන්න මේ ඉන්නේ අද දවසේ පළවෙනි පැයේ ජයග්‍රහිකාව ජයවේවා මේ සිංදුව ඔයාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:49 ආයේ අලුතන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT mobitel pure tv නිල විකාශක.
8: මුදලාලි
9: අලෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝතෝ මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැහැ, සරත් නැහැ, මිරිස් පාටත් නැහැ.
9: විජය දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහුවෙමු.
11: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
15: නවින සදිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within 10 unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71 56 46 600 WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
16: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පලාසල
17: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
18: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
19: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
20: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නාන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නාන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
18: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා එල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
21: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
22: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවින සදිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
23: Hello.
24: ඔයාගේ call එකට ඔයාගේ request එකට set වෙන හොඳම තැන. Kinder හැන්දෑව විදිහට

தவள் தேகாய் வினாடி பனஸ் தேகாய் வினாவ லசனாய் ஆதரே கியலா சிந்துவா காண்டு தென்ன அதானே ஒய் கியான தரம் ஆதரே லசனாய் இது கியலா கவுரு ஹனிமட மெசேஜ் எக்கக் தால கியான இக்மனிட மெசேஜ் எக்கக் தால கியான හරි කට්ටියක් ඉන්නව එකතු කරගන්න හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි ඔයාට මෙන්න මේ පණිවිඩය ගැන 24 25 26 දවස් 3 වෙන් කරලා තියාගන්න කියලා මං කල් තියාම කියලා තියන්නේ ඔයාට මෙන්න මේ වැඩේට ඒ තමයි Active Plus Center 2 හොරණ තියෙන ශාකාවේ ඔයාට පැවැත්වෙන විශේෂ වැඩක්. ඉතින් ඔයත් මෙච්චර කාලයක් බෙල්ලේ කොන්දේ වේදනාව නිසා පීඩාවට පත්වලා හිටපු කෙනෙක් නම් මොනෑම හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳපු කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශි වේදන නහර ගෙද ගැසීම් ක්‍රීඩානතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ අංශභාගය පාකින්සන් ඇතුළු වෙනත් පැරලයිස් රෝග උපතින්ම හරි උපතින් පසුව හරි පුංචි දරුවන්ට මොනවා හරි ආබාධයක් ඇති වෙලා තියෙනවා නම් කල්පවතින ස්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔන්නාට හොඳම දවස් තුන තමයි 24 25 26 කියලා කියන්නේ Active Plus Center 2 හොරණ ශාඛාවේ ඕවිනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඔයාට එදාට රෝගී තත්ත්වයන් වගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කළා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ ගණනාවක් ඔයාට ලබා ගන්න සූදානම් කළා තියෙනවා. මේ හැම දෙම ඔයා වෙනුවෙන් සූදානම් කළා තියෙන 24 25 26 කියන දවස් තුනේදී Active Plus Center 2 හොරණ තියෙන ශාඛාවේ. ඉතින් දැම්මම කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට. මම නම්බර්ස් දෙකක් ඔයාලට දෙනවා. මේ නම්බර්ස් දෙකට කතා කරලා ඔයාලට දිනයයි වෙලාවයි වෙන් කරගන්න පුළුවන්. යන්න කලින් නම්බර් එක ලියාගන්න 0134 22 17 870 0134 22 17 870. එහෙමත් නැත්නම් 0775 11 39 18 මේ දැම්මම කෝල් කරන්න. පුළුවන් දින වෙලාව වෙන් කර ගන්න. අපි යමුද ටක් ගල වට්සප් මැසේජස් පැත්තට. කෝ බලන්න කෝ බලන්න කෝ බලන්න කවුද ඉන්නේ කියලා. කෝ ඉතින් මේ මට කියන්න දෙන්න හැනේ. ජන සුදු මැණික් කැටේ අපිවත් කියන්න දෝනි. ආට ආදරේ ගොඩාක්, මාත ආදරේ ගොඩටම ගොඩාරියක්. මෙයාමට උම්ම එකක් එවලා. ඉතින් මං දුන්න උම්ම එකක් බොකුන්දර නිවත්තිරියේ දෙවින ෆෙෂන් එකේ මන් දීප්ති, ඉනෝෂ් සර්, ලලිතා කා, අනුෂා, ඊට පස්සේ මානෙලකා, මන්දි බබා, ක්‍රිෂාන්ත අයියා, චන්ද්‍රිකා කා, රුක්ෂා, ඊට පස්සේ රුෂා ක්‍යා, මොනාද කියන්නේ ජානු, ඊට පස්සේ ජානු මැනික, අපේ ඉනෝෂ් සර් බලාගෙන ඉන්නවා ගින්දර වගේ උම්ම එකක් ගන්න. ඉනෝෂ් සර් උදේම මාත් එක්ක කෝලම් කරන්න නේද? ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එහෙනම් ඉනෝෂ් සර් නම එකට කියන්න බෑ. ඉනෝෂ් සර් ඔයාට හරිද මේ උම්ම එක? ආයිමන් සඳු දනෙන්නේ උම්ම දෙන්න. එතකොට පරිස්සම් කරලා අරන් තියාගන්න හරිද? අම්මෝ ඔයා ලිය තමර අම්මලට ආදරෙයි. කොල්ල පෝලිම ඇති මනාදනේ කියන්නේ. වැදවශය මන්නරම් පාරි ලක්ෂි කල්ලක් මාලි සින්දුවකට එකතු කරගන්න. ආමං එදෙනව මිස් කරාද? හරි හරි මේ සින්දුවට එකතු කරගන්න. ආදරෙයි, කවුද මගේ ෆොටෝ එකක් ඉල්ලා තියෙන්නේ? ඉන්න ඉන්න එවන්නම් එවන්නම්. ඊට පස්සේ අජිත් අයියා, අජිත් චමින්ද, ජයවර්ධන යටියන්දුර ඇලහර පාරේ පරුසැල්ලෙන් මැසේජ් කරලා තියෙනවා සින්දුව ගහන එකතු කරගන්න කියලා. එකතු කරගන්නම් ඔයාවා අනිවාර්යෙන්ම මේ හැන සින්දුවට. ඊට පස්සේ හායි ගින්දරි, යටියන්දුර දේශන ස්ටුඩියෝ එකේ අපිත් ආවහගෙන ඉන්නවා. අපි අදලසට සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම එකතු කරගන්නම් සිතාර ජයතිලක කාතිරියෙන් නියමයි ජානු පැටි ඔහොම යන්. හයි ගින්දරි උම්ම කකෝනි කම්මැලිකම නැති වෙන්න. මේ ඇවිල්ලා යටියන්තොට සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක මේ සින්දුවට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් දෙකයි විනාඩි 58යි.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV. නීල විකාශක
11: කිරි තේ සීනි එක පැක් එකේ නස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
12: රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
11: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස.
13: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරි තේ.
14: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශන සහකරු.
15: හිත

0: වසර 90ක විශ්වාසය.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
3: අතිශය ප්‍රථම කණ්ඩායම් තරංග වටය DJ Kiza Samagin, DJ Vaz, DJ Zaira Samagin, DJ Taru, NetFM DJ Night, Face to Face Attack Show, Other and Navayata.
2: Brought to you by Rasa Nahara Pinayana My Cola Vetin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills, Cargills, Apico, Satosa, Supiri Velanda Salvalin, My Cola, Aperate, Apemadea.
3: NetFM DJ Night.
4: කින්දර හැන්දෑව
2: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: ඔයාට සුගර් නම් සෙවණගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 31 33 540
7: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලි සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේ අවතන්න 0761 856 0956
8: හවස තුනයි විනාඩි තුනයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. වසාදමා තිබූ ආඳාදොළ උප දුම්රිය ස්ථානයේ සහ අකුරල උප දුම්රිය ස්ථානය අද යලි විවෘත කර තිබෙනවා. උප දුම්රිය ස්ථාන දෙපතිවරුන් සේවයෙන් ඉවත්වීම මත මාස 11ක් කාලයක් ආඳාදොළ උප දුම්රිය ස්ථානය වසාදමා තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අකුරල උප දුම්රිය ස්ථානයේද මාස 9ක් කාලයක් වසාදමා තිබුණා. කෙසේ වෙතත් අද දින සහන දුම්රිය ස්ථාන අධිපතිවරුන් සේවයට එක් කර යලි එම උප දුම්රිය ස්ථාන විවෘත කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එම උප දුම්රිය ස්ථාන වලින් යලි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ දුම්රිය ගමනාගමන ඇතුළු සියලු මගී පහසුකම් හිමිවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මිලගනෙත් නිවුස් පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust fm anupaha fm adu 4.8 net fm
7: FM 95 94.8

0: ZFM Kinder Händeva Vicciano Kinder Händeva
1: Brought to you by
2: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
3: Fems Eric Oyaata Oyaava Magarinne Na
4: Oyaata Sugar Nam Sevanagala Madumeha Harini Capsule Arganna 40 Wasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 31 33 540
5: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate අවතන්න 0.71 856 0.956
0: තව ලේකේ මූඩ් බූස්ට් එක Net FM Kinder Handeva Vichanu

එහෙනම් සුබ සැන්දවක් හවස තුනයි විනාඩියක් ඡයි වෙලාව ආගේ මගේ අන්තිම පැය නටාගෙන පටන් ගන්න තියන්නේ ඔන්න ඉතින් අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ මේ පැයදිත් කෝල් කරන්න මෙසේජ් කරන්න එවැගේම ටැග් එකක් කෑ ගහපු ගමන් ටැග් ගාලා ඒ ටික මට ඇවිල්ලා කියන්නත් අමතක කරන්න එපා මෙන්න මේ කටියත් මේ නන් ස්ටොප් එකට අරගෙන යමු මාදන රඹුකන මාදන අපේ කාන්ති අම්මා මේ වෙලාවේ මාව හගෙන ඉන්නවා වසන්ත අම්මා එකතු කරගන්න කොයිට් බස්සේ රඹුකන මාකට් එකේ අම්මෝ බලන බලන අත නෙත්ලු නේද ඇයි අපේ සුගත් අයියා තින්නානේ මේ වෙලාවේ මාව අහගෙන සුගත් අයියා ඔයාට දෙන්න කියලා කිව්වා මෙන්න මේක මං ගානේ අමාර පැටියවත් එකතු කරගන්නවා මේ හැන සිදු සෙට් එකටම ඊට පස්සේ මගේ යාළුවෝ චත්තිසෝ යුෂාරි පබස් රමේ දරංග අයියා මම මදු ලසන සොංග එකක් කවනි ආදරේ හොඳේ උම්මා කියලා තියනවා මාත ආදරේ හොඳේ පුඩි මසෙවදී සඳ ලංකාවෙන් අවතිකතු කරගන්නන් ඊට පස්සේ සජීවක්කා සයිප්‍රසලින් ඉන්නවා අදරයි අක්කා පරිස්සමට ඉන්න අවතිකතු කරගන්නම් මේ හැන සිදුවටම මකල ගල්ප දහදිය ප්‍රියන්ත සමර වීරයා මැසේජ් කියලා තිනවා සින්දු කර එකතු කරගන්න කියලා ෂෝ මේ හැන සින්දු එකතු කරගන්න හයි හයි ජනු මැනික ආදරේ දෙකක් හොඳේ මං ඊටත් වඩා ආදරේ හොඳේ අපි තාම හැමදාම වගේ සද්දෙට මහගෙන වැඩ කරනවා අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න මොකුන්දර 10 කනුවා පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලී ශ්‍රේයන්ති පස්සේ සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත උම්මා දෙකක් ඕනි කියලා තියෙනවා උම්මා දෙකක් මෝනි සුදු මැණිකේ එහෙම කිව්වම නොදී වෑනි තින් ඔය බලන්න කවුද මේ කොල්ලා කියලා ආව් ආව් මේ සින්දුවට මේකතු කරගන්න සින්දුවනේ මේ සින්දු ගොඩක් තියනවා දැන් ඉතින් නටාගෙන වැඩ කරන්න තියෙන අන්තිම පැයේ ඊට පස්සේ හයි සුදු බෝලේ ඔයාව අපිත් අහගෙන ඉන්න කියලා සඳුන් මැසේජ් කරලා තියෙන ආදරේ හොඳේ අයිබෝවන් මඩපත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජ ඊට පස්සේ අවෝර් පුංචි පුදා භාග්‍ය අවිෂ්ක සේරවාවල කෙඩික සමර සිංහ සිදුවකට එකතු කරගන්න කියලා තියෙනවා ෂුව මේ හැන සිදුවට එකතු කරගන්න ඊට පස්සේ කොටි ජීවන්ත මැසේජ් කරලා තියෙනවා සිදුවකට එකතු කරගන්න කියලා මේ හැන සිදු සෙට් එකට මමත් එකතු කරගන්න ගින්දරි පර උමකක් දෙන්නෝ යටි අන්තට අපිත් ඉන්නවා ශමින්ද ජයවර්ධන අයියා ඔයාට එතනින් පස්සේ ජානු නංගියේ සද්දෙටම අපි ආවහගෙන ඉන්නේ අපි අදලසට සින්දුවකට එකතු කරගන්න මහියංගනේ ලීලවති රත්නායක අක්කා අරියදස ඉන්දික කුමාර ප්‍රියදර්ශනි රත්නායක සසික ශාමීල් ඔයාවයි නැත්චීම් එකයි මං ආගේ ජානු

0: மங்கென்னி இந்த கண்ணி வித்தனிங் இன்னி மட்ட தும்மே கத்தினோய்
1: විනාඩි 17යි වෙලාව. හෙම්බාස්නාවන්ත වෙලාව තමයි. ආට මේ හුනේ. යක්කුන්ට උම නැහැ. ආට විතරයි උම තියන්නේ තව පොඩි වෙලාවකට. ඒ හින්දා ඩග්ගල ගන්න ෆෝන් එක අතට යන්න අපේ net fm facebook fan page එකේ pin කරලා තියෙන අපේ wall post එකට ගිහිලා comment කරන්න. ඊට පස්සේ whatsapp අතට උඩ message කරන්න පුළුවන් ඩග්ගල. එහෙනම් ඉතින් මං කියන්න තව ටිකකින් කවුද කලින් පැයේ ජයග්‍රාහිකාව ජයග්‍රාහකයා කියලා. ජානු පැට්ටෝ මට බැනුම් ගොඩයි අප්පා ඔයයි නිසා. කවුද කවුද කවුද බැන්නේ කොයි දෝනිද බැන්නේ? අපේ නංගි අහන් ඉදලානේ මට කිව්වා ආයේ එයාවත් එකතු කරගන්න හැමදාම කියලා. ඔවුන් මගේ නංගි නිලක්ෂී ප්‍රියදර්ශිනී බබාලත් තුන්දෙනයි එකතු කරගන්න කැලණියෙන් අහගෙන ඉන්න කියන්නත් කිව්වා. මේ නංගි බබා මං හිතේ දෝණි කියලා. නලින් නනකර අයියා පණිදුරින් මෙසේජ් කළා තියෙන්නේ ගඩක් ආදරෙන් එකතු කරගන්න ඔයාවයි ඔයාගේ නංගිවයි නංගිගේ පැට්ටෝ ටිකයි ඔක්කොම කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ සුදුමණිකේ එමනත් සිංදුව කෝනි දුන්න දුන්න සිංදු දැන් ගොඩක් දුන්නා. ලත්කපිටිය ජයම්පති අයියා එකතු කරගන්නම් ඊළඟ සිදුවට. එතනින් පස්සේ මතක් කරන්න ඕනි ඔන්නවට මෙන්න මේ පණිවිඩය ගැන. ගෑනු ළමයි නම් දැනගන්න ඕනි දේ හරියටම දැනගන්න ඕනි. ඒ තමයි ඉතින් ෆෙම්සය කියලා කියන්නේ. අරවට මේවට අහු වෙන්නේ නැතුව නිකම් බොරුවට පීරියඩ්ස් දවස්වල බයෙන් ඉන්නේ නැතුව වාට ඔව මිස් කරගන්නේ නැතුව හරිම පැඩක තෝරගන්න. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්වේ පැඩ එකක් නම් ඒ ෆෙම් සෑම තමයි. වෙන කවුරු මොනවා කිව්වත් ෆෙම් සෑය බය නැතුව පාවිච්චි කරන්න ඕනට දැන් පුළුවන්. එසලස අයස සාධික සහිතව සාධාරණ මිලකට වාගේ අතට එන්නේ ෆෙම් සෑයම තමයි. එවිතරක් නෙමෙයි ඔයා ඔයාගේ පාටනට ඕන කරන පැඩක මොකද්ද කියලා දැනගෙන ඉන්න එක වැදගත්. අපෝ මොනාද මේ කියන්නේ කියලා කියනවා නම් මම නම් එදාම බ්‍රේක් අප් තමයි. මං කියන ගැණු ළමයින්ට ආගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් හස්බන්ඩ් වෙන්න පුළුවන් කාට වුණත් කියලා තියන්න. ඔයාට පීරියඩ්ස් දවස් වලට කේන්ති යනවා ටිකක් වැඩිනේ. කිව්වත් කිව්වදේ කරන්න කියලා. ඒ කියන්නේ ඕන පැඩ් පැකට් එක හැම කියලා තියන්න. ෆෙම්ස් අයම ගෙනල්ලා දෙන්න කියලා කියන්න. මොකද ඉතින් ඔයාට මේක කිසිම බයක් නැතුව පහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පැඩිකක් විදිහට අරගන්න පුළුවන්කම තියෙනවා. මම අර මුලින් කිව්වා වගේම ඔයාට දැන් මේක දිවෙන පුරා දින ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. හරි, එහෙනම් ඉතින් මේ පණිවිඩෙත් මතක් කරාට පස්සේ මෙන්න මේ කටියත් මම කියන්නම්කෝ. ඊළඟ සින්දුවට අපේ ලියනාරා චේකදා කර සූර්යවැවෙන් හැමදාම වගේ අපේ කාන්ති අම්මවයි ඊට පස්සේ ගලේ සබන් මුදලාලි වයික සමවති අම්මවයි අනිවාර්යයෙන්ම සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ආදරණීය නෝන මහත්තයා එකතු කරගන්නම් මේ සින්දුවටම.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: වාව්! ඇන්කටින් එකක්?
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
8: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
9: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
10: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය.

0: it up. Keep running.
1: හවසතනයි විනාඩි 30යි වෙනව. දිමිත්‍රිට සින්දු කියන්න දෙන්න කලින් මට කියන්න දේවල් ටිකක් තියෙනවා යාට. ඉස්සලාම මම කියන්නම් කවුද කලින් පැයේ ජයග්‍රහණය කරපු ජයග්‍රහකයා කියලා. කලින් පැයේදී ජයග්‍රහණය කරලා තියෙනවා HB සුරංග සෙවනගලින් තමයි ඔන්න කලින් පැයේ ජයග්‍රහකයා බවට පත් වෙලා තියෙන්නේ. ජය වේවා සුරංග. ඉතින් ඔයාට අපේ උණුසුම් සුබ පැතුම්. මං කිව්වනේ කොහොම හරි මේ පැයේදී තැගියකගින් තැගි දිනා ගන්න කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් කිව්ව විදිහටම ඔන්න සුරංග අද දවසේදී දෙවනි පැයේ ජයග්‍රහකයා වෙලා තියෙනවා. දැන් මම ඊළඟට වාර මේ මතක් කරන්න හදන්නේ මෙන්න මේ පණිවිඩය ගැන. මතක් කරලම ඉන්න ඕනි. දැන් ආයුර්වේද ඖෂධ කියන නම ඇහුණ ගමන්ම ඕනම කෙනෙක්ට මුලින්ම මතක් වෙන හරිම තැන තියෙනවා. අන්න ඒ තැන මතක් වෙනවා කියලා කියන්නේ ඉතින් හරියටම හරියේ තමයි. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඇයි මෙහෙම එතනම මතක් වෙන්න හේතුව? ඒකට හේතුව තමයි එතනින් ඔයා ගන්න සියලුම ඖෂධ වලින් ඔයාට 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ආයුර්වේද නිෂ්පාදනය කරන්නේම කමල්බන්දුල වීරප්පරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ යටතේමයි. ඉතින් අපේ උරුමය, අපේ වෙදකම, මේ හැම දෙම එක 40 සසරක විශ්වාසය අභිමානය එක්ක තමයි සියලුම ඖෂධ නිෂ්පාදනය වෙන්නේ. ඔයාට පුළුවන් දැන් දියවැඩියා රෝගය නිසා කාලයක් තිස්සේ පීඩාවට පතුලා හිටපු කෙනෙක් නම් සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න තාමත් අරගත්තේ නැත්නම් අඩු පුළුවන් මේක අරගන්නේ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව මේ දවස්වල ඔෆිස් වලද ස්කූල් එකේද යන යන හැම තැනම ගොඩාක් කලවට හෙන දෙයක් තමයි උණ වගේ කැස්ස ඇඟපත රිදෙනවා ඔය වගේ දේවල් ඇහෙනවනේ නේද? උදේට හොඳට ගෙදරින් ඉස්කෝලේ යන ළමයා හවසට ගෙදර එනකොට දන්නේම නැ ඔන්න හෙම්බිස්සාවක් කැස්ස කඩාගෙන එන්නේ. ඔව් අනිතින් අපිට තියෙන ප්‍රශ්නේ නේද? ඉතින් මේ හැමදේම 100% තරන් කරන දිව්‍යමය ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පණිය කියලා කියන්නේ. කාලයක් යනකොට ලොකුම හිසරදේ වෙලා තියෙන්නේ පැටි ලිවර්. දැන් පැටි ලිවර් වලට බය වෙන්න ඕනේ නෑ ළමයෝ. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එකකට පාවිච්චි කරන්න කියලා කියන්නෙම. අන්න ඒ හින්දා ඉතින් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් තියනවා. දැන් ඔයාට කෑම අප්‍රියයි නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ ආචීර්ණය නම් අන්න ඒකට තමයි 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරලා බලන්න කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කීමකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඔයා වෙනුවෙන් නිෂ්පාදනය වෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න අදම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට නම් එක ලියා ගන්න. 0431 3130 40 අදම මේ දැම්මම කාලෙකක් දෙන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. හයි චානු, අපිත් හැමදාම net අහගෙන ඉන්නේ. අපි ලස්සන සින්දුවක එකතු කරගන්න. හේෂලි අඹලි පිටියෙන් අපේ අම්මවයි අයවයි අකිවයි මල්ලිවයි එකතු කරගන්න. ඔන්න මං කිව්වා මාතක තරහයි කියලා මැසේජ් එකක් ගවලා තියෙන්නේ. මං දන්නවා මාතක තරහ වෙන්නේ නැහැ කියලා මෙන්න මේක දුන්නාම. දැයාලුයි නේද? හරිනේ. ගින්දර වගේ ගින්දර හැන්දෑ වහගෙන ඉන්නවා කියලා මදු දිලිනි හරිනින් මැසේජ් කළා තියෙනවා. ආවත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම. අහඟම් පංශාලී රේෂා සමන්ති නිලන්ති අපේ බොස්සාම නන්ද අයියා එකතු කරගන්න කියලා දිස්නාකා මැසේජ් කළා තියෙන්නේ. තැන්ක් යූ දිස්නාකා අම්මා වහගෙන ඉන්නවට. ඔයාවත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම. එතනින් පස්සේ සුදු මැනික රුක්ෂාටයි සුදුරයි හොඳ සිදුවක් දෙන්නකෝ කියලා යටියන්තට බෙරන්නාව ඉඳලා මැසේජ් කළා තියෙනවා. රුක්ෂාන් ඔයයි වගේ සුදුරයි තමයි මේ හෙන සිදුව. හරිද? හායි සුදු බෝලේ, අපි තාම වහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සිදුවකට එකතු කරගන්න කියලා ආයේෂා මැසේජ් කළා තියෙනවා. ආයේෂා නෙමෙයි ආයේෂ්. ඔයාමත් එකතු කරගන්න මේ හෙන සිදුවට. මේ ජානු ඔයා කියන වෙලාවයි ඇත්තද? වරු කියන්නේ පහරිද? මුත්තලින් ශමින්ද අයියා මැසේජ් කරලා තියෙන්නේ. එකතු කරගන්නම් ඔව මේ හෙන සිදුවටම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3:41 යි.
5: Indian taste එකට Sri Lankan රසමවන මාතර ෆ්‍රීලන් හෙල මසාලා green, red, black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා
6: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
7: අලුත් තැනක් අඩුම මිලක් කසකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
9: SLT Mobitel Pure TV නිල විකාශක
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
11: LOLC Finance හරියන්න හරිම තැන
12: වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න
13: නවින සදිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel fiber within 10 unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071156460 WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
14: ජුලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පලාසල
15: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවී වෘත කරේ SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898 ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල
16: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න
17: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
18: කතා
17: කරන්න 0777 3940
19: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
20: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
17: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
21: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
22: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
23: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතනට වෙක්කම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
24: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
21: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතාගන්න පුළුවන්
17: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
24: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
25: අනුත්තනක්
17: අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
26: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
27: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
28: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
29: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
30: Net FM Algo Town
31: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
32: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපදවූ Cowan Gate 4.
1: අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: හවස 3 විනාඩි 46යි.
3: හෙලෝ.
4: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජා

අවස තුනයි විනාඩි 47යි වෙලාව. ටික ටික මට යන වෙලාව වෙවිලා තියෙන්නේ. හැබැයි ඉතින් යන්න කලින් මෙන්න මේ ගැනත් මතක් කරගෙන මෙන්න මේ කට්ටියත් එකතු කරගෙන මේ අනේක හොඳයි කියලා මට හිතෙනවා. ඒ හින්දාම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ වත් මෙන්න මේ රෝග තියෙන කට්ටියද කියලා පොඩ්ඩක් බලන්නකෝ. බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක්. ආතරයිටිස් වෙන්න පුළුවන්, වෙනත් සන්ධි රෝගයක් වෙන්න පුළුවන්. මාංශපේශී වේදනා, නහර ගැටකසී, ක්‍රීඩා අනතුර නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම හින්දාම ඇතිවෙච්ච දුර්වලතා, අංශභාගය, පාකින්සම්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග නිසා පීඩාවට පත්ලා ඉන්න කෙනෙක් නම් ඔයාට දැන් ඒකට මේ ලැබිලා තියෙන චාන්ස් එක මිස් කරගන්න එපා. මේ මාසේ 24, 25, 26 කියන දවස් තුනේදී ඔය යන්න ඕනි තැන තමයි ඇටියු ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාව. ඉතින් එතන ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් ආරම්භ කරනවා. ඉතින් හැම වැඩ කටයුත්තක්ම සූදානම් වෙමින් තියන්නේ 24, 25, 26 දවස් තුනේ අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන මේ ශාගාවට. එතනදී ඔයාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කඩයමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් සියල්ල ලබා දෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් ඊට අමතරව මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම ඔයා 24, 25, 26 දවස් තුනේදී යන්න මොනි ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට. වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. නම්බර ලියා ගන්න 0134 22 17 870, 0134 22 17 870. එහෙමත් නැත්නම් 077-511-39-18 077-511-39-18 කෝල් එකක් දීලා දිනය වෙලාව වෙන් කරගන්න. ඊට පස්සේ මම යනවා ටක් ගාලා WhatsApp messages පැත්තට. කවුද මට message වල තියෙන කියලා බලන්න. හයි ජානු, අපි තිනවා පනල කොට වල ප්‍රසංගයක් ආ. ලස්සන සින්දු කර මමත් එකතු කරගන්න කියලා තියෙනවා. එතනින් පස්සේ ගින්දර හැඳම අපිත් අහගෙන ඉන්නේ. ඉරු ප්‍රනාන්දු ගම්පලින් message කියලා තියෙන ගදා කාදරෙන් මාව එකතු කරගන්නවා මෙහෙන සින්දුවට. ඊට පස්සේ good evening චානු මාත් ඉන්නවා. හැමදාම වගේ ආවත් අහගෙන ලස්සන සින්දු කර එකතු කරගන්න. ප්‍රදීප් මැසේජ් එක වල තියෙන ප්‍රදීප් ආව එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? හැමදාම වගේ අදත් ආව වහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දු කර එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා මට. තිලිනි, හයි තිලිනි, කොහොමද? ඔබත් එකතු කරගන්න ගරා කාදරෙන් මෙහෙන සින්දුවටම සඳලංකාවෙන් තාරුණි මාතව වහගෙන ඉන්න කී සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. යන්න කලින් කොහොම හරි අල්ලගත්තා. මෙහෙන සින්දුවටම එකතු කරගන්න අගතරින් පස්සේ මට තව කවුද මිස් උනේ? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානු කියලා අයෝධ්‍ය මැසේජ් කළා තියෙනවා. අයෝධ්‍ය ඔයාවත් එකතු කරගෙන එහෙනම් ඉතින් මම යනවා අලැස්සීනේ හද රැන්නවයට අපේ ඩීජේ නයිට් එක අහන්න බලන්න. අද වගේ පාටියකට අපි ගානේ ෆ්‍රී මියුසික් දෙන්න ලෑස්ති. එහෙනම් ඉතින් රැන්නවෙ ඉඳලා අපේ ඩීජේ නයිට් එකත් අහන්න බලන්න ලෑස්ති වෙලා ඉන්න. මං ආයෙත් එනවා හෙට හරියටම දවල් 12ට. එතකන් පරිස්සමට ඉන්න, දිගටම net එකේ ඉන්න. එතකොට ගින්දර හැන්දෑවෙන් හම්බ වෙමු ලබන සතියේ හරියටම දවල් එකට. ගිහින් එන්න මං ඔයාගේ ජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3 වෙනි 55යි.
4: Meltdol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
8: කිරි තේ සීනි එක පැක් එකගෙනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. රත්ති 3-in-1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වටිනවා. ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නේද?
9: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
14: ගින්දර හැන්දෑව.
15: Brought to you by
16: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්න පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
17: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
18: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
19: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේටි. අවතන්න 0.71 856 956.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුබසමයක් හවස 4යි දැන්

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. පාස්කුවර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අතරංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වෙනිදා දක්වා කල් තැබීමට අභියාචනා අධිකරණය අද නියම කළා. අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වුණා. අද දින පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කළා. එන් අනතුරුවයි වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වෙනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ. මිලඟ net news පසොර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: net news the truth people we trust. FM 95 FM 94.8 net FM
8: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
9: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
10: මරු බා

పాడి పుడి పాగల పొడి పొడి నంగిల కమేక హమ్మే హవసట బాంగ్.

සුබසන්ධ්‍යාව කවස 4යි විනාඩි 10යි වෙලාව අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ අතිශය කාර්යබහුල සිකුරාදාව. ඔයා චිල් එකේ ඉන්න සිකුරාදා නැතෙෆෙම් එකේ අපි නම් අතිශය කාර්යබහුල වෙන සිකුරාදාව. ඇයි කියලා ඉතින් ආය ආය මම ඔයාට කියන්න දෙයක් නැහැ නේද? අද ඇවිල්ලා මේ පැත්ත බ්ලාස්ට් එකක් වෙන දවසක් නැතෙෆෙම් DJ Night Face to Face Attack Show එකේ අතිශය ප්‍රථම වතාවට කණ්ඩායම් තරඟ වටයක්. ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් තරඟ බදින්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ පැත්තෙන් වැඩ සෑහෙන්න ලෑස්ති වෙනවා. දවසින් දවස ඔබේ ආදරය අපිට එකතු වෙනකොට අද දවසේදී වැඩි වැඩියෙන් අපිත් එකතු වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක ඔයාලට වෙනස්ම අත්දැකීමක් අදරයන වේට අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා අපේ කට්ටිය දැන් ඔය මේ මම කතා කර කර ඉන්න වෙලාවට දඩාම්බ ඩාංගල නිකන් එක එක ඔපේරලේ නැ හැප්පෙන සද්දහවුත් ගණන් ගන්න එපා. හරිද? අද බැදිරිය පව සෑහෙන්න වෙනස් විදිහට තමයි ඔයාලට බලා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් සහරීට මරණ අපේට ඔයාලාස්තු වෙලා ඉන්න අපි නැත FM DJ Night Face to Face Attack Show එක අරගෙන එනවා. හරි. සිකුරාද සාමාන්‍යයෙන් මම වැඩේ පටන් ගන්නෙ මොක ගැන කියලා නේද? ඉතින් ඒ නිසා 9ට කලින් අපි දෙන්නට 4 ඉඳලා 6 වෙනකන් අහන්න සින්දු ටිකක් තියෙනවනේ. මේ පැත්තට ඇවිල්ලා 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ලංකාවේ කොහේ හිටියත් ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන් මට WhatsApp එකේ. මම ඔයාව අනිවාර්යෙන් මතක් කරනවා. ඊට පස්සේ වල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඔයාලෝකේ කොහේ ඉඳලා මාව අහගෙන හිටියත් වල් පෝස්ට් එකට කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. අද වැඩිපුරම වල් පෝස්ට් එකේ කට්ටියව මතක් කරනවාම තමයි. රයිට්. ඊට පස්සේ හවස 4 විනාඩි 11ක් වෙනකොට ඔයාමව අහගෙන ඉන්න ගමන් චුට්ටක් කල්පනා කරනවා නම් අයියෝ දැන් ඕෆ් වෙලා මම ගෙදර යන්න ඕනේ බස් එකේනේ. පුදුම කට්ටක් කන්න ඕන. ඕෆ් වෙලා පැය දෙක තුනක් යනවා ගෙදර යන්න. මේ ඉතින් මාර ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ. ඊට පස්සේ බස් වල හිටගෙන යන්න ගියාම සතියක් මහන්සි වෙලා වැඩ කරලා හිටගෙන යනවා කියන්නේ නම් එපාම වෙන වැඩක්. ඔහොම හිතනව නේද? ඊට පස්සේ සමහර වෙලාවට දැන් මෙහෙමනේ. හස්බන්ඩ් වාහනේ ගෙදර යනවා. වයිෆ් බස් එකේ ගෙදර යනවා. දෙන්නම් වැඩ කරන කට්ටිය නම් ජොබ් කරන කට්ටිය නම් ඔය යන ගමන් හස්බන්ඩ් කල්පනා කරනවා වයිෆ් බස් එකේ යන එක පව් අපරාධ. ස්කූටර් එකක්වත් අරන් දුන්නා නම් පොඩි බයික් එකක්වත් අරන් දුන්නා නම් එයාට ටක් ගාලා මහන්සි යන්න නැතුව ගෙදර එන්න තිබ්බා නේද? ඔහොම හිතනව නේද? ඉතින් ඒ නිසාම තමන්ගෙම කියලා වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගුඩ් නිවුස් එකක් කියන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ දවස්වල ලංකාවම කතා වෙන්නේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගැන. ඉතින් ඒ නිසාම ඔයාගෙම කියලා පොඩි වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ගැළපෙනම චොයිස් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. මේ දවස්වල මේක ගැන ලංකාවම කතා වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍යයෙන් KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකේ වෙළඳපොළ වටිනාකම රුපියල් 796,500ක් විතර වෙනවා. හරිද? හැබැයි වුණාට දැන් බයික් එක ගන්න ඔයාට ගෙඩි පිටින්ම රුපියල් 100,000ක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් ඔයාට KD Rice Motor Company Private Limited within ලබා දෙනවා. ඉතින් එතකොට ඔයාට දැන් බයික් එක ගන්න පුළුවන් රුපියල් 6,96,500කට. මං හිතන්නේ රුපියල් 100,000ක මේ වගේ අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන්නේ ඔයාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකටම තමයි. ඉතින් ඒ නිසා ගොඩාක් කට්ටිය මේ දවස්වල මේක ගැන කතා වෙන්න ප්‍රධාන හේතුව මේක. අනිත් එක තමයි දැන් මෙහෙමයි. ඇත්තම කතාව ඔයාට එහෙම එකපාර සල්ලි දීලා ගන්නවත් කමක් නැති වෙන්න පුළුවන් නේද? එතකොට අපි මොකද්ද කරන්නේ? වාහනයක් ගන්නකොට පොඩි ලීස් එකක් දානවා නේ. ලීස් එකක් දානකොට අපි දන්න කතාව තමයි ටිකක් අර ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවා නේද? හැබැයි ඒ වුණාට KD Rice Motor Company Private Limited හරහා KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකක් ගත්තාම ඔයාගේ ලීසින් බර නිදහස් කරන්න ඔයාට හිතා ගන්න බැරි තරම් 1-2-3 කියලා ගණන් කරන්න බැරි තරම් විශාල ඩිස්කවුන්ට් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක මාර සහනයක්. ඉතින් ඒ නිසාම තමයි ගොඩක් කට්ටිය මේ දවස්වල KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගන්න ට්‍රයි කරන්නේ. ඉතින් එතකොට ගත්ත කට්ටිය කියන කතාවක් තමයි මේ බයික් එක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා. ෂෙඩ් එකක් ගාවින් ගියත් පෙට්‍රල් දුවනවා. ඒ තරම් හොඳට තෙල් කරනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් ඒ නිසාම ඔයාටත් බය නැතුව අලුත්ම බයික් එකක් ගන්න චාන්ස් එක තියෙනවා. ඔයාගේ KD Rice Motor Company Private Limited එකත් එක කතා කරලා තව තව බලබල ඉන්න දෙයක් නැහැ. මේක තමයි ඔයාගෙම කියලා බයික් එකක් ගන්න තියෙන හොඳම අවස්ථාව. හරි. ඊට පස්සේ දැන් මෙහෙමයි සමහර වෙලාවට ඔයා ආස ඇති පොඩි ඉලෙක්ට්‍රික් බයික් එකකට යන්න. එතකොට ඔයාට පුළුවන් KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා. ඊට පස්සේ හිතන්නකො පවුලේ කට්ටියත් එක්ක මෙහෙ මෙහෙ යන්න කාර් එකක් ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩන්නේ ඔයාටනේ. හැබැයි ඔයාට දැන් chance එක තියෙනවා කාර් එකක් තමම් තරම්ම සැප පහසුවට ගමන බිමනක් යන්න KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එකකට ඔයාට යන්න පුළුවන්. සරලවම කියනවනම් මේක ඇතුලේ AC තියෙනවා. ඒ නිසා පොඩි ඈත් එක පවුලේ කට්ටියත් එක්ක දුර ගමනක් වුණත් යන්න ඊට පස්සේ අමතර ආදායමක් හොයාගෙන මොන හරි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවනම් මේ 3 wheel එක මරු. ඉතින් ඒ නිසාම ලංකාවේ අපිට අභිමාණයෙන් කියන්න පුළුවන් අපේ brand එකක් තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තව බල බල ඉන්න දෙයක් නැහැ. ඔයාලට මම ඒගොල්ලොන්ගේ number එක දෙන්නම්. ඔයා දැම්ම call එකක් දීලා කතා බහ කරලා ඔයාගේ වාහනේ
දැම්ම වෙන් කරගන්න. හරිද? 077 406 43 97 077 406 43 97 KD Rice Motor Company Private Limited එකේ නම්බර් එක. දිවෙනුපුර අලවිචාලේ වගේම සේවා නියෝජිතයන් සහ අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න අවස්ථාව තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් බයික් එක අරගෙන යන ගමන් දෙන්න තුන් දෙනා එක්ක මට ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න ඕනේ. හරිද? සමහර වෙලාවට ජීවිතේ වැඩ කරලා විතරක් මදි. අපි අපේ වාසනාව තුරගා බලන්න ඕන නේද? ඒ නිසාම හැමදාමත් ඔයාගේ වාසනාවට ඉඩ දෙන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන ටිකට් පතක් තමයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ. ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දවස ගානේ ඔයාට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න මුදල් තෑගි වලට අමතරව ඔයාට තවත් වටිනා තෑගි දිනා ගන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ සුබ දවසක් ලොතරැයියේ. සුබ දවසක් ලොතරැයිය මිලදී ගත්තාම සුබ ලග්නයත් එක්ක අංක ටික નિවර්දිව ගලපා ගත්තොත් ඔයාලට රුපියල් ලක්ෂ 5ක අති දවැන්ත මුදල් තියාගයක් එක්ක එහෙමත් නැත්නම් වාට ඉලෙක්ට්‍රික් බයික් එකක් වින් කරන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ හිතන්නකෝ අංක 3ක් විතරක් ගලපුණා කියලා. ඒත් රුපියල් 50000ක් දෙනවා. ඊට පස්සේ ප්‍රවර්ධන තියාග අංක ගලප ගත්තොත් ඔයාලට රුපියල් 25000 මුදල් තෑගිය ඇතුළු. ඔයාලට හිතා ගන්න බැරි තරම් තෑගි දිනන්න ඔයා අරගන්න ඕන එකම ලොතරැයිය තමයි. සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එන්සා ඔයා ලොතරැයි කූඩුවක් දැක්ක ගමන් ටග්ගාල ගිහිල්ලා ඔයාගේ වාසනාවන්ත ටිකට් පත අරගන්නත් අමතක කරන්න එපා. හවස 4 විනාඩි 15යි වෙලාව. කතා කරන දේවල් සෑහෙන්න තියෙනවා. සිකුරාද දවස නිසා වැඩියෙන් සින්දු දෙන්නත් ඕන. රේඩියෝ එකේ සද්ද වැඩි කරලා කන ළඟ තියාගෙන හගෙන ඉන්න. අපි දෙන්නගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ with DJ Azar.

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wate
1: හවස 4යි විනාඩි 18යි වෙලාව WhatsApp එක පැත්තට චුට්ටක් මම ඔලුව දාන්න හදන්නේ. Hi good evening අසා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා තංගල්ෙන් අප්සරා මැසේජ් කරලා තිනවා. ඒ වගේම අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න අසා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තිනේ. නාලනී thank you ජය වේවා. ඒ වගේම අසායි ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්වලු රංජිත් දිසානායක මැසේජ් කරලා තිනවා. thank you. ඒ වගේම අපිත් සද්දේරම හතර වටේ අහගෙන ඉන්නේ අපි දෙමෝදර බැද්දේවල ඊට පස්සේ හස්බන් අනුරවයි ඊට පස්සේ තව කවුද ඉන්නේ ආයුෂි බබාවයි ඊට පස්සේ අම්මා නන්දාවති පවුලේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ස්වර්ණමාලි තමයි මැසේජ් කරලා තියෙන්නේ. thank you darling. ඔයාවත් එකතු කරගන්නම්. ටග් ගාලා මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට මම ඔයාව මතක් කරන්නම්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාව්! ඇඟ ටින් එකක්?
2: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
3: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Meltdown, හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdown, paracetamol විශේෂයකි.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dahatunai Anuhaya Amatana.
8: දෙදහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය
11: දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්
12: LP ස්ථාවර තැන්පතු
13: Pitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
14: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
15: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
16: සංසාරයක් කියන්නෙම කතන්දර ගුඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
17: මේ රාත්‍රී කාලේ ඉවසීමක් නැමැති
18: මම කෙසේ ඉවසා සිටින්ද සොඳුර දින ගණනකින් පසු ඔබව දකින්න අවස්ථාවක් ලැබුණ විට
16: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
18: net fm සංසාර කතන්දර
16: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

හවස 4 විනාඩි 35යි වෙලාව. මන්නම් කියන්නේ සිකුරාදා හවස 4 විනාඩි 35ක් වෙනවා කියලා කියන්නේ ඔය 1000ක් වැඩස්සේ හිටියත් මේක තමයි කිරිතේකක් බොන්න හොඳම වෙලාවනේ. එහෙම කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? රති 3-in-1 කිරිතේ පැකට් එක තමයි. මොකද 1000ක් වැඩස්සේ හිටියත් ඔයාලට මෙහෙම කරද්දි කිරිතේ එකක් හදාගන්න තියෙන හොඳම විදිහ තමයි රති 3-in-1 කිරිතේ පැකට් එකක් ගෙනල්ලා තියාගන්න එක. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් අතිශය කාර්ය බහුල වෙලාවක උනත් තේකොළ හොයන්න, තේකොළ තම්බන්න, ඊට පස්සේ කිරිපිටි හොයන්න, සීනි හොයන්න ඔය අනම්මනම් ඕනේ නෑ. ඔයාලට ඉන්න තැන ඉඳලම හරිම ලේසියෙන් විනාඩියක් ඇතුළත කිරිතේ එකක් හදාගන්න පුළුවන්. කහට පදම රසය නියමටම තියෙන රති 3-in-1 කිරිතේ පැකට් එකක් ළඟ ගෙනල්ලා තියාගත්තොත් හරිද? හිතන්නකො ඔයා දැන් උදේට ගෘහණියක් විදිහට හිතන්නකො බබාලා ඉස්කෝලේ යන වෙලාවට, හස්බන්ඩ් වැඩට යන වෙලාවට තේ හදනවයි කියන එකත් ලේසි වැඩක් නෙමෙයි නේද? එතකොට කට්ටියටම එකපාර විනාඩියෙන් කිරිතේ එකක් හදන්න පුළුවන්. ඔයා ගෙදර රති 3-in-1 කිරිතේ පැකට් එකක් ගෙනහිල්ලා තියාගත්තොත් ඊට පස්සේ හිතන්න නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන කෙනෙක් කියලා නේද? ඔෆිස් එකෙන් හරි ෆැක්ටරි එකෙන් හරි තේක දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. රෑ කඩවල් හොයාගෙන යන්න ඕනෙත් නැහැ. ඔයා අරන් ගිහිල්ලා තියාගන්න රති 3-in-1 කිරිතේ පැකට් එක. ඔයාලට විනාඩියෙන් ඉන්නේ කොතන වුණත් ඔයාලට ඉන්න තැන ඉඳලම කිරිතේ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය යමින් යමින් ගමන් හරිද? අද ගෙදර යන දවසනේ ළඟම තියෙන කඩේට ගිහිල්ලා ඔයා මුදලාලිට කියන්න, මුදලාලි මට දෙන්න රති 3-in-1 කිරිතේ පැකට් එකක් කියලා ලංකාවේ ඕනම තැනක මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. හරි, ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ, සාමාන්‍යයෙන් ඔය අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් තමන් මහන්සි වෙලා වියදම් කරලා හම්බ කරන සල්ලි ටික වියදම් කරලා හදන ගේ පුළුවන් තරම් හොඳට ලස්සනට හදන්නනේ අපි try කරන්නේ නේද? ඔකට ගෙදර ඇතුළත පෙනුම ආකර්ෂණීය විදියට තියාගන්න, හොඳ නිමාවක් සහිතව තියාගන්න අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරනවානේ. එතකොට ගෙදර බිමට අල්ලන ටයිල් ටික වෙන්න පුළුවන්, ඊට පස්සේ බිත්ති වලට ගන්න peint එක වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔළුව හවු channel රෙදි ටික වෙන්න පුළුවන්. ඔයා හිතන්නකෝ දැන් ඒවා හිතලා බලලා අරගෙන ඇවිල්ලා දානකොට ගෙදර ලස්සනට තියාගන්න ඔයාට විශේෂයෙන්ම බලපාන තවත් කාරණාවක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ නේද? ගෙදර ඇතුළත සිවිලිම හරි ලස්සනට තියෙනවා නම් ඕනම ගෙදරකට ආකර්ෂණීය පෙනුමක් එනවා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ natural wood look එකක් එක්ක එන ඔයා color up strip ceiling sheet එක ගෙදර වහලා සිවිලිමට දැම්මොත් එහෙම ආයිතින් බලන කෙනෙක් කතා දෙකක් නැහැ, මේ ගෙදර නම් පුදුම ලස්සනයි කියලා කියනවා. මොකද මේක ඇවිල්ලා ඔයාගේ ගෙදර කලයකට match වෙන විදිහට තේක වෙන්න පුළුවන්, බුරුත වෙන්න පුළුවන්, මහෝගනි වෙන්න පුළුවන් colors වලින් එනවා. ඊට පස්සේ මේකේ මතු පිට තින්තාලේපණය සඳහා විශේෂම කාරණාව වසර පහක වගකීමක් හම්බ වෙනවා. මේක ඔය සාමාන්‍ය සීලින් ෂීට් එකක් වගේ නෙමෙයි. දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ රස්නේට, ඒ කියන්නේ උෂ්ණත්වයට හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාට බය නැතුව ජීවිත කාලයටම එකයි කියලා විශ්වාසයෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය අනිවාර්යෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි ගෙදරට දාන්න ඕන. මේක ඇවිල්ලා ෆික්ස් කරාට පස්සේ ওই මැද්ද හිඩස් එහෙම හිටින්නේ නැහැ. එතකොට දැන් ওই සමහර සීලින් ෂීට් ෆික්ස් කරාම මැද්ද හිඩස් එහෙම තියෙනවා, කිසිම නිමාවක් පේන්නේ නැහැ, ලස්සනක් පේන්නේ නැහැ. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ෆික්ස් කරාට පස්සේ කිසිම හිඩසක් නැතුව හොඳ ආකර්ෂණීය නිමාවක් එන විදිහට. මම නම්බර් එක කියන්නම්, ඔයා කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔයාට ගැළපෙනම කලයකින් සීලින් ෂීට් එක මිලදී ගන්න ඕනේ. හරි, 0115 748 738, 0115 748 738 කතා කරලා ඔයාට පුළුවන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් මිලදී ගන්න. හයි, කොහමද සර්? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ. දෙන්නකෝ අපිටත් ලස්සන සින්දුවක්. අපි බොගුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක, ආර් ලස්සන කොල්ල කෙල්ල සෙට් එක ඉන්න ගාමන්ට් එකනේ. කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you message කරාට. ඔයා තාම මට message එකක් දැම්මේ නැත්නම් 0711 95 95 95ට message එකක් දාන්න.

0: බුදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
1: අලුතන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
3: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.

0: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
1: නොවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රැසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
2: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පලාසල
3: තීරණය
4: පෘථිවියෙන් අඟහරුට රේල් පාරක් ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
8: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය DJ Kiza සමගින් DJ Vaas DJ Zaira සමගින් DJ Taru NetFM DJ Night Face to Face Attack Show Other and Navayata
9: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
8: NetFM DJ Night
10: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97
11: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්
12: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
3: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන.
10: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
14: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
10: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
15: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: හතර වටේ
16: හවස 4 විනාඩි 48 වෙලාව WhatsApp එකේ සෙට් එකක් මතක් කරලම මේ පැයේ සින්දුරිහිකට ගියා නම් හොඳයි කියලා මට හිතුණා. හායි කොහොමද? අසා අපිත් මේ වෙලාව ආව හගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට ලක්ෂාන් දිනෂ්කි ඊට පස්සේ බර්ටි දමයන්ති ලක්ෂ්මන් චන්දන කට්ටි ඔක්කොම ආව හගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you සෙට් එකම එකතු කරගන්න. ඊට පස්සේ අපිත් සද්ද වැඩි කරලා හතර වටේ හගෙන ඉන්නේ. සුපිරි සින්දුරිකක් ඕන කියලා අකුර ඇස්සෙන් යෂෝ මැසේජ් කරලා තිනවා. Thank you යෂෝ. ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම කුමුදු හායි කොහොමද? වැල්ලේ මාව අහගෙන ඉන්නේ නේ. ඔයාවත් උදාර විදිහට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ කටාන පැත්තට ගියාම මේ වෙලාවේ කෝංගසන්දී අරොස් ටෙලර්ස් එකේ සෙට් එක මාව අහගෙන ඉන්නවා. Thank you ජය වේවා. ඊට පස්සේ මං යන්න හදන්නේ අද ස්පෙෂල් හැපි බර්ත්ඩේ එකක් තියෙනවා. හරිද? net news එකේ දැන් සාමාන්‍යයෙන් ඔයා අපේ උදේ ඊට පස්සේ දවල් හවස net news අහගෙන ඉන්නකොට අපිට ලොකු ශක්තියක් වෙන හැමදාම ඔයාට සත්‍ය අරගෙන එන්න හොඳම විදිහට අරගෙන එන්න ඊට පස්සේ වඩාත් පැහැදිලිව ඊට පස්සේ තොරතුරු සහිතව නිවැරදිව දශමයටම තොරතුරු ලබා දෙන්න හැමදාම අපිට ශක්තියක් වෙන කෙනෙක් තමයි අපේ net news ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට අපිට ලොකු ශක්තියක් ලබා දෙන අපේ ප්‍රගීත් අයියා කියලා කියන්නේ නේද? එතකොට මේ තරම් ජවයකින් හරිද ඊට පස්සේ මහන්සි වෙලා නිවුස් ටික හොයාගෙන අපිට එවන්න ප්‍රගීතය ලොකු දායකත්වයක් දෙනකොට යාට මේ ගමනට ශක්තියක් වෙන්නේ එයාගේ පවුලේ කට්ටියනේ නේද? ඉතින් එතකොට අපිට අද ආරංචියක් ආවා අපේ ප්‍රගීත් ජානකගේ ආදරණීය දියණිය හරිද ඔමේෂා දෙවුමිගේ හැපි බර්ත්ඩේ එක කියලා ක්ලාස් යන්නෙත් නැතුව මම විශ් එක දෙනකම් බලාගෙන හිටියා නේද? චුට්ටක් පරක්කු කරලා විශ් එක දුන්නේ මුකුත් නිසා නෙමෙයි බබා, ඔයාගේ විශ් එක ස්පෙෂල් කරලාම දෙන්න ඕන නිසා නේද? ඉතින් ඒ නිසාම ඔන්න අපේ net team එකේ කට්ටිය ඔක්කොම හැපි බර්ත්ඩේ කියලා ඔයාලට විශ් කරනවා. අද පාටි මූඩ් එකේ ඉන්නවා ඇත්තේ නේද? ඉතින් ඒ නිසා ඔන්න යාළුවෝ හැමෝමත් එක්කම අද බර්ත්ඩේ එක සමරනකොට ලංකාවටම හෙන්න ඔයාලට විශ් එක දෙනවා අපි කට්ටියත් එක්කම. ඔමේෂා දෙවුමි හැපි බර්ත්ඩේ, සතුටින් ඉන්න ඕනේ, පරිස්සම් ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ තාත්තා මේ පැත්තට එන වෙලාවට අපිට කේක් කෑල්ලක් අනිවාර්යෙන් එවන්න ඕනේ. හරි? අසාට කියලා අනිවාර්යෙන් ලොකු කෑල්ලක් කපලා එවන්න. Happy birthday. Right. ඊට පස්සේ ඕනම වෙලාවක ඉතින් පොඩ්ඩක් නිකන් තේ කහට එකක් බොනවට වඩා කිරිතේක බොන්න තිබ්බනම් හොඳයි කියලා වාට හිතන වෙලාවක් එනවනේ නේද? එතකොට වැඩ ඇරලා යන්න කලින් හරිද ඊට පස්සේ වැඩ ඇරලා ගෙදර ආපු ගමන් ඊට පස්සේ හවස් වරුවේ ගෙදර වැඩ ටික ඉවර කරලා ඉන්න ගමන් හරි නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන ගමන් වැඩ රාජකාරී 1000ක් අස්සේ හිර වෙලා අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරනවා නම් ඔයාට අන්නේ වෙලාවට හිතුණු ගමන් කිරිතේකක් බොන්න තියෙන හොඳම විදිහ තමයි ඔයා ළඟ තියාගන්න රති 3-in-1 කිරිතේ පැකට් එක. හරි මේක ළඟ තියාගත්තට පස්සේ ඔයාට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. උණු වතුර එකක් ගත්තා, මෙහෙම කැඩුවා, දැම්ම, කලවම් කරා, බිව්වා. එච්චරයි. ඉතින් එතකොට රසට, ඊට පස්සේ උකුවට, ඊට පස්සේ පාටට නියම කිරිතේකක් බොන්න ඕනේ නම් ඔයා ළඟ තියාගන්න ඕනේ වෙන මොනවත් නෙමෙයි රති 3-in-1 කිරිතේ පැකට් එක. ඔයා මෙහෙම කරන්නකෝ, දැන් ඔය වැඩ ඇරලා යන ගමන් ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිට කියන්න, මුදලාලි මට දෙන්න විනාඩියෙන් හදාගන්න පුළුවන් රති 3-in-1 කිරිතේ පැකට් එකක් කියලා. ලංකාවේ ඕනම කඩේක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අතිශය කාර්යබහුල ජීවිතේ රසවත් කරන්නේ රති 3-in-1 කිරිතේ තමයි.

0: ගන්නේ කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.

0: ಪಕ ವಿಶ್ವಾಸಯ
1: ಮೇದಾಪಾರ ಎಲ್ಪಿಎಲ್ ಕ್ರಿಕೆಟ್ ಉಣಸುಮ ಜುಲಿದ ಹತ್ವನದ ಸಿಟ ಸಜೀವೀವ ಪಿಯೋ ಮೊಬೈಲ್ ಆಪ್ಕಿನ್ ಫ್ರೀ ಬಲನ್ನ ಎಸ್ಎಲ್ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪಿಯೋ ಟಿವಿ ನಿಲ ವಿಕಾಶನ ಸಹಕಾರು
2: ಆಯುರ್ವೇದ ಔಷಧ ಸಾರೆಯ ಜಾತ್ಯಂತರ ದಾಕ್ಷಿಣ್ಯ ಸಕಸ ಉಪವಿಭಾಗ
3: ಇಂಡಿಯನ್
4: ಟೇಸ್ಟ್ ಎಕಟ ಶ್ರೀಲಂಕನ್ ರಸಮವನ ಮಾತ್ರ ಫ್ರೀಲನ್ ಹಿರ ಮಸಾಲಾ ಗ್ರೀನ್ ರೆಡ್ ಬ್ಲಾಕ್ ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: අතිශය ප්‍රථම කණ්ඩායම් තරංග වටය DJ Giza Samagin, DJ Vaas, DJ Zaira Samagin, DJ Taru, NetFM DJ Night, face-to-face attack show, Adar and Navayata.
8: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pilla, Kiehl's, Cargill's, Apico, Satoso, Supiri Velanda Salvalin, My Cola, Aperate, Apemadeak.
7: NetFM DJ Night.

රයිට් වෙලාව හවස 4 විනාඩි 58යි අපි අලුත් පැයකට යන්න ඕන හැබැයි යන්න කලින් මේ වෙලාවේ අපිත් මේ වෙලාවේ වාහගෙන ඉන්නවායි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට රුක්මන් මැසේජ් එකක් දාලා තිනවා thank you ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා නයනි ගාමිණි භාෂිනි සෙට් එක මැසේජ් කරලා තිනවා අනිවාර්යෙන් ඔයාලා කට්ටියව එකතු කරගන්නම් ඒ වගේම යටිඅන්තර දේශවානි ස්ටුඩියෝ එකේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක උදාර විදිහට මම වාහගෙන ඉන්නේ නේ අනිවාර්යෙන් කට්ටියව එකතු කරගන්නම් thank you ජය වේවා

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් බය විමසුම ඇත්නියුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ යළි විභාගයට ගත්තා. කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයේ පැවැත්වෙනවා. එහි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර ඔහු සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමද මෙහිදී සිදු කළා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ මේ මාස 24 වෙනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා. රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමිනුත් ඉඩම් කට්ටි 5ක් දෙහිවල සහ රත්මලාන් ප්‍රදේශවලින් මිලදී ගැනීම තුලින් මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust.
5: මරු බං

பாட்டி. ரைட், வெலாவஹவுஸ் அப்ப ஹை வினாடி 13යි. அம்மோ சிக்குராத දවසේ 4 6 டைம் එක කියලා කියන්නේ මෙහෙම මෙහෙම කරද්දි යනව හිතා ගන්න බෑ නේද? හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ. සමිතා ඔයව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම විකිල්ල ගස්කඩ පැත්තට ගිහම දන්නවනේ සලොන් දිනේශ්‍රී එකේ, ඊට පස්සේ මයිලපිටිය සලොන් දිනේශ්‍රී එකේ කට්ටිය මේ වෙලාවේ සද්දරම් ආව අහගෙන ඉන්නේ නේ. සංදීපනීවයි නුවන්තිකාවයි ස්පෙෂලි අපේ ශාම වෛලාස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. හයි කොහොමද සා ඔන්න හතර වටේ අහගෙන අපිත් ඉන්නවා කියලා කඩවත බම්බලපිටිය බස් එකේ සුපුරුදු විදිහටම ආව අහගෙන යන සෙට් එකක් මැසේජ් කරලා තියෙනවා. කඩවතින් කවුද මේ නිලානි නේද? මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. Okay අනිවාර්යෙන් එකතු කරගන්නම්. දැන් හරියටම තව කොහොමද කියන්නේ පැය 3 විනාඩි 40යි තියෙන්නේ. මොහොකටද? FM DJ Night Face to Face Attack Show එක අද බ්ලාස්ට් එකක් වෙන්න යන්නේ බබා. මේකා ඉතින් කැට තියලා කියන්නේ මොකද අද ඇවිල්ලා දැන් මෙච්චර දවසක් දිස්ත්‍රික් අතරනේ මේ දැවන්ත සංග්‍රාමයේ තිබ්බේ. හැබැයි අද දවසේදී කණ්ඩායම් දෙකක් අතර, ඒ කියන්නේ අපේ DJ කිසා, ඒ වගේම DJ වාස් පළවෙනි කණ්ඩායම, ඒ වගේම තමයි DJ සයිරා, ඒ වගේම DJ තරූජේ දෙවෙනි කණ්ඩායම විදිහට අද දවසේදී ඔන්න තරඟ වදින සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා කට්ටිය මේ වෙද්දි ඇවිල්ලා ඉන්නේ. නෑ එන ගමන් ඉන්නේ නේ, එන ගමන් ඉන්නේ කියලා ආරංචි ආවේ. ඒ නිසා ඔයා ඇවිල්ලා කමෙන්ට් කරලා ජනප්‍රියම කණ්ඩායම තෝරගන්න සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔයාට, හැකියාව තියෙන්නේ ඔයාට. ඉතින් ඒ නිසා රෑ 9ට ඔයා මොන වැඩේ තිබ්බත් හැම වැඩක්ම පැත්තකින් තියලා NetFM official Facebook page එක පැත්තට එන්නම ඕනේ. හරිද? ඊට පස්සේ ඉතින් දැන් තියෙන්නේ ඔයාලට විශේෂ දේවල් ටිකක් මතක් කරන්න. පළවෙනිම දේ තමයි ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට මේ අවුරුද්දේ ප්‍රකාශයට පත් කළ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසාම දශක 6කට අධික කාලයක් තිස්සේ ඉතිහාසයක් පුරාවට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ පොරොන්දු ඔටුක ඉටු කරමින් ශ්‍රී ලංකීය පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත්තා. ඉතින් එතකොට වෙනස් වෙමින් පැවති වෙළඳපොළ හා ආර්ථික ගතිගත්වයේ මැදේ වුණ 2025 වසර තුළ සමාගම ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරා වගේම පෙරබදුලාභයේ රුපියල් බිලියන 4.3ක් විදිහට සටහන් කරගන්න හැකියාව ලැබුණා. ජීවිත රක්ෂණ වාර්ෂික ආදායම රුපියල් බිලියන 32.6ක් දක්වා ඉහළ ගොස් 24%ක වර්ධනයක් අත්පත් කරගන්නත් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හැකියාව ලබා ගත්තා. ඒ වගේම ව්‍යාපාරික වාර්ෂික ආදායම රුපියල් බිලියන 7.5ක් දක්වා ඉහළ යමින් 42%ක කැපී පෙනෙන වර්ධනයක් ඔන්න 2025 වසර තුළදීත් සමාගම හිමි කරගත්තා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ මේ සියල්ලත් එක්ක මෙවර වාර්තාගත බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්ී විශ්වාසයක අගය අපමණයි කියන සන්නාමය සංකල්පයේ මැනවින් පිළිබිඹු කරමින් ශක්තිමත් මූල්‍ය පදනමක් එක්ක අඛණ්ඩ වර්ධනයක් සහ උපහිමියන් වෙනුවෙන් නොසලන කැපවීමක් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියට ලංකාවේ ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රමුඛයා විදිහට සිය උපහිමියන්ට සහ රටට දීර්ඝකාලීන වටිනාකමක් නිර්මාණය කරන්න කැප වෙලා ඉන්නවා. ඉතින් ඒ ගැනත් මතක් කරලා සින්දුවකට යන්නත් ඕන. එත් එක්කම ඉතින් හවස බහ කියලා කියන්නේ රසම රස කිරිතේ එකක් බොන්න හොඳම වෙලාව. මාව අහගෙන ඉන්න ඔයාට නිකන් කිරිතේ තිබහක් වගේ දැනෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද? යන්න ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිට කියන්න. මුදලාලි මට දෙන්න රති 3-in-1 කිරිතේ එකක්. ඕනම කඩේකින් මිලදී ගන්න පුළුවන්. උණුවතුර එකක් අරගෙන මෙහෙම පැකට් එකක් අඩලා හැඳි දෙක තුනක් දැම්මට පස්සේ ඉතින් කලවම් කරලා අරගෙන බොන්න විතරයි තියෙන්නේ. ආයිත් ඒකොල්ල තඹ තඹ ඉන්න, ඊට පස්සේ කිරිපිටි හොයන්න, සීනි හොයන්න, ඔය දහදුක් විඳින්න ඕනේ නැහැ. කිරිතේ එකක් බොන්න මොකටද අනේ ඔච්චර මහන්සි වෙන්නේ? මෙච්චර මේ ලේසියෙන් 3-in-1 එකක් ගෙනල්ලා බොන්න හැකියාව තියෙනකොට නේද? රෑට වැඩ කරන ගමන් ඉන්නවනම්, පාඩම් කරන ගමන් ඉන්නවනම් ඔයාට තනියම උනත් කිරිතේ එකක් හදාගෙන රස පදමට බොන්න පුළුවන්. ඔන්න දැන් රති 3-in-1 කිරිතේ එකත් එක්ක තියෙන සෑගෙනත් මතක් කරලා අපි යන්න හදන්නේ සින්දු ටිකක් අහන්න. හවස 5 විනාඩි 17යි. අදරා නවයේ ලෑස්ති වෙලා ඉන්න, වැඩ ගොඩක් බලන්න පුළුවන්. ලස්සනම ලස්සන ගෑන් ළමයි දෙන්නෙකුත් එනවා වැඩේට.

0: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
2: ප්‍රයිම් කොළඹෝ.
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
7: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
6: කිරි, තේ, සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
7: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා.
6: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
8: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
9: රස්ති ආදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක Meltdol.
12: හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadena. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dahatunai Anuhaya Amatana.
14: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
16: දැන් ඕනේ නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
17: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
0: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
18: අඩු යදුමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
19: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
15: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
16: දැන් ඕනේ නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
17: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
5: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
1: Big big dinumai bonanza bonanza.
7: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
2: වාව්! ඇඟ ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව උස

ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.

හවසපහයි විනාඩි 30යි වෙලාව. සුබ දවසක් ලොතරැය ගැන තමයි මතක් කරන්න හදන්නේ. දවස සුබ කරගන්න වාර්තීන හොඳම ලොතරැය තමයි, වාසනාවන්තම ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ. ආ සුබ දවසක් ලොතරැය අරගෙන සුබ ලග්නයත් එක්ක අංක සියල්ල නිවැරදිව ගලපා ගත්තොත් ඔයාලට ඉලෙක්ට්‍රික් බයික් එකක් එහෙම නැත්නම් මුදලෙන් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න පුළුවන්. අංක 3ක් විතරක් ගැලපුණා කියලා හිතන්නකෝ. ඒත් 50,000 මුදල් තෑගි තියෙනවානේ. වගේම තමයි ප්‍රවර්ධන තියාග අංක ගලපාගෙන රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් වාය කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. වැඩි සුබ දවසක් ලොතරැය අරගත්තොත් ඊට පස්සේ මම මේ කියන්න හදන්නේ, ගයක් හදනවා නම් මේක සෑහෙන්නම වැදගත් වෙන්නේ ඒ කට්ටියට. හරිද? ගයක් හදනකොට ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න බලපාන ප්‍රධාන සාධකයන්නේ ගෙදර සිවිලිම කියලා කියන්නේ. ඉතින් එතකොට සිවිලිම ගහනකොට අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින්, හරිද? ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් තියෙන විදිහට ගහන්න අපි දැනගන්න ඕනේ නේද? එතකොට දැන් මේ දවස්වල ගොඩක් අය ට්‍රයි කරනවා ගෙදර සිවිලිම නැචරල් වුඩ් ලුක් එකක් අරගෙන ඉන්නනේ. තියන්නේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මොත් ඔයාලට නැචරල් වුඩ් ලුක් එකක් එක්ක ගෙදරට මාර ක්ලාසි ලුක් එකක් ගන්න පුළුවන්. ගේ ඇතුළත ආකර්ෂණීය නිමාවක්, ඒ වගේම තමයි ගෙදර ලස්සන පෙනුමක් ඔයාලට අරගන්න නම් ඔයා අනිවාර්යෙන් සිවිලිම ගහනකොට මතක තියාගන්න සීලින් ෂීට් වලට අනිවාර්යෙන් අරගෙන ඉන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. එතකොට මේක ඇවිල්ලා අර ෆික්ස් කරාට පස්සේ හිඩස් සිටින්නේ නැහැ, ඊට පස්සේ මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේ ඔකන්නේ නැහැ, මේක කාලයක් ගියාට පස්සේ උෂ්ණත්වයට හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ මතුපිටින් තාලේපණයට වසර 5ක වගකීමක් තියෙනවා, ෂීට් එකට වසර 25ක වගකීමක් තියෙනවා. ඔයාලට ඉතින් අමුතුවෙන් එතකොට මේක ගැන කියන්න දෙයක් නැහැ නේ. තරම් ලොකු විශ්වාසයක් එක්ක එන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාලා සිවිලිම ගැහුවොත් ඉතින් ජීවිත කාලෙට මේකයි 0115යි 748යි 738ට කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ මොකක් ගැන දන්නවද? KD Rice බයික් එක ගැන. දැන් මේ දවස්වල ලංකාවම කතා වෙන බයික් එක තමයි KD Rice Leader 125 petrol බයික් එක කියලා කියන්නේ. මොකද මේක ගැන කතා වෙන්න ප්‍රධානම හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් KD Rice Leader 125 petrol බයික් එක මිලදී ගන්නකොට වෙළඳපොළ වටිනාකම රුපියල් 796,500ක් විතර වෙනවනේ. හැබැයි දැන් ඔයාලට ඔන්න KD Rice Motor Company Private Limited වෙතින් රුපියල් ලක්ෂයක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා බයික් එක මිලදී ගන්නකොට. ඒ කියන්නේ රුපියල් 796,500කට තියෙන බයික් එක දැන් ඔයාට රුපියල් 696,500කට මිලදී ගන්න පුළුවන්. රුපියල් ලක්ෂයක්ම ඩිස්කවුන්ට් එකක් ඔයාට හම්බ වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් සමහර වෙලාවට ඔයා හිතන්න පුළුවන් අපි අසා මෙහෙම ගත්තත් ඉතින් එහෙම ඩිස්කවුන්ට් එකක් හම්බ වුණත් අපි ඉතින් මේක ලීස් එකක් දාලානේ ගන්න. එතකොට පොඩ්ඩක් ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවනේ. රයිට්. ඒකටත් විසඳුම අරගෙන ඇවිල්ලා තියෙන ඕන KD Rice Leader 125 petrol bike එක ගන්නකොට ඔයාට ලීසින් බර සැහැල්ලු කරගන්න හිතාගන්න බැරි තරම් ඔයාට වට්ටම් ගොඩක් හම්බ වෙනවා. ඒ නිසා ඔයා බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන හිටියා නම් දැන් පයින් ගියා ඇති, බස් වල ගියා ඇති, ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට සල්ලි දුන්නා ඇති, අපේම කියලා පොඩි බයික් එකක් ගන්න ඕනි කියන අයිඩියා එක ඔයාට තිබ්බනම් මේක තමයි හොඳම වෙලාව. අනිත් එක තමයි දැන් ඔයා ගෙදර නැති වෙලාවට හිතන්නකෝ, වයිෆ්ට ස්කෝල්ට යන්න ඕන වෙනවා, බබාලගේ වැඩවලට ක්ලාස් එකක් යන්න ඕන වෙනවා, ටවුන් එකට ගිහලා ලෝලු ටිකක් අරගෙන එන්න ඕන වෙනවා. හැමදේම යා පයින් යන්න ඕනේ නැහැ නේද? වැලට යනකොට නත් ඔයා හිතන්නකෝ වයිෆ් යන්නේ බස් එකේ නම් ඔයාට ඒක හරි හිතට දුකයිනේ. තියාට අරන් දෙන්නකෝ KD Rice බයික් එකක්. KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා, ඊට පස්සේ KD Rice Leader 125 petrol බයික් එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හරිද? ගෙදරට වාහනයක් නැත්නම් දැන් කාර් එකක් ගන්නවා කියන එක ටිකක් අමාරු වෙන මේ දවස්වල නේද? මේ තියෙන ප්‍රශ්නත් එක්ක, ආර්ථික තත්ත්වයත් එක්ක. හැබැයි ඔයාට කාර් එකක් තරම් සැපට යන්න එන්න පුළුවන් සුපිරි වාහනයක් අරගෙන ඇවිල්ලා තිනෝ KD Rice Motor Company Private Limited වෙතින්. ඒ තමයි KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක. සරලවම කියනවා නම් මේක ඇතුළ AC තියෙනවා. තියෙනසාර වාට ගෙදර පවුලේ කට්ටියත් එක්ක පුංචි පවුල රත්තරන් කියලා ගමන බිමනක් යන්න තියෙන හොඳම තේරීම තමයි KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක කියලා කියන්නේ. දැන් ලෝකයේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. ජපානයේට Toyota, ඉන්දියාවට Tata, ඊට පස්සේ ජර්මනියට Benz වගේ. දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අභිමානයෙන් කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට මේක ඇවිල්ලා හොඳ chance එකක්. හිතා ගන්න බැරි ඩිස්කවුන්ට් ගොඩක් එක්ක ඔයාට දැනින්නවත් නැති මුදලකට ඔයාට පුළුවන් වාගේම වාහනයක් අරගෙන
ගන්න. කතා කරන්නේ KD Rice Motor Company Private Limited එකට 077 406 43 97 077 406 43 97 නම්බර එකට කතා කළා. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් දිවෙනපුර අලවිචාලයේ සේවා නියෝජිතයන් හා අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න පුළුවන් නිසා ඔයාට බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ඊට පස්සේ WhatsApp එකේ පැත්තර මම යනවට අග්ගාලා අසා අපි අද DJ Night එක බලන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපිවත් එකතු කරගන්න කියලා මට සචී මැසේජ් කළා තියෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා ගලහ කළුආරච්චි ෆැමිලි එකේ කට්ටිය ඔක්කොම මැසේජ් කළා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අසා මම උදාර විදියට ඔයාව වහගෙන ඉන්නවා කියලා සුලෝ මැසේජ් කළා තියෙනවා. Thank you. ඒ වගේම චාමර ඔයාවත් එකතු කරගන්නම්. මේ වෙලාවේ චාමර එක තනුජා අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. නියමයි, ජය වේවා. අසායියේ අපිටත් සින්දුවක් දෙන්නකෝ. අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නවා කියලා දිනිකා, ඊට පස්සේ දුවයි, ඒ වගේ මුෂාන්වයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. දිගටම වහගෙන ඉන්න.

0: ඇසල්ටී මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: වාව්! ඇන්කටින් එකක්?
4: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
7: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rise. වසර පහක වගකීමක්. KD Rise පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
8: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB Sim app එකෙන්.
9: පහසුව සලසයි, සුහදව සලකයි LB Run අය.
10: ඇයි sugar කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047-31-33-540.
11: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
12: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
14: නවිනස් අධිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රැසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071-56-46-600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
15: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පලාසල.
16: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
17: සෙලූන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 011-437-1250.
18: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
19: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොබිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 071-856-956-936-22-670-76-46.
20: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය.

0: Samugin, DJ Vas, DJ Zaira Samugin, DJ Taru, Net FM DJ Night, Face to Face Attack Show, Other and Narrator.
1: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills Cargills Apiko Satoso Supiri Vilanda Salvalin, My Cola, Aperate, Apemadeak.
0: Net FM DJ Night.
2: අවුරුදු තුන සිට හය දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස්

වෙලාව හරියටම පහයි විනාඩි 48යි අපිට යන්න වෙලාව ලැබිලා තියෙන්නේ. මොකද අපි අනිවාර්යෙන් රණවේ වෙදිනත් FM DJ Night Festival Attack Show එකත් එක්ක එන්න ඕන නේද? හැබැයි යන්න කලින් මතක් කරන්න හදන්නේ ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ප්‍රකාශයට පත් කළ තියෙනවා. රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් එන්සා මං හිතන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල බැඳගත් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට මේක සෑහෙන්න වටින ආරංචියක්. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන්නේ. හැබැයි යන්න කලින් අද රෑ 9ට වා සෙට් වෙනකොට මොකද කියන්නේ රාත්‍රී 3-in-1 එකක් හදාගෙනම වාඩි වෙලා නැත් FM DJ Night අහමුද? ළඟම තියෙන කඩේ ගිහිල්ලා ඉල්ලන්න මුදලාලි මට විනාඩියෙන් හදාගන්න පුළුවන් රසම රස කිරිතේ එකක් බොන්න, රාත්‍රී 3-in-1 කිරිතේ පැකට් එකක් දෙන්න කියලා. ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ලොකු දේවල් නැහැ. උණු වතුර එකක් ගත්තට අක්ගල මෙහෙම කඩලා දාලා කලවම් කළා. දුක් දුක් ගලවන්න තමයි තියෙන්නේ නේද? Right, okay. Hey, ගණක් මතක් කරලා හදට යන්න හදන්නේ. අපි රෑ 9ට හම්බ වෙමු නැත් FM DJ Night face to face attack show එකත් එක්ක. ඔයාට හිතාගන්න බැරි වෙනස්ම අත්දැකීමක් එක්ක රෑ 9 වෙදි මං එනවා ඔයාව හොයාගෙන. රෑ 9ට හම්බෙමු. ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Asa.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සිින්දරෙල්ලාගේ මන්නම් ඉන්න මව බේරගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: එන්න

0: Prime Colombo. Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethi noba wethata gena ena Kolamba navayehi idivana The Prime Colombo. Parcel rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai. Rupiyal million 45 sita ihalata. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333 Prime Colombo.
1: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
1: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
5: තට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
8: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
6: 769 වන වරටත් හිඳ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
8: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
6: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
8: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
6: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
8: මාත්‍ය සත්කාරය netfm netfm
6: බැති පරදායකත්වය අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: දුනු කල ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
10: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
11: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
12: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල
13: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
14: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
15: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
16: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්.
17: කවදත් අලුත් කාගෙත් නෙත්.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: ಮೇದಾಪಾರ ಎಲ್ಪಿಎಲ್ ಕ್ರಿಕೆಟ್ ಉಣಸುಮ ಜುಲಿ ದಾಹತ್ವನದ ಸಿಟ ಸಜೀವೀವ ಪ್ಯೂರ್ ಮೊಬೈಲ್ ಆಪೆಕಿನ್ ಫ್ರೀ ಬಲನ್ನ ಎಸ್ ಎಲ್ ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪ್ಯೂರ್ ಟಿವಿ ನಿಲ ವಿಕಾಶನ ಸಹಕಾರು
1: ಗ್ಯಾನುಲಮೈಂಟೆ ಅಲವ ಮಿಸ್ ವೆನದ ಅವಸ್ಥೆ ಏನವಾ
2: ಏಐ
1: ಗೊಡಕ್ ಗ್ಯಾನುಲಮೈಂಟ್ ಪೀರಿಯಡ್ ಕಾಲೇ ಕ್ಯಾನೆ ಅಪಹಾಸು ಕಾಲೆಯಕ್ ಎಲ ಆಸಾವೆನ್ ಕರಪು ವೆಡಪವ ಪೀರಿಯಡ್ಸ್ ಕಾಲದಿ ಕರನ್ನೆ ನೆ
2: ಏಕಿಯನ್ನೆ ಎಯಾಲಟ ಯಾಲೋ ಮಗ ಹೆರೆನವ
1: ಅನ್ನ ಹರಿ ಹೆಬೈ ಅಪಿಟ ಅಪಿವ ಮಗ ಹೆರೆನ್ನ ಓನಿ ನೆ ಅನ್ನ ಏನಿಸಾ ತಮೈ ಫೆಮ್ಸ್ ಅಯ ಸನೀಪ ಆರಕ್ಷಕತುವ ಒಯಾಲ ಅತಟ ಪತ್ವೆನ್ನೆ ಸುಮುದು ಮತು ಪಿಟ ನಿಸಾ ಎದನ್ ಇನ್ನತ್ ಪಹಾಸುಯಿ ಲೀಕ್ ವೆನ್ನೆತ್ ನೆ ರುಪಿಯಲ್ 150 ಕ್ ವಿತರಕ್ ನಿಸಾ ಒಯಾಗೆ ಬಜೆಟ್ ಟಿಕಟ್ ಅತ್ ಗೆಲಪೆನವ
3: ಇತಿನ್ ಫೆಮ್ಸ್ ಅಯ ಏಕ ಒಯಾಟ ಒಯಾವ ಮಗ ಹೆರೆನ್ನೆ ನೆ
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
6: දැන් ඕන නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පළතවන්න පටන් ගත්තනේ.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
0: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක. රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න. මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Big big dinumai bonanza bonanza.
9: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් බිග් රේසර් හෝ බිග් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
0: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
10: SLT Mobitel Pure TV නිල විකාශක
11: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකේ

0: අවසන අතීත කතා එක්ක මෙත් FM සංසාර කතන්දර
1: මේ රාත්‍රී කාලේ ඉවසීමක් නැමැති
2: මම කෙසේ ඉවසා සිටින්ද සොඳුර දින ගණනකින් පසුව ඔබව දකින්න අවස්ථාවක් ලැබුණ විට
0: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
3: මෙත් FM සංසාර කතන්දර
0: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
4: FM 95 FM 94.8 net

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363-76-716-3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 ජූලි 17 සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල වෙඩිවැදී මියගිය හිටපු පොලිස්පතිගේ මරණය ගැන විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාශයට රකිත චරිත් ඇතුළු තිදෙනා රිමාන්ඩ් සලේගේ පෙත්සම වැඩිදුර සලකා බැලීමත් කල්යයි ක්‍රිකට් තරඟ පවවාදී මේ සිද්ධියට අතනඟුවට ගත් ඉන්දිය ජාතිකින් දෙදෙනා රිමාන්ඩ් අමරිකාව සහ ඉරානය අතර යුද උණුසුම තවත් ඉහළයයි කොස්තාපල් වරියගේ උකුලේ වාඩි වූ කොස්තාපල්ගේ වැඩ තහනම්
0: Net News. The truth. People we trust.
4: තම නිවස තුලදී වෙඩිවැදීමකින් මියගිය හිටපු පොලිස්පතිවරයෙකු වන සීඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් අද දවසේ හැමෝම කතා වුණා. ඒ අතරතුර රකිත චරිත් සහ සලේගේ නඩුද අද විභාගයට ගත්තා. මේ සියලු දේවල් අතර අද දවසේ හැමෝම කතා වුණු හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු සමග පළමු සත්‍ය අනාවරණය අපි මෙලෙස අරඹනවා. තම නිවස තුලදී වෙඩිවැදීමකින් මියගිය හිටපු පොලිස්පතිවරයෙකු වන සීඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණය බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාශයේ සහ මළඹේ පොලිස් ස්ථානයේ මගින් සිදු කරන බව පොලිසිය පවසනවා. හිටපු පොලිස්පතිවරයා දුදැසන මියගොස් තිබුණේ ඔහුගේ මළඹේ තලාහෙන් ප්‍රදේශයේ පිහිටි නිවසේදී. උදැසන 7:15 පමණ ඔහු විසින්ම වෙඩි තබාගෙන ඔහු මියගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. ඒ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන්. සීඩී වික්‍රමත් මහතා මෙලෙස දිවිහානි කරගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයාගේ නඩු කටයුත්තක් සම්බන්ධ නැති වූ තැතිගැන්මක් නිසා බවට තොරතුරු ලැබී තිබෙනවා. ප්‍රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුණේ. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සීඩී වික්‍රමත් මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි. පොලිස්පති ධූරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කර තිබෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව සීඩී වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා. ඉන් අනතුරුව 2020 නොවැම්බර් මස 25 වන දින එම තනතුරේ ඔහු ස්ථිර කරන අතර 2023 නොවැම්බර් මස 25 වන දින විශ්‍රාමයන්තෙක් පොලිස්පතිවරයා ලෙස ඔහු කටයුතු කළා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමග ජන බලවේගය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක මහතා අදහස් පළ කළා.
5: අපේ ශාතිසිය සංගයගේ ප්‍රකාශ කරන එතුමාට එතුමා හොඳ පොලිස් නිලධාරියෙක් කියලා තමයි සමාජයේ මතයක් තියෙන්නේ. මං හිතන්නේ අපිට හේතුව ගැන කියන්න දන්නේ නැහැ. නමුත් මේ රටේ මේ මොහොත වෙනකොට අභිරහස් මරණ වෙන ස්ටයිල් එකක් තියෙනවා. ඒ පිළිබඳව ඉතින් කාලෙට ඉඳ දීලා බලන්ගමු. නීතිය ක්‍රියාත්මක කරන අපිට කාලයක් ආපු කාලෙක අපි හොයලා බලන්න. නෑ නෑ මං කියන්නේ මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා රටේ මේ දිවිනසා ගන්න ට්‍රෙන්ඩ් එක. ඒ අපි දන්නේ නැහැ. හැබැයි සීඩී වික්‍රමරත්න මහතාත් හිටපු පාලකයත් එක්ක සම්බන්ධකම් තිබ්බ
4: නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
6: තුමල් අධිකරණ කටයුතු ඉදු කරමින් යද්දී යම්කිසි ආකාරයෙන් ඊට චූදිතම් වෙන සීදි විනසා ගන්න ප්‍රවණතාවක් තියෙනවා. අපි දැක්කා අර ඩොලර් මිලියන 2.5 ඒ සැකකරු කියන පුද්ගලයා යම්කිසි ආකාරයෙන් සීදි විනසා ගත්තා. ඒ වගේ ගුවන් යාන සිද්ධියට සම්බන්ධ කපිල චන්දසේන සීදි විනසා ගත්තා. ඒ අද දින අලුත්ම තොරතුරු තමයි හිටපු පොලිස්පති සීදි වික්‍රමරත්න සීදි විනසාගෙන තියෙනවා. ඉතින් ඒකට ඔබතුමල්ල මේ යම්කිසි හොටේ හෙරේවි නීතිමය ක්‍රියාමාර්ගයක් මොනවාරි අරගෙන තියෙනවා. දරගන්න හිතාගෙන ඉන්නවද මොකක්ද ඒ ගැන හිතන්නේ?
7: ඒ ගැන තාමත් කියන්න කර්ම කාරණා මොනවද දන්නේ නැහැ. නමුත් විමර්ශන යනවා. විමර්ශනයේදී කටුත් දුන්නා කියන කතාවට ඇල්ල තියෙන අවබෝධය. නමුත් විමර්ශනවලදී හෙළුවේ ඉදිරියේදී මොකද්ද හේතුව කියලා. සියදිවි නසා ගැනීම නඩුකටතුළු සම්බන්ධය සිදු වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නීති ක්‍රියාත්මක වෙනවා. නීති සමාජය තවන් ළඟ එනකොට ඒක දරා ගන්න බැරි වෙනකොට මේ කටයුතු යොමු වෙනවා ඇති. හැබැයි මේ පර්ටිකියුලර් සිද්ධිය පිළිබඳ පූර්ණ අවබෝධයක් නැහැ. මට හරි අදහසක් කියන. නමුත් විමර්ශන කටයුතු පස්සේ තමයි ඒ ආදාර ආයතන විසින් හරි ප්‍රකාශයක් සිදු කරන්න පුළුවන්.
8: ඒක පොලිස්පතිවරයා පාතාලයත් සමග සම්බන්ධකම් තිබුණා කියලා මේ වෙනුවට යම් කිසි ආකාරයකින් සමාජ මාධ්‍ය හරහා යම් කිසි පාතාල සම්බන්ධයක් තියෙනවා. උන්ගේ මුදල් අරන් තියෙනවා කියන්නේ නෝයි කටකතා තියෙනවා.
7: මේ මම තිබ්බ පාලන තන්ත්‍රය ගැන හිතනකොට අපිට හිටපු අධිකරණ ඇමතිගේ පුතත් පාතාලයත් එක්ක සම්බන්ධ වෙලා අල්ලස් ගන්න පුළුවන්. ඒකෝට තිබ්බ දේශපාලන ඒවා සම්බන්ධකම් හෙළි වෙනකොට හිටපු පොලිස්පතිලා ගැනත් සාධාරණ සැකයක් ජනතාව තුළ මතුවේ. ඒක ජනතාව තුළ තියෙන සාධාරණ සැකයක්. ඒක නීති ඉදිරියේ තමයි ඒක සැකේ සත්‍යද නැද්ද කියන එක ඔප්පු වෙන්නේ. ඉතින් අපි නීති ඉදිරියේදී ඒක ඔප්පු වෙන තෙක් අපිට බලන් ඉන්න වෙනවා. ඔබත් මටත් සාමාන්‍ය ජනතාව විදිහට ඒක බලන් ඉන්න වෙනවා නීති ඉදිරියේදී.
9: හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ සමගි ජනබලවේගයේ හිටපු හොරණාසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය අනුව ඔවුන් තිදෙනා ලබන 28 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි අධිකරණය නියම කළේ. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහඅධිකරණයේ හමුවේ යළි විභාගයට ගත්තා. කොළඹ මහඅධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැන්වෙනවා. එහිදී පැමිණිල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර ඔහු සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමද සිදු කළා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ මේ මාස 24 වෙනිදා දක්වා කල් තැබීමටද අධිකරණය නියම කළා. රුපියල් 130,000 අධික වටිනාකමිනුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අතරංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේසලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මාස 4 වනදා කැඳවල ලෙස අභියාචනාධිකරණය නියම කළා. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිම්පාණන් ඇතුළු පාර්ශ්ව 8ක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් අද කැඳ වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ සංචිව ජයවර්ධන මහතාගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන බවයි. ඒ අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත අදාළ පෙත්සම් සලකා බැලීම අගෝස්තු මාස 4 වනදා සහ 6 වනදා දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මේ අතර පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන් අතරංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේසලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වෙනිදා දක්වා කල් තැබීමටද අභියාචනාධිකරණය අද නියම කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු වුණා. අද දින පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුවයි වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වෙනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ. මකුළු ගස්වැව පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ උකුල මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිසිය අද පියවරගෙන් තිබෙනවා. පසුගියදා දඹුල්ල උදා ගම්මුදාව ක්‍රීඩාංගණයේදී පැවති සංගීත සංදර්ශනයක් සඳහා රාජකාරී වාර්තා කර සිටි අදාළ පොලිස් කොස්තාපල්වරයා පසුව රාජකාරී වාර්තා කිරීම සඳහා මකුළු ගස්වැව පොලිස් ස්ථානයට පැමිණ තිබුණා. එහිදී එහි පුටුවක් මත වාඩි වී සිටි මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරිය දැක ඇයගේ උකුලේ වාඩි වීමට පොලිස් කොස්තාපල්වරයා උත්සාහයෙන් තිබුණා. ඇති වූ සිද්ධිය සම්බන්ධව කාන්තා පොලිස් නිලධාරිනිය විසින් පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශයේ බාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි කිරීමට පියවරගෙන් තිබෙනවා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේදී බීමතින් සිට ඇති බවයි. ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කාන්තා පොලිස් කොස්තාපල්වරියට අතවර කිරීමට තැත් කිරීම සහ රාජකාරී අවස්ථාවේ බීමතෙන් සිටීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. 2026 වසරේ LPL ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ පාවා දීම සඳහා බලපෑම් කළ බවට සැක පිට අතරංගුවටගත් ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දියා ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකරුවන් දෙදෙනෙකු ලබන 31 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ සැකරුවන්ගේ නීතිච්චවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝදරග මහතා මෙම නියෝගය නිකුත් කළා. අමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානයේ අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය වෙනුවෙන් පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් අමරිකානු හමුදාව අඛණ්ඩව 6 වන රාත්‍රියටත් ඉරානයේ වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඉරානයේ හමුදා බලය දුර්වල කිරීම වෙනුවෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව අමරිකාව පවසද්දී අමරිකානු ප්‍රහාරවලින් එරට පාලම් දුම්රිය ස්ථාන සහ ගුවන්තොට පොළවල් ඇතුළු සිවිල් යටිතල පහසුකම් රැසකට බරපතල හානි සිදු ඇති බවයි ඉරාන බලධාරීන් ප්‍රකාශ කරන්නේ. අමරිකානු මධ්‍යම අනදන කාර්යාලය ප්‍රකාශ කර සිටින්නේ තමන් ඉරානයේ වෙරළාරක්ෂක ගුවන් ආරක්ෂණ පද්ධති සහ හමුදා සැපයුම් මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත් ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ හොමොර්ගාන් පළාතේ ප්‍රධාන නගර යාකරන ගරිවේ පාලම ඇතුළු පාලම් හයක් දුම්රිය ස්ථානයක් සහ ඉරාන් ෂෙවර් ගුවන් තුරුපළ ඇතුළු ස්ථාන රැසක් අමරිකානු ප්‍රහාරයන්ට ලක්ව ඇති බවයි. විදේශ මාධ්‍ය ජාලාද පාලමකට එල්ල වූ ප්‍රහාරය සත්‍යයක් බව තහවුරු කර තිබෙනවා. ය රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගැටුම් නැවත ආරම්භ වූ දාසිට මේ දක්වා ඉරාන වැසියන් 38 දෙනෙකු මිය ගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමරිකානු ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ තබන් ඕමානයේ පිහිටි අමරිකානු සමුද්‍රයේ නිරීක්ෂණ රේඩාර් මධ්‍යස්ථානය වෙතද කටාර්හි සහ බහරේනෙහි පිහිටි ඉලක්ක වෙතද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන ප්‍රහාර හේතුවෙන් කුවේට් විදුලි සහ ජල පිරිපහදු මධ්‍යස්ථානවලට හානි සිදු ඇති අතර ජෝදාන හමුදා පවසන්නේ තමන් දෙසට පැමිණි මිසයිල 3ක් වෙඩිතබා බිම හෙළූ බවයි. මීට අමතරව සිරියාවේ පිහිටි අමරිකානු විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයකටද තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ පවසනවා. ඉරාක කුර්දිස්ථානයේ සල්මේනියා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුර්දි බලකායන් ඊට ඉරානයට චෝදනා කරනවා. මේ අතර අමරිකානු මුහුදු බලකාය විසින් ඉරාන වරායන් අවහිර කිරීම මෙහෙයුම් තවදුරටත් දැඩි කර ඇති අතර අවහිරතා නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ වාණිජ නැව 3ක් හරවා යැවීමට සහ එක් තෙල් නැවකට ඇතුළු වීමට ඉරාන හමුදා කටයුතු කර තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා දැමීම හේතුවෙන් ලෝක වෙළඳ පොලේ තෙල් සැපයීමට බාධා එල්ල වී ඇති අතර තමන් දැඩිසේ කණස්සල්ලට පත්වන බව ඒ පිළිබඳ දහස් දක්වන ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පවසනවා. මේ අතර චීනය සහ පකිස්තානය වහාම ගැටුම් නවත්වා සාකච්ඡා මාර්ගයට පිවිසෙන ලෙස අමරිකාවෙන් සහ ඉරානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් දවල මන්දිර ප්‍රකාශිකාව පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සාකච්ඡාවලට විවෘත වුවද සමුද්‍ර සන්ධියේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඉඩ නොදෙන බවයි. ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු පවසා ඇත්තේ රටට පාසි නොවන කිසිදු ගිවිසුමකට තමන් එකඟ නොවන බවයි. මේ අතර ඉරානයේ රඳවා සිටි අමරිකානු කාන්තාවක වන ඩෙනා කරාරි නිදහස් කිරීම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් ඉරානයට ප්‍රශංසා කර තිබුණද ඉරාන අධිකරණය අද ප්‍රකාශ කළේ කිසිදු අමරිකානු සිරකරුවෙකු නිදහස් කර හෝ හුවමාරු කර නොමැති බවයි. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට net news Facebook පිටුවට හෝ net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: net news දිරිශක්ති
11: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
12: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් KD
13: දේවප්‍රිය. පරපුරෙන් උරුම වූ සම්ප්‍රදාය සහ ආභාෂය සමග කතරගම සිට රටටම පුවත්ගෙන එන කේඩි දේවප්‍රිය තවත් සුවිශේෂී චරිතයක්. 1968 වසරේ ඔක්තෝබර් මාස 17 වනදා කතරගමදී උපත ලැබූ කළුආරච්චිගේ දොන් දේවප්‍රිය හෙවත් කේඩි දේවප්‍රිය මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ 1990 වසරේදී. කතරගම ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ සිය පියාගෙන් ලැබුණු ආභාෂයද සමගයි.
14: රූරු මායා පීටි කියන අර ඉංග්‍රීසින් විසින් පළාත් නමයකට කඩනවා. ඒ කියන ඌව පළාත නියෝජනය කරන්න මොන්දාදිස්ත්‍ර නියෝජනය කරන මගේ සීය තමයි ඒ සුදු ජාතියොත් එක්ක ආපු මග පෙන්වන්න. ඊට පස්සේ මගේ තාත්තා සීය ගාභාෂෙන් ඡායාරූප ශිල්පියෙක් වුණා. එතකොට මොන්දාදිස්ත්‍රයේ මුල්ම වාර්තා කරුවේ හැටියට මගේ තාත්තා පත් වෙලා තියෙනවා. එකම මුල්ම ඡායාරූප ශාලාව ඉතිරි මගේ තාත්තා කේදී දිනදාස. ඊට පස්සේ තාත්තා ඒකේ ඒ කාලේ චිත්‍රපටි
13: කතරගම දෙවියන් පිළිබඳ ග්‍රන්ථ 22ක් රචනා කර තිබෙනවා.
14: මම ග්‍රන්ථ 22ක් ලියලා තියෙනවා කතරගම දෙවියන් ගැන. ගොඩාක් විදේශිකයෝ අතරින් එක්තරා ජපන් විදේශයේ වෛද්‍යවරයෙක් මාව හමු වෙන්න ආවා. එවිල්ල ඊට පස්සේ මගේ පොතක් බලලා කියලා ඒ පොතේ සම්පූර්ණ විස්තර ටිකක් කතරගම දෙවියෝ එයා කීනෙන් මේ රාත්‍රි දැකලා තියෙනවා. ඊට පස්සේ එයා ඉන්දියාවට ගිහිල්ලා ඒ විස්තර හොයන්නකොට එයාට හරි තොරතුරු ලැබිලා නැහැ. පස්සේ මගේ පොතකින් තමයි තොරතුරු අරගෙන තියෙන්නේ. එයා එළ ගෙදරට ඇවිල්ලා විස්තර කතා කරලා ඉතින් එයා මට මගේ පොතින් එයාට දැනන්නට ජපානයේ කතරගම දෙවියෝ අදහන 530 දෙනෙක් එයා ආශ්‍රවයක් හදලා දැන් පත් කරගෙන ඒ දෙවියන් අදහන කටයුතු ඒගොල්ලෝ කරගෙන යනවා. ඉතින් මගේ පොතකින් මට එහෙම දෙයක් කරන්න ලැබිච්ච එක මම සතුටුයි.
13: දිවයිනේ ඈත කෙළවරක සිට සත්‍ය වාර්තාකරණයේ වෙනුවෙන් දිගු කලක් පුරා කේඩි දේවප්‍රිය නම් මෙම මාධ්‍යවේදියා කැප වී සිටින අතර ඔහු net news සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
14: ඇත්තම මම ගොඩාක් ගරු කරනවා රටේ උත්සවතර කටයුතු කරගෙන යනවා. මම සතුටු වෙනවා. ඉතින් ගොඩාක් මාධ්‍ය ආයතන අතර යම් කාර්යය දුන්නු දැනෙන්න කරන ආයතනයක් හැටියට.
15: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
16: FM 95 FM 94.8 Net FM.
17: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
18: පුත්කලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රතුමාහන ණය හෝ ලීසින්ග්. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේස යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය අමතන්න 0112131313 කොන්දේසි අදාළවේ.
19: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
20: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
21: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ මූල්‍ය බලන්න.
22: SLT Mobitel Pure TV නිල විකාශක.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත්සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
3: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: මම අමිලි ගුණසේකර. මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
8: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pio TV නිල විකාශක.
9: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
10: FM 95 94.8 Net FM දිවයින පුරා

0: அதிசய பிரதம கண்டாயம் தரங்க வாட்டையின் டிஜே வாஸ், டிஜே ஜைரா சமகின், டிஜே தரு, நெட் எஃப்எம் டிஜே நைட், ஃபேஸ் டு ஃபேஸ் அட்டாக் ஷோ, அதர் அண்ட் நவேட்டர்.
1: Brought to you by Rasana Harapina and My Cola within My Guava, My Tamarind, My Blueberry Atulu Rasapella. Kills, Cargills, Apico, Satoso, Supiri Villan the Salvalin. My Cola, a perate, a pemadea.
0: Net FM, DJ Night.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. leak වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: බින්දෙන්

0: දහස් 25 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
4: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
3: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
4: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
3: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
4: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
3: මාධ්‍ය සත්කාරය නෙත්FM නෙත්FM
4: බැතිබර දායකත්වය අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේ තේ
6: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
7: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
8: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලැබ්
9: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල

ආදරණීය තරංග. ඒක හරියට කටු තියෙන බව වත් නොදැන මලින් බව වගේ. නූල කැඩිලා යන බව නොදැන සරුංගලයට පාවලා යන දුන්නා වගේ. විලේ ගිලෙන බව නොදැන නෙළුම් මල් කඩන්න විලට බැස්සා වගේ. අමාවකට සඳ හොරෙන් හැංගෙන බව නොදැන පුංචි තරුවක් වෙලා ඒ හඳ ළඟින් හිටියා වගේ. දැඩි ආදරය අපිට අපිවම නැති කරනවා. නදී මැලේසියාවෙන් එහෙම කියනවා. දැඩි ආදරය අපිට අපිවම නැති කරනවා.

පුංචි දේට අත්‍රේ දෙන සිත් ඇත කඳුළු ඇස් ඇට සඟවලා හිනාවෙන්නට හිතක් නැතුවට සිනාවෙන් සැම රවටලා කියන්නට දුක කෙනෙක් නැතුවට හිත යටම දුක සඟවලා හදාගත් හිත කොතෙක් නම් මැත තනියෙන්ම හිඳ විඳවලා රත්නපුර ලාල.

ආදරණීය තරංගාට කොමස් කරන කෙක්ලු හදවත සමාගමක් මගේ හදවතමයි ප්‍රාග්ධනයට දැම්මේ කොටස් වල අයිතිය මට ඒ දුන්න මං කොටස් වලින් 51% අයිතිය එයාට හෙව්වේ බැලුවේ නැහැ දුන්න සමාගමේ අයිතිය

කියලා. දැනුයි මාත් දන්නේ එයායික කුටස් ප්‍රසිද්ධිය නිකුත් කරන පොදු සමාගමක් කරා කියලා. වලාකුළු ආදරවන්තේ. ඔබත් කියන්න. ඔයාවත් අමතක කරලා ඔයා කෙනෙක්ට ආදරය කළාද කියලා. 0705 95 95 95.

දෙන්නෙක් අතර තිබුණ සම්බන්ධයක් නතර වුණහම එක්කෙනෙක්ට එතනින් ඒ කතාව අමතක කරලා දාන්න පුළුවන් කම තිබුණත් අනිත් කෙනාට දින නියමයක් නැතුවම සදාකාලිකව විඳවන්න වෙනවා. තිලිනේ

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක. මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: Prime Colombo.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
4: ප්‍රයිම් කොළඹෝ.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට

0: fancy, fast and stable, unlimited. Thoragana package rasa. Obe gedara adama fiber fit karaganna.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකී
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක Prime Colombo
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333 ප්‍රයිම් කොළඹෝ
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: කොත්තුවක් ගණන් දාපු geopolitics.
6: අම්ම කොටද මේ ආචි කියන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
7: යුද්ධ මත හැංගුණ economics.
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
9: හඳ වටේ රවුම් ගහපු stories.
10: ක්‍රිස්ටිනා කෝච්චින් හනයි තනියට වෙකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන් මොනවද හිතුනේ?
9: සිලිකන් නිම්නයේ top secrets.
8: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් update වෙන්න.
9: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
11: Brought to you by
12: අලුතන කඩම මිලක් කසාගල green super ශාක මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
4: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹ අදම කතා කරන්න 0710 777 333
14: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයිනපුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
15: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
16: FM Algo Town

සුබම දරම් හැන්දෑ වකාතරණයක්කා කෙනෙක් අල්ලංගෙන් උත්සාහ කරනවා අනෙක් කෙනා දැන්නම මගහරිනවා මම නිලෝ

අත නොහැර ආදරෙන් වැළඳගන්න තරංගක්කේ. ඔයාට සුබමන්දාරම් රැක් වේවා. මේ ලෝකේ නොඑක් පාටවලින් හැඩවුණු විවිධාකාර සුවඳවල් තෑගි කරන මල් යායක් මැදින් ඇවිදන් යනකොට මගේ හිත ගිය රතුපාට මිඩල් මිස්ට් මල මගේ ආත්මයට රිංගගත්ත සෞම්‍ය හුළඟක් වගේ. ඇත්තට මේ සෞම්‍ය සුළං රැල්ල මම මේ තරමටම අවුලවයි කියලා කවුද දෙයනේ හිතුවේ? මහරෑ මගේ හීනස්සට එබෙන්නයි, ආසම පොත්වල පිටුවස්සේ කෝලං කරන්නයි කවුදාට අවසර දුන්නේ කියන්න මන් දන්නේ. ඒ විතර නම් මද මගේ සිව් කුටීරමය හදවතට රිංගගෙන කේශනාලිකාවක් ගාන එහෙම හෙදුවන්න තියාගත්තම ඉතින් අදටත් මට මං යනවා ගත්තේ විත. වාරයක් අවාරයක් නිල්ලස් කොළු පරාණයට නැති හැටියක් ඇත්තට. ඉතින් මං නිවෙන්න තෝරගත්තත් ඒ තැනේ ඉඳන් මං ඇවිලෙන තැන වෙන්න කල්ම පැස්ටල් පාට තවරුපය අහිංසක ආත්මය කොහේ පිපුනම මොකෝ ඒ සුවඳ මට විඳගන්න හරි අවසර තියනම්. නෝරා තිනවය නොහොත් නේතු අනුත්තර. ඉතින් මං නිවෙන්න තෝරගත් තැන ඉඳන් මං ඇවිලෙන තැන වෙනකල්ම පැස්ටල් පාට තවරපු ඒ අහිංසක ආත්මය කොහේ පිපුනම මොකෝ ඒ සුවඳ මට විඳගන්න හරි අවසර නම්.

ආදරණීය තරංගා, ඔයාද සුබමන් දරම් රැක් වේවා. ඔයාද කියනා වගේ මමත් මගේ මුල්ම ආදරයට වහ වැටුණා. ඔහු අල්ලගත්තේ මාව අමතක කරලා දාලා. අන්තිමට සියල්ලම හිස් වුණා. තනිකඩව හිටියනම් කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ. ඒ දවසක වැරදි කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න උනොතින් ජීවිත කාලෙම දවස ගානෙම මැරි මැරි ජීවත් වෙන්න වෙයි කියලා මට තේරුම් කරලා දුන්නේ එයා තමයි වස්තුවේ. එහෙම කිව්වේ නිර්නාමික හිතවතේ. ආදරණීය තරංග මන්දාරම් රාත්‍රියේ මතක් වුණා. මට තිබුණා ගණනය කරන්න බැරි ලස්සන ආදරය. අපේ ආදරේ සමගාමී රේඛා දෙකක් වගේ එකම දිශාවකට දිවන මතකයි පෙරදිනේ. නමුදු ඉරණම ලියා ඇති විලසට කිසි දින හමුවන ලක්ෂයක් තිබුණ දැක්කම නැ. නුඹමගේ හදවතේ අගය වැඩි කළ සාධකය අහිමි වූදා පටන් ඉතිරි වූ ශේෂය වේදනාව පමණයි. ගණනය කළ නොහැකි තරමට දුක වැඩි. කෙටි කර කිව්වොත් අපේ ආදරේ හරියට විසඳන්න බැරි සංකීර්ණ සමීකරණයක් වගේ. අකීකරු කවිහිත මම අලවෙන් නදී. කලින් හිටියා වගේ ඉමු කියලා කොච්චරනම් මිනිස්සු අඬ අඬ කියලා ඇතිද. ඒත් ආදරේ නැති මිනිස්සුන්ට කොච්චර කිව්වත් තේරුමක් නැහැ. නිර්නාමිකයි.

දන්නවද ඔයාලෝ? යාළුකම බලෙන් ඇති වෙන්න නෑ. යාළුකම ඉබේ ඇති වෙනවා. දන්නවද ඔයාලෝ? ආදරේ බලෙන් ඇති වෙන්න නෑ. ආදරේ ඉබේ ඇති වෙනවා.

0: වසර 90ක විශ්වාසය
1: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
2: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
3: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි
4: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ vitamin D පෝෂණය සහ vitamin A C යකඩ protein සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
5: Prime Colombo.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
5: ප්‍රයිම් කොළඹෝ
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2277-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
1: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය DJ කිසා සමගින් DJ වාස් DJ සෛරා සමගින් DJ තරු නැතෆම් DJ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ අදරෑන් නවයට
8: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
1: Net FM DJ Night
9: Mandaram Rare With Taranga
10: මන්දාරම් රාත්‍රියක ආදරණීය තරංගා ලස්සන පැහැදිලි ආදරණීය මන්දාරම් රාත්‍රිය මගේ ජීවිතයට අත්දැකීම් රාශියක් ඔයාගේ ලස්සන වැඩසටහන නිසා ලැබෙනවා ඒකට ගොඩාක් ස්තුතියි
11: සින්කඩ ගලනෝ
10: කෙලි මැඩලින් රේනුකා

මුළු ලොවම ගිනගෙන දැවෙන ලෙස මට දැනේ. සිසිල් සුළඟක් නොව කටුක වේදනාවක්, ඉගිලීගිය කාලය, ඉගිලීගිය කාලය, වසර ගණනාවක්, අනේක විද සුදුරු සැමරුම් බොහෝ ගණනාවක් ඒ සැඟවිලා මන්දැන් ඒ කැල මහනගමන් ඉන්නේ තරංග හර්ෂ.

සුබමත් දරම් රැක් වේවා තරංග. ජීවිතේ මොන්න තරං හැලහැප්පීම් මැදද අපි මේ විදිහට එකට එන්නේ. අපේ පවුලට පුංචි දරු පැටියකුත් නැතුව ජීවිතේ එක පැත්තකින් වැරදි පාරක යන්න ගිය මම මගේ සීමාව ඉඳගෙන වුණත් ඇයට වැරද්දක් කළා. හැබැයි ඇයත් මට සමාව දුන්නා. අසාධාරණ තැන් හැම එකක්ම හරිගස්සගෙන අපි අදටත් අපිත් එක්ක ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා. අපිත් එක්ක ළඟ තියන්නේ අපේ විශ්වාසයයි ආදරේ සමාවයි විතරයි. නිකවරටියෙන් චම්පිකා.

මගේ ආදරේ එයා එයාගේ කරගන්නකල් හරිම ආදරෙන් හිටිය, හරිම ආදරණීයයි. ඒත් ඒ ආදරේ ලබා ගත්තට පස්සේ හරිම වේදනාකාරී වුණා. මම සඳනි, එයාට තේරෙනවා නම් මගේ හිතේ එයාට කොයිතරම් ලොකු ආදරයක් තියෙනවද කියලා. මාව අහිමි කරගත් ආදරය. මං ඔයාව අල්ලගෙන හිටියේ අතකින් නෙවෙයි, ගැහෙන පණකින්. ඔයා යයි කියන හැම බයක්ම මං මාවම තව ටික ටික නැති කරගත්තා. ඔයාට ඕනුනේ මොනවද කියලා හිතුවා. ඒත් මට ඕනුනේ මොනවද කියලා කිසි දවසක ඔයා මගෙන් ඇහුවේ නැහැ. ඔයාගේ නිහඬකම් වලට මං හේතු හොයමින් රෑ පහන් කළා. ඔයාගේ වෙනස් වීම වලට මාවම වරදකාරයා කරගත්තා. ඔයා හිනා වෙන එක දැක්කාම මගේ ඇස්වල කඳුළු හංගගන්න ඉගෙන ගත්තා. ඒ තමයි මගේ ආදරේ. තමන් රිදෙන බව හංගගෙන අනිත් කෙනා සතුටින් ඉන්නවා දැකලා සැනසෙන ආදරේ. ඒත් ආදරේ එක පැත්තකින් විතරක් අල්ලගෙන යන්න බැහැ කියලා මට තේරුනේ හුඟක් පරක්කු වෙලා. අද මං ආපහු මාව හොයනවා, කැඩිලා ගිය හීන එකතු කරනවා, බිඳුන හිතට ආයෙත් හිනාව උගන්වනවා. මගද කෙනෙක් වෙනුවෙන් තමන්වම නැති කරගන්න තරම් ආදරේ ලස්සන නෑ. ආදරේ ලස්සන වෙන්න දෙන්නම එකිනෙකාව රැක ගන්න ඕනේ. ඒත් මගේ කතාවෙ මං රැකගත්තේ ඔයා විතරයි. ඒ නිසා කිසිම කෙනෙක් මාව පරිස්සම් කළේ නෑ. මිලාන්.

මගේ දේසි මලට කනාමැදිරි ඇස්වලට දිගු අතැඟිලි වලට මං බැඳන මුළු ආත්මෙටම නෑ අතහැරුණෙ මටමාව නුඹ හිටිය මංගාව ආඩම්බරකාරියක් මං ආදරේ පැත්තෙන් දැනට අපි හදන ලෝකෙම පාමුල තියලා නුඹ මංගාව රත්පාට ඇස්වලින් විස්කි තවරුපු දෙතොලින් බරහාදු දෙන දවසට කහපාට ඉටි මලක් තියමු අපි තනියට දුර යන්න නුඹ එක්ක ළඟ ඉන්න මා එක්ක දෙක්කම මට හැකිය එක වාගේ විඳ ගන්න නාවලින් සචී තමයි හැම කියන්නේ ආදරණීය තරංගක්කේ එයා වෙනුවෙන් හිත තුල තියෙන ලස්සනම මතක හදවත තුල සගවාගෙන කඳුළු කරන්න එයාගේ සතුට වෙනුවෙන් මගේ සතුට අමතක කරන්න ඉතින් ඒ හැම ලස්සන මතකයකම අවසානය මම තීරණය කළා එයා වෙනුවෙන් මම මාව මතක කරගන්න එහෙම කියන්නේ හොරණින් ලැලෙනී

කවිකාරිගේ හිතට රිදුන අලුබෝම හැමදාම ඇස් අගින් මැවෙන කඳුළු බිඳුවල ඇගේ රුව තාමත් රැඳෙනවද? ඉස්සර වාගෙම හිතින් හිනහේ ඇගේ ප්‍රේමය හොයනවද? මෙහෙම හැමදාම එක දිගටම ඇයට කවිගී ලියනවද? නොබෑව සිහි කරන හැම විට මගේ හදවත දැවෙන බව මැනික ඉතිං ඔබ දන්නවද? මම අලව්වේ කවිකාරී.

සුබමන් ධාරම් රාත්‍රයක් වේවා තරංගක්කා. ගත්තට දැනෙන වේදනාවට වැඩිය හිතට තමයි වේදනාව වැඩියෙන් දැනෙන්නේ. මගේ හිතට පුදුම විදියට වෙහෙසයි. මං තියාගත්ත බලාපොරොත්තු එක මොහොතින් නැති වුණාම මගේ හුස්ම නැවතුණා වගේ දැනුණා මට. කොහොමද මං අඬද්දි ඔයා සතුටු වෙන්නේ? මං දන්නවා නම් ඔයා මට දෙන්න කිසිම වටිනාකමක් නැති ආදරයක් කියලා. මං ඔයා දිහා බලනවා තියා ළඟින් වත් යන්නේ නැහැ. මං කාටද මේ දුක කියන්නේ? මේ තරම් මතක ගොඩක් මංගාව තියලා මාව වටන්න පුළුවන් අඩියටම මාව වටලා ගිය ඔයාට තේරුණොත් දවසක මට දුන්න දුක වැඩි කියලා. එන්න හිතනොත් මාව හොයන් එන්න දෙපාරක් නොහිත. ඒ ආදරේ මං පරිස්සමට තියන් ඉන්නවා. ඒ තරම් ආදරේ මං දන්නේ ආදරේ කරපු හිතකට වෛර කරන්න. ජනා, මේක නිර්මාණයක් නෙවෙයි නං, ඔබ ඇත්ත හිතනම් මට කියන්න තියන්නේ. එයාට මග ඇරුනේ මේ ලෝකෙ තියෙන ලස්සනම හිත කියලා. ඒ නිසා ආදර හිත පුරෝගෙන බලන් ඉන්න. සබාදහම සුදුසු වෙලාවට සුදුසු කෙනා එවයි.

0: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය. DJ Kiza සමගින් DJ Vas DJ Zaira සමගින් DJ Taru NetFM DJ Night Face to Face Attack Show Other and Navayata
4: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
3: NetFM DJ Night.

ආදරණීය තරංග සුබ මන්දාරම් රැයක් වේවා. පෙම් කරපු මිනිස්සු ප්‍රේමයේ මුල් දූපු ගැඹුරු තන් පිරික්සු. පපුවටම ලං වෙලා ආදරෙන් සනස්සු. කඳුළු දුටු මොහොතවල පිසදමා හිනස්සු. එක්වුනේ නෑ එහෙම පෙම් කරපු මිනිස්සු. පස්සරින් නදී තමයි එහෙම කියන්නේ. සුබමන් දරම් රැක් වේවා තරංග. ඔයට අපි හරි ආදරෙයි. පන්දරම් රාත්‍රියට ආදරෙන් ස්තුතියි මේ ගමේ දිලූෂා. කියවෙ නැත්තන් තරහයි කියලත් තිබුණනේ. අන්න කියවවා මං. අපි අපේ වෙනකන් මොන්න තරං ආදරෙන් හිටියද. දුරින් හිටියත් අපි ෆෝන් එකෙන් කොයි තරම් දේවල් කතා කළාද. ඒ තරං සුන්දර කාලයක් ජීවිතයට නැවත එන්නේ නෑ. මම දැනට එයාලඟ හිටියත් එයා දැන් හිතෙන් මොන්න තරම් මගෙන් දුරයිද. හිත්වලින් දුරස් වුණාම ජීවිතේ සුන්දර නෑ තරංගා. මම වීර කැටියෙන් දුලා. ජීවිත එහෙම තමයි දුලා. සහෝදරී කමක් නෑ නිවෙන්න.

ආදරේ යයි කියන්නේ මුලාවක්. ආදරයට රැවටුණු සිත සදාතනිකවම දුකේ. කලතරින් සුභ ආදරයට රැවටෙනතුරු ඒ මුලාවක්. හැබැයි සුභසන් සනසිලිදායක ආදරයක් මුණ ගැහෙනතුරු විතරයි ඔබ හැම කියන්නේ.

අරමෝසම් පැලස්තර දමාපු පතොක් පැලතියෙන පඩිපෙළ පසුකරමින් නගෙන එක්කොළොස්වැනි තට්ටුවේ ඔයාගේ හිස් පුටුවයි අර රතුපාට ටියුලි පැලයයි දැක්කාම මට මතක් වෙනවා. කැටයම් කපාපු පුංචි පෝසිලෙන්තේ කෝප්පය කඩචූරු කන්න හිතුනම දවසක කට්ටියම එකතු වෙලා මුණුමුණු ගාද්දි මට ඕනේ බූන්දි, රතුපාට බූන්දි කියලා කෑ ගහලා ඇස් නටවාපු ඔයාගේ හඬත් නැති වුණාම මට මතක් වෙනවා. බේබි කලෝන් සුවඳක් විහිදෙන නොඹ එක්කම හමන මිහිරි සුවඳ, සුදු පාට ටයිල් පොළවේ වදින්නට දැමු ඒ පාසලඹ, ඔයාගේ ඒ දෙපායු ගැල, අනේ මට ඔයාව මතක් වෙනවා. මම තාම ඔයාගේ මේසෙට යනවා, දූවිලි උඩ නමක් නැති රටා අඳිනවා, කාටවත් මේ මේසෙ දෙන්නෑම, හොල්මන් ගැවසෙනවා කියනවා. එතකොට ඔයා හිනා වෙනවා ඇහෙනවා, තව ඩිංගෙන් අමතක වෙනවා අර රතුපාට ටියුලිප් මල. මං ඒක තියාගත්තා, ඔව් ඒ රතුපාට ටියුලිප් මල මං තියාගත්තා. සතියන්තයේ මං බොරැල්ල පැත්තෙන් යනකොට ඔයා ආසම ටියුලිප් මල් පොකුරක් අරන් එන්න. ජනනි භවන්තිකා.

මන්දාරම් සුන්දරියේ මට කියන්න ඔබේ අදහස ලෝකයටම දැනෙන්න ආදරේ අත්වල සුරකින බව පෙන්වමින් මා සමීපයේ සරදමින් මගහරිනවා නම් ඒ ආදරය ගැන කුමක් සිතම්ද? කෙසේ වුවත් මිහිරාවිය වටහා ගැනීමේ අසීරුව නිසාම මගේ අදහස මේ භවය කනවැන්දුමෙන් ගත කර දුක නිවා ගන්නයි. හිතවති දවසක් ඒවි සතුරු කවිත් ලියනා.

සෙනෙහසක නවාතැනක්, හිත නිවන භාවනාවක්, දුක හිතන කතා බහක්, හදවත දුවන දෙපයක්. එතමයි මන්දාරම් රාත්‍රිය. දුර යන්න මහා ගොඩක්, හිත ඇතුළටම දැනෙන ආදරේ වදන්න එක. එතමයි මන්දාරම් රෑ. ඔහුගේ නම නිර්නාමිකයා.

0: அதிசய பிரதம கண்டாயம் தரங்க வட்டையா. டிஜே கிசா சமகின், டிஜே வாஸ், டிஜே ஜைரா சமகின், டிஜே தரு, நெட் எஃப்எம் டிஜே நைட், ஃபேஸ் டு ஃபேஸ் அட்டாக் ஷோ, அதர் அண்ட் நவேட்டர்.
1: Brought to you by Rasana Harapina and My Cola Within My Guava My Tamarind My Blueberry Atulu Rasapella Kills Kagils Apiko Satoso Supiri Velanda Salvalin My Cola Aperate Apema Deak
0: Net FM DJ Night
2: கெசைய அதுரே ஹங்கன்னு பேகில தீனவனேவே கெசட சித்தாலே இப்ப கெச சிறப்ப பிவாம ஹங்கன்னு நிமே நெதிக்கல்லாம தான் புடுவான்
3: நீயம் ஆயுர்வேத ஒசு கெச சமனிய கராய்
2: மாறைனி
4: இண்டியன் டேஸ்ட் எக்கட ஸ்ரீ லங்கன் ரசமவன மாத்தர ஃப்ரீலன் ஹில மசாலா கிரீன் ரெட் பிளாக் ஒபத் கெமதி ரசேக்கின் ரச பலன்ன மாத்தர ஃப்ரீலன் ஹில மசாலா
5: விக்கும் தெத பல ஏத்தி උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
4: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
5: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
4: අගෝස්තු 4 වෙනිදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
5: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
4: නීල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
5: මාධ්‍ය සත්කාරය Net FM Net FM
4: බැතිබර දායකත්වය අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
7: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
8: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
9: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

වැස්ස හැමදාම අපෙන් හැංගුවේ ආසෙ දුකම නෙවෙයි. සමහර වෙලාවට මිනිස්සු හංගගෙන ඉන්න නොකියූ කඳුළුත් වැස්ස හරි ලස්සනට හැංගුවා. අන්නේ නිසයි මං වැස්සෙත මෙන්න එච්චර ආස කළේ. ජනේල වීදුරු මත බිඳෙන වැහි බිඳු වගේම හිතක් නොකියූ වචනවලට බර නිහඬවම බිඳෙනවා. ඒත් ඒ නිහඬකම ඇතුළෙම මං ඔයව තදින් අල්ලගෙන හිටියා. ඒ අල්ලා ගැනීමේ හයියටම අද මට මාවම මගහැරෙන්න යන හැම මොහොතකම ඔයා තවමත් මාව අල්ලන් ඉන්නවා. ඔව්, ඔයා තවමත් මාව අල්ලන් ඉන්නවා. ඉතින් ඔයා කවදාවත් හිතනවද ඔයාට ඔයවම නැති වෙයි කියලා, මට මාවම නැති වෙයි කියලා? නෑ, මොකද සමහර අල්ලා ගැනීම අත්වලින් වෙන්නේ නෑ. ඒව හදවතේ මුල් බැඳ ගන්නවා. ඒ නිසා මත හැරියක් දුරස් වුණත් කාලය ගෙවුණත් නැතත් ඒ බැඳීම තවම හරි රහයේත්. දවසක හිතුණා මං ඔයා වල්ලගෙන හිටියද නැත්තං ඔයාගේ මතකය මා වල්ලගෙන හිටියද කියලා. උත්තරය හොයන්න අවුරුදු ගානක් ගියා. අන්තිමටයි තේරුණේ අපි ආදරය කරන්නේ මනුස්සෙක්ට නෙවෙයි, ආත්මයකට කියලා. ඒ හර්ෂි හරියටම මේ පපුව මැද මට පවා නොදැනෙන සියුම් රිදුමක් ඉතිරි වුණා. ඉතින් ඉඳ හිට අවදින ආත්මය මවල යන දුෂ්කරම තත්පර ගෙවා නික්ම ගිය පසුද පපු කැවුතු හාරවා ඉක්කින් බිඳපන් කියා යන නමක් නැති වේදනාවක් ඇත. සියුම් නහර වැල්තුළලේ සමග ගලා යන සියුම් පිහි තැතකින් කපා වෙන් කළ පසුද තටුවකින් එක හසම වෙන විඳින නිදහස් ගැහනු හිතකට තවත් නම් පසුවදන් කුමට දේ ජීවිතය ගැන. කුමාරි පෙරේරා මන ගැසන මුත් පමාවේ විසල් හසයට බැදර මුත් හදවත හුරු පුරුදු විලාසට නොආසමි අරුත් නුඹේ අරුමැති ප්‍රේමයට දකින මෙහොදෙක් ඒ ප්‍රේමය මෙයයි දැනුන හදවතට මමන

ආදර තරංගය දන්නවද මගේ දුවගේ තාත්තා අපේ ආදරය අරගෙන ගිහින් සදහටම අවුරුද්දක් ගත වුණා අදටත් කඳුළු පුරවගෙන බලන් ඉන්නවා අපේ මතුබවයක හමුවනතුරු මම රම්‍යා

වෙලාවකට මොකද්ද හිතට ලොකු අසරණකමක් දැනෙනවා. ඒ මොහොතේදී දැනෙන දුක වේදනාව මට කියන්න තේරෙන්න. මොන දෙවනත් මම එක දෙයක් දන්නවා. මං හැම දෙයක්ම දරාගෙන ඉඳීවි. මොකද මට ඉන්න මං විතරයි. සමිතා.

හිතවෙවත් නැති කාලෙක මගේ ජීවිතයට ආම්බෙන්ාව එයා. අද මගේ මන ජීවිතයම වෙලා. දෙන්නත් එක්ක ආව ගමන අද මං විතරක් වෙලා. දවසින් දවස මගෙන් ඈත්රි ගියත් එයාගේ මතකය මගේ මුළු හිතම රිද්දනවා. හින්දි ගැටි ඇස් කරකවලා ආදරේ මගේ මැනික කිව්ව කාලේ මතක් වෙනකොට මුළු හිතම පිච්චිලා යනවා. ඔව් අද මට මාව නැති වෙලා. කමක් නැහැ. එයා කොහේ හරි සතුටින් ඉන්නවානේ. ඒ ඇති රත්නපුරේ ශානි, ඇත්තටම ඔබ කිව්ව හෘදයාංගම ඔබට දැනෙන හැඟීම නම් ඔබට තියෙන මේ ලෝකේ ලස්සනම හිතවලින් එකක්. තමන් හැර ගිය කෙනාටත් මෛත්‍රී කරන්න පුළුවන් එහෙමයිට. ආදරණීය තරංග, අද මගේ උපන්දිනය. සුබ උපන්දිනයක් වේවා නිර්මලි. එයා අද නැහැ උපන්දිනය සමරන්. ඒත් මගේ තයාවමයි හොයන්නේ. මන් දන්නේ කොහොමද සැනසෙන්නේ. මාර්ගමින් නිර්මලි තමයි එහෙම කියන්නේ. ඒත් අද මමයි මේ වෙලාවේ මන්දාරම් රාත්‍රි හන හැමෝමයි. අපි හැමෝම ඉන්නවා යත් එක්ක සුන්දරි. මේ සුපැතුම ලෝකෙට මරන් යනවා. එක්කෙනෙක්ට විතරක් නෙවෙයි. මතක තියාගන්න. ඔබට ලැබෙන්නේ ඔබ ලෝකෙට දුන්නු දෙයමයි. ඒ නිසා නිර්මලීට සොබාදහම ලස්සන තෑග්ගක් ලෑස්ති කරලා ඇති. තරංගාකේ මට මේ ලෝකේ කාටවත් කියාගන්න බැරි දුකක් තියෙනවා. ඒ තමයි එයා දැන් මාව වැඩිය ගණන් ගන්නේ නැති එක. මාත් එක්ක කොහොමද ඉස්සර කතා කරලා හිටියේ තේරෙන්නේ නැහැ පාළුව කියන්න. ලස්සන ගෑනු ළමයෝ, එහෙම කාල පහු කරන්න වෙනවා. නැත්තම් කොහොමද අපි ජීවිතේ ඉගෙන ගන්නේ? අපි හැමෝටම එහෙම අඳුරු දවස් තියෙනවා. එළියක් වැටේ.

මගේ උදෑසන, මගේ දහවල්, මගේ රාත්‍රිය, මගේමළු ජීවිතේ, මගේ ආත්මය, ඒ සියල්ල ඔයා. නා කැහැනා අල්වේදා. ඒ නිසා සමුගනිමේ කිසි දාන්න.

0: මම වැටුන හැම වෙලාවකම මාව අල්ලගත්ත කාටත් වඩා ඔයා. හැමදාම ඔයා මට හයියක් වුණා. මේ ප්‍රශ්නත් එක්ක වියරු වැටිලා ඉන්නේ මං. කාටත් මාව ඕනේ නෑ වගේ. කාගේත් වැරදිකාරයා මම වගේ හැඟීමක් මට දැනෙනවා. දවසක ඔයාලත් නැති වෙයි කියලා. මං දන්නේ නෑ මට හරියට බය හිතෙනවා. කිසි තේරුමක් නැතුව කෑ ගැහුවට අනේ මට සමා වෙන්න අම්මේ. මම මේ හැමදේම හරියයි කියලා බලන් ඉන්නවා. මට හැමදේම හරියයි නේද අම්මේ? මට සමා වෙන්නවට කෑ ගැහුවට ඒක මට මාරුම විදිහට දැන් රිදෙනවා. සමා වෙන්න. අනේ මාව හයියෙන් අල්ලගන්න අම්මේ. විජිනි වාසනාවන්ති. අයි මං එහෙම කිව්වේ කියලා මගෙන් අහන්න. මං කැමතියි එහෙම අහනවට. ජීවිතේ කවුරුත්ම නැතුව අන්තිම බිඳුවට වැටිලා ඉන්න වෙලාවෙත් ඔයාව අල්ලගන්න අම්මා ඉන්නවනම් මේ මුළු විශ්වයම ඔයා අතේ. එතකොට මට මතක් වෙනවා මේ වෙලාවේ රේඩියෝ ළඟ කන තියාගෙන ඉන්න මගේ රත්තරන් අම්මවත්. මන්දාරම්රේ 8:52.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: rắm rẻ,
1: anh ta rắm rẻ.
0: එදා අපි දෙන්නවම දාලා හරිම වේගෙන් ඔය ඇවිදගෙන ගිය හිතේ දුක හංගගෙන ඔව් එහෙම දුක හංගගෙන කියලා මම හිතුවට එදා ඔයා ගිහින් තිබුණේ අපි දෙන්නව සදහටම තනි කරලා ඒත් අදටත් ඔයා එනකල් මමයි අපේ පැටියයි බලන් ඉන්නවා අපේ චූටි මැණික දැන් ගොඩක් ලොකුයි කොහේ හිටියත් හොඳින් ඉන්න මං චතුෝ

එහෙම මතක හිතේ තියනා නම් ඔබ කොහොමද තනි වෙන්නේ? ආදරේ කරන අය කොහේ හරි සතුටුනේ ඉන්නවනේ. DJ Night එකට කැටිය ලෑස්තිනේ. මං ගිහින් එන්න. තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Atishe Pratham Khandayam Tarangavatea.
2: Where'd you get that body from?
1: DJ Kiza Samagin, DJ Vas, DJ Zaira Samagin, DJ Taru, Net FM DJ Night, Face to Face Attack Show, Other and Navayata.
3: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pilla, Kills, Cargills, Apico, Satoso, Supiri Velanda Salvalin, My Cola, Aperate, Apemadea.
1: Net FM DJ Night.
4: Vasat Stitha, Rasat Ida. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374. ඊට පස්සේ මම ගියා ජාලෙච්චි හොර පස් කමල් බඳුරු මහත්මයා ගාවට බෙහෙත් ගන්න. දවස් 34 දවස් 34 චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා. හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි. ඉතින් දවස් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා. මාව සනීප
5: කතා කරන්න 0777 3940.
8: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
9: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
11: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
10: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: Net FM DJ Night පටන් ගන්න වෙලාව රෑ 9යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය. DJ Kiza සමගින් DJ Vas DJ Zaira සමගින් DJ Taru NetFM DJ Night Face to Face Attack Show Other and Navator
1: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
0: NetFM DJ Night NetFM DJ Night Face to Face Attack Show
2: රයිට් බලවර නමයයි විනාඩි දෙකයි අපි නැත FM DJ Night Face to Face Attack Show එකේ වැඩපටන් ගන්න හදන්නේ අතිශය කාර්යබහුල සිකුරාදා වේ නැවේ වෙනකම් බලාගෙන ඉඳලා මේ පැත්තට ආපු ඔයාව අපි ඔන්න පැය තුනක සුපිරිම ෆන් එකකට බොහොම ආදරෙන් සාදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා දවසින් දවස ප්‍රේක්ෂක ආදරය දවසින් දවස වැඩි වෙනකොට අපි දවසින් දවස අලුත් දේවල් ඔයාලට අහන්න බලන්න දෙන්න ඕනනේ බබා නේද අන්න ඒ නිසාම තමයි අද දවසේදී නැත FM DJ Night Face to Face Attack Show එක වෙනස්ම මුහුණුවරකින් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ පළවෙනිම දේ තමයි අද දිස්ත්‍රික්ක දෙකක් අතර නෙවෙයි තරගය තියෙන්නේ කණ්ඩායම් දෙකක් අතර රයිට් මෙන්න කණ්ඩායම් දෙක ඔබ හඳුන්වා දෙන්න හදන්නේ අපේ DJ තරූජේ කොන්න මුලින්ම අද දවසේදී තරගයට එකතු වෙනවා අපේ DJ සයිරා ලංකාවේ ලාබාලතම ෆීමේල් DJ ආටිස්ට් කෙනෙක් විදිහට තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ ඊට පස්සේ මේ දබලටම නොදෙවිනි තරගයක් දෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා DJ වාසෙක් DJ කිසා ආහිතන්නකෝ අද වැඩේ කොහොම වෙයිද කියලා නේද? ඉතින් ඒ නිසාම වැඩි කතා කරන්නේ නැතුව අද දවසේදී වාසනාවන්ත මිනිත්තු 10 හිමි කර ගත්තේ තරු ජේක අපේ DJ සයිරා. ඉතින් ඒ නිසාම ඔයාට මෙතනින් එහාට chance එක තියෙනවා ඔයා කැමතිම ජනප්‍රියතම කණ්ඩායම තෝරන්න. ඔයා කැමති DJ තරු ජේ and DJ සයිරා කණ්ඩායමට නම් මේ දෙන්නගේ නම් දෙක comment කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමතිම කණ්ඩායම DJ වාසෙක DJ කිසාගේ කණ්ඩායම නම් ඔන්න ඒ දෙන්නගේ නම් දෙක comment කරන්නත් පුළුවන්. පළවෙනියටම මම ඔයාට අභියෝගයක් දීලා වැඩේ පටන් ගන්නද? මොකද කියන්නේ රෑ 10 වෙද්දී කමෙන්ට් සෙක්ෂන් එක 10000 සීමාව පහු කරලා පෙන්නමුද? ලංකාවෙම වට දෙනවනේ තරුව මේ පැත්තට. හරිද? ඉතින් ඒ නිසාම ඔන්න 10000ක කමෙන්ට් සෙක්ෂන් එකක් මම බලාපොරොත්තු වෙනවා රෑ 10 වෙද්දී. එහෙනම් තරුව ඔය පැත්තේ වැඩේ පටන් ගන්න ලෑස්තිද? රයිට්. මෙන්න එහෙනම් නටන්න බලාගෙන ඉන්න කට්ටිය මේ පැත්තට එන්න. ඊට පස්සේ අහන්න බලාගෙන ඉන්න කට්ටියත් මේ පැත්තට එන්න. අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. මෙන්න කවුන්ට්ඩවුන් එක ප්ලේ කරනවා. නැත් FM official Facebook page එකට ටක්ටක් ගාලා ඔය කට්ටිය එන්න ඕනේ. මෙන්න එහෙනම් වැඩේ පටන් ගන්න හදන්නේ DJ තරුජේක DJ සයිරා.

කියලා. එතකොට මුදලාලි මෙහෙම කළා රැක්කක පෙන්නයි රස ගණනාවක් තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා වෙනස්ම රසයක් අපේම දෙයක් අත්විඳින්න ඕනේ නම් ඔයා ගන්න ඕන මයිකෝලා තමයි. අද දවසේ දින FM DJ Night Face to Face Attack Show එක රසවත් කරන්නේ මයිකෝලා. Right, okay. මයි කෝල ගැන හිම කතා කරද්දි අපේ කොල්ලෝ දෙන්න මේ පැත්තෙන් වැඩ පෙන්නනවා. Right, okay. DJ කිසායක, DJ වාස්. ඔන්නේ ගලොන්ගේ වාසනාවන්ත මිනිත්තු 10 වැරටි කිවර කරලා අපි දැන් යන්න හදන්නේ මෙතනින් එහාට. තරංගයේ ස්වභාවය අනුව DJ තරූජේ ඔයාට හම්බ වෙනවා විනාඩි 20ක්. හරිද? මේ විනාඩි 20 ඇතුලේ DJ තරූජේට ඊට පස්සේ සයිරාට ආදරය කරන කට්ටිය මොකද කියන්නේ? කමෙන්ට් කීයක් දෙයි කියලාද කියන්නේ? 5000ක් දෙයිද? Right. 10000ක් දෙනවා. 5000 නෙමෙයි 10000ක්. අපි බලමුද මොකද කියන්නේ කිසා මේකලොන්ට 10000ක් දෙයිද? Right, okay. මෙන්න එහෙනම් ටාගට් එක. දැන් මම 5000 නතර කරන්න නැදුවේ 10000ක් දෙනවා කියලා කිව්වා. අපි බලමු තරුජේක සයිරට පුළුවන් වේද කියලා මෙන්න මේ ටාගට් එකට යන්න. අපි ලබන සතිය ගැන මතක් කරන්න ඕන. සීතල නුවරඑළිය ලෑස්ති වෙලා ඉන්න ඔන්න ලබන සිකුරාදාව හැඩවැඩ කරන්නේ සීතල නුවරඑළියෙන් තමයි. ඔන්න එක් තරඟකරුවෙක් එන්නේ. ඊට පස්සේ අපි එහෙම්ම එනවා දකුණු ලකට. අවහම මාතෘ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි ලබන සතියේ මුහුණට මුහුණ සංග්‍රාමය යන්නේ. කියන්නේ නුවරඑළියයි මාතරයි. හරිද? ඒකන චුට්ටක් මතක තියාගෙන ඉන්න. හෙට උදේ වෙද්දි මං කියන්නම් කවුද ඉන්නේ කියලා. හරි. රයිට්. එහෙනම් ඉතින් වැඩි කතා කරන්න නැතුව තරු ජේක සයිරගේ පැත්තට මම වැඩි බාර දෙන්න හදන්නේ. විනාඩි 20ක් හම්බ වෙනවා වැඩ පෙන්නන්න. දැන් අපේ වාඩි වෙලා ඉන්න කට්ටියව තරුවා නටවල ගන්න ඕනේ. හරි. නටවල අරගෙන කමෙන්ට්ස් 10000ක් දෙනවා කියලා ගෝ තරුට ආදරේ සෙට් එක. හරි. රයිට්. එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්නවා. 3 2 1 මෙන්න DJ තරු ජේක DJ සයිරා.

NetFM official Facebook පිටුවට දැන්ම පිවිසෙන්න. ඔබ කැමතිම කණ්ඩායමට ඔබේ මනාපය දැන්ම පළ කරන්න.

NetFM DJ 9 Face to Face Attack Show. Right, වැඩේ සැපටම යනකොට පළවෙනි විනාඩි 20 තරු ජේක අපේ DJ Zaira වැඩේ පටන් අරගෙන විනාඩි 20 session එකක් ඉවර කරලා අපි යන්න හදන්නේ මේ පැත්තෙන් අපේ DJ Kisaek DJ Vasinnawa නටන්න පුළුවන් සිංහල සින්දු සෙට් එකක් දෙන්න පුළුවන්ද මොකද කියන්නේ රයිට් ඕකේ නටවල ගන්න ඕනේ හරි රයිට් බලාගෙන ඉන්න කට්ටියට තව විනාඩි හරියටම හතක් තියෙනවා පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එක 5000 සීමාව පහු කරලා පෙන්නන්න ලයිව් එක 100ක් ෂෙයා කරනවද මොකද කියන්නේ තව පොඩ්ඩක් වෙලාව දෙන්නද රයිට් තව විනාඩි 10ක් වැඩිපුර දෙන්නම් 10යි 10 වෙද්දි පුළුවන් නම් ලයිව් එක 100ක් ෂෙයා කරලා පෙන්නන්න මේක මම දෙන චැලෙන්ජ් එකක් හරිද රයිට් ඕකේ එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව හරියටම 9යි විනාඩි 55ක් වෙනකොට අපි විනාඩි 20ක අභියෝගය බාර දෙන්න හදන්නේ DJ Kisaek DJ Vast ඊට පස්සේ බලාගෙන ඉන්න සෙට් එකට මතක් කරන්නේ තව හරියටම විනාඩි 20කට පස්සේ අපි දෙනවා අභියෝගයක් අපේ කාන්තා පාර්ශවයේ නියෝජනය කරමින් ආපු අපේ ෆීමේල් DJ ආටිස්ට්ලා දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න හරිද අභියෝගය මොකද්ද කියලා දැම්ම කියන්නේ හරි රයිට් ලෑස්ති වෙලා ඉන්න එහෙනම් ඒකත් බලන්න ටග් ගාලා NetFM official Facebook page එක පැත්තට එන්න හැමදාම කියනවා වගේ දවසින් දවස ඔය දෙන ආදරයට අපි ආදරේයි මැරිලත් පැයක් හරි රයිට් ඕකේ එහෙනම් ඉතින් අපි යන්නදන්නේ DJ Kisaek DJ Vaske පැත්තට ලැස්සී නේද කොල්ලයි කියලා වැඩේ දෙන්න නේද හදන්නේ රයිට් එහෙනම් මෙන්න DJ Vaske DJ Kisa ඉන්නවා 3 2 1

රයිට් වැඩේ සැපරටම යනකොට ඩුබායි වල සෙට් එකක් මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ජපාන් වල සෙට් එකක් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ රුමේනියා වල සෙට් එකක් බලාගෙන ඉන්නවා. ඔයාලට වැඩි නවත්තන්න කිව්වේ නෑ හරිද? හොමම් ප්ලේ කරගෙන යමු අපි. ඊට පස්සේ මේ වෙලාවේ දිමුත් එක්ක සෙට් එක ඩුබායි වලින් ඉන්නවා. රුමේනියා වලයි ජපාන් වලයි කට්ටියවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මේ සෙෂන් එකට.

ඔබ කැමතිම කණ්ඩායමට ඔබේ මනාපය දැන්ම පල කරන්න. NetFM DJ Night Fest NetFM Official Facebook පිටුවට දැන්ම පිවිසෙන්න.

0: NATFM DJ 9 Face to Face Attack Show.
1: ඔය හිතුවද මම නිකන් ආතල් එකේ කබාරට නැති කරා කියලා ආ නෑ නෑ නෑ නෑ නෑ ඩොබින් යන්න වැඩක් දෙන්න හදන්නේ රයිට් දැන් එතකොට අද මම සොෂලිම කිව්ව දේ තමයි ලංකාවේ ලාබාලතම ෆීමේල් ඩීජේ ආටිස්ට්ලා දෙන්න තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ හරිද මගේ පැත්තේ ඉන්නවා වයස අවුරුදු 21යි ඩීජේ කිසා ඉන්නවා ඊට පස්සේ අනිත් පැත්තේ ඉන්නවා වයස අවුරුදු 19යි ඩීජේ සයිරා එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ ෆීමේල් ඩීජේ ආටිස්ට්ලා හරි පොඩ්ඩයි ඉන්නේ නේද ඒ පොඩ්ඩ අතරේ වැඩ පෙන්වන්න ඉස්සරහට එන්න ඉන්න නාගිත પરම්පරාව තමයි අපි අද දවසේදී NATFM DJ Night Face to Face Attack Show එකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරි දැන් එතකොට ගොඩාක් කට්ටිය අද වැඩිපුරම DJsලා මේ ලයිව් එක බලාගෙන ඉන්න දවසක් නේ නේද ඒ නිසා ගොඩක් අය අහන දෙයක් තමයි අසා අපි කොහොමද NATFM DJ Night Face to Face Attack Show එකට එන්නේ කියලා හරිද ඔයා දැන් අපේ Facebook ලයිව් එක බලාගෙන ඉන්න NATFM official Facebook page එකෙන් නේ නේද ඉතින් එතකොට වාට කරන්න තියෙන්නේ ඔහොමම යන්න අපේ NATFM official Facebook page එකේ inbox එකට ගිහිල්ලා මට message එකක් තියන්න අසා අපිත් වැඩේට set වෙන්න කැමතියි මෙන්න මගේ contact number එක මෙන්න මෙහි ඉඳලා තමයි අපි එන්නේ කියලා වා comment එකක් එහෙමත් නැත්නම් message එකක් තියන්න එතකොට අනිවාර්යෙන් ඔයාලට අපි කතා කරලා මෙතන අවස්ථාව ලබා දෙන්න ආයිතින් දෙපාරක් හිතන්නේ නැහැ ඔයා වැඩෙන්නම් වැඩ දාලා හැඩ දාලා play කරන්න පුළුවන් නම් ඔයාට මෙතන දෙපාරක් හිතන්නේ නැහැ අපි ඉඩ ලබා දෙනවා ඒ වගේම තමයි විශේෂයෙන් යලි යලිත් මතක් කරන්න ඕන හැම සිකුරාදාම වගේ මේ සිකුරාදා වේත් මේ වෙද්දි සියල්ල අභිභවා යමින් සමාජ මාධ්‍ය තුල වැඩිම ප්‍රමාණයක් බලාගෙන ඉන්න සංගීත වැඩසටහන බවට NATFM DJ Night Face to Face Attack Show එක යලි යලිත් පත් වෙලා තිනවා ඉතින් ඒ නිසා අපි වහගෙන බලාගෙන ඉන්න ඔයාට ලංකාවේ කොයි අසක මොල්ලක හිටියත් ඒ වගේම තමයි අපිට ආරංචි වෙනවා මේ වෙද්දි රුමේනියා වලින් බලාගෙන ඉන්නවා ඊට පස්සේ ජපාන් වලින් බලාගෙන ඉන්නවා ඊට පස්සේ ඩුබායි වලින් බලාගෙන ඉන්නවා ඊට පස්සේ ඔස්ට්‍රේලියාව වලින් බලාගෙන ඉන්නවා කියලා අපිට ආරංචි වෙනවා. ඉතින් ඒ නිසා ලෝකෙ කොහේ හිටියත් පැටියෝ. ඔයා බලාගෙන ඉන්නේ NATFM DJ Night එක නම් ඔයා ගෙදර ඉන්නවා වගේ තමයි. අපි ඔයාට ආදරේ මැරිලත් පැය 3ක්. හරිද? රයිට්. එහෙනම් ඉතින් මෙන්න අභියෝගයක් දෙන්න හදන්නේ. හරිද? ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් නේ අවිලා ඉන්නේ නේද? සුට්ටක් hina වෙන්න බලන්න කැමරාව දිහා බලලා. හරිද? ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් මේ පැත්තෙන් අවිලා ඉන්නකොට මේ දෙන්නව මේ වෙලාවේ මෙහෙම කියන්නම්කෝ. දෙන්න පුළුවන් දරුණුම අභියෝගේ බාර දෙන්න තමයි හදන්නේ. හරිද? මෙන්න මේකයි අභියෝගය. පළවෙනි එක. හරිද? ඔය දෙන්නට මම දෙනවා. දැන් අපේ තරුණුත් පැත්තකට කරා මම. ඊට පස්සේ අපේ වාසුවත් පැත්තකට කරා. දැන් ඔය දෙන්නට තමයි විනාඩි 20ක සෙෂන් එකක් හම්බ වෙන්නේ. හරිද? සයිරා ලෑස්තිද? ඊට පස්සේ කිසා ලෑස්තිද? ලෑස්තිනේ. රයිට්. ඕකේ. තව පොඩ්ඩක් හයියෙන් ඔක තට්ටුවක් දැම්මම මට ඇඟිලි ටික ගෙදරින් ගේන්න වෙනවා. හරිද? රයිට්. ඔය දෙන්නට විනාඩි 20ක් හම්බ වෙනවා ප්ලේ කරන්න. බෑක් ටු බෑක් ප්ලේ කරන්න ඕන. ඊට පස්සේ මම මෙතන පොඩි ඔට්ටුවක් දානවා. පුළුවන් නම් මේ විනාඩි 20 ඇතුලේ ලයිව් එක බලාගෙන ඉන්න ප්‍රමාණය. හරිද? ඔය දෙන්නගේ ටැලන්ට් එකෙන් 100 වන්නලා පෙන්නන්න. මොකද කියන්නේ? රයිට්. ඕකේ. ලෑස්තිද? මට මේ වෙලාවේ පණිවිඩයක් එනවා. රයිට්. ඕකේ. අපි ගම්පහ ටවුන් එකේ ලොකු ප්‍රොජෙක්ටර් එකක් දාලා බලාගෙන ඉන්නේ. තරුවයි සයිරවයි අපිට තිකින රාජපක්ෂනේ. රයිට්. තිකින රාජපක්ෂ thank you ජය වේවා ප්‍රොජෙක්ටර් එකකින් ගම්පහ ටවුන් එකේ අපිව බලාගෙන ඉන්න සෙට් එක උදාරයි ආදරේ මැරිලත් පැයක්. හරිද? සෙට් එකටම ජය වේවා ගම්පහ ආදරේට. මට ෆොටෝ එකක් ගහලා ටැග් ගාලා WhatsApp කරන්න බබා. ඒව දැක්කම අපිටත් පොඩි චූන් එකක් එනවනේ නේද? ඉතින් ඒ නිසා සෙට් එක අනිවාර්යෙන් මතක් කරන්නම්. ඊට පස්සේ අපිත් එක්ක තව සෑහෙන කට්ටියක් ඉන්නවා. රයිට්. ඒ කට්ටියව මං හිමීටිමිට මතක් කරන්න. රයිට්. මේ දෙන්නගේ වැඩේ බලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මෙන්න මේ ෆෝන් එක පොඩ්ඩක් අන්න අර අයියට දෙන්න. අර කෙට්ටු මිටි අයියට. හරිද? රයිට්. සයිරගේ පැත්තේ වැඩේ පටන් ගන්න හදන්නේ. ඔන්න ගම්පහ ටවුන් එකම බලාගෙන ඉන්නේ. හරිද? ලේසි වෙන්නේ නැහැ වැඩේ. ලෑස්තිද? කලින් සූදානම් වෙලා නැහැ මේ දැන් දෙන අභියෝගයක් මේකේ. ඉන්සා ලේසි වෙන්නේ නැහැ. සයිරගේ පැත්තේ වැඩේ පටන් ගන්න හදන්නේ. අපේ කැමරා ටීම් එක ලෑස්ති නේද? සයිරගේ පැත්තෙන් අපි වැඩේ පටන් ගන්නවා. එහෙනම් සයිරා ලෑස්තිද? මෙන්න 3 2 පොඩ්ඩක් ඉන්න. මම අභියෝගයක් දුන්නා. ඕගොල්ලෝගේ විනාඩි 20 වරිද්ද ලයිව් එක 100ක් බලන්න ඕනේ. හරි. රයිට්. මෙන්න 3 2 1 මෙන්න සයිරගෙන් වැඩේ පටන් ගන්නවා.

වැඩේ සැපට යනකොට තරුව ඔයාට අභියෝගය දෙනවා මෙතනින් එහාට මොකද කියන්නේ සෛරත් එක සෙට් වෙලා ඔහොමම වැඩේ තව විනාඩි 15ක් කන්ටිනියු කරනවද තරුට ආදරේ සෙට් එක සෑහෙන්න Facebook එකේ ඉන්නවා මොකද කියන්නේ තරුට ආදරේ සෙට් එක ලයිව් එක 100ක් ෂෙයා කරලා පෙන්නනවද මෙන්න ගම්පහ ගැම්මත් එක්ක අපි තරුගේ පැතර වැඩේ බාර දෙනවා මෙන්න තරු

NetFM DJ 9 Face to Face Attack Show. වෙලාව හරියටම රෑ 10යි විනාඩි 54ක් වෙනකොට හැමදාමත් වගේ NetFM DJ Night ඔන්න මේ වන විට වාර්තා පිට වාර්තා තබමින් සිකුරාදා රාත්‍රියේ වැඩිම පිරිසක් නරඹන සංගීත වැඩසටහන බවට අද දවසේදීත් යලි යලිත් වාර්තා පිට වාර්තා අලුත් කරමින් එකතු වුණා. ඉතින් එතකොට අපිව බලාගෙන ඉන්න සුවහසක් ප්‍රේක්ෂක ඔබට, අපිව අහගෙන ඉන්න ඔබට අපි ආදරෙයි මැරිලත් පැයක්. හරිද? ඉතින් ඒ නිසාම අද දවසත් ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණා. ඔබ හැමෝටම ගොඩක්ම ස්තුතියි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ, දැන් අපි මේ වෙද්දි NetFM DJ Night Face to Face Attack Show එක පටන් අරගෙන මාස එකහමාරක් දෙකකට වැඩි කාල සීමාවක් වෙනවනේ. මොකද තරංගවට මේ වෙද්දි නවයක් අපි පැවැත්තුවා. ඉතින් එතකොට ගොඩක් කට්ටිය අහනවා මේකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඉන්නේ කවද්ද, ඊට පස්සේ අපි දිනපු කට්ටිය යලි යලිත් මොහොනට මොහොන අභියෝගයට එකතු වෙන්නේ කවදාද කවදාද කියලා අහනවා. ඉතින් එතකොට ඔබට ප්‍රකාශයට පත් කරන්නේ අපි ඔන්න සැප්තැම්බර් මාසේ අපි පළමු සතිය වෙනකොට NetFM DJ Night Face to Face Attack Show දෙවන අදියරේ බොහොම ආඩම්බරයෙන් ඔබට තිළිණ කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා සැප්තැම්බර් මාසය කියලා කියන්නේ හොඳ මාසයක්, ජයග්‍රහකයෝ බිහි වෙන මාසයක්. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න. ඒ වගේම තමයි තාමත් මේ අභියෝගයට කරට කර මුහුණ දෙන්න අවස්ථාවක් ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අපිට අග්ගාල මේ බලාගෙන ඉන්න වෙලාවෙම NetFM official Facebook page එකට message එකක් දාලා ඔයාගේ විස්තර ටික අපිට දෙන්න. එතකොට ඔයාට හැකි යාව තියෙනවා NetFM DJ Night Face to Face Attack Show එකට එකතු වෙන්න. හරි, ඊට පස්සේ මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ වෙනදා වගේම අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රසනහර පිනා යන නියම අපේ රසය මයිකෝලා. ඉතින් ඒ නිසාවෙන්ම මං හිතන්නේ මේ වගේ ඕනම හැපනින් ඉවෙන්ට් එකක් තව තවත් හැපනින් කරන්න තියෙන ලංකාවේ අපේ රසය තමයි මයිකෝලා කියන්නේ. රසනහර පිනා යන අලුත්ම අත්දැකීමක් ගන්න මයිකෝලා වෙතින් පේර රසති මයි ගුවාවා, ඒ වගේම මයි ටැමරින්, ඒ වගේම මයි බ්ලූබෙරි ඇතුළු තවත් රස පෙළක් දිවෙනපුරා කාගිල් ස්කීල්ස් ඊට පස්සේ ආපිකෝ සතස සුපිරි වෙලන්සල් වලින් ඔයාට ගන්න අවස්ථාව තියෙනවා. මයිකෝලා වෙනස් දෙයක්, අලුත් දෙයක් මයිකෝලා වෙතින්ම පමණයි. මයිකෝලා අපේ රටේ අපේ දෙයක්. ඉතින් ඒ නිසාම මයිකෝලා ගැනත් මතක් කරලා කිසා. හරිද? දැන් වැඩේ සැපටම යනකොට මෙයා එන්න කලින් පොඩි කතාවක් කිව්වා. හරිද? අසායිය මොනා නැතත් සුපිරි ඩාන්ස් එකක් දෙනවා කිව්වා අද. හරිද? රයිට්. මොකද කියන්නේ දැන් ඔයගලන්ට විනාඩි 20ක අභියෝගය දෙනකොට අර සුපිරි ඩාන්ස් එකත් එක්කම වැඩේ යනවද? රයිට්. ඕකේ. මොකද මෙයා ඇවිල්ලා දැන් DJ විතරක් නෙවෙයි ඩාන්සින් කරලා තියෙනවානේ. ස්කෝලේ කාලේ වැඩිපුරම ආසාවෙන් හිටිය ඩාන්සින් වලට, හැබැයි ඊට පස්සේ DJ වලට ආවානේ. මෙයා ගැන කියන රසකතා ටිකකුත් තියෙනවා. ඉස්සරහට අහමු ගොනේද? රයිට්. එහෙනම් මෙන්න අපි අලුත් සෙෂන් එකක් යන්න හදන්නේ. අපේ DJ වාසෙක් DJ කිසා ඉන්නවා. දෙන්න වැඩේට ලෑස්තිද? මේ වෙද්දී අපේ Facebook Live එක 200කට ආසන්න ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. ජපානි පැත්තට යන්න ඕනේ. මොකද්ද අර කියපු ටවුන් එක? හරි, මොකද්ද වන්දන්නේ යන්නේ පටන් ගන්න ටවුන් එකේ ඉඳලා කොල්ල සෙට් එකක් අපිව බලාගෙන ඉන්නවලු. උදාර විදිහට ජපානේ ඉඳලා අපිව බලාගෙන ඉන්න. රයිට්. කොහෙද ඉන්නේ? ඉබරා කිවල ඉඳලා. මං හිතන්නේ අද තමයි NetFM DJ Night ලංකාවට වඩා පිට රටවල් වලින් වැඩිපුරම බලාගෙන ඉන්න දවස. හරිද? ඉතින් ඒ නිසා ජපානේ ඉබරා කිවල ඉඳලා බලාගෙන ඉන්න කොල්ල සෙට් එකවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. Thank you ආදරෙයි මෙරලත් පැයක්. හරිද? රයිට්. එහෙනම් ඉතින් ලයිව් එකේ නම් ජපානෙන් 250 කරයිනේ නේ. මෙන්න DJ වාසෙක් DJ කිසා වැඩේ පටන් ගන්නවා. 3 2 1 කියන්න කලින් 250යි.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: මංගහන්නේ මහන්සි නැද්ද? මොකද්ද? මොකද්ද ඇහුන්නේ? ඇයිද අර අමුතු ඩාන්ස් එක දැම්මනේ නේ? Right okay. ආයෙ තවට කියන්න තියෙන මෙච්චරයි බබා අපි වහගෙන බලාගෙන ඉන්න කට්ටියට. ජල්ලි අලිත් මේ සිකුරාදාවත් වාර්තා පිට වාර්තා තියපු සිකුරාදාව බවට පත් වුණා. මොකද සියල්ල බිබවා යමින් සිකුරාදා රාත්‍රියේ මේ වෙනතුරුත් වැඩිම පිරිසක් නරඹන සංගීත වැඩසටහන බවට NetFM DJ Night Face to Face Attack Show ඔබ යලි යලිත් ඉහලින් නොසවා තිබුවා. ඉතින් ඒ නිසාවෙන්ම අපිත් එක්ක මේ පැය තුනම රැඳී ඉන්න ඔයාට ආදරෙයි මැරිලත් පැය. ලබන සිකුරාදාව බ්ලාස්ට් වෙලා යන තවත් සිකුරාදාවක්. මොකද පළවෙනි වතාවට නුවර එළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟකරුවෙක් අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම නුවර එළියට අභියෝග කරන්න දකුණු රටෙන් මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟකරුවෙක් එන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එතකොට වා හිතන්නකෝ ඒ පැත්තයි මේ පැත්තයි හැප්පෙනකොට මොන්න වගේ වේදි කියලා හිතාගන්නවත් බෑනේ නේද? ඉතින් ඒ නිසා අපි ලබන සිකුරාදා වේ ඔන්න දැන් ඉඳලම මතක් කරනවා ලංකාව වටෙන්ම අපි අහගෙන බලාගෙන ඉන්න කට්ටියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ තමයි ලබන සිකුරාදාව හැඩ වැඩ කරන්න තරඟ වදින්න එන්නේ. දැන් බලාගෙන ඉන්නේ කට්ටිය රිසල්ට්ස් එකනේ නේද? මම මෙහෙම කියන්න රිසල්ට්ස් එක හරියටම මම දෙනවා 11යි විනාඩි 45ක් වෙනකොට. මොකද තව එක සෙෂන් එකක් අපි දෙන්න ඕන. අපේ සයිරටයි ඊට පස්සේ අපේ තරු ජේටයි. හරිද? ඒ නිසා මෙන්න තරු ජේගේ පැත්තට යන්න හදන්නේ. සයිරලා ඇස්ති වෙලා ඉන්නෝ. තරු ජේද වැඩේ පටන් ගන්න සයිරද? ටග්ගලා තුස්සන සයිරා. රයිට් ඕකේ. තාම කෙල්ල වැඩේ පටන් ගත්ත ගමන්ම ෆීල්ඩ් එකට අලුත් මූණක්. ඉතින් ඒ නිසා ඉන්ඩස්ට්‍රි එකේ මෙතනින් එහාට සයිරාට කිසාට මං හිතන්නේ මාසෙ දවස් ටික ඉඩ මදි වේවි. මොකද ඒ තරමටම කමෙන්ට්ස් එනවා. ඉතින් ඒ නිසාම අපි සයිරාගේ පැත්තෙන් වැඩේ පටන් ගන්න හදන්නේ. තරු ජේ ඉන්නවා සපෝට් එකට. මේ දෙන්න වැඩේ පටන් ගන්නකොට තාමත් Facebook live එකේ සෑහෙන ප්‍රමාණයක් බලාගෙන ඉන්නවනේ නේද? ඉතින් ඒ නිසා ඒ කට්ටියට සුපිරිම සෙෂන් එකක් දෙන්න ඕනේ. 11 විනාඩි 25යි වෙලාව. ඒ සෙෂන් එකේ විදිහට ලෑස්ති වෙනකොට මතක් කරන්න ඕනේ මයිකෝලා ගැන. මොකද රසනහර පිනා යන අපේ රසයක් අරගෙන ඉන්නේ හැමදාමත් මයිකෝලා තමයි. ඉතින් ඒ නිසාම මයිකෝලා රසයත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනේ වාට ඕනම පාටි එකක් ඕනම ඉවෙන්ට් එකක් හැපනින් කරගන්න තියෙන රියල් රසය තමයි අපේ රසය තමයි මයිකෝලා කියලා කියන්නේ. පෙර රසෙදි මයිගුවා, ඒ වගේම මයි ටැමරින්, මයි බ්ලූබෙරි අතුළු තවත් රස පෙළක් වාට දිවෙනපුරා කීල්ස්, කාගිල්, සාපිකෝ, සතස සුපිරි වෙලන්සල් වලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා වෙනස් රසයකට ආස කරන ඔයාට මයිකෝලා වෙතින් වෙනස් දෙයක් අලුත් දෙයක් මයිකෝලා වෙතින්ම පමණයි. මයිකෝලා අපේ රටේ අපේම දෙයක්. ඒ ගැනත් මතක් කරලා රයිට් ඕකේ සයිරා මම කවුන්ට් එක දෙන්න හදන්නේ. වැඩේ පටන් ගමු. 3, 2, 1 මෙන්න ඩීජේ සයිරා එක තරු ජේ වැඩේ පටන් ගන්නවා මේ විදිහට.
0: FM DJ 9 Face to Face Attack Show.

0: NetFM DJ 9 Face to Face Attack Show. Right, දැන් තමයි වෙලාව. හරිද? අද දවසේදී මං හිතන්නේ අපි ඔයාලට කිව්වා ඉතිහාසයේ පළවෙනි වතාවට දැන් අපි මෙහෙමනේ පහුගිය දවස් ටිකේ ඉඳලාම කිව්වා දැන් අපි ඩිස්ත්‍රික් අතර දැවැන්ත තරගයක් අරගෙන ආවා. ඉතින් එතකොට මේ තරුෂේ කොහෙවත් යන්න එපා හොම්බුම් ඉන්න. චුට්ටක් වයින්නකෝ දෙන්නම් මේ පැත්තට එන්න ඕනේ පොඩි කතාවක් තියෙන කතා කරන්න. හරිද? දැන් ඔයාලට අපි කිව්වා ඩිස්ත්‍රික් අතර තමයි මෙච්චර දවසක් තරඟ තිබ්බේ. හැබැයි දැන් අපි ඔන්න පොඩ්ඩක් මේ වැඩේ වෙනස් කරලා කණ්ඩායම් අතර තරඟයක් බවට අද දවසේ පත් කරනවා කියලා. ඉතින් එතකොට අපිත් එක්ක දැන් ඉන්නවා අද දවසේදී තරඟ පැදුණු පළවෙනි කණ්ඩායම අපේ තරුජේ. පොඩ්ඩක් එන්නකෝ මෙහෙට. හරිද? පොඩ්ඩක් උසමහත හාදේ චුට්ටක් මට හෝමම් පාත් වෙලා කියන්න මොකද හිතෙන්නේ අද දවසේ NetFM ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකට සම්බන්ධ වීම ගැන. චුට්ටක් ලඟ වෙලා කතා කරමු මයික් එකට.
1: තනිකර පිස්සුව බ්ලාස්ට් එක.
0: රයිට්. එතකොට කොච්චර කාලද DJ වලට ඇවිල්ලා?
1: මම 2015.
0: 2015 ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 10කට යහපැත්ත කාලයක් නේද? රයිට්. එතකොට අද ලැබුණු මේ අති දවැන්ත ප්‍රේක්ෂක ආදරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අපි චුට්ටක් ලඟ වෙලා කතා කරමුකෝ.
1: මාර සතුටුයි. Facebook යාළුවෝ, අපේ යාමේ නෑදෑයෝ, රටින් මගේ යාළුවෝ පට්ට ආදරේ.
0: රයිට්. ඕකේ. ඔයා වැඩකට සම්බන්ධ කරගන්න ඕන නම් අපි දුරකථන අංකය ටග් ගාලා මතක් කරමු.
1: 077 869 3628.
0: අය බාරක් කියමු. 19 ලංකාවේ ලා බාලතම ෆීමේල් ඩීජේ ආටිස්ට් කෙනෙක්. හරිද? එතකොට අද ෆස්ට් ටයිම් මේ ලැබුණු අත්දැකීම ගැන වාට මොකද හිතෙන්නේ? චුට්ටක් අයියන්ගේ සුපිරි. රයිට්. එනකොට පොඩ්ඩක් බය නේද ආවේ? දැන් බය නැහැනේ. රයිට්. එතකොට ඔයාලට කමෙන්ට් කරපු කට්ටියට, ඊට පස්සේ ලයික් කරපු කට්ටියට මොකද කියන්න තියෙන්නේ?
2: Thank you හැමෝටම ආදරේ.
0: රයිට්. ස්කෝලේ යාළුවෝ සෙට් එක
2: හැමෝටම ආදරේ.
0: රයිට්. එතකොට මෙයාවත් මෙතනින් එහාට දැන් TikTok එකට ගියාම DJ Saira කියලා සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එහාට මෙයාටත් අවස්ථාවක් තියෙනවා ලංකාවේ ලෝකේ ඕනම වැඩකට සම්බන්ධ කරගන්න පුළුවන්. තාම පළවෙනි පියවර ගිහිපේ තියෙන ගමන් ඉන්නේ නේද? ඒ නිසා බොහොම ස්තුතියි. අපි ආයි අනිවාර්යෙන් හම්බ වෙමු. හරිද? රයිට්. ඊට පස්සේ ඔහොම අපේ DJ Vas එන්නකො පොඩ්ඩක් මේ පැත්තට. හරිද? DJ Vas එක්කත් අපි චුට්ටක් කතා කරන්න ඕනේ. Vas, කොයි කාලේ වගේද DJ වලට ආවේ?
1: DJ කියන්නේ ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 10කට වැඩි. නමුත් මම DJ ඉන්න වලට ඇවිල්ලා දැන් අවුරුදු 5කට කිට්ටු වෙනවා. අවුරුදු 4-5ක් ඉතින්
0: වගේ වෙනවා නේද? එතකොට අද ලැබෙන මේ ආදරය ගැන මොකද හිතෙන්නේ?
1: ඉතින් හැමෝටම thank you. ඉතින් මුලින්ම කියන්න ඕනේ NetFM thank you. ඉතින් ඔයාලා අපිව ගෙන්නුවාට මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් අපේ නෑදෑයෝ, යාළුවෝ, ඉතින් අපේ Facebook එකේ යාළුවෝ, ඉතින් හැමෝටම thank you comment කළාට. ඉතින්
0: right හැමෝටම ඔයාව සම්බන්ධ කරගන්න ඕන දුරකථන අංකය
1: 076 19 18.
0: Right, okay. අපි යමු ඊළඟ session එක. අපි බාර දෙනවා වාස්ට. අපේ ගිසා එන්නකො මෙහෙට පොඩ්ඩක්. හරිද? මෙයා ඇවිල්ලා දැන් අපි මං හිතන්නේ මාස 6කට කලින් ඉඳලා නේ try කරේ. කොහෙද කිල්ල හිටියේ? කොහෙද රට ඉන්නේ?
2: ඕස්ට්‍රේලියා.
0: රයිට්. එතකොට මෙයා ඇවිල්ලා පොඩ්ඩක් ස්පෙෂල් වෙනවා අපිට. මොකද ඕස්ට්‍රේලියාව ඉපදිලා ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාව ඉගෙනගෙන ඊට පස්සේ එතනින් එහාට DJ ආටිස්ට් කෙනෙක් වෙනවා කියන බලාපොරොත්තුවත් එක්ක ලංකාව ඉන්න කෙනෙක් නේ. රයිට්. එතකොට අද ලැබෙන මේ අති දවැන්ත ආදරය ගැන වාට මොකද හිතෙන්?
2: ඇත්තම සතුටුයි.
0: හා හා.
2: ටික කමෙන්ට්ස් දාදී ෆ්‍රෙන්ඩ්ස් ලයි, ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ලයි, ෆැමිලි අයයි.
0: ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න ටයි. එතකොට අපේ අද දවසේදී මෙහෙමයි, අපි ඔබට කිව්වා වගේම කණ්ඩායම් දෙක අතරේ ජනප්‍රියම කණ්ඩායම කමෙන්ට් වලින් තෝරන්න තමයි අපි අද දවසේදී සූදානම් වෙලා හිටියේ. ඉතින් එතකොට ඒ අනුව අපිට ලැබුණු නිල ප්‍රතිඵලය අනුව අද දවසේදී වැඩිම කමෙන්ට් සංඛ්‍යාවක් ලබා ගත්තේ රයිට්. මම ටග්ගල කියන්නන්නේ අය බලබල ඉන්න දෙයක් නැහෙනේ. DJ කිසා එක DJ වාස් තමයි අද දවසේදී වැඩිම කමෙන්ට් සංඛ්‍යාවක් ලබා ගත්තේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ දැවැන්ත තරගයක් දැවන් තුනුසුමක් තිබ මොකද කමෙන්ට් සෑහෙන ප්‍රමාණයක් ළඟ ළඟ සමයි ගැප් එක තිබුණ ඉතින් ඒ නිසා බොහොම ස්තුතියි අපිට කමෙන්ට් කරපු කට්ටියට අපි එනං අන්තිමට ජයග්‍රාහී දෙපළටම සෙෂන් එක ප්ලේ කරන්න බාර දෙමුනේ රයිට් එනං ඉතින් ලබන සිකුරාදාම මං වාට කිව්වා වගේම අපි එන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ තරඟ කරුවන් දෙන්නෙක් එක්ක අපි net fm dj night face to face attack show දෙවන තරඟ වටේ කියන්නේ පළවෙනි අදියරේ නිමාවට පත් කළ දෙවන වටේට සැප්තැම්බර් මාසේ මුල් සතියේ වෙද්දී යන සූදානම් වෙලා ඉන්නවා ඉතින් ඒ නිසා මේ අගෝස්තු මාසයේ ඔබට අවස්ථාව තියෙන අපිත් එක්ක එකතු වෙන්න අපිට ටග් ගාලා මැසේජ් එකක් තියන්න ඔයාගේ ඩීටේල්ස් ටික net fm official facebook page එකකින් ඒ විතරක් නෙමේ ලංකාව පුරාම සංවිධානයේ වෙන ඕනම dj event එකකට පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දෙන net fm අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයා සංවිධානය කරන වැඩේත් අපිට කියන්න අමතක කරන්න එපා අපි ඒ පිළිබඳව විස්තරතාව ඉස්සරහට කියන්න එහෙනම් අපි කිසාගේ පැත්තෙන් වැඩේ පටන් ගමුද Right, නැත වාස් පටන් ගන්නවද මොකද කියන්නේ නැතන් දෙන්නම් පටන් ගන්නවද Right, එහෙනම් මෙන්න DJ කිසායක DJ වාස් වැඩේ පටන් ගන්නවා අපි එනං අදට යන්නයි හදන්නේ අපේ crew එක ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන net fm වැඩසටහන අංශය වගේම net fm අපේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන අපේ net fm වැඩසටහන අංශය ඊට පස්සේ ඉංජිනේරු අංශය වගේම IT එකේ set එක ඊට පස්සේ production එකේ set එක library එකේ set එක ඊට පස්සේ අපේ digital team එකේ වගේම අපේ net ප්‍රවෘත්ති අංශයේ set එක finance එකේ marketing එකේ ඊට පස්සේ HR එකේ set එක මේකතු කර ගන්නවා special අපේ කුමාරයිය ඒ වගේම තමයි අපේ සබායියගේ යාළුවත් ඇවිල්ලා ඉන්නවා අද දවසේදී ගොඩක් ආදරෙන් සෙට් එකම මතක් කරන ගමන් අදට යන්න යන්නේ අපි එනම් ලබන සිකුරාදාවේ හම්බ වෙමු හෙට හෙලෝ හෙලෝ සතියන්තය අහන්න තමතක් කරන්න එපා ගිහිල්ලා එන්න චාය වේවා මම DJ අසා good night මෙන්න DJ කිසා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

Net FM Spirit Mandebeeld. කිවිසුම්යාමයේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Ferit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

හෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දිපගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.